දිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: සුබ දේශනක් වාසනාවන්ත දවසක් අද මේ මාසේ 17 වෙනිදා ඉරිදා දවසේ යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනීය වේලාව දේශන 5යි විනාඩි 36යි.

0: සුබ උදෑසනක්. වෙලා උදෑසන 5:48.
1: කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිසුනේ. කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම මිනිසුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්න

ගන්න ඕන මල්ලහුරක් තියෙන අතින්. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙ

0: මනුගයි ගන්නටන මනුස්සකම් මිනිස්සුනේ.
1: සුබ දෙසනක් වෙලාව දෙසන 5:52යි.

කරපු දේශනක් වෙලාව දේශන 6යි. දෙත් දෙත් ගතිගත් දෙත් දෙත් දෙත්

වාසනාවන්ත දවසක් සුන්දර උදෑසනක් අද මේ මාසේ 17 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපි ප්‍රාර්ථනා වෙන්නේ. ඉරිදා ලංකාදීප අද ප්‍රධාන සිරස්තල වාර්තා කරනවා මන්ත්‍රීවරුන් බිලිය බහන පරණ සෙල්ලම් අපි ළඟ නැහැ. ඇමති සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශය. ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකු අමාත්‍ය ධූරයක්ද ප්‍රශ්නාර්ථයක්. සජබෙන් කවුරුවත් යන්නේ නැහැ. සජබ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර කියන්නේ. මහවැස්සෙන් ජලාස 40ක් උතුරයි. ශ්‍රී ලංකන් කෝටි 8කුත් හැකරුන් අතට විද්‍යුත් ලිපිනය හැකරුන්ට ගිහින් ගනුදරුව හෙලිකල දයාසිරිගේ සටහනක් සිද්ධිය ඇමති පිළිගනි. කපිලගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් කල්ලන්න විදේශ සහාය ගනි. ඇඟලුම් අපනයන ඩොලර් බිලියන 5 ඉලක්කය අමාරුයි. ඒකාබද්ධ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදයේ ප්‍රකාශය. විදුලි බිල වැඩි. කර්මාන්ත වහලා ආණ්ඩුවේ රස්සාවක් හොයාගන්නවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ කියයි. කච්චතිව්වලට අත දාන්න ප්‍රාන්ත ආණ්ඩුවලට බැහැ. අමාත්‍ය විජිත හේරත් සඳහන් කරන්නේ. කපිල ළඟ තිබූ අබිරහස් බෙහෙත් ගැන විමර්ශන.

දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා ජයශ්‍රී මහබෝධිය අනතුරක තාක්ෂණික වාර්තාවක් කරුණු අනාවරණය කරයි. දැයට කිරුළ ශිරන්ති ගැන අල්ලස් විමර්ශන. එල්නිනෝ සූදානමින් නඩුකන්ද 111 පණි. විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් බලෙන් අල්ලා ගන්න ලැබූ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියූ මල්වානේ නිවස එම සිසුන්ගේ භාවිතය සඳහා සකසන ආකාරයේ ඡායාරූපයක් දිවයින ඉරිදා සංග්‍රහය මුල්පිටුව වාර්තා කරනවා. අලුත් අය එන තෙක් පොලිස් කොමිසමේ පරණ අයම. රතු වරින්දුකරුවෝ 30ක් අතුරුදන්. වෙසක් සැරසිලි වලට පොලිතින් එපා, පරිසර අධිකාරියයි ඉල්ලන්නේ. සුළුමිලාද වාර්තා කරන මුල්පිටුව ලෝපුරා ඉන්ධන මිල ඉහළට. ඉන්දියාව වසර 4කට පසු තීරණයක් ගනී. ශ්‍රී ලංකාව ආනයන වියදම 5 ගුණයකින් ඉහළට කියලා දාලා තියෙනවා. දිනකට අලුත් වාහන 1826ක්, මහපාරට යතුරු පැදි 1213ක්, මෝටර රථ 386ක්. රටම එකට ජාතික මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11264ක් අත්අඩංගුවට. අයහපත් කාලගුණයෙන් 4000කට පීඩා, නිවාස හානි 150ක්, වැඩිම හානිය පුත්තලමට.

ඔබට කියන්න සූදානම් වන්නේ මෞමිම මුල්පිටුව වාර්තා කරන ආකාරය. බදු නොගිවීම අපරාධයක් වෙන අලුත් නීති, ටින් අංකයක් නොගත්තොත් හිරේ. නව සංශෝධන 19 වෙනිදා පාර්ලිමේන්තුවට. ශ්‍රී ලංකන් සල්ලි කෝටි 8000කුත් වැරදි පාරෙන් ගිහින්. හෑෂ් කුෂ් සිද්ධියට ගෑවුණු චීවරධාරීන් 23ට සිවුරු හරින්නයි ඉල්ලීමක්. යහපාලන කාලේ ගෙවල් හදපු තහලේ සෙවීමට පංචපුද්ගල කමිටුවක්. ඇමරිකාවේ දෙමළ ඩයස්පෝරාව ඊළඹට පණ දෙයි. උසාවි වල නඩු 111 ගොඩ ගැහේ. ජනපතිට ටිල්වින්ට එරෙහිව ගන්මන් පෙළ ජාත්‍යන්තරයට යයි. PayPal ලංකාවේ බැංකු තුනක් සමගයි. වෙලාව උදෑසන 6:07යි. ඔබ ලක්කන්න සමගයි.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ITN ලක්හඬ පූජා

0: සිට ජුනි 3වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න.

0: පැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම ලබා ගැනීම අනිවාර්ය කර ඇති බදු හඳුනා ගැනීම අංකය හේවත් TIN අංකය නැත්නම් tax identification number ලබා නොගැනීම නිසිලස බදු ගොනු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා හමුවේ අවශ්‍ය මොහොතක පෙනී නොසිටීම අපරාධමය වරදක් ලෙස සැලකෙන සංශෝධන දේශීය ආදායම් පනතට එක් කර තිබේ කියලා තමයි අද මෞබිම වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාව PayPal මගින් සපයන සේවා පහසුකම් පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් මෞබිම තොරතුරු වාර්තා කරලා තියෙනවා. හැස් කුෂ් සිද්ධියට ගෑවුණු චීවරධාරීන් විසිතුරට සිවුරු හරින්න ඉල්ලීමක්, මෙරටට මද්‍රව්‍ය රැගෙනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත මන්ත්‍රාගාරගතව සිටින චීවරධාරීන් 23 දෙනාට උපවැදි වෙන ලෙස ත්‍රෛනිකායක ලේකකාධිකාරී හිමිවරුන් විසින් එම චීවරධාරීන්ගෙන් ඉල්ලීමක් කළා තියෙනවා.

ජනාධිපති අනුල් කුමාර දිසානායකත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාත් අධිකරණයේ කටයුතු වලට ප්‍රසිද්ධියේම අතපොවන බව පවසමින් සියලුම තානාපති කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව පිළිතුරු හෙළරුමේ නායක උදේ ගමපෙළ මහතා ඉරිදා බෞබිමට පැවසුවා කියලා තමයි වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම් මගින් ඩුබායි ශාඛාවකට යා යුතු ඩිරාම් නවලක්ෂ 74,050ක් එනම් රුපියල් කෝටි 8 මුදලක් වෙනත් පාර්ශවයකට ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර අනාවරණය කරලා තියෙනවා. ඉතින් ඒ මුල්පිටුව අද වාර්තා කරනවා. මෙරට අධිකරණයේ 293 නඩු 11,34,000ක් විසඳීමට ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වෙනවා. නඩු 11,34,474ක්.

0: වෙලාව දසන 6:22. දෙන්නේ මාරාන්තිකයි.
1: අවදානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු, ඩෙංගු පරදමු. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය
2: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වාහන සම්බන්ධයෙන් කතාව හා යලි ඒ සමාජය තුළ අහන්න ලැබෙනවා. දැන් දිනකට අලුතින් රථවාහන මහමාර්ගයට එකතු වෙනවද? මේ දිනකට අලුත් වාහන 1826ක් මහපාරට එකතු වෙනවා කියලා තමයි සෙළුමිණ වාර්තා කරන්නේ. යතුරුපැදි 1213ක්, මෝටර රථ 386ක්, 1826ක් මහමාර්ගයට එකතු වෙනවා මේ කියලා තියෙනවා අලුතින් රථවාහන. ඉතින් එයින් 1213ක්ම යතුරුපැදි, මෝටර රථ 386ක්. සාමාන්‍ය වැඩ කරන වේලාව සලකා බැලුවොත් යතුරුපැදි 210කට අධික සංඛ්‍යාවක් මේ පැයකට ලියාපදිංචි වෙනවා. යතුරුපැදි 210ක් පැයකට ලියාපදිංචි වෙනවා සාමාන්‍ය බැලුවොත්. ඒ වගේම මෝටර රථ 67ක් පමණ පැයක කාලයක් තුළ අලුතෙන් ලියාපදිංචි කිරීම සිදු වෙනවා. දැන් මෙහෙම තියෙද්දී ආනයනික වාහන සඳහා රේගු ආනයන තීරුබදු මත මේ 150ක අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා තියෙනවා. ඉතින් ඒ සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්තයා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා. බදු වැඩි කිරීම හේතුවෙන් ආනයනය කරන වාහනවල බිල සීග්‍රෙන් ඉහළ යන බව අසත්‍යයි කියලා තමයි දැන් ඒ මහත්තයා කියන්නේ. අනිල් මහත්තයා මොකද කිව්වේ?
1: තොට ඔබ විශ්වාස කරන්නේ ආණ්ඩුවෙන් කරන ප්‍රකාශයක් මිසක් එළියේ සෝෂල් මීඩියාවල කියන එකක් නෙමෙයි. ඒ එම කිසිදු ආකාරයකට ආනයන තහනම් කරන්න, විදේශ විනිමය තහනම් කරන්න කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. හැබැයි මේ කලබලකාරීත්වය නිසා ඇති වෙන අපහසුතාවයේ වෙළඳපළ ඇතුලේ පාලනය කිරීම සඳහා මහ බැංකු විදිහේ මූල ශේත්‍රයේ ස්ටැබිලිටි සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ආණ්ඩුවටත් යම් යම් ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න වෙනවා. මේ අනවශ්‍ය කලබලකාරීත්වය ආනයනය සඳහා ගත්තාම මාසයකට ඩොලර් බිලියන 2කට වඩා පසුගිය මාස දෙකේ වැඩි වෙලා තියෙනවා. වාහන ආනයනයේදී සැලකිලි ප්‍රමාණයකින් වේගයකින් LCS විවෘත වෙනවා. හැබැයි ඒ හා සමාන රට ඇතුලේ ඉල්ලුමක් තියෙනවාද කියන කාරණේට වඩා මේ ඇති කරන ලද බය ආනයන තහනම් කරනවා කියන කාර්ය නිසා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා. ඒ මොකද්ද තීන්දුව කියන එක පොදු මහජනතාවට පොදුවේ තොරතුරක් විදිහට තමයි ඊරෑ ආවේ. කිසි කෙනෙකුට ඊට කලින් ඒ තොරතුරු පාවිච්චි කරලා අනවශ්‍ය ලාභ ප්‍රයෝජන ගන්න ඉඩකඩක් ලැබුණේ නැහැ. මේ තීන්දුවෙදි කරන්නේ පුද්ගලික පරිහරණය සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩි කරනවා. ඒ අරමුණ බවට පත් වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයනය කිරීම ඔබට පුළුවන් නම් ප්‍රමා කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. වාහන මිල වැඩි කිරීම නෙවෙයි. ඒක තමයි මූල කළමනාකරණ ක්‍රමවේදය. දැනට වාහන ආනයනය කිරීමේදී තියෙන තීරුබද්ද 30%. ඒ 100 50 කියලා කියන්නේ 15% වැඩි වෙන්නේ. හැබැයි මේක දැනුවත්වම 50%කින් වාහන බදු වැඩි කරනවායි කියලා මතයක් එනවා. ඒ නිසා 50%කින් වාහන මිල ඉහළ යනවායි කියලා සම්පූර්ණ මිත්‍යාවක්. එහෙම වෙන්නේ නැහැ. තමුන්ගේ පෞද්ගලික පරිභෝජනයේ මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක පොදුවේ වෙළඳපළේ මිලට බලපාන්නේ නැහැ. මේ 15 පස්සේ විවෘත කරන LC වලට තමයි මේ අලුත් බදු පණිවිඩය යටපත් වෙන්නේ.
0: බදු ක්‍රමය සරල කළා. ජනතාව බදු ප්‍රතිපත්ති සමගින් එකතු කර ගැනීම රජයේ අරමුණ බවක් තමයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහත්තයා මෙන්න මේ විදිහට කිව්වේ.
2: අපි මේ මාධ්‍ය හමුව පවත්වන්න ප්‍රධානම හේතුව තමයි මේ සමාජ මාධ්‍යයන් හරහා පැතිර යමින් පවතින දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව යන වැරදි ප්‍රචාරයන් නිවැරදි කිරීම. මොකද අපි මේ පනත් කෙටුම්පත ලබන අඟහරුවාද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේක සම්බන්ධ කරගන්න නියමිතව තියෙනවා. අපේ දැන් ඊළඟ ප්‍රයත්නය තමයි පුද්ගල ආදායම් බදු වාර්තාවත් ඉතාම සරල කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒකටත් අවශ්‍ය විධිදාන මේක ඇතුලේ තියෙනවා. මෙතෙන්දී තවත් එකක් එනවා, ටින් අංකය කියන යම් යම් ආර්ථික ක්‍රියාකාරකම් කීපයකට මේ ටින් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙනවා. ආදායම් බද්ද හිග බද්දක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක්, එතකොට නීතියක් ගේනවා මේ වෙනකන් ගෙවලා තිබිච්ච නැති අය පොලිය සහ දඩය තමන්ගේ හිග ආදායම් බදු මුදල මාස 6ක් ඇතුලේ ගෙවලා නිම කරනවා නම් සම්පූර්ණයෙන්ම ඔවුන්ට නියමිත අය කරනු ලබන පොලිය මුදල සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියලා. මේක තුලින් අපේ බදු වාර්තා අනුකූලතාවයේ යම් පහළ මට්ටමක පවතිනවා. ඒ බදු වාර්තා අනුකූලතාවයේ වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම තමයි මේකේ පරමාර්ථය. මේකෙදි ඉතාමත් පැහැදිලිවම විධිවිධානයක් ඉදිරිපත් කරලා තියෙනවා. යම් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ඉන්නවා නම් ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ ඒ පහුගිය කාල සීමාව ඇතුළතදී වාර්ෂික පොලී මුදල් රුපියල් 60,000ට අඩු නම් ඒ ඔවුන් විසින් වාර්තාවක් ඉදිරිපත් කරපුවාම කිසිදු විගණනයක් කරන්නේ නැතුව වහාම ඒ ආපසු ගෙවීම ලබා දෙන්න. අන්න ඒ සහනය ලබා දීමේ විධිවිධානත් මේක ඇතුළේ තියෙනවා. අපි රජයක් විදියට අපි බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් මේ බදු අනුපාත වැඩි කරමින් අපේ රජයේ බදු ආදායම වැඩි කර ගැනීම නෙමෙයි. රජයක් විදියට අපි පැහැදිලිවම බලාපොරොත්තු වෙන්නේ බදු පරිපාලනයක නවීන තාක්ෂණය බද්ධ කර ගැනීම සහ නීති රීති සරල කිරීම, බදු ක්‍රමයේ සරල කිරීම.
0: ගෝලීය අර්බුදයක් හමුවේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මහත්තයා සඳහන් කරනවා. ඒ මාධ්‍ය හමුවට එක්වමින් මෙන්න මේ විදිහට කිව්වා.
3: වාහනවල බදු වර්ග තුනක් තියෙනවා මේ සාමාන්‍ය අය කිරීමේදී. රේගු බද්ද, නිෂ්පාදන බද්ද, ආයෙ තියෙනවා වැඩ් බද්ද. ඉතින් මේ රේගු බද්දෙන් තමයි 50%ක් අය කරන්නේ. 130%ක් ඒක වාහන සඳහා තියෙනවා. ඉතින් මේ බද්දෙන් අය කරන මුදල එකහ වුණාම වැට් සහ නිෂ්පාදන බද්දට මේ දෙකම මේ රේගු බද්ද අයිති වෙනවා. ඉතින් ඒකෙදි යම්කිසි ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් ඇත්තටම රජය මේ ගත්තේ ප්‍රතිපත්තිමේ තියෙන යුද්ධෙත් එක්ක ඩොලර එකේ කඩාවැටීම සහ මුදල් සංචිතවල හිඟවීමට හේතුව. ඉතින් ඒකත් එක්කම තමයි රජයට ලොකු මුදලක් ඕනේ නම් දැන් අපි මේ අවස්ථාවේ රජයට සහාය දීලා ජනතාවට හොඳ වාහන සාධාරණ මුදල දීමට සඳහා අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රජය හරිම ප්‍රායෝගික ප්‍රතිපත්තිමේ කටයුතු කරනවා. මගේ ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය. ඉතින් මොකද රටකට අවශ්‍යතාවයක් වුණාම මම හිතන්නේ IMF එකේ අවශ්‍යතාව තියෙනවා. මොකද ට්‍රේඩ් බැරියස් දාන්න එපයි කියලා. ඉතින් මම හිතේ ඒ මතත් සහ රජයට ඕනේ මේ ආර්ථිකයේ ප්‍රකෘති වෙච්ච දේ ආයේ පස්සට ගන්න විදිහ

රේගත ඊ රාත්‍රියේ බලන්න නොහැකි වුණා කියලා මේ කනස්සල්ලෙන් ඉන්නවා නම් මහජන සම්පත ගොවිසෙත මෙගා පව ධන නිධානය හඳහන අද සම්පත ජයලොතරයි සුබ දවසක් ලොතරයි අතට ගන්නවා.

මුලින්ම කියන්නම් මහජන සම්පත 6191 වාරයේදී එල්ලක්ෂරේ ජයග්‍රහණය කළේ අංක 3182226. ඊයේ රාත්‍රියේ දිනුම් වදින ලද මහජන සම්පත ලොතරැය්‍ය 6191 වාරයේ එල්ලක්ෂරේ ජයග්‍රහණය කළ අංක 3182226 ජයග්‍රහයි අංක සටහනේ සටහන් නොනේ. ගොවිසෙත 4433 වාරයේදී සී අක්ෂරේ ජයග්‍රහණය කළේ අංක 1, අංක 14, අංක 37 සහ අංක 59යි ඔබට වාසනාව උදා කළේ. ගොවිසෙත 4433 වාරයේදී සී අක්ෂරයේ අංක 1, අංක 14, අංක 37 සහ අංක 59යි ඔබට වාසනාව අරගෙන ආවේ.

2509 නමවන වාරයේ මෙගාපෝල උතුරයිය B අක්ෂරයේ ජයග්‍රහණය කළා. සුප්‍රියංකේ බවට පත් වුණේ අංක 24, අංක 5, අංක 27, අංක 28 සහ අංක 55යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මෙගාපෝල උතුරයිය B අක්ෂරයේ ජයග්‍රහණය කළා. සුප්‍රියංකේ බවට පත් වුණේ අංක 24, අංක 5, අංක 27, අංක 28 සහ අංක 55යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. දනනිදහනේ 2221 වන වාරයේදී O අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය බවට පත් වුණා. අංක 28, අංක 33, අංක 50 සහ අංක 69 ඔබට වාසනාව උදා කළේ. දනනිදහනේ 2221 වන වාරයේදී O අක්ෂරය ජයග්‍රහණය කළේ. අංක 28, අංක 33, අංක 50, අංක 69 තමයි ජයග්‍රහයි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ.

මේ කියන්නේ සූදානම් වන්නේ 1500 වන වාරය අදහන ලොතරැයි කුම්භ ලග්නයේ ජයග්‍රහණ ලග්නයේ බවට පත් වුණ අංක 3 අංක 49 අංක 57 සහ අංක 62 වාසනාව උදා කළේ 1500 වන වාරය අදහන ලොතරැයි කුම්භ ලග්නයේ ජයග්‍රහණය කළේ අංක 3 අංක 49 අංක 57 සහ අංක 62 ඔබට වාසනාව අරගෙන ආවේ අද සම්පත 766 වන වාරයේදී රටාව උනේ අංක 26 අංක 226 අංක 8 226 සහ ඉලක්ෂරය අද සම්පත 766 වන වාරයේදී අංක 26 අංක 226 අංක 8 226 ඉලක්ෂරය ජයග්‍රාහී වාසනාව උදා කළා ජය ලොතරැයි ගන්න අතට 459 වන වාරයේදී කියලා බලන්න S අක්ෂරය අංක 5 අංක 7 අංක 8 අංක 4 ජයග්‍රාහී වාසනාවත් අංක සටහනේ සටහන් උනේ ජය ලොතරැයි 459 වන වාරයේ S අක්ෂරය අංක 5 අංක 7 අංක 8 අංක 4 ජයග්‍රාහී වාසනාව උදා කළේ සුබ දවසක් ලොතරැයි 307 වාරයේදී ධනු ලග්නය ජයග්‍රහණය කරන්නේ අංක 6 අංක 25 අංක 42 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා ප්‍රවර්ධන අංකයේ 0.43 සුබ දවසක් ලොතරැයි 307 වාරයේදී ධනු ලග්නය ජයග්‍රහණ ලග්නය බවට පත් වුණා අංක 6 අංක 25 අංක 42 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගනිද්දී අංක 0.43 ප්‍රවර්ධන අංකයේ ලෙස සටහන් වුණේ ඊයේ රාත්‍රියේ දිනුම් බදින්නද සුබ දවසක් ජය ලොතරැයි අද සම්පත හදහන දරණි දහරේ මෙගාපව ගොවිසෙත මහජන සම්පත මේ ලොතරැයිපත් බලලා ඔබ වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති වෙලාව උදෑසන 6:36

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Satyagraha La Khanna.

0: වරුසාව නම් ඇතිවෙන්න ලැබෙනවා. දැන් මදී කියලා හිටපු බොහෝ දෙනෙක් දැන්නම් ඇති කියලා කියන තත්ත්වෙටම වැස්ස ලැබිලා තියෙනවා. ඉතින් ගොවියා සතුටටපත් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට වතුර වැඩි වුණත් ප්‍රශ්නයක්නේ. දැන් මේ වෙනකොට අයහපත් කාලගුණෙන් 4000කට පීඩා කියලා තමයි සිළුමිණ වාර්තා කරන්නේ. නිවාස හානි 150ක් වැඩිම හානි පුත්තලමට කියලා වාර්තා වෙනවා. මේ දවස්වල පවතින මේ තත්ත්වයත් එක්ක, ඒ කියන්නේ සිකුරාදා වෙනකොට දිස්ත්‍රික්ක 10කට අයත් පවුල් 1151 පුද්ගලයන් 3623ක් පීඩාවට පත් වෙලා තියෙනවා. මරණ දෙකක් වාර්තා වුණා. පූර්ණ නිවාස හානි එකක්, ඒ වගේම අර්ධ නිවාස හානි 112ක් වාර්තා වෙලා තියෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ආකාරයට වතුරල දිනනවා. දැන් ඊළඟට ප්‍රශ්නේ ඉන්නේ පොහොර. දැන් පොහොර කොහොම වෙයිද? ඉදිරි සති දෙක තුල තවත් පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ගෙනීමට කටයුතු කරන බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවාගේ මහත්තයා සඳහන් කරා. චන්දන මහත්තයා මෙන්න මෙහෙම කිව්වා පොහොර සම්බන්ධව.
1: යූරිය ප්‍රමාණය අප්‍රේල් ලා මැයි මාස දෙකේ යූරිය මෙට්‍රික් ටන් 50000ක්. එතකොට අපි මුලින් තිබුණු 1,10,000ක් සමග යූරිය මෙට්‍රික් ටන් 1,51,000ක්. එතකොට අපිට කන්නේ සඳහා භාවිත කළ හැකි තෝගේ විදිහට තියෙනවා. ඒ අනුව මෙවර යල කන්නේ සඳහා යූරියා පොහොර ප්‍රමාණවත් තියෙනවා කියලා. මේ වෙනකොට වී ඇතුළු අනිකුත් වගාවන් වලට මෙට්‍රික් ටන් 90,000ක් පමණ මාරුත් ඉඳලා මේ දක්වා භාවිත වෙලා තියෙනවා. ඒ කියන්නේ බෙදා හැරලා තියෙනවා. තවත් මෙට්‍රික් ටන් 55,000ක්ට වැඩි ප්‍රමාණයක් දැන්ට තියෙනවා රජයේ සහ පෞද්ගලික සමාජ ගම්වල ගබඩා තුල. අමාගම් වලට අවසර දීලා තියෙනවා විවෘත වෙළඳපොලේ උද්ගලික වෙළඳසැල්ලාරහත් පොර සුලභ කරන්න. ඒකට ඒ අනුව මේ වෙනකොට ඒ ආයතන පොර වෙළඳපොලට නිකුත් කිරීම කටයුතු සිදු කරනවා. ඒකට ගෝජන් සේවා රහා ලබා ගන්නා පොර ප්‍රමාණයට අමතරව යම් ප්‍රමාණයක් මදි වෙන ප්‍රමාණයක් වින්ට තියෙනවා නම් විවෘත වෙළඳපොලුත් ගැනීමේ හැකියාව තියෙනවා.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඩ.

0: දැන් මේ කියන්න හදන කතාව කිව්වහම බොහෝ දෙනෙක් කල්පනා කරයි මේවා මේ මිනිස්සු කරන වැඩද කියලා හිතේ. නමුත් මද්රව්‍යයට අබ්බැහි වුණාට පස්සේ ඒ අයට ඒ අය ගැන හිතනවා ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ. අනිත් මිනිස්සුගේ ජීවිත පිළිබඳව වටිනාකමකුත් ඇත්තේ නැති බව මේ පිළිබඳව කතා කරද්දී බොහෝ දෙනෙකුට තේරෙනවා. කැලණිය වනවාසල දුම්රිය අනතර සිදු ස්ථානයේ දුම්රිය මාර්ගයේ එන ගැලවු බවට සැකපිට පුද්ගලයෙක් හත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් එන ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව තමයි දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහත්තයා ප්‍රකාශ කළේ.
1: උදෑසන 3:25ට පොල්ගහල් සිට කළුතර පලා යන දුම්රිය වනවාසල ප්‍රදේශයේදී පීලිපැණීමෙන් ලක්ුණා. මේ පීලිපැණීම නිසා දුම්රිය ධාවනයට බාධා පැමිණුණා. පීලිපැණීම හේතු වෙලා තියෙන්නේ අපිට වනවාසල්ට දුම්රිය ස්ථානයත් කැලණිය දුම්රිය ස්ථානයත් අතර තියෙනවා කොළඹ ඝනාපත ද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා ප්‍රධාන මාර්ගෙන් බෙදී යamak තියෙනවා. මෙන්න මේ ප්‍රධාන මාර්ගෙ බෙදී යන ස්ථානේ ඉකරගෙන පයින් 2 කියලා. මේ පයින් 2 තියෙන යකඩ බාර් යකඩ රෝඩ් පිටස්තර පාර්ශ්වයෙන් ගලවලා තියෙනවා. මේ ගැලවීම නිසා මේ කොළඹ ඝන අපද්‍රව්‍ය හලමාකල් මධ්‍යස්ථානට හදලා තියෙන මාර්ගයේ දුම්රියේ පිටපස කොටස ගමන් කරලා තියෙනවා. ඉදිරි කොටස ප්‍රධාන මාර්ගෙ ගමන් කරලා තියෙනවා. මෙන්න මේ දිස්ත්‍ර මාර්ගයේ දුම්රිය ගමන් කිරීම නිසා පීඩි පැනලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් කරා. මේ වෙද්දි පොලිසිය විසින් එම යකඩ බාර් ගලවපු පුද්ගලයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. පීලිගත කිරීම අවසන් වෙලා තියෙනවා. සියලුම පීලි පැනුම් සහ පෙන්නුණු පෙට්ටිය මේව කරලා මාර්ගයේ සියලා තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දි දුම්රිය කාර්ය මණ්ඩලය පීලි පැනීම නිසා හානියටපත් මාර්ගයේ යථාවත් කරමින් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා බොහොම ඉක්මනට මේ මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ධාවනයට බාර දෙන්න.
0: දුම්රිය මාර්ගයේ එන ගලවනතුරු මේ කවුරුත්ම දැක්කේ නැද්ද? එහෙම ප්‍රශ්නයක් වෙන ඉතින් මහජනතාව නිහඬව රැඳී සිටියොත් මීට වඩා විපත්දායක තත්ත්වයන් වලට පත් වෙන්න වෙයි කියන කාරණාවත් මතක් කරන වෙලාව උදෑසන 6:45.
2: රාත්‍රියේ වගක

0: Radio ITN.
1: සහ කම්පණය සහ පරිකල්පනය සහිත නිර්මාණශීලී නායකයින් නිර්මාණය කර ගැනීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. 2024-2025 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ සම්මාන ප්‍රදාන උත්සවයට එක්වෙමින් මේ විදිහට කතා කළේ.
2: අධ්‍යාපන පරිවර්තනය හරහා අපි උත්සාහ කරන්නේ සමාජයට අවශ්‍ය වන හොඳ පරිකල්පනයක් තියෙන, සහකම්පනය තියෙන නේද, නායකත්වය තියෙන, සාමූහිකත්වය තියෙන, ඒ වගේම නිර්මාණශීලී පුරවැසියන් බිහි කරන්න තමයි අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලත් ප්‍රධාන අරමුණක් බවට පත් වෙලා තියෙන්නේ. විභාග පාස් කරන එකම පමණක් නෙවෙයි, විභාග පාඩම් කරලා විභාගත් පාස් වෙන්න ඕනේ. නමුත් ඒක විතරක් නැති, අර සම්පූර්ණයෙන්ම අපි බලාපොරොත්තු වෙන ඒ පරිවර්තනය සිද්ධ වෙන්න නම් අර මිනිස් සමාජය මීට වඩා ශිෂ්ට සම්පන්න තැනකට ගෙනියන්න පුළුවන් ඒ ආකල්පමය වෙනසේ සංවේදී මිනිසා, ඒ දියුණු මිනිසා ගොඩනගන්න අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලත් අපි උත්සාහ කරනවා. ඒකම තමයි අපි මේ සංස්කෘතික වැඩ කලා ක්ෂේත්‍රයට අපි මේක කලා ක්ෂේත්‍රයක් දියුණු කරමින් අපි බලාපොරොත්තු වෙන දේ.

දැයට කිරුල්ල ශිරන්ති ගැන අල්ලස් විමර්ශන 2012 සහ 2013 වර්ෂවලදී පැවති දැයට කිරුල්ල ජාතික ප්‍රදර්ශනවලදී රුපියල් මිලියන 700කට ආසන්න රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය එවකට ඇමති රංජිත් සියඹලා පිටියේ මහතා මෙන්ම රාජ්‍ය නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ තියෙනවා දිවයිනය වාර්තා කරන්නේ. මේ වසර අවසානයේදී ප්‍රබල එල්ලිනෝ දේශගුණික විපර්යාසයකට ලෝපුරා මිනිසුන්ට මුහුණ දීමට සිදු වන ඇති බව පරිසර විද්‍යාඥයෝ අනාවැකි සඳහන් කරනවා. 1877 වසරේදී ලෝකයේ මූණ පෑ එවැනි ව්‍යසනයකට ඉඩ ඇති බව තමයි සඳහන් වෙන්නේ. ජාතික පොලිස් කොමිසමේ නිලකාලය අවසන් වුවද නව සාමාජිකයින් කණ්ඩායමක් පත්කරන තුරු වත්මන් නිලධාරීන් කණ්ඩායම එම කොමිසමේ රාජකාරී කටයුතු දිගටම කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා දිවයින මුල්පිටුව වාර්තා කරනවා. වෙලාව උදැස්ස 10:50යි. ඔබ ලක්කඩ සමග

0: විලාහු දේශන 6 විනාඩි 54යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

ආණ්ඩුවේ මූල්‍ය විනය ශක්තිමත් කිරීම සඳහා විපක්ෂයේ සිටින හැකියාව ඇති දේශපාලඥයන් ආණ්ඩුවට එකතු කරගත යුතු බවට වූ සාකච්ඡාවක් ආණ්ඩුව තුළ ඇරඹී ඇති බවත් ඒ සඳහා සුවිශේෂ ඇමති ධූරයක් නිර්මාණය කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බවත් විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි කියලා අද ලංකාදීපේ වාර්තා කරනවා. මන්ත්‍රීවරුන් බිලිබාන පරල සෙල්ලම් අපි ළඟ නැහැ. ඇමති සමන්ත විද්‍යාරත්න මෙහෙම කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට එක්කර ගැනීමේ වැඩපිළිවෙලක් තිබේදයි වැවිලි කර්මාන්ත ඇමති සමන්ත විද්‍යාරත්නයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ පරල සෙල්ලම් ජාතික ජන බලවේගය රජයේ නොබැති බව තමයි සඳහන් කළා තියෙන්නේ. සජබ බහලේකම් රංජිත් මද්දු බණ්ඩාර කියන්නේ සජබෙන් කවුරුවත් යන්නේ නැහැ කියලා කඩා වැටෙමින් පවතින ආණ්ඩුවකට සමගි ජන බලවේගයේ කිසිවෙකු හෝ හවුල් වනු ඇතැයි තමා නොසිතන බව සමගි ජන බලවේගයේ පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දු බණ්ඩාර සඳහන් කරනවා කියලා තමයි ඉරිදා ලංකාදීප අද මුල්පිටුව වාර්තා කරන්නේ. කපිලගේ බිරිඳ ඇතුළු තිදෙනේ කල්ලන්න විදේශ සහාය ගනි එයාබස් ගණදිරුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියදී විදේශයන්ට පලාගොස් සංගවී සිටින තිදෙනා දිවයිනට ගෙනවා ගැනීම සඳහා අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විදේශීය ආරක්ෂක සහ බුද්ධි අංශවලද සහාය පතා ඇත. මේ සඳහා ජාත්‍යන්තර පොලිසියද සහාය ලබා ගැනීමට නියමිතයි කියලා මුල්පිටුව වාර්තා කරන ලංකාදීප කපිල ළඟ තිබූ අබිරහස් බේත් ගැන විමර්ශන ශ්‍රී ලංකා න්‍යාය සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මිය යාමට පෙර කිසියම් හඳුනාගත නොහැකි ඖෂධ වර්ගයක් හෝ උත්තේජකයක් ගත්තේ යන්න ගැන මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායමේ අවධානය යොමු වෙලා තියෙනවා. එකලංග අවස්ථා තුනකදී විදුලි බිල ඉහළ දැමීමෙන් කර්මාන්ත පවත්වාගෙන යාම අපහසු වීම නිසා ඒවා වසා දමා රජයේ ආයතනවලට හෝ කුමන රැකියාවකට යොමු වීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැඹුරු ඇතැයි දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානයේ ලේකම් පුෂ්පකුමාර කරුණාරත්න සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරන්නේ. ඇඟලුම් අපනයන ඩොලර් බිලියන 5 ඉලක්කයේ අමාරුයි. ඒකාබද්ධ ඇඟලුම් අපනයන කරුවන්ගේ සංසදය මේ විදිහට සඳහන් කරනවා. මේ වසර ඇතුළත පමණක් විදුලි ගාසු 25%කින් පමණ ඉහළ යාමෙන් පිරිවැය වැඩි වී ඇති නිසා 2026 වසරේදී ඇඟලුම් අපනයනයේ ඩොලර් බිලියන 5ක ආදායමක් ඉපයීමට නොහැකි වනු ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදය අනවතරු අඟවලා තියෙනවා. අධික වර්ෂාව හේතුවෙන් දිවයින පුරා ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් වන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සියලු ජලාශ දෙපාර්තමේන්තුව මගින් තමයි පාලනය කරන්නේ.

ලෝවාසි බෞද්ධ ජනතාවගේ ඉහළම ගෞරවයට පාත්‍රවන ජයශ්‍රී මහ බෝධි වහන්සේගේ සෞඛ්‍ය සහ අනාගත පැවැත්ම පිළිබඳව බරපතල ගැටලුවක් මතුව ඇති බව දිවයින ඉරිදා සංග්‍රහයට වාර්තා වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී මහ බෝධින් වහන්සේගේ මළුවේ මෑතකදී සිදු කර ඇති ඉදිකිරීම සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික හල්වතුරු මහතා විසින් නිකුත් කර ඇති තාක්ෂණික වාර්තාවක් මගින් මේ කරුණු අනාවරණය කළා තියෙනවා.

ජාත්‍යන්තර පොලිසියෙන් රතුවරින් තු ලැබූ ශ්‍රී ලාංකික අපරාධකරුවන් 60 දෙනෙකු අතරින් හරියඩක්ම මේ වන විට උන්හිටි තැන් අතහැර පලා ගොස් ඇති බවට තොරතුරු ලැබිලා තියෙනවා. රතුවරින් තු කරුවෝ 30ක් අතුරුදන් කියලා තමයි දිවයින වාර්තා කරන්නේ.

0: cartoons.
1: සුළුබිල අන්දරගේ ටෝක කාටූනේ මල්වානේ නිවස අන්දරේ අල්ලාගෙන ඔව් ඉතින් අයිතිකාරයකු නෑනේ. සතියක පත්තරවල විස්තර නිමා කරන්න වෙලාව හරි වෙලාව උදෑසන 7යි. අද මේ මාසේ 17 වෙනිදා ඉරිදා දවසේ පත්තරවල විස්තර අරගෙන ආපු මම නලින් විරාජ් ඔබට වාසනාවන්ත සුන්දර සතියන්තයක්.

0: සත්‍යයක ලක්හඩ.
1: තවත් වාසනාවන්ත දවසක ආරම්භයේ අපි මේ මාසේ 17 වෙනිදා ඉරිදා දවසේ මුණ ගැහෙන්නේ ලක්හඩ සතියකදී. ඉතින් ලංකාවේ හැමෝම ජීවිතේ හැමදවසම ප්‍රාර්ථනා කරන කාරණා තමයි දිනන්න ඕන කියන එකනේ. ජීවිතේ දිනන්න නම් අපි අපේ වගකීම යුතුයකම හරියට ඉටු කරන්න ඕන කියලා අපි විශ්වාස කරන හැබැයි සමහර තැන්වලදී අපිට මඟ හැරෙනවා. අපි හිතපු දේ අපිට කරගන්න බැරුව යනවා. අන්තිමට අපි පොඩි කලකිරීමක් එක්ක ජීවිතේ ඔහේ ඉස්සරහට ගලාගෙන යන්න දීලා බලාගෙන ඉන්නවා. රනිල් මට ලස්සන කතාවක් තියෙනවා අර කියන්න. පියාඹන්නේ නැති පක්ෂියා රැට නිදාගන්නේ බඩගින්නේ.
2: හරි.
1: පියාඹන්නේ නැති පක්ෂියා රැට නිදාගන්නේ බඩගින්නේ කියන්නේ ඔබ අද රාත්‍රිය බොහොම සතුටින් සැනසෙල්ලි නිදා ගන්න නම් දවල් කාලේ අවදි වෙලා වැඩ කරන්න වෙනවා. ඉතින් හෙට කුසගින්න නිවා ගන්න නම් අද දවස් ඔබ වෙහෙසිය යුතුමයි. මේ කාරණාව පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඔබට ඔබේ ජීවිතේ දිනන්න තියෙන සැලසුම් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. අද ඉරිදා. අද ටිකක් වැහිබර කාලගුණයක් තියෙන්නේ. අද නම් පොඩ්ඩක් වැඩිපුර නිදා ගන්න ඕන කියලා නම් ඔබට හිතුනේ. ඉගිල්ලෙන්නේ නැති පක්ෂියා රාත්‍රී නින්දර යන්නේ කුසගින්නේ කියන එක මතක තියාගන්න ඕනේ.
2: ඔකට තව කතාවක් කියන අපි හැමදාම උදේට කියනවනේ අපි ජීවිතේ ප්ලෑන් එකක් හදාගන්න ඒ ප්ලෑන් එකට අනුව වැඩ කරන්න එහෙම කියලා. හැබැයි සමහර වෙලාවට හැමදාම අපිට උදා වෙන කාලේ ඊටාම හොඳ වෙන්නේ නැහැ. නරක කාලේ තමයි බොහෝ විට අපේ ජීවිතේ එන්නේ කියලා අපිට හිතෙන වාර අනන්තයි. කතාවක් තියෙන මොදුශංක බොහෝ දිනකට වටිනා අතොරලෝසු තිබුණද ඔවුන්ට වෙලාව නැත කියලා. කියන්නේ ජීවිතේ අපිට ඕන දේවල් කරන්න සමහර වෙලාවට ඕන වෙලාව අපිට උදා වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඕන වෙලාව, ඒ කියන්නේ අපිට වැඩ කරගන්න තියෙන වෙලාව නැහැ. සමහර අය හැමතිස්සෙම කියනවා අපිට වෙලාව නැහැ, බිසි ඈ එහෙම කියලා කියනවා. එහෙම වෙන්නේ අපේම වැරද්ද නේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න අද උදේ හොඳයි කියලා මට හිතුණා.
1: ලක්ෂ ගානක් වඩින උරලෝසෝ කතේදී බැඳගෙන වෙලාවට වැඩක් කරන්නේ නැත්නම් ඔබ කොහොමද ඔබේ ඉලක්ක අරමුණු ටික ජයග්‍රහණය කරන්නේ? පොඩ්ඩක් කල්පනා කරන්න. මේ ගෙවෙන්නේ ඔබේ ජීවිතේ. ඉතින් අපි දැකපු හීන ටික හැබෑ කරගන්න ඕනේ. ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.

0: FM 93.5, FM 93.7, Luck Honda Radio ITN.
1: උදේ 7 විනාඩි 13යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: සතියක ලක් හඳ

දැන් දෙමව්පියෝ විදිහට අපි හැමෝගෙම වැඩිම ආදරේ හම්බෙන්නේ දරුවන්ටනේ. දරුවෝ තමයි දෙමව්පියන්ට මහාම සම්පත වෙන්නේ, ශක්තිය වෙන්නේ. ඉතින් ඕනම දෙයක් කරන, ඕනම කැපකිරීමක් කරන තමන්ගේ දරුවාව සතුටින් දියන්. එහෙම තමයි අපි දන්නේ. විශේෂයෙන් දුවෙක් ගැන කතා කරොත් එහෙම තාත්තා කෙනෙක්ට දුවෙක් කියලා කියන්නේ ජීවිතේම තමයි. අනිත් තාත්තගේ දුවගේ තියෙන ආදරේ හරි ආත්මීය බැඳීමක්. එහෙම කියනෝඩ කෙනෙක් ඉඳන්ුණායි පුතාලේ දාත්තලේ අතර නිකන් ආත්මීය වෛරයක් තියෙනවා කියලා. නැහැ නෙවෙයි, සාමාන්‍යයෙන් අපි කියනෝනේ දාත්තල දුවලට ආදරේ කියලා, දුවල තාත්තලට පණ ඇරලා ආදරේ කියලා. ඉතින් ඒක ඇත්ත. ඒක ඔබත් දුවෙක් විදියට හෝ තාත්ත කෙනෙක් විදියට අත්විඳලා ඇති. මට මේ කියන්න ඕනුනේ ඊර අනිලුයි මමයි වැඩ ඉවර වෙලා ගෙදර යනකොට දැකපු එක්තරා සිදුවීමක් එක්ක පාඩි එකකට ගිහිල්ලා මෙරියන උත්සව ශාලාවක ඉඳලා තමන්ගේ අතුරු වැදියෙන් බිරිඳයි ඉතාම කුඩා වයසින් දුවෙකුයි තාත්ත කෙනෙකුයි පිටත් වෙනවා. ඉතින් පොලිසිය මහතුරු ඉස්සරහදී පොඩ්ඩක් චෙක් කරනවානේ, වාහන නතර කරලා චෙක් කරනවා. අපේ වාහනේ නතර වෙනවා. ඊට ඉස්සරහින් අපි දකිනවා මේ පොලිසිය මහතුරු අල්ල ගන්නවා මේ තාත්ත මත්පැන් පානය කරලා තමයි ඉන්නේ කියලා. හරි, තාත්ත හෙල්මට් එකක් පැලඳගෙන ඉන්නවා, ඔහුගේ බිරිඳ හෙල්මට් එකක් පැලඳගෙන ඉන්නවා. චූටි වයසේ ඉන්න චූටිම චූටි මල් කැකුලක් වගේ ඉන්න දරු බැටියා කිසිදු හිස්වැසුමක් නැතුව බයිසිකලේ මැද්දේ වාඩි වෙලා ඉන්නවා. මොකද අනතුරක් නෑ දෙයියන්ගේ පිටේ. හැබැයි අනතුරක් වගේ දෙයක් වෙනවා කියන එක රණිල් හිතලා වෙන එකක් නෙවෙයිනේ. මේ තාත්තට නිකමට හරි තමන්ගේ දුව ගැන හැඟීමක් තියෙනවා. මං කියන්නේ එහෙම බින්දුවක් හරි බීලාගේ යතුරුපැදිය පදවන්නේ නෑ. හරි, වැස්සත් එක්කලා පාර ලිස්සනවා, ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. එහෙම දැනගති තාත්ත කෙනෙක්ට එහෙම තමන්ගේ දරුවගේ ජීවිතය අවදානමට හෙලන්න පුළුවන් කියලා කියන එක ඇතුළෙම අපිට පොඩ්ඩක් ඒක ප්‍රශ්නයක්. අනිලුමයි ඊයේ මේ ගැන ටිකක් වැඩිපුර කතාත් කරා. ඇයි මෙහෙම වෙන්නේ කියලා. රෝසපාට චූටි කකුල් දෙකක් විතරයි අපිට පිටිපස්සෙන් වාහනේ යනකොට පේන්න තියෙන්නේ. හැබැයි අම්මයි තාත්තයි දෙන්නම තමන්ගේ ඔළුව පරිස්සම් කරගන්න ගම මේ චූටි දරුපැටියව මැද්දේ තියාගෙන ඉන්න මේ ආදරය නේතුව නෙමෙයි. මේ අපි නොහිතන දැන්නේ රණි. අනිත් පැත්තෙන් ඒ අම්මට එහෙම නැත්නම් ඔහුගේ බිරිඳට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්, ඔයා මත්පැන් පානය කරන්න එපා. හරි, මේ අපේ චූටි දරුවා, මේ තමයි අපේ අනාගතේ. ඔයා පොඩ්ඩක් හරි වාට නිින්ද ගියොත්, පොඩ්ඩක් හරි වාට ඔයාව කන්ට්‍රෝල් නැති වුණොත්, අපේ යතුරුපෙදී අනතුරකට ලක් වුණොත්, ඉස්සල්ලාම හිස්වැසුමක්වත් නැති මේ පුංචිම පුංචි දරුවට තමයි හානිය වෙන්නේ. හරි, ඒ හොඳම කතන්දරේ කියන්නේ නෑ සර් පොඩ්ඩයි බිව්වේ, මේ බිව්වේ නෑ. ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද පවුලේ කට්ටිය කරදර කළා බාර කරා. හරි, එතකොට වයිෆුත් පිටිපස්සෙන් ඉඳලා කියනවා ඔව් මෙයා එහෙම බිව්වේ නෑ සර්. හරි, දැන් එතනින් ඒ ගැලවිලා යන්නේ බොරුව කියනවා වෙන්න පුළුවන්. හැබැයි රණිල් අපිට ඕනම කෙනෙක්ට බොරු කරන්න පුළුවන්. හරි, මේ සබාදාහමට වෙන්න තියෙන දේවල් වලට ඒවට අපිට බොරු කරන්න බෑනේ. හරි, මොකක් හරි දෙයක් වෙලා මොකක් හරි අවාසනාවකට අනතුරක් සිද්ධ වෙලා දරුවට මොන හරි කරදරයක් වුණොත් වා හිතනවාද මේ මිනිස්සුන්ට නිදහසේ සැනසිල්ලේ හැමදාම නිදාගන්න පුළුවන් කියලා. අපි නොහිතන චූටි චූටි දේවල් නිසා අපේ ජීවිතවලට ලොකු බලපෑම් සිද්ධ වෙන ඔබ වැඩියෙන් ආදරය කරන මිනිස්සුනුන් ජීවිතෙන් උත්සාහ කරන්න. සමහර වෙලාවට අපි හිතනවා අපේ ජීවිතේ වටින්නේ අපිට නේ කියලා. නෑ, අපිට වඩා අපේ වටින මිනිස්සු පිරිසක් ඉන්නවා. තරුණ වයසේ මල්ලිලා දැන් අර බයික් එක වීල් කරන වැඩක් පටන් අරගෙන තියෙනවානේ. තනි රෝදෙන් යන නම් රෝද දෙකක් බයිසිකලයට නේද, යතුරුපැදියට රෝද දෙකක් දාලා යවන්න ඕනේ නේ. මේ දවස්වල තියෙන ඔය සාමාන්‍ය නිෂ්පාදන පරිවැයත් එක්ක තනි රෝදෙන්ම යතුරුපැදිය හදන්න පුළුවන්, එහෙම කරන්න පුළුවන්. හරි, එහෙම නැතුව මේක රෝද දෙකක් එක්ක හරි හදලා දෙන්න, ටිකක් හරි ඔබේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වැඩ පෙන්වන්න තැන් තියෙනවා නේ, ට්‍රැක් තියෙනවනේ ලංකාවේ ඕනතරම් ඔය මෝටර් ක්‍රොසෙන් පදින. එහෙම තැනක මේ වැඩේ කරනවා මිසක් ඔබ අවදානමක් ගන්නවා වගේ ඔබ නිකන් හරි ඉදිරියෙන් ගමන් කරන වාහනයක හැප්පුණොත් අහගෙන යන මිනිස්සේ දවස් ගානක් අවුරුදු ගානක් සමහර විට පොලිසිය උසාවි ගානේ රස්තිය අද වෙන්න ඕනේ. හරි, කාගේවත් වාහනවල අඩකොට වෙන්නේ නැතුව, කාටවත් කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වෙන කලාව දරුවන්ට කියලා දෙන්න. මේ පණිවිඩය මතක් කරන විශේෂයෙන්ම දෙමව්පියන්ට ඔබ ඔබේ ආදරණීය දරුවන්ට කියලා දෙන්න. මොකද සමාජයෙන් කනපැලෙන්න දෙකක් ගුටි ගාලා දෙයක් ඉගෙන ගන්නවට වඩා ඔබේ දරුවට ඔබට පුළුවන් විදිහට ජීවිතය කියලා දෙන්න. සමහර දේවල් රණිල් කුඩා වයසේදී අපි වැරදි විදිහට කරනකොට දෙමව්පියෝ ඒව විහිළු විදිහට සලකන්න පටන් ගත්තනේ. හරි, අපි අතින් වැරදි වචනයක් කියවුනොත්, අපි මොනවා හරි නොහොබිනා වැඩක් කළොත්
අම්මල තාත්තලා අපුඩි අග්ගල hina වෙලා වන්නේ. මන් දන්නේ බලන්නකො මේ මොන්ඩි සෝරියෙන් එකගෙන තියෙන දේවල්. අයියෝ මන් දන්නේ කියලා ඒක බැලන්ස් කරපු එකනේ කරේ. හරි. ඔබත් සමහර විට එහෙම අම්ම කෙනෙක් වෙන්නේද? එහෙම තාත්ත කෙනෙක් වෙන්නේද? හැබැයි කවදා හරි දවසක ඔබට මේක පාරවල් අල්ලක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා මේ සමාජයේ ගරුහාවට ලක් වෙන කෙනෙක් නම් මේ සමාජයේ ඔබේ දරුවව පිළිගුල් කරනවා නම් අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් විදිහට ඔබ තරම් අසාර්ථක මිනිස්සෙක් නෑ. ඒ හැඟීම ඔබට දැනෙයි. තවම නොදැනනවා වෙන්න පුළුවන්. ඒ නිසා දරුවෝ සමාජයේ ඉස්සරහා ගුටි ගාලා ජීවිතය ඉගෙන ගන්න ඕනේ නෑ. ගහලා බැනලා තරවටු කරලා හරි කමක් නෑ. ඔබට පුළුවන් නම් ඔබේ තුරුලේ ඉන්න වෙලාවේ ඔබ ළඟ ඉන්න වෙලාවේ ඔබේ දරුවන්ගේ ජීවිත වෙනස් කරන්න. ඒක තමයි අම්මා කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගේ වගකීම. උදේ 7:20 වෙලාව.

0: දෙහතයි විනාඩි විසි හතරයි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ගොවිසිතේ සී ඉංග්‍රිසි අක්ෂරය වාසනාවන්ත අංක 1437 59 සී 1437 59 මෙගාපවල් ලොතරැයියේ බී ඉංග්‍රිසි අක්ෂරය ප්‍රසාදංක අංක 24 වාසනාවන්ත අංක 5 27 28 55 බී ඉංග්‍රිසි අක්ෂරය ප්‍රසාදංක අංක 24 වාසනාවන්ත අංක 5 27 28 55 දන නිදානේ ඕ ඉංග්‍රිසි අක්ෂරයේ වාසනාවන්ත අංක 28 33 50 69 ඕ 28 33 50 69 හඳහන ලොතරැයි කුම්භ ලග්නය වසනවන්ත අංක 3 49 57 62 කුම්භ ලග්නය 3 49 57 62 අද සම්පත ලොතරැයි අංක රටාව 2 6 2 2 6 8 2 2 6 L 2 6 2 2 6 8 2 2 6 L NLB ජයලොතරැයි වසනවන්ත ඉංග්‍රීසි අක්ෂරය S වසනවන්ත අංක 5 7 8 4 S 5 7 8 4 NLB සුබ දවසක් ලොතරැයියේ ධනු ලග්නය වාසනාවන්ත අංක 6 25 42 ධනු ලග්නය 6 25 42 විශේෂ අංකය 0.343 විශේෂ අංකය 0.343 අද සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න
1: මේ දවස්වල මුඩක් වෙනදර වඩා සැපර නිදාගත්තනේ අපි වැස්සත් එක්කලා පොඩි සීතලක් තිබුණා නේද වැස්සත් එක්ක අර අපි දාඩිය දාගෙන නිදාගන්න බැරුව ඒසී එකක් දාගෙන මාරව කට්ටක් කාලා නිදාගත්ත මිනිස්සුන්ට පොඩි සහනයක් හම්බුණා වැස්සත් එක්ක ඒ ජොලිය අපි තවම ඒ විදිහටම විඳින්න ඉන්නවා නම් පොඩි පණිවිඩයක් දෙන මතක් කරන්න දැන් වැස්සෙන් එහෙම කූල් එකක් හම්බෙනකොට ආයේ බොක්ක රත් වෙලා යන පණිවිඩයකුත් තියෙනවා කියන්නේ හරි වැස්සක් බලාපොරොත්තුෙන් හිටියට අපි බත් පිටිය සුද්ධ පවිත්‍ර කරලා තිබ්බේ නෑනේ. තන තන යෝගට් කප්ස් ටික දාලා තිබුණා. තන තන 17 එක දාලා තිබුණා. පොල් ගඩු ටික උඩට හැරලා තිබුණේ. සමහර ලාඩෝ ඒ රම්පේ පඳුරක එහෙම වතුර එකතු වෙන දැන් ටිකක් තිබුණා ගෙදර. බහලේ වැහි පීලි වල වතුර එකතු වුණා. මොකද කොළ රොඩු ටික රැඳිලා තිබිච්ච නිසා. ආ දන්නවද වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28,713ක් වාර්තා වෙලා තියෙනවා මරණ සංඛ්‍යාව 15ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ තමයි මේ පණිවිඩය මතක් කරලා තියෙන්නේ. ඉතින් දැන් අද වගේ දවසක් වටිනවනේ රනිල් මේ වගේ පළදායි වැඩකට යොදාගන්න එක. හරි තමන් ජීවත් වෙන බලාදේ වැස්සක් එහෙම නැත්තම් පොඩ්ඩක් බලන්න තවමත් වතුර රැඳිලා තියෙන දැන් තියෙනවද කියලා. සමහර ලාට ගෙදර උඩ දට්ටුවේ ස්ලැබ් එකක් විතරක් නම් තියෙන්නේ. අපි හිතන්නේ පොඩි වතුර ටිකක් තියෙන්නේ. ඩෙංගු වතුරට ඇති එක හොඳටම හරි එයා එයාගේ වැඩේ පටන් ගන්නවා. ඉතින් අපේ ජීවිත ඔබේ දරුබටවුන්ගේ ජීවිත ඩෙංගු මදුරුවට බිලිදෙනවද කියන එක ඔබ චුට්ටක් කල්පනා කරලා බලන්න. ඉතින් වෙලාවක් නැහැනේ අනේ ගෙදර දේවල් කරගන්න කියලා කියනවා නම් එහෙම කියන්න බලාගෙන ඉන්නවා නම් ඒක ඩෙංගු මදුරුවට අදාළව නැහැ. ඒකත් මතක තියාගන්න.
0: ඒක ඔබේ ජීවිතේ ඔබේ ආදරණීයන්ගේ ජීවිතේ ඒ වගේම ඔබේ යුතුකමක් රට වෙනුවෙන් ඒක හොඳට මතක තියාගන්න.
1: අපේ ගෙදර වහලන්න තියෙන්නේ. අපේ ගෙදර කවුරුත් නැහැ. ඒ නිසා මේ සුද්ධ පවිත්‍ර නොකර අපිට ඉන්න බෑ. වඩ අපිටාවේ ගෙවල් වලට ඔබේ ගෙදරින් හැදෙන ඩෙංගු වතුර යනවා. මොකද එයාට වීසා එකක් ගහලා නැහැ. මේ තාප්පෙන් එහා පැත්තට යන්න එපා කියලා. හරි. ඒ නිසා ඔබ දැනට භාවිත නොකරන නිවසක් වෙන්න පුළුවන්. ඔබ මේ පදිංචි පරිශ්‍රයක් නොවෙන්න පුළුවන්. ඒ හැමදැනම පරිස්සමට සුද්ධ කරලා පවිත්‍ර කරලා තියාගෙන ඩෙංගු මදුර බොවුනොදින් ඒක මහා ජාතික ව්‍යසනයක් වෙන්න පුළුවන්. හැමදාම වැස්ස වැටෙනකොට අපිට මේ කියන්න වෙලා තියෙනවටනේ. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් අපි අපේ ගෙවත්ත පිරිසුදු කරලා ඩෙංගු මදුර බෝ වෙන එක වළක්වන්න ක්‍රියාත්මක වෙමු. හුඟක් වෙලාවට අපි බය වුණේ PHI මහත්තයට. එයාවිල්ලා දඩයක් ගහයි කියලානේ අපි බය වුණේ. අපිට බය හිතුනේ ඩෙංගු මදුරුව ගැන නෙමෙයි. අපි බය වුණේ PHI මහත්තයට. මං කියන්නේ PHI මහත්තයට බය වෙලා හරි කමක් නැහැ. වත්ත පිටියේ සුද්ධ පවිත්‍ර කරලා ඩෙංගු මදුරුව බෝ වෙන පරිශ්‍රයන් ටික විනාශ කරලා දාමු. ඒ මොනොත් රටේ සල්ලි ගොඩක්, රටේ වටින ජීවිත ගොඩක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. අපි තේරවිල්ලක් අහනවාද නේ?
0: ඔව් පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ පොඩි ප්‍රශ්න කියන්නේ ඒ වාගේ ජීවිතේ ලොකු ප්‍රශ්න ගොන්නට තව ප්‍රශ්නයක් එකතු කරන්නේ නෙවෙයි. අපි හැමෝටම තියෙනවනේ ප්‍රශ්න. හැබැයි මේක හොඳට අහගන්න. මේක ඔයාට ඕන වෙයි. මම එකපාරයි අහන්නේ. මේ ප්‍රශ්න විශේෂත්වය තියෙන අපි දෙපාරකට වඩා අහන්නේ. හරි. කියන්නේ දැන් අහන එකපාරයි.
1: හරි. අය කියන්නේ මේක මේ මනෝමයෙන් විසඳන්න ඕන ප්‍රශ්නයක්.
0: මනෝමයෙන් විසඳන්න ඕන ප්‍රශ්නයක්. ඒකට ගණන් ටික හොඳට මතක තියාගන්න. එවන්න ඕන විදිය කියමුකෝ මද ශංක අපි ඉස්සලම.
1: ඔබේ නම ගම සටහන් කරන්න ඊට පස්සේ හිස්තනක් අදාළ පිළිතුර සටහන් කරලා 0.7 0.3 93.5 93.7 ඔබේ නවගම සටහන් කළා අදාළ පිළිතුර සටහන් කළා 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට තමයි මැසේජ් එක එවන්න ඕනේ. ලොකුවට කල්පනා කරන්න ඕන එකකුත් නෙවෙයි. හැබැයි කල්පනා නොකර උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නකුත් නෙවෙයි. හොඳට අහගෙන හිටියොත් මේකට උත්තරේ පටස් ගාලා හොයාගන්නත් පුළුවන්.
0: අපි අහන්නේ එකපාර

0: එකයි හරි හරි මෙහෙමයි ඔය කතාව. ඔන්න ළඟම බස් එකක් ඩිපෝවෙන් ගමන් ආරම්භ කරනවා. ඔයගොල්ලෝ දන්නවා ළඟම බස් අද ළඟම බස් එකක් ඩිපෝවෙන් ගමන් ආරම්භ කරනවා. බස් එක පදවන්නේ හරිම දක්ෂ රියදුරෙක්. හිතන්නකෝ එයා කියලා. ඉතින් පළවෙනි හෝල්ට් එකෙන් බස් එකට මගින් 10 දෙනෙක් ගොඩ වෙනවා. මම නැවත කියන්නම්. පළවෙනි හෝල්ට් එකෙන් බස් එකට මගින් 10 දෙනෙක් ගොඩ වෙනවා. දෙවෙනි හෝල්ට් එකෙන් මගින් 5 දෙනෙක් බැහැලා අලුතින් 8 දෙනෙක් ගොඩ වෙනවා. දෙවෙනි හෝල්ට් එකෙන් මගින් 5 දෙනෙක් බැහැලා අලුතින් 8 දෙනෙක් ගොඩ වෙනවා. හරිනේ? තුන්වෙනි හෝල්ට් එකෙන් මගින් 2 දෙනෙක් බැහැලා තවත් 11 දෙනෙක් ගොඩ වෙනවා. හරි තුන්වෙනි හෝල්ට් එකෙන් මගින් 2 දෙනෙක් බැහැලා තවත් 11 දෙනෙක් ගොඩ වෙනවා. අන්තිමට හතරවෙනි හෝල්ට් එකෙන් මගින් 12ක් එකපාර බැහැලා යනවා. අන්තිමට මගින් 12ක් එකපාර බැහැලා යනවා. අපි අහන්නේ බස් එකේ රියදුරාගේ වයස කීයද කියලා.
1: දැන් වයස.
0: ඔව්.
1: අනේ මන් දන්නේ. බස් එකට නැගපු ගාන කිව්ව බහැපු ගාන කිව්ව අන්තිමට රේඳුරු මහත්තයාගේ වයස කීයද කියලා අහන්නේ. පුළුවන් නම් උත්තරයක් හොයාගෙන ඉක්මනටම අපිට කියන්න. ඔබේ නමයි ගමයි සටහන් කරන්න 0703 93 5 93 4 තමයි. මෙසේජ් එක දෙන්න ඕනේ. නිවැරදි පිළිතුරු 07 විනාඩි 38යි.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොඩින්
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයින් සමාජ කමිෂනය.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: මේ චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා උගේ රිදිගලෝ රැවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් හොඳ බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
2: ඒක හොඳයි.
0: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලකා.
2: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා තමන්ගේ පවුල තනියම රකබලා ගන්න. කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
1: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ. හැමතැනම නෑ කියන්නේ.
0: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න. සතියක ලක්හඬ.

0: ඔලුව කරගල සමනල් ගැටේ මොල්ගෙට වැටන ප්‍රශ්න හලා දැන් හිනාවී ටැබ්බගේ දයන උත්තර දිහා බලගන්න රණී උග වෙලාදී.
1: දැන් උත්තර වෙනතට වඩා ටිකක් එන්න හොර වුණා. හේතුව තමයි ඒගොල්ලෝ ගාන හදාගන්න ඔයා වෙලාවට හුඟක් වෙලාවට හරියට කිව්වේ නෑ නේද කියලා මේ හුඟක් අය හිත හිත ඉන්නවා. හැබැයි මේ ඇත්තට මෙහෙම දෙයක් නෑ ඒක ඇතුලේ. හරි
0: හරි අපොඩ ප්‍රශ්න මතක් කළෙමු. අයමතාවක්
1: හොඳට ප්‍රශ්නේ අහගෙන ඉන්න සහ මේ වෙනදට වඩා ඔයාට මේ බොහොම උද්‍යෝගයෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් අපි ඇහුවේ. ඒ නිසා වෙනදට වඩා ටිකක් හොඳට අහගෙන හිටියොත් ඒක ඇතුලේම ඔයාට දෙන්න අවශ්‍ය උත්තරේ තියෙනවා. හරි මං ආයි ප්‍රශ්නේ අහන්නම් එක පාරක්. හරි හොඳට අහගන්න. රයිට් මෙහෙමයි. ළඟම බස් රථයක් ඩිපෝවකින් ගමන් ආරම්භ කරනවා. බස් එක පදවන්නේ හරිම දක්ෂ රියදුරෙක් අපි හිතමු ඔයා කියලා. පළවෙනි හෝල්ට් එකෙන් බස් එකට මගින් 10ක් ගොඩ වෙනවා. දෙවෙනි හෝල්ට් එකෙන් බස් එකට මගින් 5ක් බැහැලා අලුතින් 8ක් ගොඩ වෙනවා.
0: හරි
1: තුන්වෙනි හෝල්ට් එකෙන් මගින් 2 දෙනෙක් බැහැලා තවත් 11 දෙනෙක් ගොඩ වෙනවා. හතරවෙනි හෝල්ට් එකෙන් මගින් 12 දෙනෙක් මේක පාරට බැහැලා යනවා. හැබැයි අපි අහන්නේ මේ බස් රථයේ රියදුරාගේ වයස කීයද කියලා.
0: පොඩ්ඩක් පොඩ්ඩක් පොඩ්ඩක් ආයේ පොඩ්ඩක් මේක ඔළුව අවුල්ලා තියෙන්නේ. දැන් මේ හිතන්නකෝ දක්ෂ රියදුරෙක් ඉන්නවා. ඔබ හිතන්න ඒ ඔබ කියලා. හරි ඊට පස්සේ ඒ දක්ෂ රියදුරා පදවාගෙන එන බස් එකට කවුද නගින්නේ කවුද බහින්නේ කියලා පොඩ්ඩක් කියන්න උන් ගණන් ඉලවදු මේ ගලපගන්න.
1: හරි මෙහෙමයි. පළවෙනි හෝල්ට් එකෙන් බස් එකට මගින් 10ක් ගොඩ වෙනවා. හරිද? දෙවෙනි හෝල්ට් එකෙන් මගින් 5 දෙනෙක් බැහැලා අලුතින් 8ක් ගොඩ
0: වෙනවා.
1: රයිට්. තුන්වෙනි හෝල්ට් එකෙන් මගින් 2 දෙනෙක් බැහැලා තවත් 11ක් ගොඩ වෙනවා. අවසානයේ හතරවෙනි හෝල්ට් එකෙන් මගින් 12 දෙනෙක් මේක පාර බැහැලා යනවා.
0: තරණි ලහන්නේ බස් එකේ රියදුරු මහත්තයාගේ වයස කීයද කියලා උත්තරේ දන්නවනම් ඔබේ නමගම සටහන්
1: කරන්න. රියදුරු නෝන්ලත් ඉන්නවා.
0: 0.7 0.3 93.5 94 WhatsApp message එකක් තියෙනවා.

0: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා. සත්‍යයක ලක්හඬ.
3: උදේ 7:50යි. මේ සමාජයේ උණම දෙයක් කරගෙන යනකොට ඒක විවේචනය කරන්න බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා. අපි මොනවද කරන්නේ? කරන හැමදේම විවේචනය කරන්න විවේචකයෝ පිරිසක් ඉන්නවා. ඒ ගොඩක් වෙලාවට වගකීමක් ගන්නෙ නෑ. හැම කෙනාගේම අඩුපාඩු දකිනවා. ඒවා තනතන කියනවා. ඒවා විවේචනය කරනවා. ඔබ තමයි ඉන්නේ. ඉතින් හොඳම දේ තමයි එහෙම අයට මේ යම්කිසි වගකීමක් පවරන එක. එතකොට ඔවුන්ට තවදුරටත් විවේචනය කර කර ඉන්න බෑ. ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. දැන් ඔය වැඩේ කළා අපි පොඩි කාලේ. අපි පාසල් වල හිටපු ගුරුවරු හොඳට කල්පනා කරලා බලන්න, පන්ති ඉන්න චණ්ඩියව හැමදාම පන්තියේ ප්‍රශ්න තියෙන කෙනාව පන්ති නායකයා කරන. හරි, පන්තියේ වගකීම දෙන්නේ වැඩේ පොඩ්ඩක් අලවෙයි කියලා හිතන කෙනෙක්ව තෝරලා. ඉතින් එතකොට ඒ කෙනාට සිද්ධ වෙනවා අනිවාර්යෙන් අපිව ටිකක් මෙහෙවගෙන ඒ වැඩේ වැරද්ද නොවන විදිහට අරගෙන යන ඒ වගකීම හරියටම ඉටු කරන්න පොඩි කාලේ ඉඳන් අපිව හුරුගලේ අපේ ගුරුව. මට මේ කතාව මතක් වුණේ එක්තරා දවසක මේ ගුරුවරයෙක් පෙන්ෂන් ගියපු ගුරුවරයෙක්ව මුණ ගැහෙනවා ඉතාම රටේ පිළිගත් කීර්තිමත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. එයා එනවා. ඇවිල්ල මේ සර් දැකලා දන ගහලා වඳිනවා. දන ගහලා වැඳලා කතා කරනවා. සර් මතක දන්නේ නෑ මාව. ඉතින් මේ වයසක ගුරුතුමාට මේ තරුණ කතිකාචාර්යවරයා මතක නැහැ. ඇත්තටම මට මතක නෑනේ පුතා. එයා මතක් කරන මේට අවුරුදු 20කට විතර එහා පැත්තේ මෙන්න මේ පාසලේ සර් වැඩ කළා මතකද? ඔව්. අන්න ඒ පන්තියේදී එක දවසක් සර්ට මතකද පන්තියේ යාළුවෙක්ගේ ඔරලෝසුවක් නැති වෙලා ඒ ඔරලෝසුව ගත්ත කෙනාව හොයන්න සර් දුන්නු සරල ක්‍රියාකාරකම. එදා නැති බැරිගමට ආසාවට යාළුවගේ ඔරලෝසු හොරගෙන් ගලේ මම සර්. එදා සර් අපූර්ව විදිහට ඒ ප්‍රශ්නේ විසඳලා දැම්ම කියලා මේ තරුණ කතිකාචාර්යවරයා කියනවා. ඉතින් පුතා මට එහෙම සිද්ධියක් මතකයි. මොකද්ද ඔයාට තියෙන සම්බන්ධය? සෙදායේ ඔරලෝසු හොරගංගලේ මම කියලා මේ තරුණ කතිකාචාර්යතුමා කියනවා රනිල්. හරි, වැඩේ තියෙන්නේ මේ පන්තියේ හොරගමක් සිද්ධ වුණාට පස්සේ මේ ගුරුතුමා මේ ප්‍රශ්නේ විසඳපු විදිහ හැම කෙනාටම කියනවා. ඇස් දෙක පියාගෙන ඉන්න ඔයාගේ සාක්කුවට අත දාලා බලන්න ඔරලෝසුවක් තියෙනවද කියලා. ඔරලෝසුව තියෙනවා නම් ඇස් දෙක පියාගෙන ඉන්න ගුරුවරයා ඔබේ සාක්කුවට අත දාලා ඔබේ සාක්කුවේ තියෙන ඔරලෝසුව ගන්නවා කියලා. හරි, ඉතින් පන්තියේ මේ දඬුවම ක්‍රියාත්මක වෙනවා. විනාඩි 10කට 15කට පස්සේ ඔරලෝසුව හම්බෙනවා. එතනින් ඒ කතාව ඉවරයි. කොහොම හරි පන්තියේ කිසිම කෙනෙක් දන්නේ නැහැ කවුද මේ ඔරලෝසුව ගත්තේ කියලා. ගුරුතුමාගෙන ඔරලෝසුව හම්බ වුණා. කවුරු හරි දරුවෙක් මේක අරගෙන තිබුණා. හොරකමට නෙවෙයි, එයා විහිළුවට මේක ගත්තේ. හැබැයි දැන් ඉතින් ඔරලෝසුව තියෙනවනේ, දැන් ප්‍රශ්න විසඳුනා කියලා. ඉතින් අර තරුණ කතිකාචාර්යවරයා කියන සර් එදායේ ඔරලෝසුව ගත්තේ මම කියලා. මේ සර් හරි අපූර්ව උත්තරයක් දෙනවා. දැන් කියනකම් මම දන්නේ නැහැ පුතා ඒක ඔයා ගත්තේ කියලා. මේ තරුණ කතිකාචාර්යවරයාට ඒක ටිකක් හරි ප්‍රශ්නයක්. මොකද්ද මේ? සර් මගේ සාක්කුවට අත දාලා ඔරලෝසුව අරගෙන මමයි ගත්තේ කියලා දන්නේ නැහැ කියන්නේ හරි පුදුමයක් නේ. මේ සර් කියනවා, පුතා ඕගොල්ලන්ට ඇස් දෙක පියාගන්න කියලා මමත් ඇස් දෙක පියාගෙන තමයි, ඇස් දෙක රදිකඩකින් බැඳගෙන තමයි ඔබේ සාක්කුවට අත දාලා ඔරලෝසුව ගත්තේ. මොකද මං ඒ වෙලාවේ දැක්කනම් මේ ඔරලෝසුව ගත්තේ මෙන්න මේ දරුවා කියලා. මගේ හිතේ දරුවා ගැන යම්කිසි අපැහැදිලි චිත්‍රයක් ඇඳෙන්න පුළුවන්. ඒ වුණානම් මම මුළු ජීවිත කාලේ මේ දරුවත් එක්ක ටිකක් නොරොස්සනා සහගත බැල්මෙන් බලන්න පුළුවන්, හොරෙක් විදිහට බලන්න පුළුවන්. මං කැමති වුණේ නෑ පුතා මගෙන් ඉගෙන ගන්න කිසිම දරුවෙක් හොරෙක් කරන්න. ගුරුවරු පරණි සමාජයේ ප්‍රශ්න විසඳපු විදිහ හරි පුදුමයි රණිය. ඉතින් ආදරණීය ගුරුවරු කියලා කියන්නේ අපේ ජීවිතේ හදපු අය. මට මතක් වුණේ නිකමට වගේ විවේචනය කරන මිනිස්සුන්ට වගකීම් දෙන්න. උදේ 7:55යි.

0: ආයිබෝන් වාසනාවන්ත උදෑසනක් උදේ 8 විනාඩි 5යි. සර්ච්ලයිට් සමාජ ගතිකා. මේ සමාජයේ හඬක් නැති මිනිසුන් වෙනුවෙන්නේ හඬ අවදි කරන්න හැදුණු වේදිකාව. සමාජයේ යම්කිසි ප්‍රගමනයේ උදෙසා වන මාතෘකාවක් පාදක කරගෙනමින් සෑම සත්‍යන්තයකදීම අපි සර්ච්ලයිට් සමාජ ගතිකාව තුළ ඔබට ඔබේ අදහස් නිදහස ඉදිරිපත් කරන ඉඩ අවකාශය හදලා දෙනවා. රනිල් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ රටේ උගතුන් බුද්ධිමතුන් දනන ගමනට මහා ශක්තියක් වුණු විශ්වවිද්‍යාල සෙසුන් වෙනුවෙන් ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාරය පිළිබඳව. ඇත්තටම මහපොළ ශිෂ්‍යත්වයේ තවදුරටත් ලබා ගැනීම විතරක් නෙවෙයි, එතනින් එහාට ගිය මහපොළින් පෝෂණය වෙච්ච අයට යළි මහපොළ පෝෂණය කරන්න අවස්ථාව උදා කර දෙමින් පහුගිය දවසක මහපිල මහපොළ ඇලුමිනා ඇසෝසියේෂන් එක පටන් ගන්නවා. මේ වෙබ් පෝර්ටල් එකත් හැදෙනවා. ඉතින් මේකත් එක්ක අපිට හිතුණා මහපොළ ගැන ටිකක් අපි ආයේ කතා කරන්න ඕනේ. මොකද මේ රටේ උගතුන් දනන්න, මේ රටේ බුද්ධිමතුන් දනන්න, මේ රටේ ජනතාවගේ දායකත්වයෙන් දරුවන් ඉගෙන ගන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න තමයි මහපොළ නිර්මාණය වෙන්නේ. මීට වසර ගානකට හැපෙති. මේ සංකල්පය ඉතාම හොඳ සංකල්පයක්. ඉතින් ඒ මහපොළ සංකල්පය අද මේ අපි කතා කරන තප්පරයටත් වළංගුයිද? එහෙම නැත්නම් ලෝකයේ අනිකුත් රටවල් වල මේ වගේ ක්‍රමවේදයන් තියෙනවද? මේ ශිෂ්‍යාධාර ක්‍රමවේදයන් තියෙනවද? මේක තවදුරටත් යපොන් මානසිකත්වයේද? එහෙම නැත්නම් එතනින් එහාට ගිය වැඩපිළිවෙලක්ද? හරි. අධ්‍යාපනය ලබන දරුවන්ට ස්වාධීනව නැගී සිටින්න, එහෙම නැත්නම් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන ගමන් යම් කිසි මුදලක් තමන් වෙනුවෙන් උත්පාදනය කරගන්න ක්‍රමවේදයක අවශ්‍යතාවක් තියෙනවා. මේ ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට යම්කිසි අදහසක් ඇති. අන්න ඒ අදහස කියන්න තමයි රනිල් අපි අද මේ වේදිකාව නිර්මාණය කළ දෙන්නේ.
1: ඔව්, දැන් අපි සම්ප්‍රදායකත් එක්ක අපි තව ඉඳාම සුළු වෙලාවකින් වැඩි පටන් ගන්නවා. ඒ අතරේ ඔබට පුළුවන් ඔබේ අදහස මහපොළ සමර වෙන මහපොළ නිසා ඔබගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ශක්තියක් වෙලා ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරගත කෙනෙක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් මේකේ නිරීක්ෂකයෙක් විදිහට ඉඳලා සහ කැම්පස් එකේ වෙනත් විශ්වවිද්‍යාල ජීවිතයේදී මහපොළින් ළමයි ගත්ත ඇති වැඩක් නැහැ කියලා නේ තමන්ගේ සාධාරණ විවේචනයක් තියෙන්න පුළුවන්. හරි. ඒ මොනම වුණත් මහපොළ කියන්නේ දුවදැම්ලාබී දරුවන් වෙනුවෙන් ශක්තියක් වන්නට හදපු වැඩපිළිවෙලක්. ඒක එදාට වඩා අදට කොච්චර ගැලපෙනවද, නැත්නම් මේ දීමනාවේ මුදල් ප්‍රමාණවත් ඔයගේ ප්‍රශ්න ගොඩක් ඇති සහ ඔබට යම් මේ ගැන කියවීමක් ඇති, විවේචනයක් ඇති. අපි ගැන කතා කරමු. අද දවස අපි වෙන් කරන්නේ මේ මහපොළ ශිෂ්‍යාධාර යෝජනා ක්‍රමය ගැන.
0: ඔබට ඔබේ අදහස කියන්න පුළුවන් ක්‍රමවේදයත් අපි මතක් කරන්නම්. 2774606 අපේ දුරකථන අංකය, 2774810 දුරකථන අංකය. ඔබට ඔබේ අදහස කියන්න අපි විවෘත කර දෙනවා. ඒ වගේම තමයි 0703939597 අපිට WhatsApp ඔස්සේ ඔබේ අදහස කියන්න පුළුවන්. මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය කොහොමද ඉදිරියට ක්‍රියාත්මක විය යුත්තේ? එහෙම නැත්නම් එහි අවශ්‍යතාවක් තියෙනවද නැද්ද? මෙරටේ සෑම පුරවැසියෙක්ටම මේ කතා බහට එකතු වෙන්න පුළුවන්. එහි ප්‍රගතිශීලී භාවයේ වෙනස් වීම කොයි ආකාරයෙන්ද වෙන්න ඕනේ? මහපොළ ශිෂ්‍යාධාරය සමහර වෙලාවට දැන් අපි දැකලා දිනවා මේ කතාව පටන් ගන්න වෙලාවෙම සමහර ප්‍රදේශවලින් සමහර දරුවෝ කියලා දිනනවා රනිල්. අපි රජයේ සේවකීන්ගේ දරුවෝ. හැබැයි රජයේ සේවකයෝ කියලා කියන්නේ සොච්චම් බඩියක් ගන්න මිනිස්සු. හැබැයි අපිට කවදාවත් මහපොළ ශිෂ්‍යාධාරය ලැබුණේ නැහැ. සමහර දරුවන්ගේ දෙමව්පියෝ ගොවිතැන තමයි ඐඩෙන්ටි කාඩ් එකේ තියෙන්නේ. ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලැබෙනවා. නමුත් ඔවුන් ව්‍යාපාරික මට්ටමේ ඉන්න ඉතාම ඉහළ ආර්ථිකයක් සහිත කණ්ඩායම්. මේ වාගේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුල පවා අඩලුහුඩුකම් තියෙනවා. මේ සියල්ල පිළිබඳව කතා කරන්න මහපොළ වෙනුවෙන් ඉඩකඩ හදලා දුන්නාට බොහොම ස්තුතියි කියලා තමයි උදේ පාන්දරම ප්‍රියදර්ශනී අපිට මැසේජ් එකක් දෙලා තිබුණේ. ඒ වගේ ඔබේ අදහස අපිට කියන්න පුළුවන්. අපි මේ සම්බන්ධයකින් සම්බන්ධ කරන විශේෂයෙන් මහපොළ අධ්‍යක්ෂ වරු සම්බන්ධ කරගැනීමෙන්, සභාපතිතුමා සම්බන්ධ කරගැනීමෙන්, ගරු අමාත්‍යතුමාව සම්බන්ධ කරගැනීමෙන් මේ කතාව ඉදිරියට අරගෙන යන්න අපි සූදානම් වෙමින් ඉන්නවා. දිගටම රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් ඔබේ අදහස අනිවාර්යෙන් 0703939597 අපි WhatsApp අංකය ඔස්සේ අපිට කියන්න කියන පණිවිඩයත් අපි ඔබට මතක් කරනවා. උදේ 8යි විනාඩි 10යි දැන් වෙලාව.

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ්ලයිට් සමාජ ගවේෂණය.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: 8:00 විනාඩි 16යි අපි ආරම්භය ඔබට මතක් කළා. මේ රටේ උගතුන් බුද්ධිමතුන් තනන ගමනට මහා ශක්තියක් වුණා. මහපොළ ශිෂ්‍යාධාරය සම්බන්ධයෙන් අද කතා කරන්නේ ඔබේ අදහස් යෝජනා චෝදනා මේ සියල්ල බාර ගන්න අපි ලෑස්ති. මහපොළ කොහොමද ඉස්සරහට ගමන් කරන්න ඕනේ? ඒ සඳහා වන අලුත් වැඩපිළිවෙලක් පිළිබඳව අපිට හෝඩුවාවක් ලැබෙනවා. ඒ අනුව තමයි අපි මේ මාතෘකාව පදනම් කරගන්නේ. රනිල්, පෙරටේ සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව සහ සමස්ත රටේ ජනතාව දෙනුවත් කරන්න. මොකද දරුවන්ගේ දෙමව්පියන්, දරුවන් සහ අනාගතයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්නට සූදානමින් ඉන්න පිරිස මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා FM 93.5, FM 93.7 ඔස්සේ, ඒ වගේම ලක්කාඩ Facebook පිටුව ඔස්සේ මේ කතාබහට එකතු වෙන්න ඔබට හැකියාව තිබෙනවා. අද අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා මහපොළ බාරකාර ආරම්භදලිය අධ්‍යක්ෂ රුවන් ජයවර්ධන මහත්මයාට මේ කතාබහට එකතු වෙන්නට කියලා. අපි ඉතාම ආදරෙන් ඔබතුමාව පිළිගන්නවා. අයිබෝන් කියලා.
1: අයිබෝන්,
0: අපි කතාව පටන් ගමු මහපොළ ආරම්භයේ ඉඳන්. මහපොළ කියන සංකල්පය අපේ රටේ පැල ගන්න ඇතුළත් මුදලි මහත්මයා යම් මෙහෙසක් දරනවා. ඒ වෙනුවෙන් ව්‍යාපෘතියක් දියත් කරනවා. එහි සාධනීය ප්‍රතිඵල අත්විඳපු පිරිස විදිහට ඒ ගමන තවදුරටත් තරම් ගිහින් මේ රටේ අහිංසක දූදරුවන්ගේ ජීවිත ලස්සන කරන්න වර්තමාන රජයේ අලුත් වැඩපිළිවෙලක් යෝජනා කළා. අපි මහපොළ ආරම්භය පිළිබඳව යම්කිසි සටහනක් සහිතව මේ කතාව ආරම්භ කළොත් හොඳ ප්‍රවේශයක් වෙයි කියලා මම විශ්වාස කරනවා අධ්‍යක්ෂතුමා.
1: මහපොළ බාරකාර අරමුදල 1981 අංක 66 මහපොළ බාරකාර අරමුදල් පනත යටතේ තමයි ආරම්භ කළා තියෙන්නේ. ඇත්තරම මේ සඳහා පූර්වගාමීව කටයුතු කරලා තියෙන්නේ දිවංගත ලලිත් ඇතුළත් මුදලි ඇමතුමා ඒ කාලේ. ඉතින් එතුමා තමන්ගේ යාළුවෝ හිත මිත්‍රාදීන් එකතු කරගෙන ඊට පස්සේ ඒගොල්ලා ඒ කාලේ තිබුණ පහසුකම් උපයෝගී කරගෙන 1981 ආරම්භ කළා. 1982 අවුරුද්දේ තමයි මහපොළ අරමුදලෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම පටන් ගන්න. ඉතින් 1982 අවුරුද්දේදී ශිෂ්‍යත්ව 322ක් සමහරවිට ශිෂ්‍යත්ව 422ක් එක ශිෂ්‍යත්වයකට රුපියල් 350 ගානේ දීලා තමයි එතුමා මේ ගමන ආරම්භ කරන්නේ. ඉතින් ඒක ක්‍රමිකව එතුමා විකාශනය කරලා අද වෙනකොට අපි මාසිකට ළමයි 84,000කට විතර ශිෂ්‍යත්ව ලබා දෙන ගමන් මාසිකට රුපියල් 10,000ක ශිෂ්‍යත්වයක් ලබා දෙනවා.
0: 84,000ක් මේ වෙනකොට ප්‍රතිලාභ ලබනවා මේ ශිෂ්‍යාධාරය ලබා ගන්න මහපොළ ශිෂ්‍යාධාරය. එහෙම නැත්නම් මේ මහපොළ ගැන අපි කතා කරද්දී අපි දන්නවා විශ්වවිද්‍යාල ප්‍රජාව විදිහට ඔබට මේ අත්දැකීම ඇති මේ රුවන් ජයවර්ධන මහත්මයාට. මහපොළ අරගෙන ගෙදර ඉන්න නංගිට මල්ලිට උගන්වපු ඉතිහාසෙකුත් මිනිස්සුන්ට තිබුණා. එහෙම ආර්ථික දුෂ්කරතා මැද සමහර අය කැන්ටිමෙන් කෑම එකක් කාලා ඉතුරු මුදල ගෙදරට යවලා අම්මා තාත්තා ජීවත් කරන සමහරට තමන්ගේ පවුලේ ඊළඟ පරම්පරාව ගොඩ දාන්න පවා මේක පාවිච්චි කරපු තැන් අපි දැක්කා. ඉතින් ඒ නිසාම තමයි මෙහි වටිනාකම ලංකාවේ මහා බුද්ධිමතුන් ගණනාවක් මහා දක්ෂ පිරිසක් නිර්මාණය කරන්න මහපොළ කොයිතරම් දායක වුණාද. දැන් වර්තමාන රජයේ විශේෂයෙන්ම වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්භාර සංවර්ධන කරවා මෙතුම වසන්ත සම්ප්‍රදාය ඇමතුම ප්‍රධානම ඔබතුමන්ලා සියලු දෙනා එකතු වෙලා වෙන වැඩක් ප්ලෑන් කරනවා. මහපොළ ප්‍රතිලාභ අපි ලබා ගත්තා. මහපොළෙන් අපට ලැබුණා දැන් අපි මහපොළට අපේ දායකත්වය දෙන්න ඕනේ කියන සිතුවිල්ලත් එක්ක අලුත් වැඩක් ආරම්භ කරලා පහුගිය 12 වෙනිදා. මොකද්ද මේ වැඩේ? අපි එතනින් පොඩ්ඩක් ඉස්සරහට ආවොත් අපිට තව ලේසි රනිල් මේ පිළිබඳව කතා කරන්න. මොකද්ද ඇත්තටම මේ ඇලුමිනායක?
1: ඇත්තටම අපි එදා 12 වෙනිදා ගරු අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් අපි වෙළඳ ඇමතිතුමාගේ සහභාගිත්වයෙන් අපි ආරම්භ කරේ මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට. ඉතින් අපි මම අර මුලින් මතක් කරා වගේ 1982 ඉඳලා මේ වෙනකොට ආසන්න වශයෙන් 4,50,000කට වැඩිය අපි අපේ ළමේ උසස් අධ්‍යාපනයේ ලබන සිසුන්ට දීලා තියෙනවා. ඒක විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙනවා. ඒ වගේම තාක්ෂණික ආයතනක් තියෙනවා. ඉතින් ඒ සියලුම ආදි විද්‍යාර්ථීන්ව අපි ඕන වුණා එක ප්ලැට්ෆෝම් එකකට ගේන්න. එක මුළුවකට බලමුළුවක් ගන්නන්න. ඒකේ මූලික අරමුණ ඇත්තටම අපේ සමාජීය යුතුකම ඉටු කරන්න අපේ ආදි විද්‍යාර්ථීන් සමග එකතු වීම. මොකද අපිට බොහෝ අවස්ථාවලදී ආදි විද්‍යාර්ථයන්ගෙන් ඉල්ලීම් ලැබෙනවා අපි කොහොමද දැන් ඉන්න අපේ උසස් අධ්‍යාපනය ලබන අයට උදව් කරන්නේ. ඉතින් ඒකට අපි කොහොමද දායකත්වය දක්වන්නේ කියන එක තමයි අපිට ලැබෙන ප්‍රශ්නේ. නමුත් අපේ දැන් තියෙන ක්‍රමය අනුව ඒ විශ්වවිද්‍යාලවල වෙන වෙනම ආදි විද්‍යාර්ථ සංගම් හදලා තියෙනවා. නමුත් අපි ඒක එහෙම වුණා කියලා එතකොට ඒකෙන් වෙන්නේ ඒ කොටසක් විතරයි අපි ඇඩ්‍රස් කරන්නේ. නමුත් ඒගොල්ලන් අර සමාජ ක්‍රියාකාරකම් වලට දායක වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි අඳුනගත්තා විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ලොකුම ප්‍රශ්නේ මූල්‍ය ආධාරය ලබා දීම විතරක්ම නෙමෙයි, ඒගොල්ලන්ගේ රැකියාගත කිරීමේ වැඩපිළිවෙලට අදාළව ඒගොල්ලන්ට ඉදිරියට යනකොට ඒගොල්ලන්ට වෙන උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා, ආදි විද්‍යාර්ථීන් සමග සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් තියෙනවා, ඒ වගේම රැකියා පුහුණු අවස්ථා හොයාගන්න අවස්ථාවක් වෙන්න ඕන, ඊටත් අමතරව රැකියා අවස්ථා හොයාගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඉතින් මේ සියලුම දේවල් ඒක රාශි කරලා අපි ආදි විද්‍යාර්ථ එකමුතුව නිර්මාණය කරා මහපොළ ඇලුමිනි නෙට්වර්ක් කියලා. හැබැයි මේකෙන් අපි සීමා කරේ නැහැ මහපොළ ලාභීන්ට පමණක්. ලංකාවේ විශ්වවිද්‍යාලවල ග්‍රැජුවේට් වෙච්ච ඕනම කෙනෙකුට අපේ මේ සංගමයත් එක්ක ආශ්‍රිත සමාජිකත්වයක් අරගෙන එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් අපි එකක් අපි විශ්වවිද්‍යාලෙන් අවුට් වෙනකොට අපේ යාළුවෝ ගොඩක් ඉන්නවා. නමුත් විශ්වවිද්‍යාලෙන් අවුට් වුණාට පස්සේ ඒගොල්ලන් කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කීප දෙනෙක් විතරයි අපි ඇත්තටම ළඟින්ම ආශ්‍රය කරන්නේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් වීමෙන් පස්සේ. ඉතින් ඒගොල්ලන්ට තම තමන්ගේ බැජ් වල හිටපු තම සමකාලීන යාළුවන්ව නැවත වරක් හඳුනාගෙන ඒගොල්ලන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්න ආදි විද්‍යාර්ථීන්ට මේ මගින් හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙන් ආදි විද්‍යාර්ථීන්ට වගේම වර්තමාන අධ්‍යාපනය ලබන සිසුන්ටත් ප්‍රතිලාභ එක හා සමානව ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි 12 වෙනිදා ආරම්භ කරේ.
0: මේ වැඩේ ටිකක් බැලූ බැල්මට ටිකක් වෙනස් අදහසක් නේ රනිල්. අපි ලබා ගත්තා උ අපි විශ්වවිද්‍යාල ප්‍රජාව විදිහට මේ ප්‍රතිලාභය ලබා ගත්තා. දැන් මේ අපේ යුතුකම ඉටු කරන වෙලාව අපි අයිතිවාසිකම් භුක්ති විඳිනවා වගේම අපිට යම්කිසි යුතුකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. මීළඟ පරම්පරාව ගොඩ දාන එක විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය ලැබු සමහර වෙලාවට මහපොළ ලාභීක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය කළා අද වෙනකොට ඔබ ආදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම කෙනාටම එකතු වෙන්න පුළුවන් වේදිකාවක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. එය සමාජයට, ජනතාවට, සමස්ත විශ්වවිද්‍යාල වටා එකතුණු ප්‍රජාවට විවර කරලා තියෙනවා. ඒ පිළිබඳවයි අපි මහපොළ බාරකාර අරමුදලේ අධ්‍යක්ෂ රුවන් ජයවර්ධන මහත්මයත් එක්ක කතා කරමින් ඉන්නේ. අපිට අවසර දෙන්න අධ්‍යක්ෂතුමා, එදා මේ ජාතික වැඩ කටයුත්ත ආරම්භ කරපු මොහොතේ ගරු අග්‍රාමාත්‍යතුමිය මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේ කතාව අහලිමු.
2: මේ රටේ උසස් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමටත් ඒකේ ඒක තුල ප්‍රවේශය දියුණු කිරීම සඳහා විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන ගණනාවක ඒ අවස්ථාව ලබා දීම වෙනුවෙන් තමන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් දායක කරගත්ත මේ අරමුදල මේක ආරම්භ වුණේ ඉතාමත්ම ප්‍රගතිශීලී සහ ධනාත්මක අදහසකින්. අද අපි ඒ ප්‍රගතිශීලී ගමනේ තවත් තීරණාත්මක තැනකට තැනක් ආරම්භ කරන්න මේ උත්සාහ කරන්නේ. ඒක තමයි මේ සියලු දෙනා මේ අරමුදලින් ඒ සහනයක් ලැබපු, මේ අරමුදලින් උපකාරයක් ලැබපු ඒ සියලුම දෙනා එකතු කරමින් ඇත්තටම ඔවුන්ගේ ජීවිත හරහා තවත් පරපුරක් අපි ගොඩනගන්නත් එකතු කරන්නත් මේ අරමුදල තවත් ශක්තිමත් කරමින් ඉදිරියට යන ගමනක් තමයි මේ ආරම්භ කරන්නේ. අපි දන්නවා අපේ රටේ අපි මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපේ පළවෙනි වසරට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපේ දරුවන් ප්‾රාථමික අධ්‍යාපනයේදී 98% කිට්ටු ප්‍රමාණයක් අපේ පාසල් පද්ධතියට ඇතුල් වුණත් ඒකට සාපේක්ෂව කුඩා ප්‍රතිශතයක් තමයි උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම අද වෙනකොට සාමාන්‍ය පෙළ ඉඳන්ම ඉහළ අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වෙන දූදරුවන් ප්‍රමාණය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය ටිකක් අඩු වෙමින් පවතිනවා. මේක අපේ රටට බරපතල ප්‍රශ්නයක්. කො සාක්ෂරතාවය විතරක් නෙවෙයි උසස් අධ්‍යාපනයෙන් ලබා දෙන ඒ පුහුණුව, ඒ වෘත්තීය භාවය, එවගේම ලෝකේ දිහා පුළුල් දැස බලන්න ලබා දෙන ඒ අත්දැකීම් සියල්ලම අතිශයින් අවශ්‍ය වෙනවා මේ අපේ රටේ ඊළඟ නායකත්වය සෑම ශේත්‍රයකම නායකත්වය අපිට බිහි කරන්න නම්. එහෙනම් උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල පද්ධතියට විතරක් නෙවෙයි පොදුවේ උසස් අධ්‍යාපනයට තියෙන ප්‍රවේශය පුළුල් කිරීමත් ඒ හරහා ඒක තුළ තියෙන අවස්ථා පුළුල් කිරීම අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ අතිශයින්ම වැදගත්. ඉතින් මහපොළ අරමුදල වැනි අරමුදල් මෙවැනි දේව ආයතන වලිනුත් මේ අපි යන ගමනට විශාල දායකත්වයක් සේවාවක් අපිට ලබා දෙනවා. එතකොට අපි දන්නවා මහපොළ අරමුදල තුළ අපි 2024 ආණ්ඩුව මාරු වීමත් සමගම අපි දුටු දෙයක් තමයි මේකේ ඩිලේස් ගොඩක් තිබ්බා. දරුවන්ට මේ අරමුදලෙන් ඒ ශිෂ්‍යත්වය ලැබෙන කාලවකවානුවේ පරක්කුවක් තිබ්බා. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය හරහත් විවිධ ප්‍රශ්න අර්බුද මතුවෙලා මේක ක්‍රමවත් විදියට ළමයින්ට ලැබෙන එක ශිෂ්‍යාවන්ට ලැබෙන එක පිළිබඳ ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබ්බා. මම ඉතාමත්ම සතුටු වෙනවා සහ අමාත්‍යතුමා ඇතුළු අරමුදලේ සියලු දෙනාටම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ ගැටලු ගණනාවක් දැන් මේ වෙනකොට निराකරණය කළා. අපිට හැකියාව ලැබිලා තියෙනවා මේක කාර්යක්ෂම විදියට මේ අරමුදල කලමනාකරණය කළා. ඒකේ දරුවන්ට ඒ ශිෂ්‍යාවන්ට නිසි කාලයට ලබා දෙන්න විශාල මහන්සියක් වුණ බව මම දන්නවා. ඒ වගේම තමයි අපි මේ දීමනාව දෙගුණයක් කරා 5000යි එනකොට එක එක 2024දී 7500 කළා. 2025දී අපි 10000 දක්වා වැඩි කරන්න අපිට හැකියාව ලැබුණා. දැන් මහපොළ අරමුදලෙන් මාසිකව රුපියල් 10000ක් ශිෂ්‍යයන්ට ලැබෙනවා. මේකත් මම හිතන්නේ අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. දරුවන් අපේ ශිෂ්‍යාවන් ලැබපු විශාල ජයග්‍රහණයක්. ඒ ගැන අපි තාමත්ම සන්තෝෂ වෙනවා. බලාපොරොත්තු වෙන්නේ මේ අරමුදල හුදෙක් මේක මේ මුදල් ප්‍රදානය කරන එකට එහා ගිහිල්ලා මේ ඇලුම්නයි නෙට්වර්ක් එක හරහත් මේ මහපොළ ශිෂ්‍යත්වය ලැබෙන ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තවත් කොහොමද අපි ශක්තියක් වෙන විදියට මේ අරමුදල ගොඩනගන්නේ කියන එක ගැන තමයි අපේ අදහස තියෙන්නේ. මේ ඇලුම්නයි වෙබ් පෝර්ටල් එක හරහා මේ ශිෂ්‍යත්වය ලැබලා විවිධ තැන්වල දැන් උසස් තනතුරු එහෙම නැත්නම් තීරණාත්මක තැන්වල වැඩ කරන සේවය කරන අයට ඔවුන් ඒ ලැබපු පන්නරයට නැවත වතාවක් යම්කිසි විදියකට සම්බන්ධ වෙලා ඊළඟ පරම්පරාවට අතහිත වෙන්න එහෙම නැත්නම් උපකාර කරන අවස්ථාවක් මේක හරහා ලැබුණා. රටට සේවය කරන රටත් එක්ක සම්බන්ධය වෙන්න අධ්‍යාපනය එක්ක සම්බන්ධ වෙන්න ඔහුට අවස්ථාවක් එනවා. හැබැයි අපේ සභාපතිතුමා මට කිව්වා මේක මහපොළ ස්කෝලර්ස්ලට විතරක් නෙවෙයි අත වශයෙන්ම පිටරට ඉන්න අනිත් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උනත් අපේ ග්‍රැජුවට්ස්ලට උනත් මේකට සම්බන්ධ වෙලා ඔවුන් කැමතිනම් මේකට උපකාර කරන්න සහයෝගය දක්වන්න සම්බන්ධ වෙන්න අවස්ථාව මේ හරහා මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙනවා. ඔබ මේ ලැබපු ශිෂ්‍යත්වය ඔබට විතරක් ලැබුණු එකක් ලෙස සලකන්න එපා. මේක හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් මේ අධ්‍යාපනය ලබා ගැනීම හරහා උසස් අධ්‍යාපනයට ඔබට ඇති ප්‍රවේශය තහවුරු කිරීම හරහා ඔබෙන් මේ රටට සේවයක් වෙයි කියලා. ඔබ දන්නවා මම කිව්ව විදියට උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඒ ක්වොලිෆිකේෂන්ස් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් උසස් අධ්‍යාපනයට අවස්ථාව ලැබෙන්නේ කුඩා ප්‍රමාණයකට. ඒක තමයි අද අපේ රටේ තත්ත්වය. ඒක වෙනස් කරන්න මීට වඩා පුළුල් කරන්න අපි උත්සාහයක් ගන්නවා. නමුත් ඔබ තෝරගත්ත පිරිසක්, ඔබ විශේෂ කණ්ඩායමක්. එතකොට ඒ විශේෂත්වය සහ ඒ ඔබට මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියන එක තමයි මම යෝජනා කරන්නේ. උපරිම ප්‍රයෝජනය ගන්නවා කියන්නේ ඔබේ සාර්ථකත්වය විතරක් නෙවෙයි, ඔබ මේ ඔබේ සාර්ථකත්වය හරහා වෙන්න පුළුවන් බලපෑම ගැනත් හිතන්න. ඒ කියන්නේ ඔබ කොහොමද ඔබේ පවුලට, ඔබ වැඩකරන ස්ථානය වෙන්න පුළුවන්, ඔබේ ප්‍රජාව වෙන්න පුළුවන්, ඔබේ ආයතනය වෙන්න පුළුවන්, රට වෙන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම මේ ඔබ ඉන්න තැන තුල හොඳ බලපෑමක් කරන්න හැකියාවක් තියෙන අය නිසා තමයි ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාව මේ රටත් ලෝකයට මීට වඩා හොඳ තැනක් බවට පත් කරන්න පුළුවන් බලපෑම ඔබ කරන්න ඕනේ. කොතන හිටියත්, මොන රැකියාවේ හිටියත්, කොතන මොන ලෝකේ මොන තැන හිටියත් ඔබ හොඳ බලපෑමක් කරන්න පුළුවන්. මේ රටට, මේ ලෝකයට, මේ සමාජයට ආදර්ශයක් වෙනවා වගේම නායකත්වය දීලා මීට වඩා හොඳ තැනක් බවට පත් කරන්න ඔබට බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා ඒකත් අමතක කරන්න එපා. මේක ඔබේ ඔබ හිතන්නේ නැති වෙන්න පුළුවන්. මේක අපි අපේ වයසට ආවම තමයි හිතෙන්නේ. මේ කාලය තමයි හොඳම කාලය ජීවිතේ, නේද? මම හිතන්නේ

0: ප්‍රතිලාභේ ලබාගමු. ඒ වගේම ප්‍රතිලාභ ලබාගත් පිරිස් එකතු වෙමු. විශ්වවිද්‍යාල ප්‍රජාව එකතු වෙමු. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනගන්න, මේ දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න, මහබල ශිෂ්‍යාධාරය තවදුරටත් තර කරගන්න අවශ්‍ය ශක්තිය මේ රටේ ප්‍රතිලාභ ලබාගත් පිරිස් විසින්, ඒ වගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ පිරිස් විසින් එකතු වෙලා මේ පදනම ගොඩනැගීමේ තුලේ දෙවන්ත ජයග්‍රහණයක් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ලබා ගන්න පුළුවන් කියන කාරණාවයි පැහැදිලි කරමින් ඉන්නේ. අද අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ රුවන් ජයවර්ධන මහත්මයාට මේ මහපොළ සම්බන්ධයෙන් කතා කරන්න. රනිල්, අපි යෝජනා කරන සියලු දෙනාට මහපොළ සම්බන්ධයෙන් ඔබට විවේචන තියෙනවා වෙන්න පුළුවන්. මහපොළ සම්බන්ධයෙන් ඔබට යෝජනා තියෙනවා වෙන්න පුළුවන්. ඔබ විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල වල මේ වෙනකොටත් අධ්‍යයනය ලැබන විද්‍යාර්ථියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යයනවන අධ්‍යයන කාර්යමණ්ඩලයේ වෙන්න පුළුවන්. මීට පෙර විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබලා මේ මහපොළ ප්‍රතිලාභය ලබාගත් කෙනෙක් වෙන්න පුළුවන්. මෙහි ගුණදෝෂ විවේචන ඔබට ඕන තරම් තියෙන්න පුළුවන්. ඉතින් අධ්‍යක්ෂතුමත් අපේ මැදිරිය රැඳිලා ඉන්න වෙලාවේ ඔබේ යෝජනා චෝදනා අදහස් මේ සියල්ල එකතු කරන්න අපි දුරකථනාංක මතක් කරන්නම් 011 2 775 766 011 2 775 285 අපේ දුරකථන තමන්ගේ විවෘතයි යලි මතක් කරන්න 011 2 775 766 011 2 775 285 වගේම 07 03 93 5 93 7 කියන දුරකථන අංකය ඔස්සේ WhatsApp පණිවිඩයක් ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා. උදේ 8යි විනාඩි 34යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: ITN ලක්හඬ පූජා.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න

0: ප්‍රතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ගුවන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: සත්‍යයග රකනේ

0: අපේ අතයි විනාඩි 37 වෙලාව අපි කතා කරමින් ඉන්නේ මහපොළ සම්බන්ධයෙන්. මහපොළ භාරකාර රුදලිය අධ්‍යක්ෂ රුවන් ජයවර්ධන මහත්මයා අද මේ කතා බහට එකතු වෙලා ඉන්නවා. අපිට ඇමතුම් කීපයක්ත් ලැබෙනවා. ඒ වගේම තමයි WhatsApp ඔස්සේත් පණිවිඩ ගණනාවක් ඇවිල්ලා දෙනවා. මේ ප්‍රශ්න වලට යන්න කලින් අපි ටිකක් මූලික අඩිතාලම මේ කතා බහට එකතු කරගන්න ඕනේ. ගරුවා දේශතුමනි, මම කැමති දැනගන්න දැන් ලලිත් ඇතුළත් මුදලි මහපොළ භාරකාර අරමුදල ආරම්භ කිරීමේ අරමුණු විදිහට එදා සඳහන් වෙලා තිබුණ මොනවද? ඒ අරමුණු ඒ ප්‍රතිපත්තීන් වෙනස් වීමට භාජනය වෙලා තියෙනවද? ඒ අරමුණු අද වෙනකොට වෙනස් වෙලා තියෙනවද? කොහොමද අධ්‍යක්ෂතුමා එහි වටපිටාව?
1: ලලිත් ඇතුළත් මුදලි මහපොළ භාරකාර

0: අරමුදල ඇත්තටම මුලින්ම හැදුනේ මහපොළ බාරකාර අරමුදල කියලා. නමුත් ලලිත ඇතුළත් මුදලි මහත්තයාට ගෞරවයක් ලබා දීම වශයෙන් 2022 දී අපි නම වෙනස් කරනවා ලලිත ඇතුළත් මුදලි මහපොළ බාරකාර අරමුදල කියලා. ඉතින් එතකොට අපි අරමුණු විදිහට තිබුණේ උසස් අධ්‍යාපනය ලබන මූල්‍ය අවශ්‍යතාවයක් තියෙන සිසුන්ට මූල්‍ය සහයෝගය දක්වන එක තමයි මූලික අරමුණ. ඊටත් අමතරව අපි ගත්තොත් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ඉන්න ගුරුවරුන්ටත් ඒ අවශ්‍ය පහසුකම් දෙන එක, ඊළඟට විස්කෝලවල පහසුකම් වැඩි කිරීම, ඒ වගේම තාක්ෂණික අධ්‍යාපනයට සහාය වීම, ඔය මූලික කාරණා ටික තමයි ඇත්තටම තිබුණේ. නමුත් අපි ඒ අරමුණු වලින් අද වෙනකල් බැහැර වෙලා නැහැ. ඒ මූලික අරමුණුත් එක්ක අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඇත්තටම ඔබ තුමාලා දන්නවත් ඇති 1999 අවුරුද්දේ විතර අපි ස්ලිට් එක ස්ලිට් මාලවේ ආයතනය ආරම්භ කරන්නේ ඒ කාලේ වෙනකොට තාක්ෂණික තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ලංකාවේ ආයතනයක් තිබුණේ නැහැ. ආරම්භයේ මහපොළ බාරකාර අරමුදල කරේ, ඒ ආයෝජනයේ මහපොළ බාරකාර අරමුදල කරේ. අද වෙනකොට විශ්වවිද්‍යාල සිසුන් සාල ප්‍රමාණයකට ඒක හරහා අධ්‍යාපනය ලැබෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේත් වෛද්‍ය, ඉංජිනේරු, කලා, වාණිජ්‍ය හැම ශාස්ත්‍රයකටම අපි අපේ සහයෝගය ලබා දෙනවා මූල්‍ය වශයෙන්. ආණ්ඩුව පහසුකම් සැපයීම, අධ්‍යාපනය සපයනවා වගේම සිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා හොයාගන්න ඒක සඳහා සපුර ගන්න අවශ්‍ය කරන මූල්‍ය සහයෝගය තමයි මහපොළ බාරකාර අරමුදල දෙන්නේ. මූලික අරමුණෙන් අපි බැහැර වෙලා නැහැ. තවදුරටත් ඒක සංවර්ධනය කරගෙන යන ගමන්, ඉදිරියට යන ගමන් තමයි අපි ඉන්නේ.
1: ඔව්, අපි පොඩ්ඩක් මේ කතාවට අපි කිව්වනේ මේ ඔබේ අදහස් එකතු කරන්න කියලා. බොහෝ දෙනෙක් අපිට අදහස් දක්වන්න එකතු වෙලා ඉන්නවා. මුලින් අපි තෝරගන්නේ මේ අපි මුලින්ම ඇමතුම් මේ නැත්තම් මේ නුවරඑළිය පැත්තෙන් අබේකෝන් මහත්තයා. අබේකෝන් මහත්තයා අයිබුවන්.
2: විශේෂයෙන්ම මේ අනිත් ජනමාධ්‍යවලට මම කියනවා මේ ලක්හඬේ උදාහරණය ගන්න කියලා. අර සර්ච්ලයිට් වැඩසටහන අනිත් එක තමයි මොකද්ද මට මතක නැහැ, මේ පොසිටිවයිස් කියලා, පොසිටිවයිස් චාමි කියලා. අන්නේ ඒ වගේ උපදෙස් කියන්නේ ලොකු පොසිටිව් වචන. හරිද? ඒ වගේ අවවාද ඊළඟ කුඩයක් කරන් පාර යන්න කියන අදූරේ මට මතකයි. මේ ඔය ළමයින්ගේ මේ කකුල් මේ කියන්නේ මෙහෙම වෙයි, කොට කොට කොට මේ කියන්නේ ඇක්සිඩන්ට් වලට මුණ දීලා ඔය මේ ළමයින්ට මෙහෙම දෙයක් වෙයි, ඒකෙන්ද දෙමාපියන්ට හරිද, දෙමාපිය ළමයින්ට හරිද කියලා දෙන්න. ඒ වගේ පූජක පක්ෂෙවත් වෙන්නේ නැති දෙයක් මේ ලක්කණෙන් එනවා. එන්නේ ඒ ගැන මම විශේෂම කෘතඥ වෙනවා. මේක පූජක පක්ෂෙන් පන්තලකින් පල්ලියකින් මන්දන වෙනවද කියලා. හරිද? ගාථා බණ කතා කිව්වට වැඩක් නැහැ. අන්න ඒක නිසා මම විශේෂම කෘතඥ වෙනවා මේ ලක්කණ ආර්ය මණ්ඩලයට. විශේෂයෙන්ම එතන මම මේ මේකට පොඩ්ඩක් අවතීර්ණ වෙන්න. මගේ ළමයි 3 දෙනෙක් විශ්වවිද්‍යාලය දැන්ද දෙන්නේ අධ්‍යාපනය ලැබනවා. එක්කෙනෙක් අධ්‍යාපනය ලැබලා දැන් අවුරුදු 3ක් වෙනවා. රැකියාවක් නැතුව ගාමන්ට අරගෙන යන රස්තියද ඉති. ඊට පෙරාතුව මම කියන්නම් මේ මහපොළ ලබන පුජ්‍යලෙක් නෙවෙයි මගේ ළමයි. මම ආමේකේ විඳලා දැන් සිකුරුටි කරලා ෆෙක්කම් පඩියකින් තමයි මම මේ ළමයි දිගන්නේ. නමුත් රැකියා විරේතභාවයෙන් සෑහෙන පිසක් දැන් පෙළෙනවා. ඒකට මට මතකයි පවුගේ පිකටින්. ඒකට බලන්න අවුරුදු 45 උපාධිධාරී ඉන්නවා. මේ උපාධිධාරී ඉන්නේ ඒකත් පිකටින් කරලා මාර මේකට පත විහිසකට පත් වෙලා රැකියා නැහැ. ඒකට මේකට කවුද වග කියන්නේ ඕන? ඒක රැකියා උත්පාදන නැත්තම් ඇයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය තවත් පුළුල් කරන්න කියලාත් මට ප්‍රශ්නය. සමහර බයෝ සයන්ස් වගේ විෂය ධාරාවලින් මේ කෝස් හඳුන්වා දෙනවා. ඒවට අනාගතේ රැකියා තියෙනවා කියලා රැකියා තියෙන පිටරටවල. ඒතර මේ රැකියා උත්පාදන නැතුව තවත් මේ පුළුල් කරලා මේ කැම්පස් පද්ධතිය පුළුල් කරලා ඇයි මේ කරන්නේ? අරිටක ළමයින්ට මේව නැහැ. මොනවද මේ නේවාසු පාසු ගන්නෑ? ඒවයි ඇත්තටම අද මම කරන්න පුළුවන්. අර කවුද ඒ පරිදි අක්කදාසික මේ ඉදමක් හම්බුණා. ඇත්තටම මේ වගේ මේ විශ්වවිද්‍යාල සිසුන් ඒවගේ නේවාසික පාසු ගන්න සපයන්න පුළුවන්. ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? මේ ආන්දේ මහාචාර්යවරු ආචාර්යවරු හරිද? ඇත්තටම මට සන්තෝෂයි. වෛද්‍යවරු ඇත්තටම සන්තෝෂයි. උපදමාලාත් මේ වැඩේ හරියට කරේ නැත්තම් මේ දෙකට දුරට ගිය පහුගිය දේශපාලුවන් මේ රට කරන්න බෑ. මම මේ බොහොම ආවේගශීලීව කතා කරන්නේ. අපි මහපොළ මුදල් ලොකු වෙන්නේ නෙවෙයි. එහෙමනම් ඉන්ටර්වියු එකට පාව දැන් බලන්න ජීඑස් පත්තිම ගන්නකො ජීඑස් පත්තිම කරලා ආදේශීය ලේකම් නියෝජනය කරන ලංකාවේ බාහක ආදේශීය ලේකම් නියෝජනය කරන තනතුරක් තමයි ප්‍රධාන තනතුරක් තමයි නාමසේ කියන්නේ. එයාට සාමාන්‍ය පෙළ උසස් පෙළ දේශපාලන පත්තියක් නේ දීලා තින්නේ. අයි ඔබතුමාලට මේක තේරෙන්නේ නැද්ද? අඩුම ගානේ උපාධියකට හැකියාවක් දෙන්නකො උපාධියට දෙන්න එතන ගාමක පත්තිම විශේෂයෙන්ම මම කියන්නේ අන්න ඒකයි. අනිත් එක ඒ වගේ අනිත් එක රැකියා මේ වෙළඳපොළ ඉස්සර රැකියා උත්පාදන අපේ ලංකාවේ දිනෙන්ට එතකොට තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය වැඩි කරලා විශ්වවිද්‍යාල අපේක්ෂක වැඩි කරලා නැක උත්පාදනය බිහි වෙන්නේ. ඉතින් ඒක අපි ඉස්සල්ලාම හිතන්න ඕන. ඉතින් ඕකේ ගොඩක් දුරට මට කතන්දර ගොඩක් තියෙනවා. ඊළඟට ජල බලන්න ජනාධිපති ආරම්භයේ හොරාට ආවා. මහපොළ සිද්ධාන්ත මුදා හොරාට ආවා. විශේෂයෙන් අගුරංග දාසය ගැන හිතන්න හොරම හිතේ රටක මේ අගුරංග දාසය කිව්ව එහෙම ඒකත් හරි නෝ එහෙමවත් දන්නේ. ඒකත් මහපොළෙන් හරි මේ රටේ මුදල් කොල්ල කාලා හම්බ කරන සල්ලි ඇති මේ අගුරංග දාසය ඉස්සර හිටපු ලොකු ඇමති නැති ඇමතිවරු මේවට පරිත්‍යාග කරන්න කියන්නේ මේ මහත්තුන් කතා කරලා. හරි මේ ඉඩම් කඩන් අර මේ කිසිම මේකක් නැතුව ව්‍යාජ ලෙස ඒව ඔප්පු කරන්න බැරි විදිහට හරි හම්බ කරලා තියෙන මේ අගුරංග දාසය.
3: හොඳයි එතුමා ටිකක් ආවේගශීලීව මේ සමස්තය පිළිබඳව මේ අධ්‍යක්ෂතුමා කතා කරමින් ඉන්නේ. හැබැයි එතුමා හරි ලස්සන කතා කීපයක් මතු කළා. ඒකටත් අපි යම් කිසි ආකාරයක එතුමාගේ මෙදිහත් වීමත් එක්ක උත්තර දෙමු. දැන් එතුමා පොඩි චෝදනා මුකින් කතා කරන දැන් රටේ අධ්‍යාපනීය සංවර්ධනය කරන්න පුළුල් කරන්න ඔබතුමන්ට යෝජනා අරගෙන ඉන්නවා. මහපොළ හරහා දරුවන්ට තව ප්‍රතිලාභ ලබා දෙමින් අධ්‍යාපනය දියුණු කරන්න හදනවා. හැබැයි රැකියා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තියෙන එකේ මේ අධ්‍යාපනය පුළුල් කරන එක තේරුමක් නැහැ.
1: මේ කතාවේ අබේකෝන් මහත්තයා මතු කරපු සුවිශේෂී කාරණය ගැන මේ තවත් මෙසේජස් කිහිපයක් තියෙනවා. මම ඒවත් කියලා මේ අවස්ථාවට එන්නම්. එතනක කියනවා ස්තුතියි මෙහෙම අවස්ථාවක් ලබා දුන්නට. අපේ ගෙදරත් ළමයි 3 දෙනෙක් විශ්වවිද්‍යාලවලට ගියා. තාමත් එක්කෙනෙක් ඉගෙන ගන්නවා. මම අම්මා රජයේ රැකියාවක් කරන නිසා මහපොළ හෝ වෙනත් කිසිදු දීමනාවක් දුන්නේ නැහැ. අඩු වැටුප් ලබන අපිට මේක ලොකු අසාධාරණයක්. මේ පිළිබඳව සලකා බලනවා නම් හොඳයි කියලා මේ මැසේජ් එකේ තියෙද්දි MS ප්‍රියංකර හංවැල්ලේ ඉඳලා කියනවා මමත් මහපොළ ශිෂ්‍යත්වයට හිමිකම් පෑයෙක් අයෙක් 1997 දී. දැනට පාසල් ගුරුවරයෙක් ලෙස ඉගැන්වීම් කරනවා. අද වන විට විශ්වවිද්‍යාලවලට තේරීපත් වන බොහෝ දරුවන් හට දෙමාපියන් රජයේ සේවකයන් නිසා මහපොළ ශිෂ්‍යත්වයේ නොලැබීයයි. රජයේ සේවකයන් දෙමාපියන් වන දරුවන්ගේ අසරණ බව පාසල් ගුරුවරයෙක් ලෙස මම ඉතා හොඳින් දනිමි. ඇතැම් සිසුන්ගේ දෙමාපියන් ඉතා විශාල ආදායම් ලබන ව්‍යාපාරිකයන් වේ. ඔවුන්ටද මහපොළ ශිෂ්‍යත්වයේ ලැබෙන ආකාරය පෙනී යනවා. අපේ විශ්වවිද්‍යාලයේ සිටි අවදීදී මේ தத்துவය පෙනී ගියා කියලා ඔහු කියනවා. මෙන්න මේ කාරණාව පොඩි විවාදාත්මක කාරණාවක්. ඒ කියන්නේ සමහර ව්‍යාපාරිකයෝ ඉහළ ආදායම් ලබන අයට දරුවන්ට මොකද ස්ථිර රැකියාවක් ගන්නේ නෙවෙයිනේ ඒක වැටෙන්නේ. එතකොට ඔවුන්ට මහපොළ හම්බ වෙනවා. රජයේ දැන් අර කිව්වා හමුදා සේවයේ ඉඳලා එතුමා විශ්‍රාම ගියාම සොච්චම් පඩියකින් සිකියුරිටි රස්සාවක් කළා තමයි විශ්වවිද්‍යාල යන ළමයට වියදම් කරන්නේ. මේකේ පැති දෙකක් තියෙනවා. හැබැයි මේ අසාධාරණයක් කියන එක මේ තැන් දෙක තුනේම මතු වෙන්නේ. මේ අධ්‍යක්ෂතුමා අපිට කියන්නකෝ මේ ගැන.
0: අපි ඇත්තරම ගත්තත් රනිල් දැන් මේක සංකීර්ණ ප්‍රශ්නයක් කියලා විදිහට තමයි ඇත්තරම දැන් නිරූපණය වෙන්නේ. නමුත් මේකේ මහපොළ භාරකාර අරමුදල ශිෂ්‍යත්වයේ සඳහා නිර්දේශ ලබා ගන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා. ඒතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවනවා. ඒ කැඳවනකොට ප්‍රාදේශීය ලේකම් ගාම නිලධාරී ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය තමයි ආදායම් සඳහා ගන්නෙ. ඉතින් දැනට අපේ ආදායම් සීමාව තියෙන්නේ ₹100,000කට වඩා අඩු ආදායම් තියෙන කට්ටියට තමයි මහපොළ ශිෂ්‍යාධාරයේ ලැබෙන්නේ. එතකොට දැන් අර අපි ආදායම මහපොළ භාරකාර අරමුදලට වෙරිෆයි කරගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අර ප්‍රාදේශීය නිලධාරී කියන්නේ ප්‍රාදේශීය වශයෙන් ඉන්න ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය මත සියල්ලම තීරණය වෙන නිසා දැනට අපේ ක්‍රමවේදය වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තෝරලා අපිට එවනවා 17,000ක්. ඒ 17,000න් අපි ආදායම නොසලකා 10%ක් දෙනවා. ඒ කියන්නේ 1,700ක් දෙනවා. ආදාය කිසිම ආදායමක් අපි බලන්නේ නැහැ මෙරිට් බේස්. ඒක ශිෂ්‍යත්ව මුදලත් වැඩි සහ ඒකට අපි ආදායම නොසලකා. ඒක රාජ්‍ය සේවකයෙක්ද යාට ආදායම තියෙනවද නැද්ද ඒ කිසිම දෙයක් අපි බලන්නේ නැහැ. අපි ඒක 1,700ක් දෙනවා. ඉතුරු කට්ටියට අපි දෙන්නේ අර ආදායම මොකද ආදායම පදනම් කරගෙන වෙන නිර්ණායකයක් අපිට නැහැ තෝරගන්න. ඉතින් එහෙම ගත්තාත් අපිට අවුරුද්දකට දැන් අපි 17,000 දෙනකොට මේ සීමාවෙම තව 2,000ක් විතර ඉන්නවා. 17,000 සීමාවට එන්න බැරුව මොකද ඉසඩ් ස්කෝ එකෙන් පහල ඉන්න කට්ටිය. ඉතින් අපි දැන් පාර්ලිමේන්තුවෙනුත් අපිට ඉල්ලීමක් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් සලකා බලන්න කියලා. අපි ආදායම් සීමාව වැඩි කිරීම සම්බන්ධයෙන් ඇත්තරම දිගින් දිගටම සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ සහ රජයේ නිලධාරීන්වත් මේ පද්ධතියට ඇතුළත් කරගන්න අපි සාකච්ඡා කරනවා. මම හිතන්නේ අපේ භාරකාර මණ්ඩලයත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරනවා. වර්තමාන සභාපතිතුමා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්තර විජිත් මනාල්ගොඩ මහත්තයතුමා එතුමා නිරන්තරයෙන්ම කියනවා මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕනි කියලා. අපේ ගරු ඇමතිතුමා වසන්ත සමරසිංහ ඇමතිතුමා අපි ගින්න අපිට තියෙනවා තවත් ලොකු බෙනිෆිට් එකක්. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමත් අපේ භාරකාර මණ්ඩලයේ ඉන්නවා. එතුමත් මේක නිරන්තරයෙන් හයිලයිට් කරනවා. මං හිතන්නේ නුදුරේදීම අපිට මේ ගැටලු ටික निराකරණය කරගන්න පුළුවන් වෙයි. ආදායම් සීමාව ඉහළ දැමීම සහ වාර්ෂිකව අපි ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි අපේ ආදායම් ප්‍රමාණය එහෙම වැඩි වීමකට ශිෂ්‍යත්ව 9000ක් අපි වැඩි කරන්න ඕනි. ඒ ශිෂ්‍යත්ව 9000 වැඩි කරන්ඩ අපේ ඒ කියන්නේ රජයේ සේවකයනුත් ඇතුළත්ව අපි 26000 දක්වා 10000 26000 කව වැඩි කරන්න ඕනි. නමුත් ඒකට ප්‍රමාණවත් අරමුදල් අපි මේ වෙලාවේ අපිට හොයන්න බෑ. ඔබතුමා නිකන් කැල්කියුලේට් කරලා බැලුවොත් 10 අපි මාසිකව 10000 ගානේ අවුරුද්දකට වාරික 10ක් ගෙවනවා ලක්ෂයක් ගෙවනවා ශිෂ්‍යෙක්ට. එතකොට ශිසුන්
3: 18000ක් විතර
0: ලක්ෂ ඒ කියන්නේ අපි 9000කට වැඩි කරොත් 9000 ඉන්ටු ඒ කියන්නේ වැඩි කිරීම 10000 per month ඒක වැඩි කරන්න ඕනේ 10යි. එතකොට කැල්කියුලේෂන් එකක් එනවා. එතකොට අපිට ඒ ප්‍රමාණයට එකපාර ආදායම් වැඩි කරගැනීමේ හැකියාවක් නැහැ. මේ අපි මං මුලින් කතා කරපු මගේ මහපොළට මහපොළෙන් දරුවන්ට කියන concept එක අපි ගෙනාවෙත් අපි මේ මහපොළ ආදි විද්‍යාර්ථ එකමුතුව නිර්මාණය කරෙත් මෙන්න මේ කියන සමාජයේ ඇති වෙලා තියෙන මෙන්න මේ ගැටලුව මං හිතන්නේ ඇති වෙච්ච ප්‍රශ්නය निराකරණය කරගන්න මං හිතන්නේ නුදුරේදීම අපිට ඒ කටයුත්ත කරගන්න පුළුවන් කියලා තමයි අපේ විශ්වාසය.
3: දැන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනයකම රාජ්‍ය සේවකයාගෙන් පැත්තෙන් තමයි මැසිවිලි නැගෙන්නේ අධ්‍යක්ෂතුමා. අපේ දරුවන්ට මහපොළ ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් ලැබෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් එහෙම අපි ගෙවල් දොරවල් හදාගෙන මෝටරසයිකලයක් කරගන්න ලොකු ණයක් ගෙවමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම අමාරුවෙන් කරගෙන යන්නේ ගමේ ඐඩෙන්ටි කාඩ් එකේ ගොවිතැන කියලා සඳහන් වෙලා තියෙන නමුත් වෙනත් ව්‍යාපාර කරන ගරාජ් එකක් කරන ලොකු මුදලක් හම්බ කරන කෙනාට ග්‍රාම සේවක මහත්තයා නිර්දේශ කරනවා අඩු ආදායම් ලැබි පවුලක් කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් එහෙම අපිට වඩා සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු තමයි මේ ඉන්නේ. ඔවුන්ගේ දරුවන්ට ඒ ප්‍රතිලාභය ලැබෙනවා. සමහර වෙලාවට මේ දෙමව්පියෝ අපිට කියපු කාරණාව තමයි ජවර්ධන මහත්තයා අපි දරුවව ගේන්න බස් එකේ කෝච්චිය යනකොට ඔය කියන අය තමන්ගේ වාහනයෙන් දරුවව අරන් ගන්නේ. පෞද්ගලික මුදලින් ගෙයක් අරගෙන නවත්තන්න පුළුවන්කම තියෙන අය හොස්ටල් එක ඇතුලේ ප්‍රතිලාභ ටික ලබා ගන්නවා. මේ ක්‍රමය අසාධාරණයි. මේක ඇතුලේ රාජ්‍ය සේවකයා ඇත්තටම සුරක්ෂිත නැහැ. තව දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නෝ නම් අපිට ඒ වියදම දරා ගන්න පුළුවන්කමක් නැහැ. මේකට මේ රජයේ හරි යම් කිසි මැදිහත් වීමක් කරાઈවි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා කියලා බොහෝ දෙනෙක් අපිට මැසේජ් කරලා තිබුණා. අපි ඒකටත් යම් කිසි පිළිතුරක් ලබා දෙමු. ඇත්තටම මේ ඒකට කරගන්න පුළුවන් වැඩක්ද කියන එක.
1: ඔව් පොඩි අමතුමක් තියෙනවා අපිට අතුල මහත්තයා කරුණාකලින් කතා කරමු.
2: අයිබෝන් රනිල් මහත්තයා ඔබතුමාට ඇහෙනවද?
3: ඔව් අපිට කියන්න ඔබතුමාගේ අදහස.
2: ඔව් මිනිසෙකුගේ හිසට පහර දුන් විට අනිවාර්යයෙන්ම බිම ඇඳගෙන වැටෙනවා. හේතුව තමයි රටේ කොඳුනාරටේ ශක්තිය ඒ කියන්නේ මානව සම්පත් සකස් කිරීමට අධ්‍යාපනයේ මූලිකයි. මම ඉතිහාසයට පොඩ්ඩක් යන්නම් විනාඩි දෙකක් දෙන්න. ඒකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දවල පත්‍රිකාව ගේනවා. ඒකට අධ්‍යාපන මුදල් වෙන්කලේ 0.1 දල දේශියාදෙමි 100ට. ඒ තවදුරටත් අධ්‍යාපන ප්‍රතිපාදන මුදල් වෙන් කිරීම අවම කරන්න දවල පත්‍රිකා යෝජනාව ගේනවා. අන්නේ යෝජනාව ගේනකොට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් උද්ඝෝෂණ සටන් වීදි පෙළපාලි ක්‍රියාත්මක කරනවා. ඒක විශාල සටනක් බවට පත් වෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවලගේ. ඒ අනුව තමයි වෛද්‍ය ශිෂ්‍ය ත්‍රීමා විතාරණ ශිෂ්‍යා මේ මොහොතේ මතක් කරන්න ඕනේ. ඒ ශිෂ්‍යා ජීවිත පරිත්‍යාග කරනවා ඒ සටන් ක්‍රියාමාර්ග තුලින්. එතකොට එම තෙරපුම අනුව සටන් අරගල ප්‍රතිඵලයක් හැටියට තමයි ඒවකට අමාත්‍ය ලලිත් ඇතුළම් මුදලි මහතා ඔහුට ඇත්තරම එක්සත් ජාතික පක්ෂයේ දැක්කපු හිටපු හොඳ කියන්නේ මේ මොහොතේ මතක් කරන්න ඕනේ. ඒ සටන් අරගල දැකලා ඔහු පුද්ගලික යෝජනාවක් හැටියට ගේනවා. එතකොට කියන්න ඕනේ ලලිත ඇතුළම් මහතා නරක තැනක දේශපාලන හිටියට ඔහු හොඳ දේශපාලඥයෙක් බවට පත් වෙනවා. මේ මහපොළ ශිෂ්‍යාධාර යෝජනාව ගේන්නේ අර බන්දේශික තියලා මල් යහනාව රතු පළස් වලින් මතින් නෙවෙයි. මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාව සටන් කරලා ජීවිත පරිත්‍යාග කරලා අනිවාර්යයෙන්ම මේ යෝජනාවට ජයග්‍රහණ මහතා විරුද්ධ වෙනවා. හැබැයි තනි යෝජනාවක් හැටියට තමයි ලලිත ඇතුළම් මහතා ගෙනල්ලා මේක යම් කිසි දුප්පත් අර ප්‍රභූ පන්තියට සීමා වෙලා තිබ්බ අධ්‍යාපන යම් කිසි දොරට විවෘත කරන්න පොඩි ප්‍රවේශයක් හැටියට ගන්නවා. එතකොට ඒ ශිෂ්‍ය ආධාරය තමයි දැන් ඔබතුමාලා ඇත්තටම කතා කරන එක හොඳ මාතෘකාවක්. ඒ වගේම දැන් රටේ අවශ්‍යතාවය තිබෙනවා ඇත්තරම දලදේශී ආදායමේ 100%ක මුදල් වෙන් කිරීම ප්‍රතිපාදන භෞතික සම්පත් සහ මානව සම්පත් අධ්‍යාපන වෙන් කිරීම අවශ්‍යතාවය තිබෙනවා. හැබැයි මම හිතනවා නව ආණ්ඩුව එතනට යන්න ගමන් ප්‍රවේශය හදමින් අර ග්‍රවුන්ඩ් එක සකස් කරමින් තිබෙනවා. මේක පේන්නේ නැහැ ග්‍රවුන්ඩ් එක. ඒක අඩුවක් තිබෙනවා. ඒ වගේම තමයි මේ දැන් අපි මේ කතා කරන මහපොළ ශිෂ්‍යාධාරනේ මට මතක් කරන්න ඕනලා තිබ්බෙම මේ ශිෂ්‍යාධාරේ ගන්න වීදි සටන් සටන් අරගල කරපු ජීවිත පරිත්‍යාග කරපු තත්ත්වය තුළ මේ නව ආණ්ඩුවේ ඒ සටන් එදා සටන් කරපු අර පළවෙනි පරම්පරාවේ නියගිය පූජා කරපු ජීවිතව සගයන් ඉන්නවා වගේම මේ ආණ්ඩුවෙත් ඉන්නවා. හැබැයි මම මේ ජනතාවට කියන්නේ මම මෙතනදී ඒක අතහරින්නේ නැහැ. මොකද මේ සටන් කරලා ගත්ත නව ආණ්ඩුව මං හිතන්නේ මේ අර දුප්පත් දරුවාගේ දුප්පත් අඩි ඉන්න දරුවාගේ ඒ කියන්නේ අධ්‍යාපනයේ කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක තීව්‍ර වෙනවා. වෙලා තිබෙන්නේ මේක ගොඩනගමින් ග්‍රවුන්ඩ් එක හදන යන තත්ත්වය තුල අපි අපිට තවම පේන්නේ නැහැ. ඉදිරියේදී අනිවාර්යම මේ සටන් කරපු නායකෝ ඒක අත්හරින්න බොහොම ස්තුතියි.
3: දැන් බොහොම ස්තුතියි කුරුණෑගලින් අතුල මහත්තයා එහෙම අදහස් දක්වන්නේ. අධ්‍යක්ෂකව අපි එතුමන්ලාට ප්‍රතිචාර දක්වලෙමු.
0: ඔව් දැන් අපි මහපොළ භාරකාර අරමුදල ඇත්තටම මම මතක් කරන්න ඕන භාරකාර මණ්ඩලයක් මගින් අපි පාලනය වෙන්නේ. එතකොට එතුමා මතක් කළා වගේම 1981 මේ ලලිත අතුරතුන්දලි මහත්තයා මේක මහපොළ හදන ගමම්ම එතුමා මේකට අරමුදල් හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කරා. ඉතින් අපි අද වෙනකොට ලංකාවේ තියෙන ලොකුම භාර අරමුදල අපි මහපොළ භාරකාර අරමුදල. ඒ වගේම ලංකාවේ තියෙන විශාලතම ශිෂ්‍යත් අරමුදලත් අපි. එතකොට දැන් අපි මේ අරමුදල හදද්දී මම අර මතක් කරා වගේ ජේ.ආර්. ජයවර්ධන අපේ ආසන්න මතක් කරා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගැන. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි ලලිත අතුරත් මන්ත්‍රී මහත්තයයි දෙන්නම එකතු වෙලා තමයි ජාති සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරම්භ කරන්නේ. එතකොට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රාග්ධනිය දානකොට ජනාධිපති අරමුදලින් එතුමා 50%ක් දැම්මා. ලලිත අතුරත් මන්ත්‍රී මහත්තයා මහපොළ අරමුදලින් 50%ක් දැම්මා. එතකොට අදටත් අපිට එන විශාලම ආදායම් ප්‍රමාණය ලැබෙන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සම්බන්ධයෙන් මම අතන මතක් කරන්න ඕනේ. ඒගොල්ලන් නොද ඒ කියන්නේ මේකේ තිරේ පිටපස්සේ ඉඳලා ලොකු කැපකිරීමක් කරනවා. අපි ගන්න හැම ටිකට් එකෙන්ම මේ ලොකු කැපකිරීමක් මේ ඒගොල්ලන් කරනවා මේ අධ්‍යාපන මේ ශිෂ්‍යත්ව ප්‍රදානය ඉස්සරහට පවත්වාගෙන යන්න. ඉතින් ඒක ඇත්තටම ඒ ජනාධිපති හිටපු ජනාධිපති ජයවර්ධන මහත්තයා වගේම ලලිතාදන මහත්තයා ජොයින්ට් කැබිනට් පේපර් එකක් දාලා තමයි ඔය සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරම්භ කරන්නේ. ඉතින් ඒකෙන් තමයි අද ඇත්තටම අපේ ආයෝජන ආදායමටත් වඩා විශාල ආදායම් ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ වාර්ෂිකව. ඒ ලැබෙන ප්‍රමාණය අපි සම්පූර්ණයෙන්ම ශිෂ්‍යත්ව ගේම සඳහා දැනට පාවිතා කරනවා.
3: මේ විදිහට අපි නොදන්න කාරණා ගණනාවක් තියෙනවා සහ අපිට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා විසඳා ගන්න. කවදාවත් අපිට ඍජුව අධ්‍යක්ෂතුමා මුණ ගැහිලා මේ පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන් කමක් නැහැ. ඔබේ දරුවාට ප්‍රතිලාභේ නොලැබෙනවා නම් ඇයි ඒක එහෙම වෙන්නේ කියලා එතුමා මුණ ගැහිලා ප්‍රශ්න කරන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. හැබැයි අද අපි ඔබට මේ අවස්ථාව හදලා දෙනවා. තව පැයකුත් විනාඩි 5ක කාලයක් අපි ඔබ වෙනුවෙන් ඉතිරි කරලා තියෙන්නේ. අපි දුරකථන අංක දෙක මතක් කරමු. නිල් ඉක්මනින්ම කතා කරන්න.
1: 0112 765 766 කින් දුරකථන අංක වගේම නැවත මම කියන්නම් 0112 775 766 0112 775 285 කින් දුරකථන අංක විරුතයි. වගේම අපි WhatsApp අංකය 0703 93 5 93 7 කින් දුරකථන අංකයත් විරුතයි. මේ විරාමයට යන්න ඕන ප්‍රවෘත්ති විරාමයට යන්නත් ඕන ගීත විරාමයක් ගන්නත් ඕන. ඊට කලින් අධ්‍යක්ෂතුමනි මේ ඉස්සෙල්ලා ඔබතුමා කතා කළා ස්ලිට් එක ගැන. මේ අපිට ප්‍රශ්නයක් වෙනවා හේමචන්ද්‍ර මහත්මයාගෙන්. කරුණාකරලා කියන්න පුළුවන්ද මේ ස්ලිට් එකේ ඕනර්ෂිප් එක ක්‍රියාත්මක වෙන්නේ මහපොළ මගින්ද කියලා? ඒ කියන්නේ භාරකාරත්වය ක්‍රියාත්මක වෙන්නේ මහපොළ මගින්ද කියන එක නැත්නම් පෞද්ගලික අංශයද කියන එක?
0: ඒක සම්බන්ධයෙන් ඇත්තටම ගැටලුවක් තිබෙනවා දැනට. මොකද හේතුව මහා 2015 ඇති වෙච්ච ගිවිසුමක් මගින් මේ වෙනකොට ස්ලිට් එක ආයතනයේ පාලනය වෙන්නේ ඒකේ ආරම්භ කරපු මේ තියෙනවා ගැරන්ටිඩ් කම්පැනි එකක්. ඒක හරහා තමයි පාලනය. අපි කළමනාකරණයට බැඳිහත් වීමක් කරන්නේ නැහැ. අපිට ගොඩනැගිලි ඉදිකිරීම සහ ඒ ඉඩමේ අයිතිය මහපොළ භාරකාර අරමුදල සතුයි. ඒ සඳහා ඒගොල්ලන් වාර්ෂිකව ඉතා මිනිමල් රෙන්ට් එකක් තමයි අපිට ගෙවන්නේ. නමුත් වර්තමාන අපේ ඇමතිතුමා සහ භාරකාර මණ්ඩලයේ සම්බන්ධයෙන් කටයුතු කරමින් යනවා. ඊට අදාළ කටයුතු මම හිතන්නේ ඉදිරියේදී සිද්ධ වෙයි. සිට් එක සම්බන්ධයෙන් නමුත් කලමනාකරණයට අපේ සහභාගීත්වය නැහැ.
1: يعني ඉදිරියේදී යම් ප්‍රතිසංවිධානයක් හෝ ප්‍රතිසංස්කරණයක් සිදුලා ඕනර්ෂිප් එක හැමදෙතන් භාරකාරත්වය පිළිබඳ යම් රජයේ පැත්තරත් විශ්වාසය ගොඩනගෙනවා. ඇත්තම තවත් ඒක රජයේ කොටසක් පාර්ශවයක් තියෙනවා නම් ඒක විශ්වාසනීයත්වයේ ගොඩනගෙනවා. ඒක තමයි ඔහු අහන්නේ. අපි ඉක්මනට විරාමයක් ගමු. විරාමෙන් පස්සේ නැවත කතා කරමු. උදේ 8යි විනාඩි 57යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
5: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
6: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
8: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පඩු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: සුපසේ නවයිට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොයිද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: 89.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පෙරවරුණා.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ
1: දයන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටි අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙම පද්ධතියේ බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම ගල් හා මාතර දිස්ත්‍රික්වල වැසි හෝගිගුරුම් සහිත වැසි ඇතිවනවා. අහස වලාකුලින් බරව පවතින බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පසුරු එකෙන් පසු වැසි හොගිගුරුම් සැත වැසි ඇතිවන බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනිද්දා චීනයේ නිල සංචාරයක නිරත වෙනවා. ඒ බව චීන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කළා. රුසියා ජනාධිපතිවරයා බෙලස සංචාරයකට එක්වන්නේ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයකට අනුවයි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙදින චීන නිල සංචාරයෙන් දින කිහිපයකට පසු රුසියා ජනාධිපතිවරයා චීනට පැමිණීම විශේෂත්වයක්. එහිදී ද්විපක්ෂික සාකච්ඡාවට කණ්ඩායමකට ව්ලැඩිමීර් පුටින් සහභාගී වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වේනවේ විනාඩි 8යි වෙලාව. අපි කතා කරමින් ඉන්නේ මහපොළ ශිෂ්‍යාධාරය සම්බන්ධයෙන්. ඒක අර අපි වෙනදා කතා කරමු ශිෂ්‍යාධාරයට එහා ගිහිල්ලා මහපොළ ඇලුමිනා එකක් නිර්මාණය වෙනවා. ඒ හරහා විශාල ප්‍රජාවක් විශ්වවිද්‍යාල වටා යලි එකතු වෙන්න පටන් ගන්නවා. මේ ෆන්ඩ් එක තර කරගන්නවට එහා ගිය අරමුණු ගන්නවා කියන මේ පිළිබඳව අපි හිමිනෙමින් කතා කරන්න ඕනේ. අපි ඊටම ගෞරවයෙන් අද ආරාධනා කරන්නේ මහපොළ බාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂතුමන් රුවන් ජයවර්ධන මහත්මයාට. එතුමා සමගින් අපි කතා කරමින් ඉන්නේ. අපි කතාවට යන්න කලින් දුරකථනයක මතක් කරන්න ඕනේ.
1: දුරකථනයක මතක් කරමු. මොකද හුඟක් අයට මේ කතාවේ දැන් මෙන්න මේ පැය පටන් ගන්නකොට අපි කරන කතාවට ගොඩක් ඌණපූර්ණයන්. එහෙම නැත්නම් අදහස් සහ විවේචන යෝජනා එයි. අපි බලාපොරොත්තු වෙන ඇත්තට මේක රටේ පුරවැසියෙක්ට. දැන් අපි කියන්නේ ඒකයි. දැන් මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් දැන් මේ ලංකාවේ මදුශංක මිනිස්සුන්ට කතා කරලා එකට ගැටිලා එහෙම කතා කරන්න පුළුවන් රේඩියෝ වැඩසටහනක් තියෙන ඇත්තටම ඉරිදට මේක තමයි. එතකොට පුරවැසියන්ගේ අදහස් කෙලින්ම කියලා දාන්න පුළුවන් නිලධාරියාගේ මූණට වයි. අපි මේක බාධා කරගෙන ඉන්නේ නැහැ. කෙලින්ම කියලා දාන්න පුළුවන්. ඒක කියන්න ඕන ස්වරූපයෙන් කියන්න පුළුවන්. ඉතින් ඒකට ඔබේ අවස්ථාව ගන්න 011-1-275-766 මෙන්න මේ මැසේජ් එකෙන් මම ඊළඟට කතාවට යන්නම්. නිදහස් අධ්‍යාපනයේ ලබන සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර පිටරට රැකියාව සඳහා යනවා. ඒ රටවල PR ලබා ගන්න අවුරුදු 5ක්වත් ලංකාවට සේවය කිරීමට නීතියක් ගෙනාව නම් හොඳයි. නැත්නම් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන මුදල් වලින් රටට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේ නීති ගෙනාව නම් රටට හොඳයි කියලා මේ කතාවම අපි එක එක තැන්වල කතා වෙනවනේ. විශේෂඥ වෛද්‍යවරු රට හැර යාම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මේ බුද්ධිගල්ණය සම්බන්ධයෙන්, ඉංජිනේරුවෝ විවිධ වෘත්තීන් අපි රටේ නිදහස් අධ්‍යාපනයේ සමහර විට ඒගොල්ලන්ට හරි හමං කෑම බීමක්වත් නැතුව නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඒගොල්ලෝ පිටරට යන මේ කියන්නේ අපි ඔවුන්ට නීති දාන්න කියනවා නෙවෙයි.
0: සහ ඒකෙම තව ගැල්ලක් තියෙනවා. ওই මිනිස්සුන්ට කියන්නේ මේ රටේ ජනතාව. හරි. මේ මිනිස්සු තමයි මහපොළ අරමුදලට අර මෙතුමම කියපු විදිහට ටිකට් එකක් හරි අරගෙන කීයක් හරි දුන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්, මේ රටේ සල්ලි තමයි මේ අයගේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙදගරේ. හැබැයි ඔවුන්ගෙන් බලදායි දායකත්වයක් යලි අපේ රටට ලැබෙන්නේ නැත්තම් මේ අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය හරි අපරාධයක් කියන දන තමයි බොදින කතා කරන්නේ.
1: දැන් මේ මහපොළ ඇලුමිනා, එහෙම නැත්තම් මේ කන්සෙප්ට් එක සමහර කෙනෙක්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම මේක අවධාරණය කරන්න කැමතියි. ඔබ විශ්වවිද්‍යාලේ නිදහස් අධ්‍යාපනයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් වෙන්න පුළුවන් මේ රටේ අධ්‍යාපනය ලබන කෙනෙක් විදිහට ඔබ ඉගෙනගෙන අද හොඳ තැනක ඉන්නේ. අපේ අර හැමෝම ආඩම්බරෙන් කියනවානේ අපේ හුඟක් සම්පත්දායක අපි දන්න ඔය සඳදී දහරට අපේ වැඩසටහන වලට අහම ලංකාවේ ඉහළ ලොකු පුටුවල ඉන්න අය කියනවා මම ඉගෙනගත්තේ නිදහස් අධ්‍යාපනයෙන්. මම ඒක හරි ආඩම්බරෙන් කියන්නේ. මගේ රටේ මිනිස්සු තමයි මට ඉගැන්නුවේ කියන ඒ කතාවට අද ඔන්න ඇලුමිනා එක හරහා අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඔබ ලබාගත් නිදහස් අධ්‍යාපනයෙන් ප්ලැට්ෆෝම් එකක් හරහා ඔබේ නොලෙජ් එක ෂෙයා කරන්න. කියන්නේ ඔබ ලෝකේ ඉන්න NASA ආයතනෙ වෙන්න පුළුවන්, ලෝකෙ පිළිගත් ආයතනෙක වෙන්න පුළුවන්, ඔබ විවිධ මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්, ලෝකෙන් ලංකාවෙන් පිට ආයතනයක ලොකු බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් ඇවිල්ලා රජයේ අනුග්‍රහකත්වය යටතේ, රජයේ නියාමනය යටතේ, ඒ කියන්නේ විශ්වාසය තියෙන බෑ මදුශංක. දැන් ඇවිල්ලා මේ නොලෙජ් එක ෂෙයා කර. එහෙම නැත්නම් මගේ කම්පැනි කැනඩාවේ තියෙන මට ජොබ් 100ක් දෙන්න පුළුවන්. ඔබ කෙලින්ම මේ ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලා කතා කරලා මහපොළ හරහා ඒ අවස්ථාව ළමයින්ට බෙදලා දෙන්න පුළුවන්. තවත් මිනිස්සු 100,000 ගානගේ දරුවෝ 100,000 ගානගේ ඇස් පහදන්න ඔබට උදව් වෙන්න පුළුවන්. සරල මේක නේද අධ්‍යක්ෂතුමා මේ කතාව?
2: ඔබ හරි. මොකද අපි ඇත්තටම මේ මම අර මොළෙම පටන් ගත්තා වගේ දැන් අපි මහපොළ ආදි විද්‍යාර්ථී විශ්වවිද්‍යාලෙන් ගියාට පස්සේ එයාට අහපව් එයාගේ දායකත්වය, එයා රජයේ රැකියාවකින් කරන දායකත්වය පමණයි එයාට දෙන්න පුළුවන්. නමුත් එයාට ඇත්තටම එයාගේ තියෙන දැනුම, කුසලතාවය, එයාගේ වෘත්තීය නිපුණත්වය, ඒ සම්බන්ධයෙන් එයාගේ තියෙන දැනුම දැන් වර්තමාන අධ්‍යාපනය ලබන සිසුන් සමග හරි, එහෙම නැත්නම් ආදි විද්‍යාර්ථීන් සමග හරි ෂෙයා කරගන්න, ඒ කියන්නේ බෙදා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඉතින් අපි මහපොළ ඇලුමිනි alumini.mahapala.lk කියන අපේ වෙබ් අඩවිය අපි විවෘත කරේ.
0: පොඩ්ඩක් ගායම අපි මතක් කරමු කෙනෙක්ට මේ වෙලාවේ.
2: alumini.mahapala.lk
0: alumini.mahapala.lk හරි අපි කතා කරමු.
2: ඒ වෙබ් අඩවිය අපි ආරම්භ කරේ මේ දැනුම ෂෙයා කරගන්න. ඒක නොලෙජ් ෂෙයාරින් බේස් එකක් විදිහට අද වර්තමානයේ ඇත්තටම අපි ඩිජිටල් ඊරා එකක් ඉන්න නිසා හැමෝම කාර්යබහුලයි. නමුත් තමන්ගේ දැනුම, තමන්ගේ තියෙන වේලාව අනුව අනික් කටියත් එක්ක දැනුම ෂෙයා කරගන්න පුළුවන්. වෘත්තීය නිපුණත්වය සම්බන්ධයෙන් එයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව එකින් ලැබෙනවා. ඒ වගේම තමයි අපිට අද කතා කරපු සාකච්ඡාවේදී මතුවෙච්ච කරුණක් තමයි මේ රැකියා නෑ කියන එක. ඇත්තරම රැකියා නෑ, පුහුණු අවස්ථා නෑ නෙමෙයි, ඒව සම්බන්ධීකරණය වෙලා නෑ. ඉතින් ඒක ලොකු ගැටලුවක්. මොකද සිසුන් සහ ඒ රැකියා තිබෙන ස්ථාන අතර සම්බන්ධතාවයක් නැහැ. ඒ සම්බන්ධතාවය අපි ගොඩනගනවා මේ ප්ලැට්ෆෝම් එක හරහා. එතකොට ඒකෙන් පුළුවන් තමන්ගේ තියෙන අවස්ථාව අනිකටිර දැනුම් දීලා ඒ හරහා, මොකද කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. නමුත් අපි නියාමනයක් කරගන්නවා මොකද්ද මේ වගවීම අපි ගාව තියෙන නිසා. ඉතින් ඒගොල්ලන්ට ඒ රැකියා අවස්ථාව සහ පුහුණු අවස්ථාව අනිකටිර බෙදලා දෙන්න පුළුවන්. අවසාන වශයෙන් ඇත්තටම ලොකු අරමුණක් තියෙනවා. තමන් අර සමාජයේ වගකීම ඉටු කරන්න කැමති බොහෝ අය ඉන්නවා. ඒගොල්ලන්ට අපේ මහපොළ භාරකාර අරමුදලේ සම්පූර්ණ පරිපාලනය යටතේ අරමුදල් කළමනාකරණය කරගමින් තමන් දෙන දායකත්වය මොන අරමුණකටද අපි යෙදුවේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සහිතව මහපොළ අරමුදල ශක්තිමත් කරගන්න මේක ලොකු අවස්ථාවක් මේ ප්ලැට්ෆෝම් එක හරහා අපි ලබා දෙනවා.
0: දැන් මේ කතාව අහගෙන ඉන්නකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් කාරණාව තමයි අපි ප්‍රවේශය ගත්ත වෙලාවේ අපි මොකටද මේ අපිට ප්‍රතිලාභයක් හම්බුනේ නැත්නම් අපිට මහපොළ හම්බුනේ නැත්නම් අපි මේ අමාරුවෙන් ඉගෙන ගත්ත මිනිස්සු අපි අපේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්නව නැත්නම් මේ හම්බ කරපුකින් කීයක් හරි තව ගෙවන්න වෙනවා. හරි, අපි මේ පදනම ශක්තිමත් කරන්න සල්ලි දෙන්න වෙනවා. ඒ නිසා පාඩුවේ ඉන්න ඕනේ. අපි මේ මහපොළ ඇලුමිනි එකට ජොයින් වෙන්න ඕනේ නැහැ. මේකෙන් වෙන්නේ අපේ පොකට් එකට තට්ටු වෙන එක වගේ නං ඔබේ ඔළුවේ අදහසක් තිබුණේ නෑ. ඒක නෙවෙයි. ඔබ ගාව තියෙන දැනුම ෂෙයා කරගන්න, ඔබ ගාව තියෙන ඔබේ ආයතනයට හොයමින් ඉන්න බුද්ධිමතුන් පිරිස, එහෙම නැත්නම් කාර්යශීලී සේවක පිරිස විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් තෝරා ගන්න, ඒක හරහා ලින්ක් එකක් හදා ගන්න. මේක හරි අපූර්ව වැඩක්. මේක මිනිස්සු හරියට කියවා ගත්තේ නැහැ. ඉතින් දැන් ඔබට අපි ආරාධනා කරන්නේ මේ වැඩෙත් එක්ක එකතු වෙන්න. ආයමත් නේද අපි තැන් තැන් වලදී කියන මම පේරාදෙණියේ, මම ජයවර්ධනපුර, මම ඕපන් නිවුස් වේගේ, මම එහෙම කියලා හරි ආඩම්බරෙන් කියනවනේ. ඉතින් ඒ ආඩම්බරේ එකතු කරලා සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවටම තමන්ගේ හැකියාව, තමන්ගේ දැනුම ෂෙයා කරගන්න හැදිච්ච හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේ සංකල්පය ඇතුලේ අපිට පේන දෙයට එහා ගිය මහා ගැඹුරක් තියෙනවා. අන්න ඒක තමයි විශේෂම කාරණාව. බොහෝ වෙලාවට අපි හිතන්නේ මේක මේ ප්‍රතිලාභ මූල්‍යමය ප්‍රතිලාභ පදනම් කරගත් එකක්. ඔබතුමාලා ගිහම අරමුණක් නැහැ නේ විශ්වවිද්‍යාලය වලින් අවුට් වෙච්ච අයගේ සල්ලි ටික එකතු කරගන්න. නේ මේ වැඩේ කරන්නේ
2: අපේම අරමුණක් නැහැ.
0: අන්න ඒක තමයි අපි පැහැදිලි කරගන්න ඕන කාරණේ. නේ නැත්තම් කෙනෙක්
2: දෙන්නුනක් මට ඇඩ් කරන්න පුළුවන් නම් දැන් අත්‍තරම අපි විශ්වවිද්‍යාලෙන් අයින් වුණාට පස්සේ අපි අතර තියෙන සම්බන්ධතාව දුරස් වෙනවා. ඒ කියන්නේ ආදි විද්‍යාර්ථින් අතර දැන් අපි ගත්තොත් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපි ඩබල් බැජ් එකක් ආවේ අපේ බැජ් එකේ 800ක් විතරයි කළමනාකරණ බිල. ඉතින් ඒ වගේම ආට් එකෙත් 1200ක් විතර හිටියා. එතකොට දැන් මේ අතරින් බොහෝම සීමා සහිත ප්‍රමාණයක් තමයි අපි විශ්වවිද්‍යාලේ මේ ආශ්‍රය කරන්නේ.
0: 10ක් 15ක් ගොන්න ළඟින් ආශ්‍රය කරනවා.
2: නමුත් ඇත්තටම අපි බොහෝ අය දැන් රටේ වැදගත් තනතුරු වල රාජකාරී කටයුතු කරනවා. ඒ වගේම පිට රටවල් වල උසස් ආයතන වල උසස් නිලතර දරනවා. ඉතින් බොහෝ අය ගුරු වෘත්තියේ ඉන්නවා. ඉතින් මේ හැමෝම අහපව් අපි ආසයි එකට එක්කහුවෙලා ඒගොල්ලන් එක්ක අපේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න. මේ විශ්වවිද්‍යාල අවුරුදු 4නේ අපේ ජීවිතයේ සුන්දරම කාලේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න තමන්ගේ පන්දති අතර මේ ඒ කියන්නේ සහෝදරයන් අතර මේක අවස්ථාවක්. ඉතින් අපේ මෙම්බර්ස්ලාට හම් වෙන ලොකුම බෙනිෆිට් එක තමයි තමන්ගේ ආදි මිත්‍රයන්ව නැවත හඳුනාගෙන ඒගොල්ලන් සමග සම්බන්ධතාව ගොඩනගා ගන්න මේක ඇත්තටම අවස්ථාවක් වෙනවා.
1: ඔව්, දැන් මේ කතාවේ කියන්නේ මහපොළ කියන එක ඒක මිනිසුන්ට ලොකු දෙයක් කියන එක සමහර විට විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් එළියේ ඉන්න බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මහපොළ කියන එක දැන් අයවැයේ මහපොළට මෙන්න මෙච්චරක් වෙන් කරා කියනකොට ඒක එච්චර මිනිසුන්ට දැනෙන්නේ නැහැ. හැබැයි මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පණ ගහලා තියෙන්නේ මේ මහපොළ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය හින්දා කියන එක සහ විවිධ රජයන් ඒක කරන පෝෂණය හින්දා කියන එක බොහෝ දෙනෙකුට වැටහීමක් නැහැ. හැබැයි ඒක හැමෝම දැනගන්න ඕනේ. මොකද එහෙම හැම රටකම නැහැ කියන එකත් මතක තියාගන්න ඕනේ. මට මේ මීට කලින් ඇමතුමක් කියනවා විනාඩි කිහිපයකට කලින් මේ අපිට කතා කරනවා කිරිබත්ගොඩ මාකොලින්. එතුමා දුෂ්‍යාබාධිත කෙනෙක්. එතුමාගේ දරුවා ඉගෙනගන්නේ රත්මලානේ දුෂ්‍යාබාධිත විද්‍යාලයේ කියලා ඔහු කියනවා. ඊට පස්සේ ඔහු කියනවා මාසෙකට රුපියල් 1000ක දීමනාවක් ඒ පාසලේදී ලැබුණා. මේක ප්‍රශ්නට සම්බන්ධ නැහැ. නමුත් මම මේ ඔබට කියන්නේ මේ ගැන අදහසක් ගන්න. එතනදී ඔහු කියනවා මාස කිහිපයක් ලැබිලා ඒ නිලධාරියා මාරු වුණාම සහ නිලධාරියාගේ කැමැත්ත අකමැත්ත මත මේවා ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ මුදල ලැබෙන්නේ නැහැ, ප්‍රමාද වෙනවා. මේ ඇත්තටම රටේ අසරණ දරුවෝනේ. පුනරුත්ථාපන අමාත්‍යාංශය අධිත ක්‍රියාත්මක මේ ඒගොල්ලන්ට ඒ අයිතිවාසිකම ලැබෙන්නේ නැහැ එතුමා කියනවා. මොකක් හරි අසරණකමට මේ කියනවා පොඩ්ඩක් බලන්න මහත්තයෝ කියලා මේ කතා කරලා කියනවා. මම එතුමා කියන්නේ නම කිව්වේ නැත්තේ. එතකොට ඔබට තේරෙනවා ඇති අරමුදලක් කියන එක රෙගියුලේට් වෙන. එහෙම නැත්නම් අරමුදලක් කියන එක කොච්චර නීති යටතේ. දැන් මුගක් වෙලාවට කියනවානේ අපි පටන් ගන්නවා අධ්‍යාපනය කරන ළමයින්ට උදව් කරන්න යම් අරමුදලක්. එහෙම නැත්නම් සංගමයක්. ඊට පස්සේ ටිකක් දවස් ගියාම මේ සංගමත් නැහැ, අරමුදලුත් නැහැ නේද? අපි එහෙම නෙවෙන්නේ. එතකොට ඒවා ජාව ආරම්භවට පතල. නමුත් රජය මේක මෙච්චර කල් කරගෙන යන්නේ, දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් 10 මොනවද කරන්න පුළුවන් මදුෂංග. ඔහොම හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, සැලකිය යුතු ප්‍රමාණයකට 10,000 ගානේ හැම මාසෙම දෙනවා කියන එක ලේසි කාරණයක් නෙවෙයි. රජයකට සමහර විට ඒක වෙන ව්‍යාපෘතියකට බෙදවන්න පුළුවන් දෙයක්. හැබැයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ කරන මෙහෙවර සුළුපටු නෑ. ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපි අගය කරන්න ඕනේ ඕනෑම රජයක් වේවා. ඒ කියන්නේ ප්‍රතිපත්තිය මෙච්චරකල් පවත්වාගෙන යන එක.
0: රනිල්, දැන් ඒකේ තව කැලලක් තියෙනවා. මෙතුමා සම්බන්ධයෙන් කතා කරොත් එහෙම, දැන් ඔබතුමන්ලාගේ අරමුදල එක පැත්තකින් DLB එක හරහා යම් කිසි ප්‍රමාණයක් හම්බෙනවා. අනිත් පැත්තේ ඔබතුමලා ආයෝජනය කරපු මුදල් වලින් යම් කිසි ප්‍රමාණයක් හම්බෙනවා. හැබැයි මේ වර්තමාන රජයේ බලයට පත් වුණාට පස්සේ දෙවතාවක මේ මහපොළ ශිෂ්‍යාධාරේ වැඩි වෙනවනේ. දැන් රුපියල් 10,000ක් දෙනවා. මේක ලේසි නෑ. ඒකට රජයේත් යම් කිසි ලොකු බරක් මේ වෙලාවේ දරමින් ඉන්න ඕනේ. ඒ කාරණාවත් අපි සමාජයේ
1: ඔබතුමල්ලම විතරක් නෙවෙයි මේක දෙන්නේ. ඔබතුමල්ලගේ අරමුදල් වලින් විතරක් නෙවෙයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මහා භාණ්ඩාගාරයත් මං හිතන්නේ මේකටත් සහයෝගයක් දෙනවා.
2: ඔබ හරි. මොකද මහා දැන් අපි පසුගිය අවුරුද්ද වෙනකල්ලා අපි මහා භාණ්ඩ මේ කියන්නේ මේක ඇත්තටම 2019 පස්සේ තමයි පටන් ගත්තේ රජයේ දායකත්වයේ මේ මහපොළ අරමුදල හරහා ගෙවන්න. එතකොට අපි පහුගිය අවුරුද්ද වෙනකල්ලා මහපොළ තිබුණේ ඇත්තටම රුපියල් 5,000. එතකොට ඒක අපි 50% අපි දායකත්වයේ දරුවා. නමුත් මේ අවුරුද්දේ අපි ඒක 10,000 දක්වා 100%කින් ඇත්තටම මේක මේ වගේ ලොකු සාමාන්‍යයෙන් වැඩි වෙන්නේ මහපොළ වැඩි වෙන්නේ රුපියල් 500කින් 1,000කින් වැඩි විශාල වශයෙන්ම වැඩිලා තියෙන 1,000කින්. නමුත් අපි දැන් ඒක 100%කින් වැඩි කළා. රුපියල් 10,000 කියන්නේ ඇත්තටම විශ්වවිද්‍යාල පද්ධතිය ඉන්න කෙනෙකුට තමන්ගේ ආහාර වියදම් ටික අනිවාර්යයෙන්ම කව කරගන්න පුළුවන් ප්‍රමාණවත් මුදලක්. ඉතින් මං එහෙම මං කියන ආහාරයට ලඝු කරේ නෑ. බොහෝ අය මේකෙන් යම් කිසි ප්‍රමාණයක් තමන්ගේ දෙමව්පියන්ටත් දෙනවා. අපේ කාලෙත් හිටියා. දැනුත් මං හිතනවා ඉන්නවා කියලා. තමන්ගේ නේවාසික කුලිය වෙන්න පුළුවන්, තමන්ගේ උපකරණ මිලදී ගැනීම වෙන්න පුළුවන්. මේක අර ආණ්ඩුව දෙන්නේ, අපි එක පැත්තකින් දෙන්නේ යාලට අධ්‍යාපනය සහ පාසුගම් ටික. නමුත් එදිනදා එයාලගේ වර්කින් කැපිටල් එක, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ එදිනදා වියදම් පියව ගන්න දෙන එක තමයි අපි දැන් මහපොළ අරමුදලෙන් දෙන්නේ. ඉතින් ආණ්ඩුවෙන් අත්තෝ දැන් වර්තමානයේ හැටියට 52%, ඒ කියන්නේ රුපියල් 5,200ක් අපිට මහ භාණ්ඩාගාරයෙන් ලැබෙනවා. 4,800ක් අපි මහපොළ අරමුදලේ අරමුදල් වලින් මේ ශිෂ්‍ය සඳහා යොදනවා. නමුත් අපේ අරමුණ තියෙන්නේ රජයේ දායකත්වයේ වෙනත් දේවල් වලට යොමු කරන්න ඉදිරියේදී අවස්ථාව සලසන ගමන්ම අපේ දායකත්වය වැඩි කිරීම. එතකොට තව අවුරුදු 3ක් ඇතුළේ අපි අපේ අරමුණ තියෙන්නේ අපි 70%ක් මහපොළ දායකත්වයෙන් 70%ක් මහපොළ බාර අරමුදල මගිනුත් 30%ක් අවසානයේ 100%ක්ම මහපොළ බාරකාර අරමුදලින් ලබා ගැනීම ලබා දීම තමයි අපේ අවසාන අරමුණ. ඉතින් ඒ සඳහා තමයි අපි කටයුතු කරමින්
1: පවතින. දැන් අපි වහගෙන ඉන්න ශිෂ්‍ය ප්‍රජාව ඉන්නවනේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව. දැන් අපේ හැම දෙයකටම විශ්වවිද්‍යාල ඇතුලේ තියෙන පොඩි සංස්කෘතියක් තමයි හැමෝම කරන දෙයක් නෙවෙයි. අයිතිවාසිකම් තරුණ ලේ නේද? අයිතිවාසිකම් අරගල කරන්න තමයි එහෙම තරුණ කාලේ අපිට හිතෙන්නේ. හැබැයි මේ වගේ වෙලාවට දැන් ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන ශිෂ්‍ය සංගම් තියෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනා ඉන්නවා. ඔවුන්ට පුළුවන් මේ වගේ වෙලාවට මේ ප්‍රසිද්ධිය මේ වැඩසටහනට කතා කරලා මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස කියන්න. ඇත්තට මේක හරි වටිනවා. يعني මේක අර
0: මේ ඔබ මේ විශේෂ සංගමයක නියෝජිතෙක් වෙන්න ඕනේ නෑ. හැබැයි විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන කෙනෙක් මේ වෙලාවේ විවේක පාඩුවේ ගෙදරින් ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ ඔබේ සමස්ත ප්‍රජාව වෙනුවෙන් කතා කරන්න. ඔබ කතා කරන වචනයක් ඇතුලේ ඔබේ සමස්තේ නියෝජනය වෙනවා කියලා අපි විශ්වාස කරනවා. සහ ඍජුව ඔබට අධ්‍යක්ෂතුමාට ඔබේ අදහස කියන්න පුළුවන්කම තියෙනවා. අපි දුරකථනගත මතක් කරමු රණි ලොපෙනින්ම
1: 0112-1-2-765-765 මේ දුරකථනාංග විවෘතයි. WhatsApp පණිවිඩයක් තියන්නත් පුළුවන් 0703-93-5-93-7 ට.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහන
3: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න
4: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
7: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේ මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: පාට පොදක් පිළකලා කලල් කලාවේ
3: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනිසුරු තරුපති සහන උබයමියන තුරු
4: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජීවිතය
2: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
4: අහිමි ආදරේ ජීවමාන හඬ
3: ආදරණීය ජීවිතේ ඉරිදා රාත්‍රී 7ට හිමාලික
4: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
1: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: ලකඩහගෙන ඉන්න උදේ 9:32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා

0: දෙනවේ විනාඩි 34යි. අපි සර්ච් ලයිට් ගැන අපි කතා කරන මාතෘකාව ගැන කතා කරන්න කලින් අපි ඉක්මනටම ලොතරැයි ප්‍රතිඵල බලන්න යන හදනේ. මහජන සම්පත ලොතරැයියේ ඊයේ දිනුම් මැදින් ලද ලොතරැයි වල ජයග්‍රහයි අංක මම ඔබට මතක් කරනම්. මේ මාසේ 16 වෙනි සෙනසුරාදා, ඒ කියන්නේ ඊයේ දිනුම් මැද ලොතරැයි වල ජයග්‍රහයි ප්‍රතිඵල, මහජන සම්පතේ එල් ඉංග්‍රීසි අක්ෂරයේ වසනවන්ත අංක 318226 L 318226. ගොවිසද ලොතරැයියේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 114 37 59, C 114 37 59. මෙගාපව ලොතරැයියේ B ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයේ අංක 24, වාසනාවන්ත අංක 5 27 28 55. B ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයේ අංක 24, වාසනාවන්ත අංක 5 27 28 55. ධන නිධානයේ ලොතරැයියේ O ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 28 33 50 69. O 28 33 50 69. හඳහන ලොතරැයියේ කුම්භ ලග්නයේ වාසනාවන්ත අංක 3 49 57 62. කුම්භ ලග්නයේ 3 49 57 62. අද සම්පත ලොතරැයියේ අංක රටාව මම මතක් කරන්නම්. 2 6 2 2 6 8 2 2 6 L 2 6 2 2 6 8 2 2 6 L. NLB ජය ලොතරැයියේ S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5 7 8 4. S 5 7 8 4. NLB සුබ දවසක් ලොතරැයියේ ලග්නයේ ධනු වාසනාවන්ත අංක 6 25 42. ධනු ලග්නයේ වාසනාවන්ත අංක 6 25 42. විශේෂාංකයේ 0.3 4 3. විශේෂාංකයේ 0.3 4 3. මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ
1: මාබල භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ රුවන් ජයවර්ධන මහත්මයා සමග අපි කතා කරමින් ඉන්නේ මාබල ඇලමිනා සම්බන්ධයෙන්. මේ සොසයිටි එක ගොඩනැගීම ඇතුලේ බලාපොරොත්තු වන අරමුණු ඉලක්ක පිළිබඳව කතා කරමින් ඉන්නේ. අපිට කෙටි පණිවිඩයක් ලැබෙනවා මෙන්න මෙහෙමයි කියලා තියෙන බමත් විශ්වවිද්‍යාලය නියෝජනය කරපු කෙනෙක්. මට කිසිම දවසක මේ ප්‍රතිලාභය ලැබිලා නැහැ. හැබැයි ඒ කාලේ ඉඳන් අපි මහපොළ නැති වුණාට ජීවත් වීම සඳහා මොන මොනවා හරි කළා. අපි පොඩි පොඩි වෘත්තීන් කළා. ඒ කාලේ අපි එක එක ප්‍රොමෝෂන් වැඩවලට යනවා. එදා වේල හොයාගන්න කීයක් හරි හොයාගන්න ගමන් තමයි අපි අධ්‍යාපනය ලබා ගත්තේ. හැබැයි ඒක එදා අපිට කරදරයක්සේ දැනුණාට ඒ හරහා අපි ජීවත් වෙන්නත් ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාල ප්‍රජාව ලෝකයේ විවිධ රටවල් වල අපි දකිනවා ටෙම්පරරි ජොබ් එකක් කරන ගමන් තමයි තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නේ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයටත් මේ ක්‍රමවේදය අරගෙන ඉන්නේ එක හොඳයි කියලා මං විශ්වාස කරනවා. ඒක මගේ යෝජනාවක්, පුළුවන්කමක් තියෙනවා නම් මේ පිළිබඳව ගරු අධ්‍යක්ෂතුමාව දැනුවත් කරන්න, එතුමන්ලාගේ දැක්ම පිළිබඳවත් යම් කිසි විමසීමක් කරන්න. මොකද හැමදාම ප්‍රතිලාභ දුන්නොත් ඒ මත යැපෙන ප්‍රජාවක් නිර්මාණය වෙන්නේ. මේ කියන්නේ රටේ බුද්ධිමත්ම ප්‍රජාව. විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නේ යම් කිසි හැකියාවක්, සක්‍යතාවක් තියෙන දරුවෝ ටිකක්. ඒ අයත් නිකන් දින දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න ප්‍රජාවක් නොවි ඔවුන් අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් වටපිටාව හදලා දෙන්න පුළුවන් නම් වටිනවා කියලා තමයි සුනේත්‍රා මහත්මිය අපිට මැසේජ් එකක් දීලා තියෙන්නේ. හොඳ යෝජනාවක් නේද අධ්‍යක්ෂතුමා?
2: ඒක තමයි හොඳ යෝජනාවක්. ඇත්තටම ලෝකේ හැම බොහෝ රටවල විශ්වවිද්‍යාලවල මේ part time work කියන එකට allow කරලා තියෙනවා. නමුත් ලංකාවේ ඊට අදාළව නීති රීති සහ රෙගුලාසි නියාමන ක්‍රමවේද තාම මං හිතන්නේ හැදිලා නැහැ. නමුත් මේ අපි සාකච්ඡාවක ඉන්නවා, මේක හැකියමනින් අඳුනලා දෙන්න. මේක ඇත්තටම අරමුණ මුදල් විතරක්ම නෙමෙයි, අර ඒ මහත්මිය පෙන්නුවා වගේම එක්ස්පීරියන්ස් එකක්, වර්ක් එක්ස්පීරියන්ස් එකක්, වර්ක් එන්වයරන්මන්ට් එකක වැඩ කරද්දී අපිට තියෙන්න ඕන බිහේවියරල් පැටර්න්ස් මොනවද, අපි මේ ඒක කල්චර් එක තියෙන්නේ කොහොමද, ඉතින් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා රැකියාව වෙළඳපොළට යන්න ඉස්සෙල්ලාම විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේ හෝ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාට අවබෝධයක් ලැබෙනවා. ඉතින් ඒක එයා රැකියාගත වීමේදී එයාට හොඳ අවස්ථාවක්.
1: අනිත් එක දැන් අපිට මෙහෙමත් කියනෝනේ, උපාධියක් අරගෙන ඉන්ටර්වයුව එකට ගියාට පස්සේ අහනෝනේ මොනවද එක්ස්පීරියන්ස් තියෙන්නේ කියලා. මේ ඒක ඇල්ලත් සම්පූර්ණ කරගෙනම යන්නත් පුළුවන්.
2: හැබැයි බොහෝ විශ්වවිද්‍යාල දැනටමත් අතන පුහුණු අවස්ථා අවසන් අවුරුද්දේදී ලබා දීලා තියෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. නමුත් මේකත් අපිට අඳුනලා දෙන්න පුළුවන් වුණොත් තවත් අවස්ථාවක් හම්බෙනවා. part time වැඩ කිරීම හරහා ලබා ගන්න එක්ස්පීරියන්ස් එක සමහර විට

0: තන වෙනස් වෙන්න පුළුවන්. ඒකේ එකම ආයතනයක් නෙමෙයි. එතකොට දැන් අපි විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා ජොබ් එකකට යන්න ගියොත් අපි යන්නේ එක ආයතනයකට. නමුත් මේකෙදි අපිට විවිධ ශේෂ්ඨවල විවිධ ආයතනවල වැඩ කිරීම හරහා ඒ ශේෂ්ඨවල වැඩ කිරීම සම්බන්ධයෙන් එක්ස්පීරියන්ස් ලබා ගන්න හොඳ යෝජනාවක්. අපි මේ සම්බන්ධයෙන් දැන් සලකා බලමින් ඉන්නවා.
1: ප්‍රගතිශීලී යෝජනා එකතු කරගත්තම ඉතාම පැහැදිලි ගමනක් යන බල මේ සම්බන්ධයෙන් අපි කලිනුත් කතා කළා. මේ අධ්‍යක්ෂතුමත් කිව්වේ මේ සඳහා වෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අපි දැමම අපිට සමහර කාරණා කියන්න බෑ. ඉතින් ඒක නේද, ඒක පුදුමයක්, ඒක හම්බයක් විදිහට ඔබට හොඳ ප්‍රතිඵලයක් ලැබෙවි බොහොම නොදුරේ. දැන් තව කාරණාවක් තියෙනවා අපිට ටිකක් පැහැදිලි කරගන්න. ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාව අපිට හම්බෙනවනේ ඒජී ඔෆිස් එකේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයට එනකම්. මෙතන තමයි මේ පිරිස ඉන්නේ. එනකොට අපි ගත්තොත් එහෙම ප්‍රාදේශීය ලේකම් තුමන්ලා තුමියන්ලා ඇතුළු විශ්වවිද්‍යාල වලින් බිහි කරපු අපි ගත්තොත් DO තනතුරේ ඉඳන් ඒ ඉන්න බහුතරයක් කාර්ය මණ්ඩලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් උපාධිධාරීන් තමයි මෙතන ඒකේ බහුතරයක්ම ඉන්නේ. 75%කට එහා පැත්තේ ඉන්නේ උපාධිධාරීන්. මේ පිරිසත් ඔබ ඔය කියන ඇලුමිනේකට එකතු කරගන්න ඕන ප්‍රමාණයක්. ඒ සඳහා වෙන යාන්ත්‍රණයක් තියෙනවද? මේ වෙද්දි පෞද්ගලික අංශය සමගෙන් ඔබතුමන්ව සාකච්ඡා කරමින් ඉන්නවා කියන කාරණාව කිව්වා. එතකොට රාජ්‍ය යාන්ත්‍රණය කොහොමද සම්බන්ධ කරගන්නේ ඒ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා තුමියන්ලා ඇතුළු ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමෙන් මේ ඇලුමිනේක ශක්තිමත් කරන්න මොනවාගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ අධ්‍යක්ෂතුමා?
0: අපි ඇත්තටම පොදු වශයෙන් හැමෝගෙම ඉල්ලන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුව මහපොළ ලබාගත් සහ නැති සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මහා alumni.mahapola.lk කියන අපේ වෙබ් එකත් එක්ක එකතු වෙලා ඔබ ලියාපදිංචි වෙන්න. ඒක තමයි මූලික ඉල්ලීම. ඊට අමතරව ඇත්තටම අපි සැලසුම් කරලා තියෙනවා රජයේ සියලුම ආයතන මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න, ඒ ඉන්න සමාජිකයෝ අපිත් එක්ක එකතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. මොකද මේක ඇත්තටම ස්ව කැමැත්තෙන් සහභාගී විය යුතු දෙයක් මිසක මැන්ඩේටරි දෙයක් නෙවෙයි. බලහත්කාරයෙන් අපිට මේක කරන්න බෑ. ඒ නිසා හැමෝගෙම අර සමාජ වගකීම කියන එක අපි තේරුම් අරගත්තොත් අපිට තව කෙනෙකුට මුදල් වියදම් නොකර උදව් කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. මුදල් වියදම් කරන්න කැමති කෙනෙක්, එහෙම හැකියාවක් තියෙන කෙනෙක්ට ඒක කරන්නත් පුළුවන්. අපි මැන්ඩේටරි නෑ කිසිම දෙයක්. මේක අපි සම්බන්ධතා ගොඩනගා ගන්න නෙට්වර්ක් එකක්. ඒක ඇත්තටම මහපොළ ඇලුමිනි නෙට්වර්ක් කියලා අපි කියන්නේ. ඒක ජාලයක්. මේක හරහා අපේ යාළුවෝ අඳුර ගන්නවා, ඒ වගේම අපිට සිසුන්ට උදව් කරන්න පුළුවන් වෙනවා, සහ අපි දන්න දේවල් අනික් කට්ටියට බෙදලා දෙන්න පුළුවන් වෙනවා. මූල්‍ය අපි ගාව තියෙන දේක් පොතක් පතක් වුණත් කමන්නේ. අපිත් එක්ක අනික් කට්ටියත් එක්ක ෂෙයා කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව ඇත්තටම ප්‍රයෝජනෙ ගන්න ඕනි කියන එක තමයි ඉල්ලීම. මේ වගේ එකක් අපි ලංකාවේ කරන්නේ පළවෙනි වතාවට. අපි වෙනද විශ්වවිද්‍යාල මට්ටමින් තියෙන්නේ. නමුත් මේක ජාතික මට්ටමේ වැඩක්. මේකෙන් කාටවත් අපි දේශපාලන මොටිව් එකක් නැහැ. මේකේ අවසාන අරමුණම තියෙන්නේ මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට. අපි සම්බන්ධීකරණය කරනේ වැඩේ තමයි මහපොළ කරන්නේ. ඒක පහසුකම් සපයන්න විදියට ඉන්නවා.
1: මේ කතාව අහගෙන ඉද්දි දැන් මේ මට මතක් වෙන්නේ අපේ ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා නැන්දලා මේගොල්ලෝ විශ්වවිද්‍යාලෙන් අයින් වුණාට පස්සේ විශ්වවිද්‍යාලේ පාර යනකොට අනේ අන්න අපේ කැම්පස් එක කියලා අපිට පෙන්නලා දිනවා කැලණිය පහ වෙනකොට. හරි, පේරාදෙනියෙන් යනකොට කියන අන්න අපේ කැම්පස් එක කියලා. හැබැයි ඒගොල්ලන්ටත් ඒක ඇතුළට ආය යන්න හේතුවක් තිබුණෙත් නැහැ. ඒ දැන් අවුරුදු මං හිතන්නේ 40කට 50කට එහා පැත්තේ ගියාට පස්සේ සමහරවිට විශ්වවිද්‍යාලේ අර කැලණිය කන්දව නැගලා නැහැ ඒගොල්ලෝ. හැබැයි මේ හැදෙන්නේ අර පරණ මතකයන් එක්ක, පරණ යාළුවෝ ටිකත් එකතු කරගෙන ඇවිල්ලා ආයෙ විශ්වවිද්‍යාල ප්‍රජාව වෙනවා. දැන් සමහරලාවට දැන් අපේ අම්මලා නැන්දලා මේගොල්ලන් මේ වෙනකොට ෆිෂ් රාමස් වෙයි ඉන්නේ. ඒ අයට තහපව වෙවිලා තමන්ගේ දායකත්වය එකතු කරන, තමන් ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලය වෙනුවෙන් තමන්ගේ මීළඟ පරම්පරාව වෙනුවෙන් එකතු වෙන්න පෙළ ගැහෙන්න තමයි මේ ඇලුමිනේක හැදලා තියෙන්නේ. ඉතින් හැමෝටම අපිත් ආරාධනා කරන මාධ්‍යකරුව විදිහට අපිත් වගකීමක් මේ වැඩේට දායකත්වය ලබා දීම. අපිට ඇමතුමක් තියෙනවා රණේ.
2: ඔව්, අපිට ඇමතුමක් තියෙනවා. එය මවක්. ඒ නම සඳහන් කරන්න කැමති නෑ. නමුත් මේ අදහස හරි වටිනවා. අයිබෝවන් ඔබතුමීට සුබදේශන.
3: අයිබෝවන්, මම මේ කතා කරන්නේ අම්ම කෙනෙක් ඇත්තටම. මම සාමාන්‍ය පෙළ විභාගයේ සමත්ලා රජ රැකියාව කරපු අවුරුදු 30ක් විතර සේවය කරපු කෙනෙක්. මම ඉතින් ඇත්තටම මේ සමාජයේ තියෙන විභාග මේ විෂමතා වැරදි ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඇත්තටම හුඟක් මේ වැරදි කරන්නේ මේ සමාජයේ ඉන්න මේ ගෝවිය දුප්පත් මිනිස්සු නෙවෙයි. හොඳට සමාජික සම්බෝධයන් ධර්මත් තියෙන උසස් හැකියාවන් කරන මිනිස්සු ඒ වගේ අය. ඉතින් මට ඇත්තටම උදාහරණ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මහපොළ ශිෂ්‍යත්වය කියන්නේ උදාර්ථනේ ගන්නේ ලැබීමට සිදු හැ නෙවෙයි. ඉතින් යාන වාහන තියෙන, ඉඩකඩම් තියෙන, ඒ හැම ගේම ඒවා ගන්නවා.
1: සමස්ත සිස්ටම් එකම වෙනස් කරන්න ජනාධිපතිතුමාට රටේ ජනතාව බලය දුන්න ඔය කියන කාරණා කියන්නේ හිතලූ විදිහට නෙමෙයි අධ්‍යක්ෂතුමා ඔබටත් එහෙම අත්දැකීම් ඇති මේක මේ මහපොළ භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂවරු සභාපතිතුමා එහෙම නැත්නම් අමාත්‍යංශය වැරදි කරනවා කියලා නෙමෙයි මේ කියන්නේ මේ කියන්නේ තෝරාපත් කළා එවන ග්‍රාම නිලධාරීවරයාගේ ඉඳන් මේ රාජ්‍ය ආන්දෝලනය ඇතුලේ නිවැරදිම කෙනා නෙවෙයි නම් කළේ ඒ නිසා මේ ප්‍රතිලාභය අපත යන තැන තිබුණා ඔබත් දන්න මමත් දන්න විශ්වවිද්‍යාල පද්ධතියේ සමහර දරුවෝ ඕක පාවිච්චි කළේ අඩියක් මුඩියක් ගන්න එහෙම කැලලකුත් තියෙනවනේ ඇත්ත කතන්දරේ මේක එයාට ගෙදරින් ජීවත් වීම සඳහා මුදලක් හම් වෙනවා මේක ටිකක් අමතර ගාණක් විදියට එහෙම කොටසකුත් හිටියා හැබැයි අර කිව්ව වගේ ඔබටත් එහෙම අද්දකීම් ඇති ගෙදර ඉන්න අම්මට තාත්තට මේකෙන් කොටසක් දීලා බොහොම අමාරුවෙන් ඇල්වතුරු කෝප්පයක් බීලා වේල පිරිමහගෙන ඉගෙනගෙන රටට සේවයක් කරන මිනිස් ඕනතරම් තියෙනවා ඉන්නවා අදටත් වෛද්‍යවරු වෙන්න පුළුවන් ඉංජිනේරු වෙන්න පුළුවන් පරිපාලන ශාස්ත්‍රියා වෙන්න පුළුවන් ලේකම්වරු වෙන්න පුළුවන් මෙහෙම ඕනතරම් අය ඉන්නවා අපිට පෞද්ගලික හම්බුනම කියනවා මල්ලේ අපි මෙහෙමයි ජීවත් උනේ මහපොළ නැත්තම් අපි මැරිලා අපිට කන්න නැහැ එහෙම කියපු ප්‍රජාවක් හිටියා ඒ නිසා මේ අම්මත් කියන්නේ අර හැම සිස්ටම් එකම ලස්සන වෙනකොට මේකත් පුළුවන් නම් එහෙම නොවෙන දැනට පත් කරලා දෙන්න කියලා. දැන් අපි සමස්ත රටේම ජනතාවට මේ වැඩේ ගැන කතා කරන විශ්වවිද්‍යාල ප්‍රජාව ගත්තොත් ලංකාවේ විශාල ප්‍රමාණයක් කියන මේ අයව එකතු කර ගැනීම තමයි අරමුණ වෙන්නේ. ඒකට මේ ඇලුමිනා එක වටේ එකතු වෙන්න පුළුවන් ඇත්තටම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබපු රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබුව අයට විතරද? එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම දැන් අපි සිලෙක්ට් එක ගැන කතා කළා තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක් තියෙනවා. මේ තුල අධ්‍යාපනය ලැබපු අයටත් මේ උපාධි ධාරීන් විදිහට එකතු වීමේ ඉඩ කඩක් තියෙනවද? ඔවුන් සමහරවිට පෞද්ගලික අංශයේ රැකියාව අවස්ථාවන් එහෙම ගණනාවක් අතේ තියාගෙන ඉන්න පිරිසක් වෙන්න පුළුවන්. ඔවුන්ට ඒ අවස්ථාව විවර කරලා දීලා තියෙනවා. දැනට එහෙම නැත්නම් දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල වලට විතරද මේක විවර වෙලා
0: තියෙන්නේ? නෑ. ලංකාව ඇතුලේ ඕනම විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබපු කෙනෙක්ට අපේ මේ ක්‍රම මේක හරහා platform එක හරහා එකතු වෙන්න පුළුවන්. ඒක අපි ඇත්තටම ඒගොල්ලන්ට දෙනවා associate membership එක කියන එක. මොකද අපි ප්‍රාථමික ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වා අපි බොහෝ කෙනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගියත් බොහෝ කෙනෙක් අධ්‍යාපනය ලැබලා තියෙන රදේ අධ්‍යාපන ක්‍රමවේදයේ ඇතුලේ පෞද්ගලික උසස් අධ්‍යාපනික පාසල් වලට ගිය කට්ටිය හැරෙන්නට. නමුත් අපි එහෙම කැටගරයිසේෂන් එකක් කළා නැහැ. මේක ඇත්තටම සමාජ මෙහෙවරක් විදිහට තමයි අපි මේක ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේක සීමා කළා නැහැ. නමුත් මහ පොළ අපි කරන නිසා අපි මහ පොළ ඇලුමිනි නෙට්වර්ක් කියන නම අපි පාවිච්චි කරලා තියෙනවා. මොකද මේක අපි වග වෙනවා. මේ අපි කරන ක්‍රියාවලියට අපි වග වෙනවා ආයතනයක් විදිහට. සහ නියාමනයක් තියෙනවා අපි පාලක මණ්ඩලය භාරකාර මණ්ඩලය හරහා. ඉතින් ඒ නිසා මේ අපි මහපොළ අරමුදල විදියට අපි කරන්නේ වග වෙන එක. නමුත් අපි සම්බන්ධතා ගොඩනගන ජාලය තමයි හදන්නේ. ඒක පෞද්ගලිකද රජයේද කියලා විශේෂත්වයක් නැහැ. අර අම්මා කතා කරපු කාරණයක සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරොත් ඒක ආදායම ඇත්තටම අපිට දැනට තියෙන එකම නිර්ණායකයේ තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් හරහා ආදායම් සනාථ කරගන්න. මොකද අපිට ලංකාව පුරාම ගිහිල්ලා එක එක පුද්ගලයාගේ වෙන වෙනම ආදායම තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් නැහැ. නමුත් රජයේ ක්‍රමවේදයක් තියෙනවා. මම හිතන්නේ අස්වැසුම හරහා ඒගොල්ලන් දත්ත පද්ධතියක් සකස් කරමින් පවතිනවා. සමහරක් වෙනවා භාගයක් සකස් කරලා තියෙනවා. ඉතින් ඒ හරහා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ ගැටලුවත් ඒ ක්‍රමවේදය හරහා විසඳලා සුදුසාටම මේ මහපොළාර මුදල ලබා දීම හරහා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න.
1: මේ සිස්ටම් එකම හැදෙන්න ඕන තාම ඉතාම සුළු කාලයක්. ඒ වැඩපිළිවෙල කරමින් ඉන්නේ දැන් අපි සයිබර් ජෙන් එකේ හැමදාම ඉන්දික මහන්තිලත් එක කතා කරනවා ඩිජිටල් ID එක. එතකොට මේ ආර්ථික වටපිටාව ඔවුන් පිළිබඳ සත්‍ය තොරතුරු බොරු කරන්න බෑ, වංචා කරන්න බෑ, කාටවත් මේකේ වංගු ගහන්න බෑ. එහෙම ක්‍රමවේදයක් සකස් වෙමින් තියෙන වෙලාවක. ඒ නිසා මේක තව දුරටත් ඉතාම පාරිශුද්ධ භාවයෙන් කරගෙන යන්න ඇතිමන්ලාගේ වමනා විටු කරගන්න හැකියාව ලැබේවි කියන විශ්වාසය අපිට තියෙනවා. මේ වැඩේට හදවතින්ම ආශිර්වාද කරන චරිතයක් ඉන්නවා. ඔහු පිළිබඳව අපි කලිනුත් කතා කළා. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්භාර සංවර්ධන ඇමතුමා සඳ ඇමතුමා මේ ජාතික කර්තව්‍ය පිළිබඳව මෙන්න මෙහෙම අදහසක් කිව්වා. මේක අහලෙමු.
4: අරඳුලට විශේෂ දවසක්. අද අපි මහකොළ ආදි විද්‍යාර්ථී මහකොළ රෙසිපියන්ට්ස් ලගේ ඇලුමිනායක ස්ථාපිත කරන දවස. ඒ නිසා අද 2026 මැයි මාසේ 12 වෙනිදා මහපොළ භාරකාර අරමුදලෙන් 1981-82 සිට මහපොළ ශිෂ්‍යාධාරයේ ලබාගත් සියලු දෙනාට ආරාධනා කරනවා මහපොළ ඇලුමිනායකේ සමාජිකයෙක් වෙන්න. ඔබ ලෝකේ විවිධ රටවල ජීවත් වෙනවා, විවිධ තනතුරු දරනවා, විවිධ රැකියා කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඇමති මණ්ඩලයේ සිට මන්ත්‍රී මණ්ඩලය දක්වා විවිධ ආයතන ප්‍රධානීන්, ආචාර්යවරු, මහාචාර්යවරු, විශ්වවිද්‍යාල උපකුලපතිවරු, පීඨාධිපතිවරු මේ සියලු දෙනා ඔබ මහපොළ අරමුදලෙන් ප්‍රතිලාභ ලබාගත් ඔබ අධ්‍යාපනයට උදව් කරපු අරමුදලට උදව් ඔබට අවස්ථාවක් අපි අදලා දෙනවා. ඒ නිසා විශේෂයෙන් දැනට විශ්වවිද්‍යාල ඉගෙන ගන්න දරුවනොත් මෙවැනි පහසුකම් ලබන්න සුදුසුකම් නොලබපු මේ පහසුකම් ඉල්ලන මේ ශිෂ්‍යාධාර ඉල්ලන දරුවනොත් අපිට හම්බ වෙනවා. ඒ ඇයිට උදව් කිරීම සඳහා මහපොළ ඇලුමිනායක හිටෙව්වා අපි. ඒ නිසා අපි ආරාධනා කරනවා මහපොළ ඇලුමිනා එකට එකතු වෙලා ඒ වෙබ් පෝර්ටල් එක හරහා රෙජිස්ටර් වෙලා එහි ඇති පහසුකම් ඔබ දන්නා විශ්වවිද්‍යාල දරුවන්ටත්, විශ්වවිද්‍යාලයට එන්න ඉන්න දරුවන්ටත් ලබා දෙන්න. ඒ වගේම ඔබෙත් දායකත්වයේ සහයෝගය ලබා දෙමින් මහපොළ ශිෂ්‍යාධාර අරමුදල ශක්තිමත් කරන්න. මහපොළ ඇලුමිනා සමග එකතු වෙන්න කියන ආරාධනය ඒ බාර කරුවා හැටියට අමාත්‍යවරයා හැටියට මහපොළෙන් ප්‍රතිලාභ ලැබු සියලුම මහපොළ විද්‍යාර්ථීන් ඉල්ල
1: මහපොළෙන් ප්‍රතිලාභ ලැබවු නොලැබවු සියලු දෙනාට ආරාධනා කරන අපිටමත් මේ වැඩේ ඉන්න කෙනෙක් විදියට අපි එකතු වෙමු. එකතු වෙලා මේ රට හදමු. අලුත් දැනුම, අපි ගාව තියෙන දැනුම ඊළඟ පරම්පරාවත් එක්ක බෙදාගමු. ඒක තමයි මේ ඇලුමිනා පෝටල් එක නිර්මාණය කිරීම ඇතුළේ තියෙන රහස. මේක ඇතුළේ වෙන ගේම් එකක් නෑ. මේ එකම ගේම් එක තමයි රටේ ඊළඟ අනාගතයේ බාරගෙන ඉන්න පරම්පරාව ශක්තිමත් පරම්පරාවක් විදිහට ආරක්ෂා කරන්න මහපොළ ශිෂ්‍යාධාරයේ ලබා දුන්නු දායකත්වයේ තවත් ශක්තිමත් කරමින් රටට බරක් නැතුව, රටේ ආර්ථිකයට බරක් නැතුව අපි හැමෝම එකතු වෙලා හොඳ වේදිකාවක් නිර්මාණය කිරීම තමයි මෙහි අරමුණ කියන කාරණේ එමත්තුමත් පැහැදිලි කරන්නේ. මට ඔබතුමාගෙන් දැනගන්න අවශ්‍යයි රුවන් ජයවර්ධන මහත්මයා, දැන් කෙනෙක්ට අපි කියනවා මේ අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේක සමාජ මාධ්‍ය තුලේ යම් කිසි ප්‍රචාරණයක් දීලා තියෙනවද? මේ වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රජාව, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුව ආදි විද්‍යාර්ථීන් දැනුවත් කිරීම සඳහා වෙන පොඩි ප්‍රවර්ධන කටයුතුකුත් සිද්ධ වෙන්න ඕනේ. ඒ වැඩ කටයුතු ටික කොහොමද සිද්ධ වෙන්නේ? ඔබතුමාලගේ සයිට් එකක්, Facebook page එකක් තියෙනවද?
0: දැනට ඇත්තටම අපි Facebook, Instagram, ඊට පස්සේ YouTube, TikTok කියන මේ මාධ්‍ය හතරම අපි පාවිච්චි කරනවා. ඊට ඒ සඳහා සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා අපි ආයතනයකුත් තෝරගෙන ඉන්නවා. ඒගොල්ලන්ට අපි අවශ්‍ය කන්ටෙන්ට් දීලා තියෙනවා. ඉතින් ඒ හරහා අපි කටයුතු කරගෙන ඉන්න කටයුතු කරන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම ඇමතුමාගේ මාධ්‍ය අමාත්‍යංශය කියන වෙළඳ වාණිජ පාරිභෝගික වෙළඳ වාණිජ අමාත්‍යතුමාගේ තියෙනවනේ මාධ්‍යංශයක්. ඒ මාධ්‍යංශේනුත් අපිට ප්‍රචාරණයක් ලැබෙනවා. ඒ වගේම අපි ආයතනයේ තියෙන වෙබ් අඩවිය හරහා අපි මහපොළ .lk කියන වෙබ් අඩවිය හරහා අපි ප්‍රචාරණය ලබා දෙනවා. ඒත් අමතරව ඒ විශ්වවිද්‍යාලවල ඉන්න ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතු හරහා අපි දැනුවත් කිරීම කරනවා. ඉදිරියේදී විශ්වවිද්‍යාල මට්ටමිනුත් ආයතන මට්ටමිනුත් අපි මේක ප්‍රචාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හරහා තමයි අපි කටයුතු කරන්නේ. ඇත්තරම වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සම්භාර සංවර්ධන ඇමතුමා, වසන් සමරසිංහ ඇමතුමා ඇත්තරම අපේ අරමුදලේ ප්‍රාරම්භක භාරකරු විදිහට ඉන්නේ. ඒක 1981 අපේ පනතේ ලලිත ඇතුළත් මුදලි මහත්තයා තමයි ඉස්ලාම් ප්‍රාරම්භක භාරකරු විදිහට හිටියේ. ඊට පස්සේ දැන් අපේ දැනටත් තත්කාලේ, ඒ කියන්නේ වර්තමානයේ ධූරිය දරන ඇමතිවරයා අනිවාර්යයෙන්ම අපේ පාලක මණ්ඩලයේ සමාජිකයෙක්, අපේ ට්‍රස්ට් බෝඩ් එකේ සමාජිකයෙක්. ඉතින් ඒ අනුව ඇමතුමා අපිත් එක්ක බොහෝම ළඟින් වැඩ කරනවා, අවශ්‍ය උපදෙස් දෙනවා, මඟ පෙන්වීම් ලබා දෙනවා. ඉතින් ඇමතුමාට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා බොහෝ කාලයක් අපි මහපොළ වෙනුවෙන් එතුමාගේ දායකත්වය දෙනවා. මොකද එතුමත් විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්නකොට ඒ ප්‍රතිලාභ විඳපු මහපොළලාභී. ඉතින් හැම වෙලාවෙම එතුමා පාලක මණ්ඩලයේදීත් කියන්නේ මේක ලිසිසුන්ට තවත් පුළුල් කරලා ලබා දෙන්න ඕනේ, ඊට අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ වර්තමාන සභාපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමල විනිශ්චයකාර විජිත් මලල්ගොඩ මහත්මයා, එතුමා සෑහෙන වෙහෙසක් දරනවා අපේ ආයතනයේ තත්ත්වය ඉහළට අරන් ඉන්න. 2024 එතුමා පත්වෙච්ච දවසේ ඉඳලා මේ වෙනකල් මේ විශාල කාර්යභාරයක් කරලා දැන් අපි මහපොළ, ඇත්තටම අගමැතිතුමී කතාවේ අගමැතිතුමී කිව්වා මේකේ ඩිලේ එකක් තිබ්බා කියලා. නමුත් මං කියන සතුටුයි. අපි දැන් අප්‍රේල් මාසේ වාරිකයත් අපි මැයි මාසේ 14 වෙනිදා වෙනකොට ගෙවලා ඉවරයි. ඒ කියන්නේ දැන් ඇරියස් එකක් මහපොලි නැහැ. ළමයාට නිශ්චිත කාලයේදීම එයාගේ අවශ්‍යතාවයට අදාළ මුදල් ටික අපි එයාට දන්වනවා. දැන් අපි එයාට විශ්වාසයක් ගොඩනගලා තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විශ්වාසයක් ගොඩනගලා තියෙනවා. මේ අවුරුද්ද ඇත්තටම පළවෙනි මාස 4 ඇතුලේ අපි වාරික 2-3 එහෙම ගෙවලා දැන් අපි සාමාන්‍ය වාරික ගෙවීම දක්වා ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඉස්සරහට මම හිතන්නේ කිසිම ඩිලේ එකක් වෙන්නේ නැහැ. දරුවට අවශ්‍ය වෙලාවට එයාගේ සල්ලි ටික එයාගේ account එකට transfer කරනවා. ඉතින් ඒ දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ මුදල් ප්‍රයෝජනට අරගෙන මේ රටට ඒගොල්ලන්ගේ දායකත්වයේ අනාගතය දෙන්න අපි තවත් උත්සාහ කරනවා. වෙනත් ක්‍රමවේද හරහා දරුවාගේ capacity එක develop කරලා.
2: තව විනාඩි 2-3 කාලයක් නම් අපි ඉක්මනට විරාමයක් කරන් යමු. උදේ 9:00 විනාඩි 54යි වෙලා.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
6: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
7: NLP Hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP Hadahana. ඔබත් අදම NLP Hadahana බලා ගන්න.
8: රටම දකිනා නාගතෙහි
9: Searchlight.
8: හෙට දිනන්නේ මොහු බිමයි.
2: වැඩසටහන අවසන් කරන්න ඔන්න මෙන්න තියෙද්දි අපි එහුනේ ප්‍රශ්න මං ආයි මතක් කරනම් ගොඩක් අයහල් තිබ්බා ආයිමත් කියන්න කියලා. අපි කිව්වේ මේ ලංගම් බස් රථයක් ඩිපෝවෙන් ගමන් ආරම්භ කරනවා. බස් එක පදවන්නේ හරිම දක්ෂ රියදුරෙක්. පළවෙනි හෝල්ට් එකේ බස් එකට මගින් 10ක් ගොඩ වෙනවා. දෙවෙනි හෝල්ට් එකට මගින් 5 දෙනෙක් බැහැලා අලු 3 දෙනෙක් ගොඩ වෙනවා. තුන්වෙනි හෝල්ට් එකේ මගින් 2 දෙනෙක් බැහැලා තවත් 11ක් ගොඩ වෙනවා. හතරවෙනි හෝල්ට් එකේ මගින් 12 දෙනෙක් එකපාර බැහැලනවා කියලා. ওই ප්‍රශ්නේ අපි කියන හැම පාරම කිව්වා මේ ප්‍රශ්නේ මේ බස් එකේ රියදුර ඔයා කියලා හිතන්න කියලා. හරි. ඒක අපි ඇහුවේ අවසානේ බස් එකට නැගලා බැහැලා ගිය මගින් ගාන නෙවෙයි. බස් එකේ රියදුරගේ වයස කීයද කියලා අපි කියන්නේ ඔයා කියලා හිතන්න කියලා. ඉතින් ඔයා කියන්නේ ඔයාගේ වයස කිව්වනම් හරි. අපි ඔයාගේ වයස හොයාගන්න නෙමෙයි try කරේ. හැබැයි වැල්ලවායේ තාරකා ඔක ගන්න හිතලා මේ මගේ වයස තමයි කියලා එයා වයස හංගලා මගේ වයස තමයි කියලා ඒවලා තිබ්බා මුලින්ම හරි උත්තරේ. මගේ වයස කියන එක තමයි නිවැරදි පිළිතුර. ඉතින් වැල්ලවායේ තාරකා වගේම ගොඩක් අය message කරලා උත්තරේවලා තිබ්බා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් අපි අන්තිම විනාඩි දෙකේ මේ අධ්‍යක්ෂතුමාගෙන් අහන ප්‍රශ්නය අහන්න තියෙනවා.
1: අධ්‍යක්ෂතුමනි, දැන් අපි බොහෝ දේ පිළිබඳව කතා කළා. දැන් අපිට පැහැදිලි අපිට අදහසක් තියෙනවා මොකක්ද මේ මහපොළ ඇලුමිනායක මේක හරහා මොන වගේ ක්‍රියාවලියක්ද සිද්ධ වෙන්නේ කියලා. ඔබ විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය කළ කෙනෙක්, ඔබ විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය ලබන කාලේ මහපොළ ප්‍රතිලාභ ලැබපු කෙනෙක්. ඒ නිසා ඔබ ඒ ලබාගත් ජයග්‍රහණය, ඔබ වටේ හිටපු ඔබේ මිතුරන් ඒ හරහා ගොඩනගාගත්ත ඔවුන්ගේ අධ්‍යාපනික ශාස්ත්‍රීය වටපිටාව පිළිබඳව වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් ඔබ සහ ඔබත් එක්ක ආදි විද්‍යාර්ථීන් විදිහට අධ්‍යයනය ලැබපු අයට මම මේ කියන්නේ අධ්‍යක්ෂවරයා කියන දැනින් එහා පැත්තේ ඉඳලා ඒ කාලේ මොකක් හරි කාඩ් එකක් තියෙනදනේ ගැලනේ, අන්න ඒ කාඩ් එකෙන් හිටපු රුවන්ඩ මොනවද කියන්න තියෙන්නේ තමන්ගේ සමකාලීනින්ට.
0: ඇත්තටම මට ඉල්ලන්න තියෙන්නේ අර මම මුලින් කිව්වා වගේ මගේ මහපොළෙන් දරුවන්ට කියන අපේ සමාජ වගකීම ඉෂ්ට කරන්න කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ඒ සඳහා අපි කටයුතු කරන වෙලාවේ මම ඇත්තනම ශිෂ්‍යාල පද්ධතියෙන් ආපු ශිෂ්‍යෙක් විදියට මේ තනතුරේ මම ඉඳගත්ත දවසේ ඉඳලා මගේ අරමුණ තියෙන්නේ මම විශ්වවිද්‍යාල පද්ධතියේදී මම දැක්ක එක්ස්පීරියන්ස් එක මට හම්බෙච්ච අත්දැකීම් තව ශිෂ්‍යයෙකුට හම්බෙන්න නැති වෙන්න එයාලට උදව් කරන්න පුළුවන් කොහොමද, අන්නේ උදව් කිරීම තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මගේ සියලුම හිතමිත්‍ර යාළුවන්ගෙන් ආදි විද්‍යාර්ථයන්ගෙන් ඉල්ලන්නේ එකතු වෙන්න alumni.mahapala.lk අපේ වෙබ් අඩවියත් එක්ක අපිත් එක්ක ලියාපදිංචි වෙන්න. ඒ අතරින් අපි ඉදිරියේදී කරන සියලුම වැඩත් එක්ක ඔබ එකතු වුණොත් අපිට මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්.
1: ඒ විවෘත ආරාධනාව තමයි අපිටත් කරන්න දෙන විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය කරපු සියලු දෙනාට. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීෙක් නම් මීට බොහොම කාලයකට කලින් ඔබට පුළුවන් ඔබේ හැකියාව ඔබේ දක්ෂතාවයේ ඇතුලේ මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් යම්කිසි දායකත්වයක් දෙන්න. ඉතින් මහපොළ වෙනුවෙන් එකතු වෙන්න මේ ඇලුමිනියකත් එක්ක එකතු වෙන්නේ මේ පෝටල් එක හරහා ඔබට ඔබේ ලියාපදිංචිය තහවුරු කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා අපේ රට ගොඩනගමු. මේ රට අධ්‍යාපනික වශයෙන් සංවර්ධනය කරා කැඳවාගෙන මේ දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරමු කියන ගමන් මේ කාර්යබහුල පිටිපස්සේ හැංගිලා හිටව තව ජර්තියක් ඉන්නවා. නියෝජ්‍ය මාධ්‍යමන්ගේ මාධ්‍ය ලේකම්තුමා අරුණ රත්නායක අපි එතුමාත් බොහොම ආදරෙන් මතක් කරනවා. මේ සියලු දෙනාගේ වමනාව බලාපොරොත්තු අපේ රටේ යහපත් දරු පරම්පරාවක් ගොඩනැගීම. ඒ මෙහෙවර ඉටු කරන්න මහපොළ වාරකාර අරමුදලේ අධ්‍යක්ෂ රුවන් ජයවර්ධන මහත්මයා ප්‍රධාන සීල් දෙනාට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සමුගන්න. රනිල් බොහොම ස්තුතියි අද කතාබහට එකතු වුණාට.
0: අවසාන වශයෙන් මට යමක් කියන්න පුළුවන් නම් අතර මේ වැඩසටහන සඳහා මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මහපොළ වාරකාර අරමුදල වෙනුවෙන් අපි ලක්කඬ ගුවන් විදුලියටත් ඒ වගේම ඔබ දෙපළටත් මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කරන සියලුම සහයෝගය ඔබට
1: ඔබ ඔගලංගෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ සුදී මම මදුශංක
2: මම රනිල්.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මහින්ද විබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: නීත්‍යානුකූල නොවන අතබින් බිරට්ටකෙන් වායති අතුරුපැදි දෙකක් සමගින් සැක්කරුවෙක් අතුරුකිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට තිබෙනවා. ඒ පොලිස් බතේම විමර්ශන අපරාධ අංශයෙන් නිලධාරීන් පිරිසක් විසින්. යතුරුපැදි බලපත්‍ර නොමැතිව විදේශිකකින් නීත්‍යානුකූල නොවන අන්තමට මිරට්ටකෙන් වායති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අත්අඩංගුවටගත් සැක්කරු අතුරුකිරිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදී පුද්ගලයෙක්. සිද්ධිය පිළිබඳව බදිම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඉතාලියේ මොඩෙනා නගරයේ පදිකින් අතරට මෝඩ රථයක් ධාවනය කරමින් අනතුරක් සිදු කළ පුද්ගලෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඕසිය මෝඩ රථයේ පදිකින් වෙත වේගින් ධාවනය කර ඔවුන් යටකරගෙන ගොස් වෙළඳ සැලක ජනෙලෙක් ගැටීමට සලස්වා ඇති බවයි ඉතාලි පොලිසිය පවසන්නේ. එන් පසු මෙම් පුද්ගලයා පිහියක් ද අතතිව මෝටරයෙන් ඉවතට පැමිණ තිබෙනවා. ඒ සමග මගේකුට පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඔහු තුවාල ලැබුවා. මෝටරය පදිකින් අතරට ධාවනය කිරීමෙන් සිදු වූ අනතුරෙන් කාන්තාවක් ඇතුළු 8 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඉතාලි පොලිසිය සඳහන් කළා. මෙලෙස අනතුරු සිදු කර ඇත්තේ 31 හැවිරිදී මොරක්කෝ සම්භවයක් සහිත ඉතාලි ජාතිකයෙක්. ඉතාලිය ග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සිටි අතිශය බරපතල තත්වයක් බව ප්‍රකාශ කර ඇතැයි BBC ප්‍රවෘත්ති සේවයේ සඳහන් කළා. මීලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: Good morning. උදේ 10:05.

0: and Ravi.
1: Good morning.
2: Good morning.
1: මාව හොඳට ඇහෙනවද?
2: ඇහෙනවා ඇහෙනවා.
1: උදේ 10යි විනාඩි 8යි වෙලාව. සුබදාසනක් ඔබට වාසනාවන්ත දවසක්, ලස්සන දවසක් වෙන්න කියලා. අද දවස බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
2: අද උදේ පටන් ගත්තේ මං හිතුවා කවි මේ වහින්න නැති වෙයි කියලා. මොකද හොඳ අවුවක් තිබුණා. ඊට පස්සේ තප්පර කීපයක් යන්න නැහැ.
1: ඔව්, වැස්ස කඩාගෙන
2: පාත වැස්ස.
1: මාත් අද මේ එනවද කියලා කල්පනා කරලා පොඩි අවුවක් වැටුණා. ඒ අවුව වැටිච්ච වෙලාවේදී මං ඔෆිස් එකට ආවේ. ඊට සාවට පස්සේ ආයුවා.
2: ආයිත් වහිනා.
1: දැන් මට ඉදලා තියෙන ගෙදර ගියා නම් හොඳයි කියලා.
2: හරියන්නේ වගේ හිත වගේනේ. බලන්න එක විදියකට තියෙන්නේ වෙනස් වෙන ඒ
1: වගේ. කාලගුණේ. දැන් මේ දවස්වල පොඩි මේ මෙව එකක් තියෙනවා කාලගුණෙත් නේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඔබ එළියට එහෙම යනවා නම් එළිය කියන්නේ වැඩවලට එහෙම එළියට යනවා නම් අනිවාර්යෙන් කුඩයක් එහෙම අරගෙන යන්න නිකන් බොරුවට වැස්ස තෙමිලා නේද?
2: අවුවත්
1: හිටපු ගමන් පායනවනේ. හිටපු ගමන් පායන්නේ අවුවට මේ වේලිලා වැස්සට තෙමිලා ආයෙ නැතිලට හදාගන්න ඕනේ.
2: අපි කියන්නේ සඳ නිවාඩු කියලා කියලා ඒ වගේ ඉර නිවාඩු කියලා සිතම මේ දවස්වල.
1: හිටපු ගමන් පෙන්ලා යනවා. හරි. එකයි මට වාසි. 10:10 දැන් වෙලාව. හදත් සුපුරුදු විදිහට අපි දෙන්න ඇවිත් ඉන්නවා.
2: හැබැයි කාලෙකට පස්සේ අපි දෙන එකට මෙහෙම තනියම ඉන්නේ නේද?
1: ඒ කියන්නේ දා ජෝ ආවනේ. ජෝ ආවට පස්සේ අපි දෙන්න අද තමයි අද තනියම අපි දෙන්න. ඉතින් ඔබ තමයි අපිත් එක්ක ඉන්න ඕනේ.
2: දැන් ගිය
1: සතියේ ජෝ නෑ.
2: අද ජෝත් නෑ. වෙනදට සතිරත් නෑ. ඩැෆියා වංජලියාව දැන් ඉන්නේ කවුරුත් නෑ. අද අපි ඉන්නේ තනියම. ඉතින් ඒ නිසා අද ගොඩක් ලොකු ෂාන්ස් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මම පැත්තට එන්න මැසේජ් කරන්න, කෝල් කරන්න. අද වැඩිපුර ඔබට වෙලාව දෙනවා කියන කාරණාවත් මතක් කරනවා.
1: ඒත්
2: එක්කම මේ තව දෙයක් කියන්න ඕනි. දැන් ඔයාලා හිතන්නේ නම් අපි ෂාචෝ එක අහන ගමන් මේ song එක ලස්සනයි රවින්ද සහ මේ ආටිස්ට් අපි වැඩිපුර කැමති. බැරිද මෙයාව ගෙන්නන්න කියලා request එකක් තියෙනවා
1: කියලා බලන්න අපි ගෙන්නයිද බලන්න.
2: කියන්නේ ඉතින් අපි කැමති අපි බලන් ඉන්න ඒ ආටිස්ට්වත් ගෙන්නන්න. ඊළඟට කවුරු වෙන්න පුළුවන්ද කියලා ඔයාම guess කරන්න තව දෙතුන් දෙනෙක් ඉන්න එන්න බලාගෙන. දැන් බලමු කවුද ඉස්සර වෙන්නේ කියලා.
1: අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන්කම තියෙන අර කියපු විදිහට ඔයා කැමති ආටිස්ට් කෙනෙක් ඉන්නවා නම් ඒ කට්ටියට එන්න කියලා අපිට පණිවිඩය කියන්න. එතකොට අපි ඒ අයට පණිවිඩය කියන්න. මෙහෙමයි, ඔයා එනකන් අපේ ලිස්නර්ස්ලා බලාගෙන ඉන්න. ඔයා එනවාද? මොකද කියන්නේ? ඒවට පස්සේ
2: ඉතින්
1: එනවා. ඊට පස්සේ අපි මේ කතා කරන්න chance එක දෙනවා නේ.
2: අනිවාර්යෙන්. ඔයාලට පුළුවන් යලත් ඉස්සරහට ඒ පහසුකමත් අපි සලසා දෙනවා.
1: ඒ facilities එකත් ඔන්න මම දෙනවා ඔබට.
2: එයාලත් එක්ක කතා කරන්න පුළුවන් live. ඉතින් ඒ නිසා දිගටම ලක්කඩ අහන්න, music garage අහන්න අමතක කරන්න එපා. ලංකාවේ හිට්ම සින්දු අහන පැය දෙක සහ මේ අහන්න පුළුවන්. ඉතින් අපෙන් තමයි.
1: ඔබට මේ කැමති සින්දුවක් තියෙනවා නම් අපි කිව්ව පහුගිය දවස්වල release කරන්න ඔබ ගාව සින්දුවක් තියන්ගින්නෝ නම් අපිට කියන්නේ කියලා. එහෙම සින්දු දෙකකුත් අපිට අද හම්බෙලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරන්න ලෑස්ති. තව වෙලාව තියෙනවනේ. දැන් පටන් ගත්ත විතරයි. ඒ නිසා මේ පැත්තට message කරන්න 0743935037 අපේ WhatsApp number එක. ඒ වගේම 2774 604 810 අපේ telephone numbers දෙක විවෘතයි. WhatsApp එකට call ගන්න එපා. කට් කරනවා.
2: ඒත් එකම කියන්න ඕනේ, දැන් අපි මේ දවස්වල වැඩිපුර TikTok පැත්තේ යනවා නම් නිතරම TikTok වල ඇහෙන සින්දු දෙක තුනක් මේ දවස්වල කැරකෙනවනේ වැඩිපුර. ඒ සින්දු දෙක තුනම අපේ chart show එකේ තියෙනවා. දැන් අන්න එහෙම song එකකින් අපි වැඩ ටික පටන් ගන්න හදනේ අද.
1: අර හින්දි සින්දුවද?
2: නෑ. ඇයි අපේ දිනේෂ්ගේ song එක අපි දිනේෂ්ට ශෂණුටයි wish කරන්නත් ඕනේ.
1: wish කරෙත් නෑ. අපිට ඒවත් අමතක වෙලා නේ මන් දන්නේ.
2: එහෙනම් ඉතින් ඒ දෙනගේ song එකේ මේ පැත්තේ වැඩ ටික පටන් ගත්තා.
1: ඒ දෙනගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා අපි wish කරනවා නේද?
2: අනිවාර්යෙන්ම අපි ලකන්න අපි හැමෝම ගොඩක් ආදරෙන් wish කරනවා. ඉතින් අපි දිනේෂ්ගේ song එකෙන් තමයි දැන් මේ වැඩ ටික පටන් ගන්නෙ.
1: දැන් එහෙනම් ඉතින් ඔය දෙන්නට තියෙන්නේ ඔය දෙන්නගේ අනාගතේ පටන් ගන්න.
2: අපිට ඉතින් කවුරුද හම්බුණා නම් තිබුණා
1: තියෙන්නේ අනාගතේ පටන් ගන්න. උදේ 10:12

0: Ananda Radio ITN
1: උදේ 10යි විනාඩි 15යි
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: ITN ලක්හඬ පූජා
0: සම්බුත්.

0: ඔබට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න.

0: and Ravi.
1: උදේ 10යි
2: විනාඩි 20යි.
1: අපි කිව්වා මේ පැත්තට කතා කරන්න කියලා. අපිට එහෙම කතා කරා සේපාලිකා.
2: සේපාලිකා කෝල් කරන්නේ යා.
1: කෝල් කරා. කියාපු පමාවට කෝල් කරා. ඒ මදියට මැසේජ් එකකුත් එවලා තියෙනවා. හම්බෙගම සේපාලිකා මේ වෙලාවෙල අඛඳහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. අම්මා තාත්තා අක්කලා දෙන්නා අයියලා තුන්දෙනා එකතු කරගන්නවා කියලා කියනවා ගොඩාක් ආදරෙන්. ඉතින් මේ හැම කෙනෙක්ම අපි ඔන්න සේපාලිකා එකතු කරගන්නවා. ඒ වගේම
2: සේපාලිකා ලස්සනයි නම.
1: ඒ මල
2: මම මලටත් ආසයි.
1: හරි, ඉතින් කතා කරන්න පුළුවන්. WhatsApp එකට message එකක් එවන්න පුළුවන්. 07:03 935 937 අපේ WhatsApp number එක. ඒ වගේම call එකක් දෙනවා නම් 07744604810 මෙන්න මේ කියන numbers වලට කතා කරන්න ඔයාලට අවස්ථාවක්
2: තියෙනවා. මම දැන් කාටියක් ඉන්නවා, එකටියවත් එකතු කරගන්න ඕනේ. භාෂණ ඉන්නවා, භාෂණවයි එකතු කරගන්න. ඒත් එක්කම රොෂාන් ඉටලි වලින් ඉඳන් එනවලු. එයා අපෙන් අහන මොනවද ඕනි කියලා.
1: ඔයා පරිස්සමට එන්නකෝ.
2: බලන් දෙන්නම එක විදියට. පරිසුමට එන්න එක තමයි අපිට වෙන්න ඕනේ. ඉතින් යාවත් එකතු කරගන්නවා නිර්මලා. ලස්සනයි කියලා කියනවා. Thank you so much. ඔයාව එකතු කරගන්න අපේ අම්මි නෙවෙයි හැබැයි. හිරුයි ඉන්නවා, අනු ඉන්නවා. මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න ඕනේ. ඊළඟ සින්දුවට
1: නිර්මලා ඉන්නවා. ඔයාලා නිර්මලත්
2: ඉන්නවා.
1: ආයෙත් රොසමලක් කියලා
2: කියනවා. ඔයාට වෙලා තියෙන්නේ.
1: ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අද තනියමද ගෙදර ඔයා? දුවත් මෙහෙනේ
2: මන් නැතු ඉතින් කොහොමත් පාලුනේ. ඒක නේ දැන් අපේ ගිය සතියාව ජෝගේ මේ දොස්ල හිට්ම සොංග එක තමයි වාහේ කියලා කියන්නේ. ඉතින් ඒක අපි අහන්න හදන්නේ. ඉතින් අම්මගෙන කියන ලස්සන සින්දුවකුත් තියෙනනේ.
1: අපි ඒක අද
2: පළවෙනි පැයදී අහනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒකත් අහන්න ලෑස්ති වෙලා ඉන්න.
1: ඔය ටික තමයි විස්තර.
2: දැන්
1: සින්දුව අහන්න දෙන්න.
2: ඔය 10 විනාඩි 21යි මුසිගරාජාගෙන ඉන්නවලම.

0: Music Garage with Kavi and Ravi.
1: මාව උතන්ට ගෙන ගන්නද මේ සමහර අර දැයි වචනයක් කියනවනේ මේම බලන්න විතරයි ඕන මන් දන්නා ඒ කටින් දෙකක් දෙතරණ කීද්දි දැසි කියයි
2: වැරදි කියන්න එපා දැන් ගිය සතියේත් ඔය කතාව වැරදියට කිව්වේ
1: ඉතින් දෙතරණ කිව්වේ නැත්ති දැසිනේ කිව්වේ මට දැන් ඒක මන් කියන්නේ
2: මේ කී වෙලාව 10:27
1: යාළුවෝ
2: කීප දෙනෙක් ඉන්නවා මේ වෙලාවේ මතක් කරන්න ඕන good morning අක්කලා දෙන්නටම good morning ප්‍රෝග්‍රෑම් එක සුපිරි හොඳේ කියලා කියන බස් එකේ යන ගමන් හොල දෙන්න වහගෙන කාංචනා අනුරාධියක්කගේ සින්දුවක් ඕන කියන වරක පොලින් ඉමර්ෂා ඉමර්ෂ අපිට CV එකකුත් දාලා තියෙනවා බලමු ඉමර්ෂ මං වට ජොබ් එකක් දෙන්න try කරන්න හොඳේ මෙතන මේ ඉස්සරහ පුටුවට එක්කෙනෙක් හොයනවා මේ දවසල
1: මම ඒක කියන්න ඕනේ
2: හරි ඉමර්ෂා ඉන්නේ ඉමර්ෂාත් ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා එතකොට මේ කවුද අනෝමා රණවීර මාවතගමින් ඉඳන් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා බොහොම ස්තුතියි ඔබත් ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නම් ලස්සන දවසක් ලක්කන අපිත් අහගෙන ඉන්නවා කෙසල් හේනාවේ කට්ටිය තමයි මේ ඉන්නේ ලස්සන ගීතයක් දෙන්න කියනවා රෝසි අයරංගනි කීර්ති නැන්දා කුසුම් සමන්මලි එතකොට ශ්‍රීමති අක්කා අපේ ටෂිනියා දුල්මි සිතුම්සා ඒ වගේම හසන්ත මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕන කියලා තමයි එයා අපිට කියලා තියෙන්නේ
1: මේ පැත්තකින් ඔලිවියා ඔලිවියා එකතු කර ගන්න ඕනි මම එයාට හරි ආදරේ මම එයාගේ නමට ආසයි ඉනිසාව ස්පෙෂල් එකතු කර ගන්න ඕනි ඒත් එක්කම සිතු ශිරාන් හායි කොහොමද අපේ එකතු කර ගන්න සින්දුවකට කියලා කියන අනිවාර්යෙම ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නම් ඔයාව ඒත් එක්කම රොෂානෝ මතක් කරා එතකොට තිලිනේ ඉන්නවා තිලිනවත් මතක් කරන්න ඕනේ ළඟ song එකට ඔන්න ඔය කට්ටිය තමයි ඉන්නේ තව ඉන්නද
2: ඔව් තව ඉන්නවා ඉතින් ඒ කට්ටියවත් අපි හිමීට එකතු කරගමු good morning ජය වේවා සරත් චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමින්දන් අපිට හැමදාමත් message කරන එක්කෙනා ඒ වගේම හදිස්සිද
1: දැන් මම මේ අද මොකක් කර වෙලා මම දන්නේ
2: කො මේ ඉමාෂා එන්න මෙතන මේක හරියන්නේ
1: හරි පොඩ්ඩක්
2: ඉමාෂා මේ ගලපිට මඩ ඉඳන් ලේන ගර්ලට යන ගමන් බස් එකේ අපි වරිසම යන තේරවලු සඳට අහගෙන ඉන්නවා කියලා කියනවා බොහොම ස්තුති අපි මේ වෙලාවේ බස් එකේ ඉන්න කට්ටියවත් එකතු කරගන්න
1: අනිවාර්යෙන්ම නේද කට්ටිය ඔක්කොම ගොඩක් ආදරෙන් එකතු කරගන්න දිගටම බස් එකේ සද්දට මහන්න ඕන ලක්කන විතරයි ස්පෙෂලි දවල් 12 වෙනකම්
2: 10යි විනාඩි 30යි වෙලාව

0: උදේ 10 විනාඩි 33 ලකන මියුසික් ගරාජ් හගෙන ඉන්න වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.

ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහතුන වඩන අපේ රස විජේ.
0: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: Music Garage with Kavi and Ravi.
1: උදේ 10:39 වෙලාව මියුසික්

0: ජර්මනියේ රවී කවීත් එක්ක
1: ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න මැසේජ් කරන්න. ඒකත් අමතක කරන්න එපා. හැම මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. අපි ආවත් එකතු කරගන්නම් ඉක්මනින්. ඊට කලින් කියන්න ඕනේ අපේ මොකද්ද වෙසක් කලාපේ ITN පූජා වෙසක් කලාපේ ගැන පිළියන්දල තියෙන. ඉතින් එන්න යවට ඉන්න අයට, එහෙම නැත්නම් වෙසක් බලන්න යන කට්ටියක් ඉන්නවනේ නේ. අර දවස්වල මතකද ගිහින් තියෙනවනේ වෙසක් බලන්නම. වෙසක් බලන්න නම් ගිහින්ද? දන්සල් වල නම් ගිහින් ඇති
0: නේ. ඒකත් ගියා නේ.
1: ඒකත් ගියා. ඉතින් මේ පාරත් එහෙම දන්සල් තියෙනවා. ඔයාලා ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වෙනකොට සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබටත් අවස්ථාව තියෙනවා ITN එක්ක එකතු වෙලා ITN ලක්හඬ විදිහට ITN පූජා අපේ වෙසක් කලාපෙට සම්බන්ධ වෙන්න. තෑගිත් ගොඩාක් තියෙනවා මේ පාර. ඒ කියන්නේ මයිතිහෙන පටන් ගන්න මයිතිහෙන ඉඳන් ජුනි 3 වෙනකන් පිළියන්දල තමයි තියෙන්නේ. තොරන් සල්ලුයන් මේ හැම දෙයක් එක්කම ඔයාට ඔන්න වෙසක් කලාපේ නරඹන්න අවස්ථාව තියෙනවා.
0: එහෙනම් මම පැත්තට එන්න කියලා මතක් කරනවා. මේ මැසේජ් කරන්න කෝල් කරන්නත් පුළුවන් දවල් 12 වෙනකන්. දැන් 10 විනාඩි 40යි වෙලාව.
1: නේ නේ එපා. දැන් මේ අන්තිම මොහොතේ මැසේජ් කරන්නකෝ. එතකොට කියන්නම්.
0: මේ පැත්තෙන් සිතු ශිරාන් කියන මේ කුවේටුලින් දැන් තමයි අපි අහගෙන ඉන්නේ කියලා. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කියන බොහොම ස්තුතියි. වැඩ කරන ගමන් තමයි අපි අහන්නේ බලන්නේ උනන්දුව බලන්නේ ආදරේ.
1: අද මේ දහම් පාසල් ගිහිල්ලාලු ඉනෝකගේ බබාලා. ඉතින් එයා තනියමලු ඉන්නේ මේ වෙලාවේ. ගෙදර පාළුවක් නැහැලු. අපි දෙන්නා ඉන්න නිසා ලක්හඬහන් ඉන්නවලු. අකුරස් දීගල ඉනෝක තමයි මැසේජ් එක එවන්නේ. පුතා හිරුෂ, සිතිජ, එතකොට යසිරු, දුව උයිනි, මහත්තයා ජගත්, අම්මා තාත්තා අපි දෙන්නාත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕන කියලා තමයි ඉනෝක අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. ඒ වගේම ඩිලා නිරෝෂ් හංවැල්ලි ඉඳන් චාමික සිරිමානගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි බලමු අපේ ලිස්ට් එකේ තිබ්බොත් අපි දෙන්න. නැත්නම් ඉතින් දෙන්න වෙන්නේ නැහැ. කෙලිම කියන්න බෑ නේද? අඹුරු බලාපොරොත්තු දෙන්න ඕනේ නැහැ මිනිස්සුන්ට. හරි, දූපටව දෙන්නටම සුබෝදාසනක් කියනවා. සෙප්පනාවෙන් නයන මගේ දොල දෙන්න කවීෂා ධනුෂිකා එක්ක අපි දෙනවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕන කියලා තමයි නයන අපිට මැසේජ් එක එවලා තියෙන්නේ.
0: ෂනාලි නම් පැත්තෙන් ෂනාල මතක් කරන්න තෝණි ලෙන සොන්ග් එකට. ඒත් එක්කම සීපී කුමාර මං ආවනු ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ කට්ටිය තමයි නායක පොඩයින් ඒකනායක ප්‍රභාත්. ප්‍රභාත්ත් මතක් කරනවා.
1: ප්‍රභාත් ඒකනායක
0: නෑ, ඒකනායක ප්‍රභාත් කියලා තියෙන
1: හරි.
0: මේ දවස්වල දැන් තව කට්ටිය ඉන්නද?
1: ඔව් ඉන්නවා. ලිස්ට් එකක් තියෙනවා. මහරගම ඔපෑල් එකේ කට්ටිය මේ වෙලාව අපි අහගෙන ඉන්නවා. ඉතින් කලමනාකරතුමා, ඩිලංක නදීෂාන් එක්ක රසික චනිතු පසින්දු චමෝත් ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටිත් තින්නවලු ඔය අතරේ. අනුර කුමාරි, ශාන්ති නිරෝෂා, හර්ෂණි සුභා, දිනෝෂා කමනි, චන්ද්‍රානි, ඉරේෂා නයනී එමේ හැමෝම එකතු කරගන්න කියලා තමයි එයා අපිට කියලා තියෙන්නේ.
0: ඒත් එක්කම මේ සිතු කියන යාගේ ආදරය කරන කෙනා ශිරාන් ජෙෆ් නවල තමයි ඉන්නේ කියලා කියන එයාවත් එකතු කරගන්න කියලා කියනවා. ඒත් එක්ක මොන්න සමනලි කියලා කෙනෙකුත් ඉන්නවා. සමනලිවත් එකතු කරගන්න ඕනේ. දැන් මේ දවස්වල වැඩිපුරම TikTok එකට ගියා. මොකද ඔයාලට ඇහෙන සින්දුව කියන්නේ?
1: අර හින්දි සින්දුවක් ඇහෙන්නේ නටන.
0: අපි නටා ගන්න බැරි ඉඳ ඒක TikTok
1: අපිට නටා ගන්න බැරි නිසා අපි ඒක අතහැරලා ඉන්නවා මිස.
0: ඒ සින්දුව වේරුණා ඒ නිසා. ඉතින් මේ හැමෝම මං හිතන්නේ මේ වැඩිපුරම දැන් මේ දවස්වල TikTok හැදෙන්නේ මේ මයා කියලා song එකට. ඉතින් අපි හිතුවා අපේ චාචෝ එකට ඒක ඇඩ් කරගත්තේ නැත්තම් මොකටද මියුසික් ගරාජ්
1: වැඩක් නැහැ කියලා.
0: එහෙනම් අපි දැන් ඔය කොටසක්නේ අහලා තියෙන full song එක අහලත් නැතුව ඇති කවුරුවත් නේද? ඒ නිසා අහන්න මේ වගේ තින් හිට සින්දු අහන්න නැති මියුසික් ගරාජ් අපි දෙන්නත් එක අහන්නම සිද්ධ වෙනවා.
1: 10 විනාඩි 43යි දැන්.

0: හැබැයි එහෙම කංගුට වෙන සද්ද.
1: මේක ගන්න. මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි හරි බබා, වැඩේ ඉවරුම ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නවා.
3: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
1: මේ වෙලාව නම් එපා වෙනවා.
4: විජය තෝසේ මිශ්‍රණය
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: අනුෂ්ක රසංජන ද සිල්වා අධ්‍යක්ෂණයක්.
6: ලකෝක
7: සාකි නබ
6: වලයන් ලකෝ ලකෝ
4: පාටි ගෙදර
7: යා නැගි.
6: ආ මේ ටිකත් පයින්ම යන්න. දැන් ඉතින් ළඟයිනේ. මොකද්ද අය පාර්සල් එක?
4: සත්‍යන්තයේ රාත්‍රී 9:00ට ITN බලන්න. පාටි ගෙදර.
8: උදේ 10:00 විනාඩි 48යි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Music Garage with Kavi and Ravi.
1: උදේ 10යි විනාඩි 56යි වෙලාව. අපි අලුත් පැයට යන්න හදන්නේ
2: ඕනනේ. ඒක ඊට කලින් කට්ටියක් ඉන්න එකතු කරගන්න ලක්මාල් ප්‍රියසාද් දෙනව මේ පැත්තෙන්. යාම මම මතක් කරනවා ගොඩක් ආදරෙන්. අපි වහගෙන ඉන්නේ කියලා කියන අයත් එක්කම ගුඩ් මෝර්නින් බ්‍රෝ කියලා නම තියෙන්නේ. එයාවත් මතක් කරන්න ඕනේ. ඒත් එක්කම ඉන්දුනිල් ජයශාන්ත ඉන්දුනිල්වත් මතක් කරනවා, මදුවත් මතක් කරනවා, ගීත්වත් මතක් කරනවා.
1: මේ අපේ ගීත්
2: අකි නෑ නෑ නෑ
1: වෙන ගීත්.
2: ඔයාගේ අකිවත් එකතු කරගන්න. ඒත් එක්කම ජාසියා මෙන්න මේ කට්ටිය තමයි ඉන්නේ. මේ පැද්දෙන් එකතු කරගන්න.
1: හරි, මාතලේ බිලිනිවයි, ඒ වගේම මේ වෙලාවේ ලක්හඬ අහගෙන ඉන්න සිඳුවක් කියලා හලාවත පැට්‍රික් කරුණාපාල, වයිෆ් ඇන්, සහන්, ෂෙවාන්, ෂනෙල්, රශ්මිදුව, ලිලි, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සිඳුවක් අහන්න ඕනේ කියලා කියන. ඉතින් මේ කට්ටිය එකතු කරගෙන එනම් මේ සිඳුවත් අහගෙනම අපි යන්නේ අලුත් පැයකට.
2: ආදී මම වාට තරහ වෙන්න දෙන්නේ නැහැ මාත් එක්ක. ඔයාවත් ස්පෙෂලි මම මේ සිඳුවටම එකතු කරගන්න. ඕකේ, තැන්ක් යූ අපි හගිනේ ඉන්නවට.

0: 99.5 91.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Vilava Perivare 11

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ත විබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබුණි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ජාත්‍යන්තර මුල් අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පස්වැනි සහ හයවැනි සමාලෝචනය ලබන 27 වනදා පැවැත්වෙනවා. එදින විධායක මණ්ඩලයේ රැස්වෙන බවයි ජාත්‍යන්තර මුල් අරමුදල සඳහන් කළේ. ශ්‍රී ලංකාව මෙතෙක් අත්පත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය ප්‍රසංස්කරණ වල සාර්ථකත්වය මෙහිදී ජාත්‍යන්තර මුල් අරමුදලේ ඇගයීමට ලක්වීමට නියමිතයි. මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල ඇගීම සාර්ථකව නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත ඊළඟ ණය වාරික නිදහස් කිරීම සඳහා අනුමැති හිමිවනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ. ඉබෝලා වෛරස් රෝගය පැතිර යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ කොංගෝ රාජ්‍යය සහ උගණ්ඩාවේ ඉබෝලා වෛරසය සීග්‍රින් ව්‍යාප්ත වීමත් සමගින් කොංගෝ රාජ්‍යයේ රසායනාගාර තුළ තහවුරු කළ රෝගීන් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. තවත් 246 දෙනෙකු සැකසහිත වීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණා. මරණ 80ක් කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වෙනවා. උගණ්ඩාවේද සැකසහිත රෝගීන් විශාල පිරිසක් වාර්තා වෙමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ සමග මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශ පත් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Oz with Govi and Ravi.
1: Good morning, Uday.
2: Hi, Vinadi.
1: Hi. අපි දැන් ඇහුවේ මේෂෝ ගේ අලුත්ම song එක. ඒක මේ වෙනස්ම සින්දුවක් මං හිතන්නේ කාලෙක ඊට පස්සේ අම්මගෙන අහන්න තියෙන ලස්සන song එකක්. ඉතින් ජෝ එකේ මං හිතන්නේ වර දැන් වාහේ song එකේ උණුහුම ගිහිල්ලත් නැහැ මේ song එක release වෙද්දී.
2: ඒක කිව්වේ මේ දවස් 3ක් ඇතුළත පුංචි කාලෙකින්
1: කරපු සින්දුවක් කියලා නේද? ඉතින් මේ හරිම ලස්සන වලටත් බලන්න කියලා මතක නැහ අම්මත් එක ලස්සන වාදක තියනවා නම් ඉතින් මේ මේ song එකට track එකට කරන්නත් පුළුවන් නේද?
2: ලස්සන ෆොටෝ එකක් දාලා නේද?
1: හරි. ඉතින් මේ අම්මගෙන කතා කරනකොට මතක්
2: වුණේ අපිට කරද්දි ඉතින් ඔහොම TikTok ඇත්තා.
1: නෝරින් සංජීව කතා කරා. ඔබට මතක ඇති ගිය සතියේ නෝරින් සංජීවනේ
2: නෝ සංජීවනේ.
1: සංජීවගේ අම්මා සනීප නැහැ හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නේ කියලා කිව්වා. ඉතින් දැන් සුව වෙලා. ඉතින්
2: ඒක කියන තේ අපිට කෝල්
1: කරන්නේ.
2: එදා කිව්වා අම්මා සනීපෙන් ඉන්නේ මෙහෙමයි හොස්පිටල් ඉන්නේ කියලා. ඉතින් ඒක කියන කතා කරා අනිත් පැත්තට දැන් අද කතා කරලා කිව්වා එයාට සනීපයි ආව ගෙදර ගෙනාවා කියලා. ඉතින්
1: එයා දැන් උණු කෝපි එකක් බොන ගමන් ලක්කඩහගෙන ඉන්නේ.
2: ආදරේ
1: රත්නපුර කුරුවිට එරත්නෙන් අනේ මට කවුරුත් සින්දුවක් දෙන්නේ නැහැනේ
2: තමර කුමාරිත් එරත්නේ නේද හගිර
1: මේ තරුෂි මේ තරුෂි ඔය මතකද අපි තරුෂිට සින්දුවක් දුන්නා
2: මේ ජෝගේ
1: නේද ඉතින් ඔයා කොහොමද කියන්නේ ඔයාලට කවුරුත් සින්දු දෙන්නේ නැහැ කියලා එයාගේ පවුල හැමෝම සහ අපි දෙන්නවත් එකතු කරගන්නවා කියලා කියනවා එයාගේ අම්මී රටලු එයාවත් එකතු කරගන්න කියලා කියනවා යාළුවෝ ඉන්නවලු නිමායා තරුෂි චලන මල්ලි මේ කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියන්නේ අදවත් මගේ මැසේජ් එක කියවයිද කියලා ලක්කඩ අහගෙන ඉන්න අහිංසක මම ශානි ලක්ෂපාණි දැන් තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ අනිවාර්යෙන් අපි වාවත් ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. එතකොට මේ කවුද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවද කියලා අහලා තියෙන්නේ. අලව්ව කොහොලනේ ජයකලනි සින්දුවක් අහන්න යාළුව ටික එකතු කරගෙන තියෙනවා නූපාලි. චිත්‍රාණී මාධව කසුන් ඇතුළු ලක්කඳ මේ වෙලාවේ අහගෙන ඉන්න හැම කෙනෙක්වම ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි එයා කියලා තියෙන්නේ.
2: මේ පැත්තට යන්න ඕනේ. මේ පැත්තේ ගිනව සිතුව අපි අහගෙන සද්දටම හයි අක්කේ හයි හයි නංගි කොහමද ඔයාවත් එකතු කරගන්න ඔයත් එක්ක ස්නූප් මට ආගිත් නම ඉතුරුටි කියල් පඩා පාරේ මතක් කරලා හයි චාලිය කොහමද ඔයත් මතක් කරන්න ඕනේ ගොඩක් ආදරෙන් ඒත් එක්කම ගුඩ් තින්කින් කියලා කෙනෙක් ඉන්න ඔයාගේ නම නම් ඉතින් මම දන්නේ නැහැ ඉතින් ගුඩ් තින්කින් වල නම හොයන්න බෑනේ නේද එයාවත් එකතු කරගන්න ඕනේ ඒත් එක්කම ප්‍රියන්ත සඳකැලුම් හැමදාම වගේ එදා ඉඳන් මාව ආදරෙන් අහන කෙනෙක් ආවත් මතක් කරන චූටි කියාවත් මතක් කරන ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට තව ගැටි ඉන්නද
1: ඉන්නවා මේ පැත්තෙන් ඉන්නවා අම්මා තාත්තා එතකොට සංජීව අක්ක සෙනුරි අයියා ශිහාන් සහස් තමයි මැසේජ් කියවලා තියෙන්නේ මේ හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ගන්න යමුනේ
2: yes අපි ගජිතුගේ song එක තමයි මම දැන් ready කරගත්තේ ගජිතුත් පොරොන්දුවක් දීලා තිනවා මේ පැත්තේ එනවා කියලා කොයි තින්
1: නැහැ
2: අන්දුවක් නැහැ අනේ ඔයාලට
1: සමහරට අදහෙට හිතන්න නැති වෙලාවක ගජිතු වෙන මෙතන වාඩිලා අපිත් එක්ක කතා කරන්න පුළුවන්
2: මම හිතන්නේ ඔයත් එක්ක program එක කරන ready මට ගජිතුත් එක්ක program එක කරන්න ලේසි වෙයි
1: ගජින්දු ඔයා අප්‍රහගෙන ඉන්නවා නම් අපි ඔයා එන්න දවසක් කියනකම් මම බලාගෙන ඉන්නේ
2: 11
1: විනාඩි 10යි වෙලාව
2: Love.

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග්. මෙගා පවර්.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: Music Garage with Kavi and Ravi.
2: හරි හරි හරි විනාඩි 10යි
3: වෙලා. මම මේ පැත්තෙන් ඒ වැඩේ කරන්න ගොයා ඉන්නක පොඩ පඬිතයා වෙන්න නැතුව.
2: Right. අපි කිව්වා මේ අපිට එවන්න කියලා ඔබ ගාව තියෙන ලස්සන සින්දු කරපුවා තියෙනවා නම් අපි රිලීස් කරනවා කියලා. ඉතින් එහෙම සින්දුවක් අපිට ගිය සතියෙත් ආවා. හැබැයි ජෝ ආව නිසා අපිට අමතක වුණා.
3: ජෝ ලොකුනේ හැමදේටම.
2: ජෝ ලොකුනානේ අපිට ගිය සතියේ. Right. දැන් ඔන්න මේ සතියේ අපිට සින්දු දෙකක්ම හම්බෙලා තියෙනවා. එකම ආටිස්ට් කෙනෙක්ගේ. ඉතින් ලස්සන ගෑල් ළමේ.
3: ලස්සන ගැලමේ
2: ඒ නිසා මට අතට
3: ලස්සන ගැලම.
2: ඔව් නේද? අංජනා ෆර්නැන්ඩෝ I won. සුබදාසන කොහොමද? ලස්සන සින්දු දෙකක් කරලා තියෙනවා කියලා අපිට අරන්ජියක් ආවා. ඔව් නේද?
3: ලැජ්ජයිද?
2: ලැජ්ජයිද? ලැජ්ජයිද? එයා කිව්වා නේ මට කතා කරන්න නම් ලැජ්ජයි. මෙහෙමයි මෙහෙමයි කියලා. එහෙම බෑ. සින්දුව දැන් ලස්සන සින්දුවකුත් කරලා නේ සින්දු දෙකක් කරලා. එහෙම මේ ඉන්න බෑ ලැජ්ජ වෙලා බෑ දැන් නේ. ආ?
3: හරි කියන්නේ මේ කොහොමද මේ සින්දුව කරේ? මොකද්ද මේ සින්දුවෙන් කියන්නේ? එතකොට කවුද මේකේ මියුසික් ලිරික්ස් ඒ විස්තරත් අපිට කතා කරන්න.
2: අපි මේ සඳ මදහස ගැන පොඩ්ඩක් කතා කරලෙමුද? කවුද ලිව්වේ කියලා?
4: සඳ මදහස ගීතේ මරේ බාප්පගේ උදවෙන් තමයි එක කරේ. ඉරික්ෂන් කරේ හිටියාව. ඒක ඩුවට් සෝන් එකක්. නම් ඉංග්‍රීෂන් ටෙක් තමයි එක ගායනා කරේ මම.
2: ඊළඟ සින්දුවාගේ ප්‍රේමය සොඳුරුයි නේ?
4: ඒක සොලෝ එකක්.
2: ඒක ඔයා කියන්නේ ඒක ඔයාමයි ලියලා තියෙන්නේ නේද? ඒ අයෝධ්‍ය නේද? ඒ කියන්නේ ඔයාගේ සහෝදරයෙක්ද? එහෙමද? හරි ඉතින් අංජනා ෆර්නැන්ඩෝ තමයි මේ සින්දු දෙකම කියන්නේ. ඉතින් ඔන්න අපි කියුවානේ ඔබ හැම සින්දුවක් කරපු කෙනෙක් නම් අපිට ලක්ෂණ මියුසික් ගරාජ් හරහා රිලීස් කරන්න අවස්ථාව තියෙනවා කියලා. ඉතින් ඔන්න අංජනා අද ඉඳන් අපි ලක්ෂණ මියුසික් ගරාජ් එකට ඔයාගේ සින්දුවත් ඇඩ් කරනවා. හරිද? සතුටුයිද? හරි බොහොම ස්තුතියි.
4: රේඩියෝ චැනල් එකට මේ වාස්තාවට ලබා දුන්නට බොහොම ස්තුතියි. ඒ වගේම අක්කේ වැඩකටත් ගොඩක් ස්තුතියි.
2: හරි බොහොම ස්තුතියි.
3: ඉතින් ඔයාලගේ ලස්සන වැඩ තියෙන නම් අනිවාර්යෙන් අපිට කතා කරන්න කියලා මතක් කරනවා. Thank you අංජනා අපිත් එක්ක එකතු වුණාට.
2: අංජනාගේ සින්දු දෙකක් තියෙනවා කියලා කිව්වනේ අපි සඳ මදහසයි ප්‍රේමයේ සොඳුරයි. ඒ හින්දා අපි අද තෝරගත්ත ප්‍රේමයේ සොඳුරයි.
3: ප්‍රේමයේ සොඳුරයි.
2: අනේ මන් දන්නේ.
3: මම මොකද කියලාද නොකියද්ද? දන්න අඳුරෙන මිනිස්සු අහගෙන ඉන්නේ.
2: ඒකනේ.
3: හැබැයි සොඳුරුයි.
2: සොඳුරුයි නේ. 11 වෙනිදා 20.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: විරහවේ වේදනාව
1: මගේ ලොව දිනිසුරු කරුපත් සහතන ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය චාතිරණීය චෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය චෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: Music Garage with Kavi and Ravi.
1: එකලහයි විනාඩි 28 ටයිම් මියුසික් ගරාජ් අහගෙන ඉන්න වෙලාව
2: මැසේජ් ටික කියවනවද නැත්නම්
1: ටිකනවද මොකද කරන්නේ
2: කීප දෙනෙක් ඉන්නවා එකතු කරගන්න ඕනේ නැත්නම් මේ ටික අපි අන්තිම මොහොත වෙනකන් තියන් හිටියොත් අපිටම තමයි දෝස් මුරේන්නේ
1: ඒක හරි
2: මේ කවුද මෙයා ඇවිල්ලා අපේ ජය මාම අපේ කොයිද කොට්ටාව බේකරි එකේ ජය මාම අපි වහගෙන ඉන්නවා විරක්පඩි බේකරි එකේ කට්ටිය උපුල් එතකොට වරුණ චමීෂා එතකොට ජගත් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ ඉතින් ඒ හැමෝමත් එකතු කරගෙන මේ කට්ලට් වගේක් කියලා දිනු අපිටත් දන්නේ
1: කට්ලට් ගන්න තියෙනවා මේ වෙලාවෙන් ප්ලේන් ටියක් එක්ක නේද
2: පොඩි වැස්සකුත් යනවා නේ හරි ඔන්න එහෙනම් අපි වවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නෝ ඒ වගේම තව ඉන්නවා කුරුණෑගල පැත්තෙන් මානෙල් කුරුණෑගල මානෙල් පැත්තෙන් අනිල් පුතත් ඉන්නවා කියනවා පුතත් ඉන්නවා කියලා කියනවා සඳුන් ඉතින් මේ අයවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි එයා අපිට කියලා තියෙන්නේ ඉටලි වලින් මෙන්ඩිස් අපි
1: වහගෙන
2: එයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕන මටත් ලස්සන සින්දුවක් දෙන්න මගේ මැසේජ් එකක් කියවන්න මම ඉතින් සතුටු සොයාගෙන ලක්හදාගෙන ඉන්නවා කියලා ඔන්න ඔහෙ හිතේ අමාරුව හොඳටම උත්සන්න වෙලා පොඩ්ඩක් හරි හිතට සහනයක් හොයන්න තමයි ලක්හදාන්නේ කියලා තමයි
1: හොඳටම සහනය ඇති අපි දෙන්නව හනවා කියලා
2: කියන්නේ මේකම් කරච්චලෙත් එක්ක නේද පිටිගල බොරළු හේනේ සුසන්ත සම්පත් තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ
1: මම පැත්තෙන් ඉන්නවා ඩොන් වොන් කියලා කෙනාව එකතු කරගන්න ඕනේ එතකොට සිල්වා ඉන්නවා ඒ වගේම ශංකර් යාදව් එයාවත් මතක් කරනවා අහිංසකාවේ මම අහිංසකාවේ ඔබ වසන්ත ඇෆ්වීදි ඒක දෙකනේ මේ දිමංගගේ සොංග් එක කරලා තියෙන යාටලු හරිද එයාවත් එකතු කරගන්න ඕනේ දිමංගගේ සොංග් එක උත් වෙනවා අපේ ප්ලේලිස්ට් එකේ අහන්නත් ඕනි ඊට කලින් මම දැන් රෙඩි කරගත්ත නම් සුපුන් ගැලත් සෝන් එක එක හලපි කතා කරමුද
2: හරි එකයි විනාඩි 30යි

0: එකළහයි විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: Kavi and Ravi.
1: හරි 11 විනාඩි 39යි වෙලාව
2: 38යි නේ තාම.
1: හරි දැන් මට 39යි. මේ 0703 935 93 7 අපේ WhatsApp number එකේ වගේම call කරන්න පුළුවන් කියලා කිව්වා. 0774604810 අපේ telephone numbers වලට. දැන් හැමෝම පොඩක් කාලගුණය ගැන අවධානයෙන් ඉන්නේ නේ. දැන් අපි කිව්වා සමහර පැතිවලට ගංවතුර තත්ත්වයන් තව ඇති වෙලා තියෙනවා කියලා, විශේෂම පුත්තලම් පැත්තට වගේ. ඉතින් දැන් ওই අඩුපීඩන කලාපය ක්‍රමෙන් දුර්වල වෙමින් යනවා කියලා තමයි කාලගුණය දෙපාර්තමේන්තුව කියන්නේ. මේ පද්ධතියේ බලපෑම නිසා බස්නාහිර සබරගමුව, එතකොට මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වල, ඒ විතරක් නෙවෙයි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතත් අහස වලාකුරින්
2: බලවෙලා
1: ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න කියලා කියන අපිට මේ ගැන හරිම විස්තරය දැනගන්න පුළුවන් 12ට ලක්කන න්‍යූස් අහුවොත්.
2: බුද්ධික සෑම් රණසිංහ ඉන්න මේ පැත්තේ ගුඩ් මෝර්නින් කියලා කෙන ගුඩ් මෝර්නින් ඕව මතක් කරන ඇත් එකම චතු විතානගේ හයි රබින්දයක් කී කොහොමද කාව්‍යක් කියලා නෑ ඕකේ ඔවත් මතක් කරන සිතු ශිරාණු මම මතක් කරා ඒ කට්ටිය තමයි මේ පැත්තෙන් ඉන්නේ
1: මමත් එකතු කරගන්න කියලා ජීඑම් අසංක මැසේජ් එකක් එවලා තියෙනවා
2: අනිවාර්යෙන්ද
1: නෑ වෙන අසංකගෙන

0: ඉතින් ඒවත් එකතු කරගන්න ඕනේ. වගේම කලවැල්ලාවෙන් සුජානී සඳමාලි එකතු කරගන්නවා කියනවා. අම්මා චන්ද්‍ර, තාත්තා ජයවර්ධන, ලොකු පුතා ලසිත, හිරු පුතා, සිතුම් පුතා සහ හංසි දුවව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මේ කවුද? අබන්පිටියේ රේණුකා සුබ දහවලක් වේවා ඔයාලා දෙන්නටම. අපිටත් ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙනවා.
1: අනිවාර්යෙන්ම
0: රේණුකා, ඔයාට නොදෙන සින්දු තියෙනවද? මියුසික් රාජිකනේ. හරි, අපිට සංජීව එකතු කරගන්න බැරි වුණානේ. උදේ 10 ඉඳන් මැසේජ් කරලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් කියනවා. මෙහෙට නම් ටිකක් වහිනවා වගේ කියනවා. ඒ කියන්නේ අනුරාධපුරේට. ඉතින්
1: එයාපෝට් රෝඩ් එකේ සංජීව.
0: එයා තමයි සින්දුවකට යවත් එකතු කරගන්න කියලා තමයි සංජීව කියලා තියෙන්නේ.
1: එහෙම එච්චරයිද?
0: එච්චරයි.
1: ගමේ වෙදාහල වුණා නේද?
0: ගමේ වෙදා.
1: 11:46 ලකුණු මියුසික් කරා ශාගෙන ඉන්න වෙලාව.

0: දකඩාගලින වෙලාව එකළහයි විනාඩි හතලිස්තුනයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: කෝටි අටේ එන්නල්බී දනට තහනය ලොතරයිය රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: රටට වග කියන රේඩියෝ
1: Music Garage with Kavi and Ravi.
2: හරි 11 විනාඩි 53යි වෙලාව අපි යන්න හදන්නේ. අපි කිව්වා අපිට මැසේජ් කරන්න කතා කරන්න කියලා. එහෙම කතා කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. මැසේජ් කරපු අයත් ඉන්නවා. එයවත් එකතු කරගන්න ඕන අන්තිම මොහොත නිසා. අපිට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා වෙන්නපුෙන් රසල් ලහනවා. නෝනා මානේ දුවලා දෙන්න සුසාන, එතකොට සුරේනි, පුතා සුලලිත, ඒ වගේම නේතන් චූටි දුව, තීර්ෂ ඇතුළු මේ වෙලාවේ ලක්හඳහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම පොල් ගහ වෙලට යනකොට සැරෙන් සැරේ වහිනවලු පොල්ගහවෙලට. දැන් නම් ඇති වගේලු ඇස්ස. පොල්ගහවෙල බැලුම්ගල කන්දෙන් ධෝනි හසදරා අයියා සාගර එක්ක සුරේකා රේණු නංගි ඉන්නවා කියලා කියනවා. එතකොට වැලිගොඩ පිටියේ මයර නංගි ඇතුළු පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මද්දු අයියා එක්ක තුෂාරි පොල්ගහවෙල ඉඳන් තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ.
3: ඒත් එක්ක මම පැතෙන් ඉන්නවා කසුන මතක් කරන්න ඕනි, ආසිරිව මතක් කරන්න ඕනි. ඒත් එක්කම ඔය කට්ටිය තමයි ඉන්නේ. අපි යන්නේ
2: එරන්දි ඔන්නවට ආදරෙයි කියලා කියනවා මතමිදු. අමුතු නමක් නේ මතමිදු.
3: හරි නම කියවද බලන්න
2: මතමිදු තමයි ලපේ.
3: මන්ද්‍රවිද්‍යා
2: කාව්‍යා සුබ දවසක්. ලබන සතිය අපි මොන ගහමු.

0: ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
1: මිනල් මොකද දාන හෙඩ්ලයින් එක? මොකද බිරිඳගේ අනියම් සැමියා විසින් සැමියා මරුණ. මොකද ඔක වෙලා තියෙන කියන්නේ මේ ගෑණිව හොර මිනිහ මරලා මොකක්
2: නෑ මේ සැමියා.
1: ඒක හරියන්නේ නෑ. මේ ඔක අමු වැඩි ඕවා දාන්න එපා පොඩ්ඩක් හිතන්න කොහොඳ හෙඩ්ලයින් එක. දාන්න අනියම් පෙමක් කළා හරියක්. ඒක දාන්න.
0: මගේ ඉපැරණි පෙම්වතිය.
3: අර සූර්ය බණ්ඩාර සර් මේ ළඟදී ක්ලාස් එකේ ළමයෙක් සර්ගෙන් ෆ්‍රී කාඩ් එකක් කිල්ල ගත්තා. සර් ක්ලාස් එකේ හැමෝම ඉස්සර එළමම චාටර් ගත්තා. එළම අඬාගෙන ගෙදර ගියා සර්. මඩත් එක්ක හරි අපිට.
0: මගේ ඉපැරණි පෙම්වතිය. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
4: ලකන්ද රේඩියෝ ITN.

0: настала.
1: අඩුපීඩන කලාපයේ දුර්වල වෙමින් රටින් බැහැර වෙයි. වර්ෂාධික කාල ගුණෙන් 5240කට බලපෑම්. වැරදි ගණුදෙනුවක් සහ මුදල් අභාවිතයක් ගැන ශ්‍රී ලංකා ගුවන් සේවයේ නිවේදනයක්. IMF 5 සහ 6 සමාලෝචනය ලබන 27 වනදා. මල්වනේ දිවසක සරසවිසිසුන් රැඳී සිටීම ගැන අගමැතිගේ අවධානය. තායිලන්තයේ දුම්රිය අනතුරකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට. ලක්හඬේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද විබිලේ. ප්‍රධාන ජලාශ 18ක් සහ බද්ධ පරිමාණ ජලාශ 17ක් තවබත් වන්තමර බව වරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම ජලාශවල වන් දොරටු විවෘත කර ඇති බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කර්මරාකනාශ්‍රය අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හෙරත් මහතා සඳහන් කළේ.
2: ප්‍රධාන ජලාශ 18ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමන බව වාර්තා වී තිබෙනවා. මෙම වාන් දමන ප්‍රධාන ජලාශ අතරින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරඑව සහ මහවිලච්චිය ජලාශයද, බදුලු දිස්ත්‍රික්කයේ අඹේවල ජලාශයද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර වීරවිල යෝධයව ජලාශයද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළොවැව උස්කල සීමලංගම මැදියාවේ මාගල්ල සහ දැදුරුව ජලාශයද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද වැෑමැඩිල්ල සහ දේවහුව ජලාශයද, මොණරාගල දිස්ත්‍රික්කයේ හඳපානගල ජලාශය සහ අලිකොටාර ජලාශයේද, උත්තරම දිස්ත්‍රික්කයේ තබ්බෝ ජලාශයේද, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධයවද පවතිනවා. මෙම වාන් දමන ප්‍රධාන ජලාශ අතරින් වාන් දොරටු විවෘත කර ඇති ජලාශ අතර ලුණුගම්වෙහෙර ජලාශයේ මේ වන විට වාන් දොරටු දෙකක් අඟල් 4 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 570කට අධික ජල ප්‍රමාණයක් කිරින්දිව වෙතද, වීරවිල ජලාශයේ වාන් දොරටු 3ක් අඟල් 15 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 230කට අධික ජල ප්‍රමාණයක් කිරින්දිව වෙතද, යෝධයව ජලාශයේ වාන් දොරටු 2ක් අඟල් 8 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 140කට අධික ජල ප්‍රමාණයක් කිරින්දිව වෙතද, මේ වන විට නිකුත් කරමින් පවතින අතර දැදුරුව ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 5600ක ජල ප්‍රමාණයක් දැදුරුවේ වෙතද, මේ වන විට නිකුත් කරමින් පවතිනවා. මේට අමතරව අලිකොටාර ජලාශයේ වාන් දොරටු 3ක් අඩි 2 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 680කට අධික ජල ප්‍රමාණයක් කිරින්දිව වෙතද, තබ්බෝ ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 440ක ජල ප්‍රමාණයක් මියෝ වෙතද, නිකුත් කරමින් පවතිනවා. වාන් දාමින් පවතින මධ්‍ය පරිමාණ ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුරුවිල බසවක්කුළුම් සහ තිසාවයෝ ජලාශයේද, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරුවැල්ල ජලාශයේද, මොණරාගල දිස්ත්‍රික්කයේ සද්දාතිස්ස යුදගනාව සහ මාලිපොත ජලාශයද, උත්තරම දිස්ත්‍රික්කයේ මහවිලත්තාව ජලාශයේද, වවුනියා දිස්ත්‍රික්කයේ මරතමඩු සහ මුහුන්දන් කුළුම් ජලාශයද පවතිනවා.
1: පවතින වර්ෂාවත් සමග කිසිදු ගංගාවක අවදානමක් නොමැති බව වරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් කළුගඟේ අතුගංගාවක් වන කුඩගඟේ සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි සූර්යබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. ඒ අත්තරගල ඔයද සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න වටමක පවතින බව පෙන්වා දෙමින්.
3: වැඩි වර්ෂාපතනයක් ලැබිලා තියෙන කළුගඟ ද්‍රෝණිය ආශ්‍රිතව විශේෂ මිලිමීටර 50-75 අතර වර්ෂාපතනයක් මේ බොහෝ ස්ථානවලට කළුගඟේ ලැබිලා තියෙනවා. ඊට අමතරව අත්තරගලුවේ ඇතැම් ස්ථානවලත් කැලණි ගඟ කිතුල්ගල මෙනු මධ්‍යස්ථානයේ මිලිමීටර 60කට 70කට ආසන්න 70-75 අතර වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් අනෙකුත් බොහෝ ගංගාවල මිලිමීටර 25ට අඩු වර්ෂාපතනයක් තමයි පෙන්වන්නේ. මේ தත්ත්වය යටතේ කිසිදු ගංගාවක අනතුරුදායක මට්ටමකට ජලය වැඩිවීමක් හෝ ජල ගැලීමක් ඇති විය හැකියාවක් නැහැ. කොහොම නමුත් අතනගලුවේ ජල මට්ටම තාමත් කිසියම් ඉහළ මට්ටමක පවතින්නේ. ඒත් දුනමලේ මිනු මධ්‍යස්ථානයේ ජල මට්ටම මේ අවදානම් සීමාව දක්වා අඩු වෙලා තියෙනවා. සුළුගම් වතුර මට්ටමට වඩා පහළ බැහැලා තියෙනවා. තවදුරටත් අඩු වෙමින් පවතිනවා. ඒ වගේම මිල්ලකන්ද, කළුගඟ, මිල්ලකන්ද කුඩාගඟ, පිහිටි මිනු මධ්‍යස්ථානයේ මිනු මනෝ තාමත් එම ප්‍රදේශයේ සුළුගම් වතුර තත්ත්වයක තමයි පවතින්නේ. එනිසා බුලත්සිංහල ඇතුළු ඒ ප්‍රදේශයේ කුඩාගඟ ආසන්නයේ ප්‍රදේශවල කීපයක තාමත් සුළුගම් වතුර තත්ත්වයක පවතින බව පේනට තියෙන්නේ. මේ තත්ත්වය දිනෙත් පවතින බව තමයි පවතින වර්ෂාපතනයත්, ඒ වගේම ජල මට්ටම අනුව සඳහන් කරන්න වෙන්නේ. ඒ වගේම අපගේ ප්‍රධාන ගංගා 73න් මේ වෙන විට 20කට අසන්න ප්‍රමාණයක් වාන් දමනවා. ඊයේ සවස් කාලේ වෙන විට පවතින තත්ත්වය අනුව, ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ වැව් 18ක වාන් දැමීම සිදු කරනවා. නමුත් මේ කිසිදු වාන් දැමීමක් අනතුරුදායක මට්ටමක පවතින්නේ නැහැ.
1: ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටි අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙම පද්ධතියේ බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, බද්දෙඹ, වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම ගල්හා මාතර දිස්ත්‍රික්වල වැසි හෝගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. අහස වලාකුලින් බරව පවතින බවයි කාරේඩියෝ තුකාලගුණ විද්‍යාඥ උදේන වීරසිංහ මහත්මිය සඳහන් කළේ.
0: ශ්‍රී ලංකාවට උතුර දෙසින් පිහිට ඇති අඩපෙන්න කලාපය ක්‍රමෙන් දුර්වලමින් පවතිනවා. මෙනිසා මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් අද දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වම සහ උතුරු පළාත්වලන් ගලසමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එවැගේම අහස වලාකුලින් බරව පවතිවි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසිවර කිහිපයක් ඇතිවීම හැකියාවද පවතිනවා. ඊට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිස්තන සුවල්පයක අසරුවකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිව හැකි තාවකාලික තදසුලන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරාම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලාත් අපි ජනතාවට මතක් කර සිටිනවා.
1: වර්ෂාධික කාලගුණත් සමග ඇති වූ අපදා තත්ත්වෙන් දිස්ත්‍රික්ක 14කට බලපෑම් එල්ල වුණා. පවුල් 1574කට අයත් පුද්ගලින් 5240 දෙනෙකුට බලපෑම් සිදු වූ බව ආපදා කබරාකඩ මධ්‍යස්ථානයේ සඳහන් කළා. ඉන් බලපෑම් වූ 100කට වැඩි පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටිනවා. තවත් පිරිසක් ජාතියේ දිවෙස්වල සිටින බවයි ආපදා කබරාකඩ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. එක්සත් අරාබියේ විරාජ්‍ය සේවා සම්පාදන සමාගමක ඊමේල් ගිණුම බාහිර පාර්ශ්වයක බලපෑමට ලක්වීම හේතුවෙන් වැරදි ගනුදෙනුවක් සිදුවීම සහ ඉන්දියාවේදී මුදල් අභාවිත වීම යන අවස්ථා දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කරුණු පැහැදිලි කර තිබෙනවා. එක්සත් අරාබියේ විරාජ්‍ය ඩුබාහි සේවා සම්පාදකෙකු තමන් වෙත සිදු කළ ඩිරාම් 974,000 ගෙවීමකට අදාළ මුදල් ලැබී නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනුම් දුන්නා. ඒ පිළිබඳ ස්වබැලීමේදී අනවද්‍ය වී ඇති කිසියම් තුන්වන පාර්ශ්වයක් සැපියුම් කරුගේ ඊමේල් ගිණුම් වෙත අනවසරයෙන් පිවිස බැංකු ගිණුම් තොරතුරු වෙනස් කර නිලසන් නිවේදන නාලිකා මගින් ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර ඇති බවයි. තම අනීත්‍යානුකූල සැපියුම් කරු සමග ඍජුව ගනුදෙනු කරන බව හැඟවෙන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවය නොමග යැවීමේ අරමුණින් මේ සිදු කර ඇති බවයි ගුවන් සේවය සඳහන් කරන්නේ. ඒ අනවන්දේ වීමෙන් පසු ගෙවීම් සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය වහාම පියවර ගත්තා. එක්සත් අරාබියේ මිරවාජි බලධාරීන්ට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මෙම සිදුවීම දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂණ ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබියේ මිරවාජි ක්‍රියාත්මක වන බවයි ගුවන් සේවය පවසන්නේ. මෙම ගෙවීම් සිදු කර ඇත්තේ ඊමේල් මගින් ලබා දෙන උපදෙස් සහ ඊට අදාළ බලයලත් අත්සන් සහිත ලිපි ලේඛන මත පදනව බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කළා. මෙම උපදෙස් ලබා දී ඇත්තේ සැපියම් කරුගේ ගිණුමට අනවසරින් ඇතුළු වූ වෙනත් පාර්ශ්වයක් විසින් බවට අනවන්දේ වූ ගෙවීම් සිදු කිරීමෙන් පසුව බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරනවා. මෙම තත්ත්වයේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පාලනයෙන් සම්පූර්ණයෙන් පරිබාහිරව සේවා සම්පාදකයාගේ ඊමේල් පදයේ අනාරක්ෂිත බව හේතුවෙන් උද්ගත වූවක් බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය පෙන්වා දුන්නා. එබැවින් අනාගත මුදල් නොලැබීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් බාර ගැනීම ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කළා. ඉන්දියාවේ චෙන්නයි නුවර තුල සිය කාර්යාලය තුල සිදු වී ඇති මුදල් අභාවිතය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට නිසි පියවර කළ තිබෙනවා. ඒ මූල්‍යාංශී සේවකයන් කිහිප දෙනෙකු ඉන්වොයිස් ගෙවීම් තොරතුරු සහ අත්සන් ආදිය වචනික වෙනස් කරමින් ඉන්දිය රුපියල් බිලියන 22ක මුදලක් අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ වී තිබෙනවා. පරීක්ෂණයෙන් පසු චෝදනාවට ලක්ව සිටි සේවකින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටි බවටයි වාර්තා වන්නේ. ඒ පිළිබඳව ඉන්දිය බලධාරීන් වෙත පැමිණිලි කර තිබෙනවා. වචාව නිසා සිදු වූ අලාභය පියවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන 5 සහ 6 සමාලෝචනය ලබන 27 පැවැත්වෙනවා. එදින විධායක මණ්ඩලය රැස්වෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. ශ්‍රී ලංකාව මෙතෙක් අත්පත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ වල සාර්ථකත්වය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යැගීමට ලක්වීමට නියමිතයි. මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල යැගීම සාර්ථකව නිම්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට හිම්වීමට නියමිත ඊළඟ ද්වෛවාරික නිදහස් කිරීම සඳහා අනුමැතිය හිම්වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ. ග්‍රාමීය සංවර්ධනයේ සහ දිළිඳු කම්පිටු දැකීම සඳහා පර්යේෂණ දත්ත පදනම් වූ සැලසුම් සහගත වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම සංවර්ධන හා පර්යේෂණ අභ්‍යාස ආයතන අධ්‍යක්ෂ තිලිනි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක් වෙමින්
4: පර්යේෂණ සම්මන්ත්‍රණය දැන් මම කලිනුත් කිව්වා ආකාරයට මේක ග්‍රාම සංවර්ධනයේ ප්‍රජාශක්ති දිළිඳුකම් පිට දැකීම ඒ දේවල් වලට අදාළවනේ. එතකොට මේ පර්යේෂණ සම්මන්ත්‍රණයේ අවසානයේ අපි ඒකෙන් එකතු කරගන්න නිගමන නිර්දේශ ඒව ඇතුළත්ව සකස් කරන ඒ එකතුව අපි ප්‍රතිපත්ති තීරණ ගැනීමට අදාළ අපේ අමාත්‍යාංශයට වගේම ප්‍රතිපත්ති තීරණ ගැනීමට අදාළ වෙන ආයතන වලට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම පර්යේෂණ ආයතනයකින් සිද්ධ වෙන්න ඕනේ ඒ වගේ දෙයක්. ඒක අපි මේ අවුරුද්දේ කරනවා. ඒ වගේම දැන් පොලිසි ඩිසිෂන් කියන එක එවිඩන්ස් බේස්ඩ් පොලිසි ඩිසිෂන් කියන එකනේ. දැන් මේ වර්තමාන රජය වගේම රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ප්‍රතිපත්ති තීරණ ගැනීම කියන එක සාක්ෂි සහ දත්ත මත පදනම්ම සිදුවිය යුතු දෙයක්. ඒකට මේ රජයනුත් ප්‍රමුඛතාවය දීලා තියෙන නිසා අපිට පුළුවන් වෙනවා අගෝස්තු මාසයේ අපේ සම්මන්ත්‍රණයේ අවසානයේ ඒ එකතු කරගන්න නිගමන නිර්දේශ ඇතුළත් එකතුවක් අපි ප්‍රතිපත්ති තීරණ ගන්න තැන් ආයතන වෙත ලබා දීමට. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ මේ දිළිඳුකම් පිට දැකීම කියන ඒ අභියෝගයේ ජයගන්න අපිට පුළුවන් කියන එක ඒ විශ්වාසය මහජනතාව තුළින් ග්‍රාමීය ජනතාව තුළින් දැකීම තමයි අපේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් අපි ආයතන එකපැප වෙලා කටයුතු කරන බව තමයි මට මේ අවස්ථාවේදී විශේෂ වශයෙන්ම කියන්න තියෙන්නේ.
1: මල්වඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල සුන් පිරිසක් රැඳී සිටී පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධානය යොමු කර තිබෙනවා. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවතින මල්වඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල සුන් පිරිසක් දින කිහිපයක සිට රැඳී සිටි බවටයි වාර්තා වන්නේ. ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විශේෂ අවධානය යොමු කළා. සිසුන්ගේ එල්ලීම් පිළිබඳව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡාවක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට නියමිතයි. ගොවිජනතාවට අවශ්‍ය පොහොර තුග රට තුළ පැවති අද විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් වැරදි තොරතුරු සමාජගත කිරීමට උත්සාහ දරමින් සිටින බව නියෝජාබාත ටීබී සරත් මහතා ප්‍රකාශ කළා. ඒ කදුරුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් කදුරුවෙල මුස්ලිම් කොළඩිය කච්චපල්ලිය මාර්ගයේ සිට මාණිකම් පට්ටිය දක්වා මාර්ගයේ සංවර්ධනය කිරීම වෙනුවෙන් එම උත්සවය සංවිධානය කර තිබුණා. ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් 5,38,87,000ක්. උත්සවයේදී අභාත්‍ය ටීබී සරත් මහතා මෙලෙස අදහස් පළ කළා.
5: ඇයි පෙරේද කෑ ගැව්වා විපක්ෂේ පුද්ගලික කඩවල්වල ගන්න නෑ අපිට පොහොර. අපි පුද්ගලික කඩෙන් තිබ්බ යන්නව දැන් පුද්ගලික කඩේට එව්වා පොහොර. රජය ගොවි ජනතාවගේ අවශ්‍යතාවයට අක්කරයකට යූරියා මිටි 2යි අවශ්‍ය. ඒක අපි දෙනම 10,200. 18,000 ඉතර ගණන් ගෙව් පොහොර මිටිය 10,200ට රජය දෙන ගමන් තව සහනාධාරයක් දෙනවා රුපියල් 30,000. අපි අහන්නේ යුඑම්පී ආණ්ඩුවක් ශ්‍රී ලංකා ආණ්ඩුවක් තියෙද්දී ඔහොම කරාද ඕගොල්ලන්? ඔහොම කරේ නෑ. අපේ පොහොර කෝට එක නැති කර පොහොර ගෙන්නන්නේ නැතුව අවුරුදු දෙකක් තහනම් කරා. ඉතින් ඒ කන්නවල පොහොර තිබ්බෙම නෑ. හිටපු ආණ්ඩු වගේ නෙවෙයි වර්තමාන ආණ්ඩුව සිස්ටම් එක වෙනස් කරමින් වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඒකට කුලප්පු වෙච්ච ඒකට උරණ වෙච්ච අය තමයි මේ බොරු මතවාදයක් රටේ හදමින් ඉන්.
1: පසුගිය කාලයේ සිදු වූ වජ්‍රා දූෂණ සම්බන්ධයෙන් සිදු කරන විධිවත් පරීක්ෂණ යටපත් කිරීමට විපක්ෂයේ ඇතැම් පිරිස් උත්සාහ කරන බව නියෝජාබාත්‍ය රග ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ඒ සමාජවාදී තරුණ සංගමේ මෙරිකබ ආසන සබලුවට එක් වෙමින් රජයේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගමින් සිටින බවයි නියෝජාබාත්‍යවරයා හිතී කියා සිටියේ.
6: ඕනකම තියෙන නව දේශපාලන සංස්කෘතියක් ඔව් අපි ගොඩනගලා තියෙනවා. ඒක විලාසිතාව බවට පත් කරන්න ඕනේ. දේශපාලනය කියලා කියන්නේ මහා රැස්වලලු ඇත ඉන්න මහා බැජමෙන එහෙම මිනිස්සු නෙමෙයි. නව දේශපාලන සංස්කෘතිය තව තව තව තව දැනකට උඩට අරගෙන යන්න ඕනකම තියෙනවා. ඒ දේශපාලන සංස්කෘතිය පිළිබඳ අපි ඒ ස්මාර්ට් කියවීම කරොත් තමයි නේ අපි අර දැක්කා පෞගිය කාලේ පව් ඉදින් නේ අපේ රටේ විධායක ජනාධිපතිවරේ අල්ලස් කොමිෂමට ගෙනා. හරිද? දැන් අල්ලස් කොමිෂමට ගෙනාවට පස්සේ මොකද? දැන් අල්ලස් කොමිෂමටයි ගෙනා. අල්ලස් කොමිෂමේ සාක්කියක් එයාගේ අරගෙන මේක ගත්තද නැද්ද කියලා අහන්න. දැන් මොකද උනේ? යකෝ ගත්තද නැද්ද කියලා අහන්න ගියාට පස්සේ මූ කලබල වෙච්ච විදිය මොකද? හරිද? අපේ රටේ නේ. ඔය තාම ඒ අර මම කිව්ව විනාශ නොවුණු ඒ දේශපාලන බලවේගය ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් තාම යම් ඔය චූටි ටිකක් ගෙනහැල්ලා පොඩි සද්දයක් බද්දයක් දාලා පොඩි චුමුන් එකක් දාලා යවන්න. එතකොට නව දේශපාලන සංස්කෘතිය කියන්නේ මොකද? යකෝ අපේ රටේ අපරාධයක් කියලා. හරිද? අපේ රටේ ජාතික ධනෙ විනාශ කරලා ඒ ජාතික ධනෙ මාටිය ගහලා ප්ලේන් ගේනවා කියලා ඊට පස්සේ ඒකට ගේම ගහලා ඒක පිළිබඳ පරීක්ෂණයදී සාක්ෂ්‍ය සටහන් කරන්න කියලා එන්න කිව්වට පස්සේ මෙන්න යකෝ සෙට් එකක් අරගෙන මේ ඇවිල්ලා අතන වට කරන්න පටන් ගන්නවා. ඒක නිසා මතක තියාගන්න අපි තාම පටන් ගත්තේ නැහැ. ඒක නිසා හේගොල්ලා හිතනවා නම් ඒගොල්ලන්ගේ 20ට 30ට ඕක වට කරන්න පුළුවන්කම තියෙන කියලා මතක තියාගන්න. මුළු මන්දිර පිටින් එකතු කරලා ජනතාව පෙළගස්සලා මුළු රටක් මේ වෙන තැනකට අරන් ගිය මිනිස්සු තරුණයෝ හිටපු තැනක් මේක. හරිද? ඒක නිසා ඒගොල්ලෝ මේ චූටි බස් එකක් දෙකක් ගෙනහැලා නටන නැටුම් වලින් ඒගොල්ලෝ හිතනවා නම් ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන් කියලා ජනතා බලය උතර නෙමේ තියෙන්නේ. ඒක නිසා බලන්න කියන්නේ ඒකට මැයි එක.
1: යාපව සංස්කෘතික සංචරණ උරුම කර්මනා කර ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. එය අබාතේ හිරිදුබ සුලිස්සිරිවි සහ වයම්පලත් ආණ්ඩුකාර තිස්සේ වර්ණසූරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාර ගමනාන්තයක් ලෙසයි යාපව රාජධානිය සැලකෙන්නේ. ඒ සංවර්ධනය කිරීම සඳහා රුපියල් 120,000කට අසන මුදලක් වැය කරනවා. පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කරමින් ඒවා ආර්ථික සහ සමාජීය ප්‍රගතිය සඳහා යොදා ගැනීමයි අපේක්ෂාව. ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඩකා සිටුවීමත් ව්‍යාපෘතියේ අරමුණක්. නීත්‍යානුකූල ඩොවන අදබින් මෙරට්ටගෙන් වායති යතුරුපැදි දෙකක් සමගින් සැක්කරුවෙක් අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකේතයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මධ්‍යම විමර්ශන අපරාධංශයේ නිලධාරීන් පිරිසක් විසින් යතුරුපැති බලපත්‍ර නොමැතිව විදේශයකින් නීත්‍යානුකූල ඩොවන අන්තමට මෙරට්ට ගෙන්වා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අත්අඩංගුවටගත් සැක්කරෝ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදී පුද්ගලෙ. සිද්ධිය පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. තායිලන්තයේ බැංකොක් අගනුවර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ බස්රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දුම්රිය සහ බස්රථය එකිනෙක ගැටීමත් සමග බස්රථයේ ගින්ඩක්ද හටගත්තා. ඒ සමග තවත් මෝටර්වද කිහිපයකටද හානි සිදු වුණා. ගින්න මැඩපැත්වීම සඳහා ගිනිනිවෙන භටයන් දැඩි වෙහෙසක් දරූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා. සහන කණ්ඩායම් රසක් එක්ව ගිනිගින්න දැවෙන බස් රථයේ අභ්‍යන්තරයේ තුවාල ලබා සිටි පිරිස් වහම ඉවත් කිරීමටයි කටයුතු කළේ. මාර්ගයේ අධික තදබදයත් සමග බස් රථය දුම්රිය හරස් මාර්ගයේ නතර වී තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහන දුම්රියේම අවස්ථාවේ බස් රථය ගැටීමෙන් අනතුර සිදු වූ බව බැංකොක් පොලිසිය ප්‍රකාශ කර ඇතැයි BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. මධ්‍යම සහ දකුණු ආසියා පිරිමි රග්බි 7 තරගාවලියේ සත්කාරක උස්බගිස්තානයේ පරාජය කර තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වර්තා කිරීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 29-7 ලෙසින් තරගයේ ආරම්භයේ සිටම සත්කාරක උස්බගිස්තාන ක්‍රීඩකින්ගෙන් එල්ල වූ අභියෝග සාර්ථකව පාලනය කරමින් වේගවත් සහ උපක්‍රමශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම උත්සාහක දිනුම් රැසක් වර්තා කළා. මීට පෙර පාකිස්තානය, මොංගෝලියාව සහ කිරිගිස්තානය ඇතුළු රටවල් කිහිපයකට එරෙහිව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කර තිබෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. අඩුපීඩන කලාපයේ දුර්වල වෙමින් රටින් බැහැර වේ. වර්ෂාධික කාලගුණයෙන් 5240කට බලපෑම්. වැරදි ගනුදෙනුවක් සහ මුදල් අභාවිතයක් ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්. IMF 5 වෙනි සහාය සමාලෝචනය ලබන 27 වනදා. බල්වානේ නිවසක සරසවිසුන් රැඳී සිටීම ගැන අගමැතිගේ අවධානය. තායිලන්තයේ දුම්රිය අනතුරකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවකට බලාපොරොත්තු වන්න. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
7: ජයග්‍රහණී රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝට් ෆ්ලෑෂ්.
8: අයිබන් ප්‍රිය ක්‍රඩාලෝලි හිතවතුනි, අදත් සුදානම් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින් ඔබට ක්‍රඩාතොරතුරු සමීප කරන්න. අද අපේ අවධානය යොමුවන්නේ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව මුල්ම අවධානය. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ 2024 තරගාවලි ජයග්‍රහණය ලැබූ ශූරයන් සහ අනුශූරයන් අතර පවත්වන බව සඳහන් වෙනවා. ඒ අනුව යාපනය කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම තමයි සුදුසුකම් ලබන්නේ පළමු තරගය සඳහා. ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ආරම්භක තරගයේ ජූලි මාසයේ 17 වෙනිදා SSC ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7:30ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවක්. මෙම තරගයේ ආරම්භ කිරීමට පෙර සමාරම්භක තරගයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර තරගාවලිය ජූලි මාසයේ 17 වෙනිදා ඉඳලා අගෝස්තු 8 වෙනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ, ඒ වගේම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ, දඹුල්ල සහ පල්ලිකැලේ යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඊළඟට අපේ අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකා, ඉන්දියා, ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම් සහභාගීත්වයෙන් මෙරටදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳව. ඒ සඳහා සහභාගී වන ඉන්දියා සංචිතය නම් කර තිබෙනවා. තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට රාජස්ථාන් රොයල් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විදිහට කටයුතු කරන 15 වැනිදී ඉතා කුඩා අවධියේම ක්‍රීඩාව වෙනස් කරන ක්‍රීඩකයෙක් තමයි ඉන්දියානු කණ්ඩායම සතු වෛභවී සූර්යවංශී නම් කර තිබෙන බව ඉන්දියා මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඔහුට අමතරව IPL තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවෙක් විදිහට කටයුතු කරන ප්‍රභාස් ඉම්රාන් සින්ද නම් කර තිබෙන බව තමයි තොරතුරු වාර්තා වන්නේ ඉන්දියා සංචිතයට. ඒ කණ්ඩායමේ සංචිතය පිළිබඳවයි අපි තොරතුරු වාර්තා කළේ. ඊළඟට විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාව ඉන්න තැන පිළිබඳව. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමවල තවදුරටත් තෙරමුණ ගන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වෙනවා. දෙවැනි තැනට පත්වන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම. එවැගේම තුන්වැනි ස්ථානයේ ලබාගෙන තිබෙනවා ඉන්දියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 104ක් ලබා ගනිමින්. එංගලන්ත කණ්ඩායම හතරවැනි තැනට පත් වෙන්නේ ශ්‍රී ලංකාව ඉන්නේ 7 වැනි ස්ථානයේ ප්‍රසාද ලකුණු 86ක් ලබා ගනිමින්. එවැගේම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ශ්‍රේණිගත කිරීමවල 8වැනි ස්ථානයේ ඉඳලා 9වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය තුල දැක්වූ දක්ෂතා එතරම්ම හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. ඒ නිසා තමයි 20යි 20 ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසට යන්නට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ. ඒ නිසා අලුත් බලාපොරොත්තුවක් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පරිවර්තන කමිටුවක් යොමු කර තිබෙනවා ක්‍රීඩා අමාත්‍යාංශය විසින්. ඒ අනුව මේ පරිවර්තන කමිටුව තුලින් හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගන්න යම් වැඩපිළිවෙළක් සකස් කරාවි කියන විශ්වාසය තමයි අපි සියලු දෙනා ළඟම තිබෙන්නේ. ඉතින් අයි බලාපොරොත්තුවත් එක්ක අපි රැඳීමු. අපිට පුළුවන්කම ලැබෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළට ඔසවා තබන්න. එවිට යාලි ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම වලින් ඉහළට ගන්නට තමයි මේ සියලු වෑයම යොදමින් සිටින්නේ. ඒ පිළිබඳව ක්‍රීඩා ලෝලින් විදියට අපේ බලාපොරොත්තුව තබා ගනිමු. අපි ඊළඟට අවධානය යොමු කරන සූදානම් වන්නේ සියලු දේශීය ක්‍රිකට් තරගාවලි කල් දැමීමට තීරණය කරා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරනවා. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තමයි මේ තීරණය අරගෙන තිබෙන්නේ. කල් දැමූ තරගාවලි නැවත පැවැත්වෙන දිනයන් ක්‍රිකට් ආයතනයේ විසින් ඉතා ඉක්මනින් සඳහන් කරනවා කියලා තොරතුරු වාර්තා කරමින් සිටිනවා. මේ දිනවල බොහෝ දිනෙකුගේ අවධානය යොමු තිබෙන IPL තරගාවලියේ තවත් තරඟ දෙකක් අද දවසේදී පැවැත්වෙනවා. පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර, ඒ වගේම දෙල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම අතර තරගයේ රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. දෙල්ලි කැපිටල් කණ්ඩායම නියෝජනය කරනවා පැතුම් නිශාංක. එනිසා මේ තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් වැඩියෙන් නරඹාවි කියන විශ්වාසය අපිට තිබෙනවා. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩා ශේත්‍රයේ කීර්තිමත් මෙන්ම දැවැන්ත චරිතයක් වුණු ප්‍රේමා පින්නවල මහතා අභහවා ප්‍රාප්ත වුණා. 1950 දශකයේ කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙන් බිහි වූ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු ඔහු 1983 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කවුන්සලයේ සභාපති ධුරයට පත්වෙමින් ක්‍රීඩා පරිපාලන ශේෂ්ත්‍රයේ පළමු අත්පොත් තබන්නට ඔහු සමත් වුණේ. එතෙන් ක්‍රීඩා ශේෂ්ත්‍රයේ විවිධ තනතුරු ගණනාවක් දැරූ දාක්ෂ ක්‍රීඩකයෙක් තමයි ප්‍රේමා පින්නවල මහතා. එතුමාගේ අභාවය පිළිබඳවයි අපි එලෙස ඔබට තොරතුරු වාර්තා කරන්න යෙදුනේ. ඒ තොරතුරුත් එක්ක අපි සමුගන්නට සූදානම් වන්නේ අද දවසේදී ක්‍රීඩා තොරතුරු වලින්. ඔබට සුවදායි සතියන්තය ප්‍රාර්ථනා කරමින් මම සමීර කාරිවසම්.
7: ජයග්‍රහණී රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝට් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: දවල් 12යි විනාඩි 34යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ITN Lakhanda. Pooja.

0: නිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකිණි

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සතියග ලක්හඬ
1: දවල් 12 විනාඩි 42
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: ඔයා යාට වඩා සතුටින් ආපහු එන්නේ. රක් හරි දෙයක් වෙලා තියෙනවා. මං හරිනේ?
5: ඔව් අයි. එයා ඒක මට කිව්වා.
4: මොකක්?
5: එයා මට කැමතියි කියලා කිව්වා.
0: අනුෂ්ක රසංචනද සිල්වා අධ්‍යක්ෂණයක්.
4: එච්චි මේක ඔයා. මේ මං ඒ ලෙවල් වලට කරපු ප්‍රොජෙක්ට් එක. ඒකට ඕන උන පින්තූර පොත් වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා. ඔයාට ඕන වෙයි කියලා හිතුන නිසා මම මේ ටික ගෙන්න ගත්තා.
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.

0: Radio ITN. Dengan Mara Nikai.
1: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගෙන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
0: ඩෙංගු මාරාන්තිකයි. සැබුම ඩෙංගු පරදමු.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වරු එකයි

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකයෙන් බබසු ලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: වඩවාසල ප්‍රදේශයේදී දුබ්‍රයක් පිලි පැරසිද වූ වඩතුරෙන් තුවාල ලැබූ පුද්ගලින්ගෙන් තවත් 3 දෙනෙකු පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය කමරාගම රතිකාරී අසංක සමරසිංහ මහතා ප්‍රකාශ කළා. 6 දෙනෙකු ප්‍රතිකාර ලබා ඊයේ දිනේම රෝහලින් පිටව ගොස් ඇති බවයි සමරසිංහ මහතා සඳහන් කළේ. තවත් 2 දෙනෙකු අද පෙරවරුවේ රෝහලින් පිටව ගියා. මෙවැනි ආකාරයේ දුම්රිය අනතුරකදී තුවාල ලැබූ මගින් වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් පවතින බව ගමනාගම අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළා. රෝහල්ගත ප්‍රතිකාර ලැබර දිනකට රුපියල් 2000 බැගින් සතික කාලයක් සඳහා වන්දි පිරිනැමෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ නම් රුපියල් 50,000ක වන්දි ගෙවීමක් සිදු කළ හැකි බවයි අසංක සමරසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ අතර අනතුරු සිදු වූ වඩවාසල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අද පස්වරුවේ අවසන් කළ හැකි බව ගමනාගම අධිකාරීවරයා කියා සිටියා. එය අනුව හෙට සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරනවා. ලොවපුර අවධානය දිනාගත් ටෙමි තල්බසාබේ ගොස් ඇති බව ඩෙන්මාර්කයේ තහවුරු කළා. ජර්මනියේ බෝල්ටික් වෙරළට ඔබෙන් බුහුදේදී ටෙමි බේරාගෙන තිබෙනවා. ඔහු අනෙක් තල්මසුන්ගෙන් වෙන්වී අතරමන්ව සිටිය අයෙක් බවයි ඩෙන්මාර්ක් පාරිසරික ආරක්ෂක ඒජන්සිය සඳහන් කළේ. කෙසේ වුවද ටිමි තල්බසාබිය ගොස් වෙන්ලට ගොඩගසා තිබේදී හම් වූ බව ඩෙන්මාර්ක් පාරිසරික ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කළා. මීරග ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු දෙකට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: එකයි විනාඩි 18යි.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: හැම්බෙම එහෙම කන් ගොඩ වෙන සද්ද
4: මේක ගන්න
5: මොනවද හලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
6: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකක් දෙන්න.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
2: පාට පොදක් පිළකලා කලල් කලාවේ
1: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනී සුරු කරුපත් සහතන
0: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය චාතිරණීය චෝති
2: රසෝදයේ බැඳීම රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ
1: ආදරණීය චෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0766 325 25 අමතන්න.
0: දහවලේ ඇහෙන ලංකාවම අහන

25 ලකන ගිරශ්මි ලංකාවේ ප්‍රසංග වේදිකාවේ රිද්මය රේඩියෝ එකට අරගෙන ආපු ලංකාවේ අවුරුදු 15කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන ප්‍රසංග වේදිකාවේ රිද්මය වුණ සතියක ගිරශ්මි අහගෙන ඉන්න යාළුවෝ ටික රට වටේම ඉඳන් ප්‍රසංග වේදිකාවට ආදරය කරන මැසේජ් ටික එන වෙලාව ඉතින් ඔයාට පුළුවන් ඔයා ඉන්න තැනක ඉඳලා ලංකාවේ ප්‍රසංග වේදිකාවට ආදරය කරන ලංකාවේ බෑන්ඩ් වලට ලංකාවේ ප්‍රසංග වේදිකාවේ ගායක ගායිකාවන්ට ආදරය කරන හැමෝටම අපි දෙක එකතු වෙන්න අපි හවස 4 වෙනකන් ලංකාවේ හොඳම බෑන්ඩ් සෙෂන් ටිකක් අරගෙන ඔන්න ඇවිල්ලා ඉන්නවා. රටවටේම ප්‍රසංග ගණනාවක් අපි සතුව තියෙනවා. අපේ නිෂ්පාදක රෝහණ තුරු කණ්ඩායමත් එක්ක ලංකාවේ හොඳම ප්‍රසංග ටික ඔබට ඔන්න අරගෙන ඉන්නයි අපේ ලෑස්ති. එහෙමනම් 0.7 0.3 93.5 93.7 වේ WhatsApp නම්බරයකට මැසේජ් එකක් දාන ගමන් සෙට් වෙන හැමෝම මේ ලකඩ ගී රශ්මියා.

0: බලබලමු එකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: එකයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ලකන්ඩ රේඩියෝ ITN.
2: අනුෂ්ක රසංජන ද සිල්වා අධ්‍යක්ෂණයක්.
3: ලකෝක
4: සාකි නබ
3: පලයන් පුරුව
5: මේ ටිකත් පයිම යන්න දැන් ඉතින් ළඟයිනේ.

0: කද්දයි පාර්සල් එක
1: පොතක්
2: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න පටිගෙතල ITN ලක්හඬ පූජා සම්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දෙල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකිනී.

0: ඇහෙ දෝරගගේ තල නහි නහ දෙමැවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් වම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මේක අපව

0: රයිට් එකයි විනාඩි 43යි ලක්හඬ ගී රශ්මිය අහගෙන ඉන්නේ යාළුවෝ ගොඩක් ඉන්න ඔන්න අපි ඉක්මනට සින්දු අහන කට්ටිය එකතු කරගමු චමින්ද මට මැසේජ් එකක් දාලා තිනවා අපි ලස්සන සින්දුවක් දෙනවද සින්දු අහන දුව අමාශි පුතා මලින්දු නොන දමයන්ති යටියන්තර සීපන් වලින් යා මැසේජ් එක දාලා දින ඔන්න චමින්ද මුලින්ම එකතු කරගත්තා සිත පුරා සතුට උතුරන යන ජයග්‍රාහි වාසනාවන්ත සුභම සුභ සතියන්තයක් වේවා අයියා ලස්සනයි අද ප්‍රෝග්‍රෑම් එක ලස්සන දිනනවා එහෙම එහෙම කියලා දිනනවා ගොඩක් ඒවා කියලා දිනනවා මේ අපත් එකතු කරගන්න අම්මා තාත්තා මං අම්පාරෙන් මහවෙන් නදී රාජපක්ෂ රයිට් නදී තමයි මට දිග මැසේජ් එකක් එවලා තියෙන්නේ ගුඩ් ආෆ්ටර්නූන් මගේ ෆැමිලි එකේ හැමෝමයි ආවයි ආදරෙන් එකතු කරගන්නවා නාන් ස්ටොප් එකක් ගෝනි කියලා ප්‍රියංකා පලිපාන නුවරින් මට මැසේජ් කරලා තියෙනවා ප්‍රියංකා එහෙම කියනකොට ආයි මල්ලි කොහොමද පින්නවල චන්දි අපිටත් ලස්සන සොන් එකක් දෙන්න පුතාලා සෙතු එතකොට සෙතු නෙතු හස්බන්ඩ් සමින්දෙක් අයියා තාත්තා හොරයිසන් බෑන්ඩ් එකේ සින්දු සෙට් එකක් දෙනවද කියලා දාලා තියෙනවා රයිට් ලක්හඬට ජය වේවා කියලා එයා කියලා තියෙනවා සුබ දවසක් පුතා අපිට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද ඊ අපි නම් කියන්නේ අදවත් කියන්න වෙන්න පුළුවන් රසල් නෝනා මානෙල් දුවලා දෙන්න සුසාන සුරේනි පුතා සුලලිත ජේකබ් ඔබේද් නේතන් චූටි දූ තීරුෂා වලතක ලක්හඬහන සිළු දෙනාම එකතු කරගන්න කියලා තමයි ඒගොල්ලෝ මැසේජ් එක දාලා තියෙන්නේ ඒ වගේම සුබ දහවලක් ලක්හඬ ට්‍රින්කෝ පහේ කණුවේ පුංචි බණ්ඩා ෆැමිලි එකම අපිට මැසේජ් එකක් දාලා දිනෝ අනේ අපිවත් එකතු කරගන්න කියලා රයිට් එහෙමනම් ඔයාලට තියෙන්නේ ඔයා ඉන්න තැනක ඉඳලා ලංකාවේ කොහේ හිටියත් ඒ වගේම ලෝකේ කොහේ හිටියත් අපි දන්නවා ගොඩක් රටවල ඉඳලා කොච්චර වැඩ තිබ්බත් ලක්හඬ අහන යාළුවෝ ගොඩක් ගොඩක් ඉන්නවා ඉතින් ඒ හැමෝටම පුළුවන් ඉන්න තැන ඉඳලා වැඩ කරන ගමන් මහන්සිය පාළුව ගාන්සිය නේද රඩෙන් කොච්චර දුරක හිටියත් අපිත් එක්ක මැසේජ් එකක් දාලා ඒ තනිකම මකා ගන්න ලක්හඬ ඔයා ළඟම ඉන්නවා කියලා දැන්න හැඟීම ඔයාට දැනින්න අපිත් එක්ක හවස හතර වෙනකන් ගී රශ්මි අහන්න රයිට් සමහර වෙලාවට සමහර පැතිවලට නම් තිබ්බ වැසි සහිත වැසි බර කාලගුණ ටිකක් අඩු වෙලා තිනවා හැබැයි අපි දන්නේ මේ වෙලාවෙත් සමහර පැතිවලට වහින මැති වාග අධ්‍යක්ෂකත් අපිට කියන ගමන් ලස්සන ප්‍රසංගයක් දහවලේ කොච්චර සීතල වුණත් කොච්චර රස්ටි වුණත් ගී රශ්මියේ රශ්නයට එකතු වෙන්න ඔන්න ඔයාලටත් පුළුවන් එහෙමනම් 07 03 93 5 93 7ට ඔයාගේ මැසේජ් එකක් තියලා සෙට් වෙන්න ලක්හඬ ගී රශ්මියේ අලුත්ම සෙෂන් අහන්න
1: අරගෙන කරකාර බඳින්නට මේනේ කාංචනා අනුරාධි

හරි අපේ තාලෙට ටැප්

මෙම ගීත දෙකම එම මුල් ගායකින්ට උපහාරයක්ම වේවා. මොකද කියන්නේ තව නටමුද? කොමේ පැත්තේ කට්ටියගේ සල්ලි? නෙමෙයි. එහෙනම්

එවරිවන් බොහොම ස්තුතියි ඔයාලගේ ආදරයට. ඔයාලගේ ආදරය නිසායි මම මෙතන ඉන්නේ. එහෙනම් බොහොම ස්තුතියි ෆ්ලෑෂ්බැක් කාලට හැමදාම වගේ. එහෙනම්

වෙලාව පස්සරු දෙකයි.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ්‍රීරුදුරතරේදුරුකට පහරදී ඕලඟතිබූ රුපියල් 3,00,000 සුදහසක මුදලක් කොල්ල කෑ බව කියන පොලිස් කොස්තාපල්වරුන්ද දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරන දෙනෙකු වෙළිස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඒ පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලිසියට සිදු කළ පැමිණිල්ලක් සමගින් කොල්ල කෑමට ලක් වූ මුදල් සීට්ට මුදල් බවට පැමිණිලිකරු ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් පොලිසියට ඇති වූ සැකයක් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම මුදල විදේශගත භද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානී කුඩුවංචුට මැත්තාට අයත් මුදල් බවටයි අනාවරණය වුණේ. එම මුදල් මෙම පැමිණිලිකරු වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටියදී කොල්ල කෑම සිදුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ පර්ක්හි ජනප්‍රිය රොට්නස්ට් දූපත් ආශ්‍රිත මුහුදේදී සිදු වූ මෝරෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මීටර 4ක් පමණ දිග සුදු මෝරෙකුගේ පහර කැමට ලක් වූ 38 හැවිරිදි පුද්ගලයෙකු වෙළිසමියගේ බවයි ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ. මෝර ප්‍රහාරයෙන් පසු වෛද්‍යවරුන් සහ පොලිසියෙක්ව බෝට්ටුවක ආධාරයෙන් මෙම පුද්ගලයා ගොඩබිමට රැගෙන වී තිබෙනවා. කෙසේ වෙතත් දිවි බේරා ගැනීමට නොහැකි වූ බවයි ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ. ඔස්ට්‍රේලියාවේ මෝරුන්ගේ ප්‍රහාරවලට ලක්වීම පිළිබඳ දත්ත වාර්තා කිරීම ආරම්භ කර ඇත්තේ 1791 වර්ෂයේ සිටයි. එම වසරේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ මෝර ප්‍රහාර 1300කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. එම ප්‍රහාරවලින් පුද්ගලයන් 260කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළා. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පස්සර තුනට
1: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දහවලේ ඇහෙන ලංකාවම අහන හිට්ම පැය දෙක ලක්කනු ජීවා

0: පත්වයේ කුළුබඩු විසි පහකට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රි 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලක්හඬ මොමදින් දේසල්
5: මගේ පෙරලි
6: චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා උගේ රිදිගල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් මොකද බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
7: ඒක හොඳයි.
8: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
7: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, තමන්ගේ පවුල තනියම රැක බලා ගන්න කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
6: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ. හැමතැනම නෑ කියන්නේ.
8: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: රයිට් දෙකයි විනාඩි 24යි අපි දෙවෙනි පැයටත් ඇවිල්ලා ඉන්නේ ලංකාවේ. අහන්න ආසම ඔය අහන්න කැමතිම රැලි වෙනකන් නටන්න කැමති ප්‍රසංග වේදිකාව තවල් තරගෙන ආපු ලංකාවේ එකම සහ ලංකාවේ ප්‍රසංග වේදිකාවේ රිද්මය හඳුනාගත් ලක්හඬ ගීරශ්මී අවුරුදු ගානක පළපුරුද්දත් එක්ක අවුරුදු ගානක අද්දගීමුත් එක්ක විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ WP රෝහණ වෙහෙස මහන්සි වෙලා අපේ නිෂ්පාදකයෝ ගණනාවක් අවුරුදු ගණනාවක් පුරා වෙහෙස මහන්සි වෙලා මේ ප්‍රසංග ඔයාලට අරගෙන අවිලා තියෙන්නේ. ලංකාවේ හොඳම ප්‍රසංග, හොඳම බෑන්ඩ්, හොඳම ගායක ගායිකාවන් මේ සියල්ල අපි ළඟ තියෙනවා. ඒ නිසා ඔයා කැමති ප්‍රසංග ඉල්ලන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ අපි ඒක රෝහණට කිව්වම රෝහණ අනිවාර්යෙන්ම ලස්සන ප්‍රසංග එක දිගට බෙල ගස්සනවා. ඉතින් ඒ සියලුම දේවල් ප්‍රසංග වේදිකාවට ආදරය කරන ඔබ වෙනුවෙන් ලංකාවේ ප්‍රසංග වේදිකාව කියන්නේ මරන්න බැරි රිද්මයක්, හැමදාම හැමෝගෙම හිතේ තියෙන රිද්මයක්. ඒ ප්‍රසංග වේදිකාවට ආදරය කරන අය වෙනුවෙනුයි ලක්හඬ ගීරශ්මී සතියන්තේට අපි අරගෙන ආවේ හැමදාම වගේ. රයිට්, යලෝ ටිකක් ඉන්නවා. මං SMS පැත්තට මුලින්ම යන්න හිතුවා, නැත්නම් ඒකළු තරහ වෙනවනේ. සේරුවාවෙල KDA සමරසිංහ සමග එයාගේ ගුවනේ මිතුරු මිතුරියන් පවුලේ සියලුම දෙනා වෙනුවෙන් ලස්සන සිඳුරු ටිකක් දෙන්න කියලා සමරසිංහ අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. සුබ දහවලක් වේවා. මම හෂිනි, හස්බන්ඩ්ගේ නම මනෝජ්. සිඳුරික ගොඩක් ලස්සනයි වගේම අපි දෙන්නවත් සිඳුවකට එකතු කරගන්න කියලා අම්පාරෙන් යාමට මෙසේජ් එකක් දාලා තියෙනවා. රයිට්, එයා හැම කියනකොට අපිවත් ලස්සන සිඳුවකට එකතු කරගන්න. කොහොලොනේ ජයකලනී, එතකොට සිඳුවහන එකතු වෙනවා. උපාලි, චිත්‍රාණි, මාධව, කසුන් නැතුළු ලකනහන සිළුප් දෙනාම එකතු කරගන්න කියලායි එයා කියන්නේ. ඊට පස්සේ සුබ දවසක් සිඳුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ල මීදෙනිය ගමේ උපනන්ද, ඔන්න උපනන්දත් ප්‍රසංග වේදිකාවට අපි එක්කගෙන යනවා. ඒ වගේම මේගොල්ලන්ගේ කූල් හවුස් එකක් තියෙනවා. අලව් වෙදින කූල් හවුස් එකේ උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පද්මිනි, එතකොට අධිපතිතුමා උදේ කුමාර්, සමිත, සිසිර, නිලන්ති, වසන්ති, නන්දන ඇතුළු ලකනහන සිළුමු දෙනා ඉන්නවා කියලා තමයි යා මැසේජ් එක දාලා තියෙන්නේ. ඇලියගුඩින් ආනන්ද, ඔයා ඉන්නවනේ, ඔන්න ආනන්දවත් එකතු කරගත්ත. ආනන්ද එහෙම කියනකොට කොළොන්නාව පේන්ට් හබ් එකේ සුසන්ත, රොෂාන්, යටියන්තොට, එතකොට ටින්ක, ආනන්ද, නිතු ගරාජ් එකේ කට්ටිය ලස්සන සිංදුවක් ඕනි කියලා යා මැසේජ් එකක් දාලා දිනවා. මේ SMS ටික මං කියන්නේ. තරුෂි දමුණුපොළි, දමුණුපොළ ඉඳලා තරුෂි නේද, තුෂාරි දමුණුපොළින් තුෂාරිත් මට SMS එකක් දාලා දිනවා. ඔන්න තුෂාරිවත් එකතු කරගත්තා. ඊට පස්සේ සුබ දහවලක් ඔයාට කියලා අපේ කවුද අලව්වේ සුභාෂිනී ප්‍රභාෂී මැසේජ් එකක් දාලා දිනවා. ගම්බහ රත්නසිරි ඉන්නවා, යක්කල ප්‍රියන්ත ඉන්නවා, මාතලේ කුමාර ඉන්නවා, රදාවඩුනි ගාමිණී ඉන්නවා, පල්ලවෙල නයන ඉන්නවා, මාතර කිංස්ලි ඉන්නවා, මුංහේනේ වසන්ත ඉන්නවා, ඇලපිටියේ සමන් ගාල්ලගේ ඉන්නවා. ඒගොල්ලෝ සෙට් එකවම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකක් දාලා තින්නේ. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ල මීදනී ගමේ උපනන්දගේ තවත් මැසේජ් එකක් ආවා නේද. මං එකපාරට හොයාගෙන ගියා කවුද අලුත් එක්කෙනෙක්ද කියලා. ශාරදා මාලා ඉන්දිකව ලස්සන සින්දුවකට එකතු කරගන්න. ශාරදා මාලා ඉන්දිකව අනිවාර්යෙන් ඔන්න ඉතින් එකතු කරගත්තා. රයිට්, ඊට පස්සේ ඔන්න ඉතාලි ඉඳන් සිතිජ. එතකොට සිතිජ කියනවා මගේ සහෝදරිය චමෝද්‍යාගේ 18 වෙනි උපන්දිනය සමරනවා කියලා. ඒ වගේම එකතු කරගන්නවලු අද දින ඒගොල්ලන්ගේ අම්මව එකතු කරගන්නවලු නිලූෂි සහ සමස්ත ලෝකවාසී මව්වරුන්ට සුබ පතනවා කියලා තියෙනවා. ලස්සන ගීතයක් දෙන්න කියලා තියෙනවා. රයිට්, හරිනේ. ඔන්න දැන් අපි එකතු කරගත්තා. හැපි බර්ත්ඩේ චමෝද්‍යා, මේ ඔයාගේ 18 වෙනි උපන්දිනයේ. හරිද, කේක් එකක් කොහේ ඉඳලා කොහොමද එවන්නේ? ඕ, පාකර්ල එවන්නනේ. හරි, අද පාටි ඇතිනේ සිතිජයි වවුල හැමෝටම සුවපතනෝ. ඒ වගේ ලංකාවේ දුර හිටියත් අපේ යාළුවෝ ගොඩක් අය අපි වහගෙන ඉන්නේ. හැමදාම අපිට මැසේජ් එකක් දානවා. මේ මහරගම ඒගොල්ලන්ගේ වෙළඳ ආයතනයේ ෆැෂන් හවුස් එකේ කළමනාකාර දීලංක, නදීෂාන්, රසික, චනිදු, පසිදු, චමෝත්, ගයන්, සිරිවංශ, ගාමිණි, ලසිත, චුට්ටි, අනුර කුමාර්, ශාන්ති, නිරෝෂ, හර්ෂණි, සුභා, දිනූෂ, කමණි, චන්ද්‍රා, නිරේෂ, නයනි, දෙල්පචිත්‍ර කට්ටියම ඉන්නෝ කියලා ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අයියේ වැඩේ නම් එලකිරි කියලා තියෙනවා. නුවර සංජීව තමයි එහෙම කියන්නේ. ඔන්න අපි සංජීවත් එකතු කරගන්නවා. ඊට පස්සේ දරණියගල තරුෂි බස්නායක, එයාත් ඔක්කොම වැඩ නවත්තලා මාව වහගෙන ඉන්නෝ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට්, තරුෂිවත් ඔන්න අපි එකතු කරගන්නවා. ඊට පස්සේ සුබ දහවලක් ලක්හඬ ටින්කෝ පහේ කඩුවේ පුංචි බණ්ඩ ගුණසීලි ඇතුළු පිරිසත් එකතු කරගන්නවා. මෙන්න ජයමාම මට මැසේජ් එකක් දාලා තිනවා. ලක්හඬ ගිරශ්මී අදත් අහනවා අපිවත් එකතු කරගන්න. ඒගොල්ලන්ගේ බේකරියේ කට්ටිය, ලොකු බොස් සුපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස්, චම්පා මිස්, ජගත් කට්ටිය ඉන්නවා කියලා ජයමාම මට මැසේජ් එකක් දාලා තිනවා. හොඳ ෆාස්ට් නාන් ස්ටොප් එකක් ඕනේ කියලා තියෙනවා. හරි, සුබ දවසක් කියලා තියෙනවා. රයිට්, හොඳ නාන් ස්ටොප් එකක් ඕනේ කියලා තියෙන්නේ. කවුද එහෙම කියන්නේ?
1: ශෂී නේද? ශෂී ඉක්මනට නම එවන්න ඕනේ. එතකොට තමයි කියන්න පුළුවන්. හරි. රයිට්. එහෙමනම් යාළුවෝටගේ ඉතුරු මැසේජ් ටික ඉක්මනට මං කියවන්නම් ඊළඟ සෙෂන් එක අහලා. ඒ අතරේ ඔයා සෙෂන් එක ගහනවා නම් ඔයාගේ යාළුවෝ, එහෙම නැත්නම් ඔයාගේ නම, ඔයාගේ ගම, ඔය ඔක්කොම ලස්සනට ටයිප් කළා නේ. පැහැදිලිව ටයිප් කළේ වුණා නම් මට ලස්සනට ඉක්මනට ඉක්මනට ඉක්මනට ඉක්මනට කියන්න පුළුවන්. ඒ අතරේ මං කැමති ඔයාට වෙලාව කියන්න. ඔයා වෙලාව හරියට දැනගෙන ඉන්න ඕනේ. හරියටම වෙලාව 2:30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මි.
4: වේදිකාවට ගෙන එන සූදානම් රංගන ශිල්පියෙක් කියලා කියන්න පුළුවන් ඔහුට. හැබැයි ගායන ශිල්පියා කියන තැන අපි ඔහුව ඔසවා තබමු. සරල ගීය වේවා, කැඹුරු ගීතය වේවා, රහට ගයන

0: 2:48 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
5: ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම. ලක්හඬ ගී රශ්මිය.
0: ඉක්මනට සෙෂන් එක ගන්න යන කලින් මම ඉක්මනට එකතු කර ගන්නවා ගෙවින් ඩේවිස්, එතකොට සුරංග, ජිනිල්, රුක්මල්, ඩේමියන්, නුවන්, නිරෝ, ක්ලෙමන්ට්, රවි, ඉසුරු, ප්‍රේනාත්, උදේ කුමාර් කට්ටියම ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ හායි මම ඉචලි වලින් එකතු වෙනවා නිලූෂි, අපිට ලස්සන සින්දුවක් දෙන්න. මහත්ය චින්තක, දුව සවින්ද්‍යා, පුතා සිතිජ, ලංකාවේ ගෙදර හැමෝමත් එකතු කරගන්නවා කියලා යාමට මැසේජ් එකක් දාලා දිනවා. ඒ වගේම ටිකක් මේ අමතක වුණු මැසේජ් එකක් තිනවා. දැන් තමයි ඒක හොයාගත්තේ. අපි ඩුබායි වලින් චලිත රත්නායක, වයිෆ් නිසංසල රත්නායක, දුවලා දෙන්න ගයත්මි, සිහෙලි, නංගි ශාමලි කට්ටිය එකතු කරගන්න කියලා, දෙහෙල්ගමුයි කට්ටිය තමයි ඒගොල්ලෝ. ඒගොල්ලුන්ත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක්, සුබ දහවලක් අපිටත් දෙන්න. ගීරශ්පි අපිත් අහගෙන ඉන්නේ ලසන සිඳුවක්. නිකවරටියෙන් කාන්ති පවුලේ හැමෝම ඉන්නවා කියලා කාන්ති මැසේජ් එකක් දාලා තිනවා. රයිට්. අපි යනවා ඉක්මනට ඊළඟ සෙෂන් එකට. ඒ අතරේ මට මැසේජ් කරන්න ඕනේ 0703 93 5 93 7
6: සංගීතව සමග ලක්කඩ සිසාරා ගී ගයන්නට ඔහුට ආරාධනා කරමු. වෙන රමේෂ්.

0: දශමපහ අනුතුනයි දශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පස්සරතුනයි
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේෂිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: වනවාසල දුම්රිය අරතුරු සිදු වූ ස්ථානයේ ගැලවූ ඇන ඇතුළු කොටස් අලෙවි කර ඇත්තේ රුපියල් 3000ක මුදලකට බව අනාවරණය වී තිබෙනවා. දුම්රිය මාර්ගයේ ඇන ගැලවූ බවට සැකපිට අත්අඩංගුවට පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඒ බව අනාවරණය වුණා. ඒ අනුව හෙළි වූ තොරතුරු මත ඇන ඇතුළු භාණ්ඩ බෙලදීගත් පුද්ගලයාද අත්අඩංගුවට බව බස්නාහිර පළාත් උතුර දියුච්ච පොලිස් ප්‍රති කාලික ජයසිංහ මහතා ප්‍රකාශ කළා. විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන බවද ඔහු කියා සිටියා. හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයේ සැලසුම් කර තිබෙනවා. වෙනත් ඕනෑම නෞකාවකින් ගාස්තු අය කිරීමට සිදුවන බවයි ටෙහිරාන් පාලනය ප්‍රකාශ කර ඇත්තේ. ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බගර සඳහන් කර ඇත්තේ තීරණය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත් ඉක්මන් සාම කිවිසුමකට ලැබීමට ඉරානයේ අපොහොසත් වුවහොත් ඔවුන්ට ඉතා දරක කාලයක් උදාවනු ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු හතරට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ඇත්තටම ප්‍රදීප් මේ හදපු සංගීත කණ්ඩායමට මගේ හදවතින් කොහොම ආචාර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මම ගුවන්විදුලියේ ගීතයක් ගායනා කළා නම් ඒකම තමයි මෙතන තිබුණේ. ඒක නිසා මගේ හදවතින්ම සංගීත කණ්ඩායමට මම ආචාර කරනවා.

0: 3:20.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ. හැම්බෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
3: මොනවද? හලෝ, සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
1: අයිබෝවන්,
4: අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
5: මගේ සරදැස්සේ මන්නවා සරදී
1: සම අනුග්‍රහය.
6: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවේ කුමන්න අදම අමතන්න 011 6779 579.
1: ලකඳ Radio ITN දහවලේ ඇහෙන ලංකාවම අහන හිට්ම පැය දෙක ලංකාවේ

තුනයි විනාඩි 23යි අපිට යාළුවෝ ගොඩක් මැසේජ් කරලා තිබ්බා. ඒ අය අතරේ කඩුවෙල ශාන්ත මල්ලිගේ ඔර්ලෝසු ෂොප් එකේ ඉඳන් හයියෙන් ලක්කඩ අහන්න පුළුවන් එකතු කරගන්න සඳගිරි සමාජ මාධ්‍ය ව්‍යාපාරික සංසදයේ සිළු දිනවත් එකතු කරගන්න සින්දුවක් අහමු කියලා මේ ඉන්දික සිලෝරා මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට්, ඒ වගේම මහේෂි කෑගල්ලින් මැසේජ් එකක් දාලා තියෙනවා අපිත් අහගෙන ඉන්න කියලා. රනිල්ලයි අපිත් අහනෝ, ජය වේවා සුපිරි. මේ වෙලාවේ මාධ්‍යවල හන්දියේ රාජපක්ෂ කුෂන් හවුස් එකේ කට්ටිය සද්දෙටම ඔයාව අහනෝ. කොල්ලෝ ටික ෆුල් ෆන් එකේ ඉන්නේ. ජය වේවා කියලා අමිල චතුරංග අපේ යාළුවා මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම සිරිල් අයියා මාතර ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. සිරිල් අයියත් එක්ක ඉන්නවා ගාමිණී රශ්මික සඳුන්. මේ කට්ටියත් ඉන්නවා කියලා තමයි දාලා තියෙන්නේ. සිරිල් අයියවත් උන්න අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මාතර සෙට් එකත් එක්කම. ඊට පස්සේ ඩිලාන් වැල්ලවායි මැසේජ් එකක් දාලා තිනවා. මමත් ඉන්නවා ගිරශ්මිය අහගෙන කියලා. ඒ වගේම සුබ දහවලක් වේවා, සුබ සන්ධ්‍යාවක් වේවා. අපිත් අහගෙන ඉන්නේ ගී රශ්මිය. එහෙම කියන්නේ මහනුවරින් ගීත් මහනුවරින් තමයි ඒ මැසේජ් එක දාලා තියෙන්නේ. රයිට්, ඊළඟට අපිට මැල්සිරිපුරෙන් ශාන්තිනී මැසේජ් එකක් දාලා දෙනවා මත් අහගෙන ඉන්නේ කියලා. ඒ වගේම මත්තෙකොඩ කාවින්ද්‍යා මැසේජ් එකක් දාලා තිනවා. ඔන්න අපිත් අහගෙන ඉන්නේ කියලා. රයිට්, එහෙමනම් යාළුවෝ ටික ඔක්කොම එකතු කරගෙන අපි යන්න හදන්නේ ඊළඟ ලස්සන සෙෂන් එක අහන්න. යතුරු වගේ මැසේජ් එක තියන්න 0.7 0.3 93.5 93.7.

0: එතර වෙලා බලමු 3 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: වෙලා බලමු 3:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ආදරේ උණුසුම විරහවේ වේදනාව ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0767 325 25 අමතන්න.
1: ලකන්ඩ රේඩියෝ ITN දහවලේ ඇහෙන ලංකාවම අහන හිත්ම පැය දෙක ලකන්ඩ ජීවශ්මි.
4: ඇතමයි රූපලේකා කනිටු දියණී වින්ඩි වින්ඩි ගුණතිලක.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව විපස්සරු 4යි.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ නිර්දේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද විවිලේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්එල්වි දනඩ තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: වනවාසල සහ කැලණිය අතර දුම්රිය මාර්ගයෙන් කොටස් කැලවූ සහ එවා මිලදීගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 29 වරදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. ඊයේ අලියඹ කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිළිපැද මැදිරියක් පෙරලියාමෙන් විමානතුරු සිදු වුණා. දුම්රිය මාර්ග දෙකක් අතර දුම්රිය බාරු කිරීමට ඇති පයින්ටුවේ යකඩ බාර ගැලවීම හේතුවෙන් දුම්රිය පිළිපැන මැදිරියේ පෙරලී ගොස් ඇති බව මූලික විමර්ශනවලින් තහවුරු වුණා. ඒ පිළිපදව දුම්රිය දෙපාර්තමේන්තුව පොලිසිය සිදු කළ පැමිණිල්ලකින් අනතුරුවයි දුම්රිය මාර්ගයේ කොටස් කැලවූ සැක්කරු අත්අඩංගුවට ගත්තේ. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසු යකඩ කොටස් මිලදීගත් පුද්ගලයාද අත්අඩංගුවට ගත්තා. යුක්රේනයේ රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මොස්කව් ඇතුළු නගර කිහිපයකට මහා පරිමාණයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බවයි රුසියානු බලධාරීන් පවසන්නේ. එම් පුද්ගලින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලින් 12 දෙනෙකුට තුවාල සිදු වුණා. මේ වසරක පමණ කාලයක තුල එල්ල වූ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය බවද බලධාරීන් කියා සිටියා. ප්‍රහාරවලින් බහල් නිවාස ගොඩනැගිලි සහ යටතල පහසුකම් රසක් විනාශ වුණා. ප්‍රහාරයත් සමග ඩ්‍රෝන යාන 81ක් ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කිරීමට හැකි වූ බව රුසියානු බලධාරීන් සඳහන් කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

සුබම සුබ සතිය අන්තයක්. වෙලාව හවස 7:00. අද මේ මාසේ 17 වෙනිදා. ලස්සන දවසක හවසක. හරියටම හවස 4:00ට මං ඇවිත් ඉනෝ මේ පැත්තෙන්. ඔයාට ලස්සන හිනාවක් තියෙන කෙනෙක්ද? අදන්නවද? පුංචිම පුංචි හින් සිනහවකට කොයිතරම්නම් දේවල් කරන්න පුළුවන්ද? ජීවිතේ එක්ක මේ පුංචි හිනාව තියෙන්නේ ලොකු බැඳීමක්. පුංචි සිනහවකට ලොකු බැඳීමක් ජීවිතේට එකතු කරන්න පුළුවන්. දන්නවද? සිනහවක් කියන්නේ ජීවිතේ හැම පීඩනයක්ම දිය කරලා මගහැරලා ඔයා වගේම ඔයාගේ ජීවිතේ වටේ ඉන්න ආදරණීයන්ව ලස්සන කරන්න පුළුවන් දෙයක්. එවගේම තමයි ඔබ සතුටින්ම තියන්න, ඔයාව හොඳ පොසිටිව් වයිබ් එකකට එක්කගෙන යන්න. මේ හැමදේටම මේ වාගේ පුංචි හිනාවට පුළුවන්. මේක හරියට මැජික් එකක් වගේ. ඉතින් මේ ආගවු දින මැජික් එකත් එක්ක හවස 6:30 වෙනකන් මේ පැත්තෙන් ඉමු. මාත් දින 93.5 93.7 ඔයාට කැමතිම සින්දුව අහන්න, ඔයාට හිත නතර වුණු සින්දුව අහන්න මේ පැත්තට එන්න පුළුවන්. ඉතින් මේ ලස්සන ඉරිද හැන්ද වේ ඔයාට මට වෙනුණු මේ පැය දෙක. ඉක්මනට එන්න මේ පැත්තට 0703 93.5 93.7 මැසේජ් එකක් තියන්න. ඒ ලස්සන මැසේජ් එක කියන්න මම බලාන ඉන්නවා මේ පැත්තෙන්. ඉතින් ලස්සනම සින්දුව අහන්න යශෙක් එන්න. මේ සින්දුව මගෙන් ඔයාට.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
5: හැම්බෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
6: මේක ගන්න
7: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
8: හරි බබා, වැඩේ වරුන් ගමන් එනවා. ඔය ඔෆිස් එක ඇඟට දෙන්න ඉන්නවා.
7: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න, මම එනකොට අරන්.
6: මේ වෙලාව නම් එපා වෙනවා.
5: FM 93.5 FM 93.7.
0: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
9: මල්හි සරදස්ස මංගවා සරදී
5: සම අනුග්‍රහය.
0: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය.
5: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
10: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
11: හැබැයි අංග්‍රිතා, ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
12: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
13: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

ලස්සනම සින්දුවක් අහලා මේ පැත්ත රවිත් එනවා නේද? ඔයා තාමත් මේ පැත්තට ආපු නැති කෙනෙක්ද? ඉක්මනට මේ පැත්තට එන්න. 93.5 93.7 මම බලන්නේ ඉන්නවා මේ පැත්තෙන්. ඔයා ඒ පැත්තෙන් ලස්සන මැසේජ් එකක් එවනකම්. ලස්සන සින්දුවකින් මේ ඉරිද හැන්දෑව තව ටිකක් හැඩුණා නේද? හවස 4:30 වෙලා ටික වෙලාව ගිහලා තියෙන ඉතින් සරහට ලස්සනම සින්දු අහන්න පුළුවන් හවස 6:30 වෙනකන්. ටික ටික දැන් අපි ඉස්සරහට යනකොට මම විශ්වාස කරනවා ඔයාගේ මෝනට මේ විදිහටම ඒ තියෙන හිනාව ඔය විදිහටම තියෙවි කියලා. හිනාව දියාගෙන ලස්සනට සතුටින් ඉන්න. වගේම තමයි මේ පැත්තට ආපු කෙනෙක්ව මතක් කරන්න ඕනේ මුලින්ම. 0703 93.5 93.7 ආදරේ මැසේජ් එකක් එවන්නම්. ඒ විදිහට එවුව කෙනෙක් ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් කියනවා. ඔයාටත්. හරියටම ඔයා සතියකින් නේද ඔයාගේ හඬ ඇහෙන්නේ. ඒකනේ. මඟ බලාගෙන හිටියා ඉතින් ඔයා එනකන්. මම උපුල් රශ්මි සැලන් එකෙන් පන්වැල්ලෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. බලාගෙන ඉඳපු කෙනෙක් නේද? ඔයාගේ නම ඉස්සලම කිව්වා එහෙනම්. සුබම සුබ දවසක් ඔයාටත් සුබම සුබ දවසක්. අපිට ලස්සන සින්දුවක් දෙන්න. මම අනුරගම අනලාවති තමයි ඒ විදිහට මැසේජ් එකක් දාන්නේ. මම එකතු කරගන්නවා මගේ මහත්තයා සිරිල් ප්‍රදීප් පේශල අනුෂිකා එත් එක්කම හර්ෂණ ඇමෙලියා වගේම සමරසේකර මේ හැමෝම එකතු කරගන්නවා කියනවා ඊළඟ සින්දුවට. එක්කම වෙනද වගේ ආදරණීය කෙනෙක් ජයමාම ඔයාව එකතු කරගන්නම් හරි ආදරෙන්. සුබ සන්ධ්‍යාවක් කියනවා ඔයාට සුබම සුබ සතියන්තයක්. ඒ වගේම ලක්කන් අහගෙන ඉන්නේ සින්දුවකට අපිවත් එකතු කරගන්න. සමාවති කුසුමලතා පවනි ගණිතු එත් එක්කම ජයමාම ඔයාවත් එකතු කරගන්න. මේ ලෑස්ති කරන් ඉන්න ඊළඟ සින්දුවට. ඉතින් ආඩත් පුළුවන් හවස 6:30 වෙන්න කලින් මේ පැත්තට එන්න. මේ සින්දුව මගෙන් ඔයාට.

0: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7 6 7 9 5 7 9 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහර ගම
1: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: වෙලාව සවස 4 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

ඔයා මම හගෙන ඉන්න වෙලාව සවස 4:47. ලස්සුරුම සිින්දුව හන්ද ඔයා අනුතුරේ දශුම් පහෙන් අනුතුරය දශම හතෙන් ලක්කන හගෙන ඉන්න. ලක්කන හගෙන ඉන්න ගමන් මට හිතුණා අපි වහගෙන ඉන්න තරුණ කොල්ල කෙල්ලන්ට පුංචි පණිවිඩයක් කියන්න. ලංකාවේ කෘෂිකර්මාන්තය, ඒ කියන්නේ අපේ දේශීය දේවල් වලට කැමති අයට කෘෂිකර්මාන්තය නියැලෙන්න කැමති කෙනෙක්ට, ඒ වගේම අපනයන ආදායම ඉහළ නංවන්න පුළුවන් රටේ, ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරන්න, ඒ වගේම තමයි හොඳම දේ කසාගල සමූහ ව්‍යාපාරය. තරුණ පරපුර, ඔයාලා කැමති නම් දැන් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න ඔයාව හොඳට මඟ පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි හෙට දවස වෙනුවෙන් ශක්තිමත් නව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථාව යට ලබා දෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගන්න වගේම අපනයන කෘෂිකර්මාන්තය වගේම කසාගල ග්‍රීන් සුපිරි වෙළඳසල් ජාලය තරහා ඔයාගේ නැවුම් දේශීය පාරිභෝගික අත්දැකීම් දැන් ඔයාටත් ගන්න පුළුවන්. ඉතින් සරසාර අනාගතයක් එක්ක ඔයාට පැහැබර හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඔයාට කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න පුළුවන් කියලා ආර මතක් කරන්න. ඒ තමයි අපි තරුණ කොල්ලෝ කෙල්ලන්ට දෙන පුංචි දැනුම් දෙයක් නේද? එතකම මට හිතුණා 0703935037 කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. දැන් WhatsApp එක පැත්තර විතරක් ගියොත් අනිවාර්යෙන් තරහ වෙනවා අනිත් කට්ටිය. ඉතින් කවුද ඉන්නේ බලමු අපි normal message පැත්තෙන්. Hi අක්කේ, මං ආව අහගෙන ඉන්නේ. මම සහනයව ලස්සන සින්දු එකතු කරගන්න. වගේම මගේ නම කියන්න බෑ. එහෙමද? කමක් නෑ, ඔයාවත් එකතු කරගන්න. විකිල්ල ගස්කනින් තමයි මට මේ විදිහට හොර රහසේ මැසේජ් එකක් එන්නේ. එතකම ලස්සන සින්දුවකට කුමාර, ඒ වගේම රංගිර බේකරි අධිපති කැලුම්, එතකම හැමෝම එකතු කරගන්න කිනෝ පුතා ශාක්‍ය, විරිඳ නිරක්ෂකා, රුක්ෂාන් ගලේවල, රුවන්පුරෙන් මේ හැමෝම එකතු කරගන්නම්. එතකම සුබ දවසක් කියනවා සින්දුවකට මාවත් එකතු කරගන්න. අනේ බෑ, කෑගල්ල පැත්තෙන් තමයි මේ දෙනින් මැසේජ් එකක් දාලා තියෙන්නේ. උපනන්ද, ඔයාව අනිවාර්යෙන් එකතු කරගන්න. ඕ හැමදාම ඔයා අපිත් එක්ක ඉන්න කෙනෙක්, මට හොඳට මතකයි ඔයාව. ඒක නිසා එකතු කරගන්නද කොහොමද නේද? එතකම මට හිතුණා විශ්වාස වේල පැත්තටත් ගියත් හොඳයි කියලා. අභිවත් අහගෙන ඉන්න ගමන් වැඩ කරන ගමන් තමයි එහෙම තමයි ඉන්න ඕනේ නේද? ඔය පැත්තට වහිනවාද මොකද වෙන්නේ? අපිට දෙන්න බලස්සන සින්දුවක්. ඕ සින්දුව ක්‍රිකට් කරගන්න අපේ පොස් සංදීප හේමන්ත එතකම මාවත් එකතු කරගන්නවා කියන ආශාන් තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අපි හැමෝම එකතු කරගෙන අපි යන්න හදන්නේ ලස්සන සින්දුවක් අහන්න. ඉතින් හවස 6:30 වෙනකන් ඔයාට ඉන්න පුළුවන් මේ පැත්තෙන් මාව අහගෙන. මේ තීක්ෂණගේ ලස්සන සින්දුව මගින් ඔයාට.

0: ලබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
3: NLP 5000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 5000 ඔබත් අදම NLP 5000 බලා ගන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ඉන්නවා දෙවෙනි පැයත් තමයි මේ විදිහට පටන් ගන්නෙ. සවස් 5 විනාඩි 3යි. ඔගලංගේ ආදරණීය වැසෙන්ස් ගොඩාක් කියලා දෙනවා මේ පැත්තට. ආදරේ පුරෝණ. ඉතින් මේ තරම් ආදරේ දෙනවට බොහොම ස්තුතියි. කට්ටිය ගොඩක් එන්නවා කියන්නේ. අද මම හිතන්නේ ඉරිදා උනාට ගොඩක් අයට ටිකක් වැඩ වැඩි දවසක් කියලා මට හිතෙනවා නේද? එහෙනම් තමයි නේ ඉරි හැම ඉරිදම නිවාඩු දවසක් වෙන්නේත් නැණි. පහුගිය දවස් ටිකේ වැඩ ටික කරලා එහෙම නැත්නම් ගෙදර වැඩිතුරු වෙලා තියෙන්න පුළුවන් හැමදේම අද වගේ නිවාඩු දවසකනේ කරගන්නේ නේද? ඒත් එක්කම මතක් කරමුනේ අද මාව අහගෙන ඉන්නේ කවුද කියලා. හයක් කියමං ආව අහගෙන ඉන්නේ අම්බිකමුයෙන් තනුෂී මටත් ලස්සන සින්දුවක් දෙන්න. ආව ආදරෙන් එකතු කරගන්න අපේ ඊළඟ සින්දුවට. එතකම මතීෂෝ ශාක්‍ය පහන්දි තුෂානි දුව ඉන්නවා. එතකම යෙතුලි සුපුනි එවගේම පවුලෙ හැමෝමත් එකතු කරගන්න කියනවා අතුල. එතකම මේ වෙලාවේ මම නිරුක්ෂිකා නේද? නිරුක්ෂිකාවත් එකතු කරගන්නම් ඊළඟ සෙන්දාට. ඔයාට පුළුවන් හවස 6:30 වෙන්න කලින් මේ පැත්තට එන්න. 07:03:93:5:07 ඉන්නට මැසේජ් එකක් තියන්න. එතකම මම යන්න හදන්නේ වාද්දුව පැත්තට තම්මිදු අනී. මට අහිංස සින්දුවක් දෙන්න ඕනේ මම. ආදරේ සුදුමැණිකේවත එකතු කරගන්න කියලා ආගේ සුදුමැණිකේවත එකතු කරගෙන අපේ අමෝ රමේෂ්ගේ ලස්සන සින්දුවක් අහන්න.

ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: එක්ක බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 7679 579.

0: හර ලංකාවටම ලකන පෙරනෝවරු හැබැල එහෙම කංගුට වෙන සබ්ද
1: ලට ගන මුණවාදලු සමුන්ලට කිසි වැඩක් හරිර කරගන්න බෑන.
2: හරි
3: හරි ෆෝන් එක තියන්න බල් ඉස්ස එක දාන්න මගේ කොට අරන්න
1: මේ වෙලාවනම් එපා වෙනවා.
0: FM 93.5 FM 93.7
2: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක

0: ක්‍රම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට සිරොම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සවසු 5:30 දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: සතියක ලක්හන
0: ලක්කන්න හගෙන ඉන්න වෙලා වදේදුම් තාචූටි වෙලාවයි තියන්නේ. ඉක්මනට ඔයා මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් ඉක්මනට වෙන්න. අපි දැන් යාළුවා ආශ්‍රය කරනවා, අපි ආදරය කරන අය අපිත් එක්ක ඉන්නවා, පවුලේ අය ඉන්නවා, මේ හැමෝමත් එක්ක. දැන් අපි යාළුවා කියලා කියන්නේ අර තේරිලා ඉතුරු වුණ අයනේ. ජීවිතේ විවිධ විවිධ අවස්ථාවල අපිට යාළුවෝ හම්බ වෙනවා. හැබැයි ඒ හැම යාළුවෙක්ම අපේ ජීවිත හැම කාලෙකදීම ළඟින් ඉන්නේ නැහැ නේද? එමෙ ළඟින් ඉන්නව නම් හැම මොහොතකම ඒගොල්ලෝ තමයි හොඳම යාළුවෝ. ඒ වගේම තමයි දැන් අපි ගොඩක් මිනිස්සුන්ව දන්නවා. හැබැයි අපි අඳුරන්නේ නැහැ. දන්න මිනිස්සුන්ව අඳුරනවයි කියලා අපි හිතාගෙන හැසිරෙනකොට අපිට වර දෙනවා. මිනිස්සුන්ව දන්නවා කියන්නේ අඳුරනවා කියන්නේ එකක් නෙවෙයි දෙකක්. මිනිස්සුන්ව දැනගන්න ලේසි වුණාට අඳුරගන්න ලේසි නෑ. ඒක කරන්න අමාරු දෙයක් නෙවෙයි, කරන්න බැරි දෙයක්. සමහර වෙලාවට අපි ළඟින්ම ඉන්න අය එක්ක අතට අත දීලා හිනා වෙලා කතා කරත් සමහරක් වෙලාවට අපිව හිතරි දන්නෙම ඒ අපි ළඟින්ම ඉන්න අය නේද? අපිට ජීවිතේක අවස්ථාවක් කියන එහෙමයි වඳුර ගන්න. අර පුංචි හිනාවකින් අමතක කරලා ජීවිතේ අලුත් විදියට පටන් ගන්න. යාළුවෝ නැතුවාට ජීවිතේ ඉස්සරහට යන්න අපිට බැරි වෙන්නේ නැහැ නේද? ජීවිතේ ඉස්සරහට යන්න සතුටින් ඉන්න. මේ සතියන්තේ ලක්කන අහගෙන ඉන්න ගමන්. ලස්සන වැඩක් කරනවා. අපි ෂූටි කාලේම අපි කැමතිනේ කූඩු අලවන්න නේද? අර වෙස්සක් එක එනවා කියලා කිව්වහම අපිට අර අමුතු ආසාවක් එනවා. රැලි කොළ කපලා ඉස්කෝලේ හැම නම් අර ක්ලාස් රූම් වල හැම අර උඩ රැලි කපල හැම එල්ලනවනේ. ඒ වගේම ඉස්කෝලේ අර දිගට වෙස්සක් උඩ පෝලිමක් එල්ලනවා. පහන් පත්තු කරන්නේ හැම අවසරවසරෙම යනවා නේද වෙස්සක් කාලෙට? ඒ වගේම තමයි ගෙවල් වල වෙසක් කූඩ හදනවා කියන්නේ. ඒක හරි ලස්සන වැඩක්. කට්ටිය හැමෝම එකතු වෙලා කසමහරක් අය රැලි කපනවා, සමහරක් අය කූඩු අලවනවා. ඒත් එකම තමයි ගෙදර පූසෝ හැම ඉන්නවා නම් බේර ගන්න හරි අමාරුයි නේ. ඒ වගේ තමයි මේ වෙලාවේ මේ වෙසක් කූඩ හදන කෙනෙක් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා සද්දටම. පවුල හැමෝමත් එක්ක ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න කියනවා ආදරී හැමදාමත්. යටියන්ත ටින් නිරේෂා තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයාට ජ්‍යොති රාත්‍රියත් එකතු වෙන්න පුළුවන්. ජ්‍යොතිපල මහත්මයාගේ ලස්සනම සින්දු අහන්න රාත්‍රී 7 ඉඳලා. කවුද මේ ඕෂද? ඕෂද හරව මගෙන් කවුදන්නේ? ඔයාව රිද්දුවේ. ඔයා තමයි මාව රිද්දුවේ. ගෑනු ළමයි මෙහෙම රිද්දන්න එපා ඕෂද, දුක හිතනවනේ. ඔයාවත් හරි ආදරෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. අද මං හිතන්නේ පරක්කු වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකම නිරෝෂිකා මැසේජ් එකක් දාලා තිනවා. මතීෂ, ශාක්‍ය පුතා, පහන් දිදුව, තුෂානිදුව, යෙනුලි, යෙටුලිනේ, යෙටුලි අමුතු නමක්, ලස්සන නමක්. සුපනී, මේ හැමෝම එකතු කරගන්න කියනවා ඊළඟ සින්දුවට. ඉතින් පොඩ්ඩක් මේ වැස්සත් වගේ නේද අපි වැස්ස සින්දුවක් අහමුද? බයයි නේද වැස්ස ගැන කියන්නේ? ලොකු වැස්සක් වෙවිද කියලා. නෑ නෑ, එහෙම වෙන්නේ නෑ. මේ සින්දුව අහලා බලන්නකෝ. අරුසාවේ

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: ITN ලක්හඩ පූජා සම්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න ඔබත්

0: ආඩම්බර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හන හද බලා ගන්නවා.

0: ලකඩ රේඩියෝ ITN
1: වෙලාව පස්සර 5 විනාඩි 45යි.
0: ලකඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න. සම අනුග්‍රහය
2: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
3: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැගේ ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්
4: සහයෝගීතා අනුග්‍රහය.
1: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 77 37 797 70
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397
6: වනවාසල දුම්රිය අරතුරේ තොරතුරු රසක් හෙළිවේ. දුම්රිය මාර්ගයේ යකඩ කැලවූ පුද්ගලයා 29 දක්වා රිමාන්ඩ්. අඩු පීඩනයේ දිවයිනේ නිවතට. ඉබෝලාව පැතිරීමෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්.
0: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
2: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
1: නොවිනස් වන රසවත්ම රසය.
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
1: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: சத்தியாக லக்கண்ட
1: සතියාගේ ලක්කඩ අහකද අන්තිම පැයට තමයි මේ ඇවිත් තියන්නේ. දාල යන්න එක මොකද්දෝ වගේ ආව මට. එහම තමයි නේද, අය ලබන සතිය හම් වෙනකන් අපිට ගිහින් යන්න වෙනවනේ. නෝ, තවල් පැය භාගයක් වගේ මං ඉන්නවා, ඉක්මනට ආ මේ පැත්තට එන්න. සවස 5:57 මං ඒත් බැලුවා වෙලාව බලලා කෙනෙක් මට තාම කතා කරේ නෑනේ කියලා. හිතුවා වගේම එයා මට කෝල් එකක් ගත්තා. හරිගෙන කිව්වා, සුදු මැණික ඔයාට කතා කරන්න මම බලාගෙන හිටියේ, ෆෝන් එක නැති වෙලා ඉඳලා දැන් තමයි ෆෝන් එක අරගෙන ආවි කියලා. වෙනදා වගේම රත්නපුරෙන් තමරා කුමාරි තමයි ඒ විදිහට ආදරෙන් මට කෝල් එකක් ගත්තේ. ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සවස 6 කෙට්ටු වෙනවා කියන්නේ ගෙවල් වල කුස්සිය පැත්තේ සුවඳවල් ගොඩක් එම් වෙනවා නේද? රස කෑම හැදෙන වෙලාවල්. එතකොට රමණ චෝටි බඩගින්නකුත් ආවා වගේ. මේ පොඩි සරි සීතලක් එහෙම එක්ක පොඩි රස උණු කෑමක් කන්න තිබ්බන. එවැන්න කියනකට කුස්සියේ රේඩියෝ එක දාගෙන සද්දෙට රේඩියෝ එක දාගෙන ඉන්නා කියලා ඒත් එක්කම උයන ගමන් තමයි ඉන්නේ. ඒත් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අද ලස්සන සින්දුවක් ඕනේ පුතා. සිතුම් සංසිත මහත්යව පාලි ධම්මික නංගිගේ දුව වෙෂ්මි අනුත්තරා එක්ක මේ වෙලාවේ ලක්කන අහන හැමෝම ලක්මාලි බණ්ඩාරට පොයි මට මේ විදිහට මැසේජ් එකක් දාන්නේ කොහෙන්ද දන්නවද? කුරුණෑගල උඩත් තාපල. කුරුණෑගල ගැන මම ගොඩක් දේවල් දන්නවා. එහෙම තමයිනේ, අපි යාළුවෝ ඉන්නවා, අපි පවුල් වල ඉන්නවා. කුරුණෑගල ගැනත් මම දන්නවා. රන්තාලියේ වැව පැත්තට එහෙම යනවද? කුරුණෑගල වැව රවුම ඇතුගල්. මේ හැමදේම එක්ක ආදරණීය නගරයක් නේද මේ සින්දුව මගෙන් ඔයාට.

සදියගේ ලක්කන අහගෙන ඔයා ඉන්දෝනේ දොයි පැත්තට වෙලම් මෝ පේෙන් නැතිවුණාට ඔයා මව අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. ඒකන මේ තරන් ආදරේ ගොඩාක් පුරෝගෙන මේ පැත්තට ඇවිල්ලා ඉන්න. හැමෝගෙම නම්ටික කියාගන්න බැරිවේද කියලත් මට හිතනවා අදන. ආදරේ පුරෝගෙන හිත් එක්ක මේ පැත්තට ඇවිල්ලා ආදරණීය හිත්. අපි සුපුන්ගේ හිරුෂිගේ ලස්සන කව එකක් අහල තමයි මේ පැත්තට ආවේ. අද ප්ලේලිස්ට් එක ලස්සන කරන්න ඔය සින්දුව තදා වුණා නේද? ආදරණීය දේවල් අපිට ආයවනකට මට හිත නතර වුණු දෙයක් තියෙනවා. හිත් එක්ක පරිස්සමින් ගණදෙනු කරන්න. මොකද කඳුළු ගලන්නේ නෙතුවකින් වුණාට ඒවා උපදින්නේ හදවතින්. නසනි ආට දුක හිතෙන වගේ කොහොම හරි හරිම ලස්සන අදහසක් ආයවල තියෙන ලක්කඳ අපිට හරිම ආදරෙන් මං ඒක කියෙව්වා. ඔයාටත් හිතට දැනෙනම දේවල් මේ පැත්තට කියන්න අමතක කරන්න එපා. තව හවස 6:30 වෙනදා චූටි වෙලාවක් තියෙන ඉක්මනින් එවන්න. හයි, ගුඩ් ඉවෙනින් යෂ් ගර්ල්. ගුඩ් ඉවෙනින් ඔයාටත්. ලස්සනයි අද ප්ලේලිස්ට් එක මට අගෙන ඉන්නේ ප්‍රියංකා. නුවරින් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. නුවර පැත්තේ මොකද වෙන්නේ ප්‍රියංකා? මනස් සින්දුවක් දෙන්න. මම දැනුත් ලක්කන අගෙන ඉන්නවා. මම පිටිකල බරුළු හැනි සුසන්ද සප්පත් මට ආගෙනම කඩපාඩ. ඒ තරම්ම ඔයා අපිත් එක්ක හැමදාම ඉන්න කෙනෙක්. ලංකාවේ විතරක් ඉඳලා හරියන්නේ නැහැ නේද? ලංකාව විතරක් නෙවතු ලංකාව පුරා ලෝකෙ පුරා යන්න ඕනේ. මම එක හින්දම යන මා ඉතාලිය පැත්තට. මත් වෙනවද යන්න? ඉතාලිය පැත්තේ කෙනෙක් ඉන්නවා සද්දට ලක්කන අහගෙන. හයි, මම ඉඩලි වලින් එකතු වෙන්නේ නිලෝෂි. අපිට ලස්සන සින්දුවක් දෙන්න. මහත්යා චින්තක දුව සවින්ද්‍යා පුතා සිතිජෝ ලංකාවේ ගෙදර හැමෝම එකතු කර ගන්නවා කියනවා. මම ස්තුතියි අපි වහගෙන ඉන්නවාට ගොඩක් දුර ඉඳලා ඒ තරම් ආදරේ දෙනවට. මේකම කතරත් ගියලම් වෙන්නන්නේ නැත්තම් තරහ වෙනවනේ. අපිටත් දෙන්න ලස්සන සින්දුවක්. සුරේෂ් සින්දුවකට එකතු කර ගන්න. අක්කා කාංචනා, රොසයියා, ලොකු දුව තරු, පොඩි දුව සඳලි පුතා, සඳලි පුතා ස්වනුක ඇතුළු සුජිත්ව එකතු කරගන්න කියන ඇත්ත එකම ලක්කඳ අහන හැමෝමත් එකතු කරගන්න. මගේ යාළුවා සුජිත්ව එකතු කරගන්න. ආ, දෙපාරක් මෙවල මම දෙපාරක්ම කිව්. අමතක වෙයි කියලා නේ මට දෙපාරක් මෙව්වෙ. නෑ නෑ යාළුවෝ, එහෙම අමතක කරන්න හොඳ නෑ. මේ සින්දුව මගෙන් ඔයාට සනුකගේ. අහලා බලන්නකෝ ඒ තරම්ම ලස්සනයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: පාට පොතක් තිලකලා කලල් කලාවේ
3: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනිසුරු කරුපති සහතන උබයමියන තුරු
4: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය චෝදිරණීය චෝදි
2: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
4: අහිමි ආදරේ ජීවමාන හඬ
3: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී 7ට හිමාලික
4: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
1: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිදය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
5: ඩෙංගු මාරාන්තිකයි.

හෙමින් සැරේ ගිහින් එන්න කියලා බැලිවි හොරින් වගේ. ගයාතෝ මම ලබන සතියේ එනවා. හිමාල ඇවිත් ඉන්නවා මේ පැත්තෙන්. ජ්‍යොති රාත්‍රියත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාට රාත්‍රී 7 ඉඳලා. මං ගිහින් එන්නම්. පරිස්සමට සතරින් ඉන්න මම යෂ්.

0: на столе.
1: වනවාසල දුම්රියාඩුතුරේ තොරතුරු රැසක් හෙළිවේ. යකඩ ගැලවූ සහ මිලදී ගත් දෙදෙනා ආරක්ෂිත බන්ධනාගාරයට. අඩු පීඩනය දිවයිනෙන් ඉවත් වේ. IMF පස්වැනි සහාය වැනි සමාලෝචනය 27 වනදා. භූමි තෙල් සහ ඩීසල් කලවම් කිරීමේ ජාවාරම. වික්ටෝරියා ජලාශ්වය ගිලී තරුණී දෙදෙනෙකු ජීවිතක්ෂයට තවත් අයෙක් අතුරුදන්. ඉබොලා පැතිරීමෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්. මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මහින්ද විබිලේ. වනවාසල සහ කැලණිය අතර දුම්රිය මාර්ගයෙන් කොටසක් ගැලවූ සහ ඒවා මිලදීගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ බහිස්ත්‍රාත් අධිකරණය නියම කළේ. ඊයේ අලුයඹ කැලණිය සහ වනවාසල දුම්රි ස්ථාන අතර දුම්රියක් පිළිපැන බැදිරියක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වුණා. දුම්රිය මාර්ග දෙකක් අතර දුම්රිය මාරු කිරීමට ඇති පයින්ටුවේ යකඩ පාර ගැලවීම හේතුවෙන් දුම්රිය පිළිපැන බැදිරිය පෙරළී ගොස් ඇති බව මූලික විමර්ශන වලින් තහවුරු වුණා. ඒ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව පොලිසිය සිදු කළ පැමිණිල්ලකින් අනතුරුවයි දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ සැක්කරු අත්අඩංගුවට ගත්තේ. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසු යකඩ කොටස් මිලදීගත් පුද්ගලයාද අත්අඩංගුවට ගත්තා. මේ අතර වනවාසල දුම්රි ස්ථානයේ අසන්නේ සිදු වූ දුම්රි අනතුරෙන් දුම්රිය සංජා දෙපාර්තමේන්තුවට පමණක් සිදු ඇති පාඩුව රුපියල් බිලියන දෙක ඉක්මවන බව ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා ප්‍රකාශ කළා.
2: අද සවස්යේදී දුම්රිය මාර්ගය සම්පූර්ණ සකසලා අපි සාමාන්‍ය ගමනාගමනට සකස් කරන සැලසුම් කළා තියෙනවා. රෝහල් ගත වෙලා තිබ්බයේ මගීන් 6 දෙනේ. ඒ 6 දෙනාගෙන් එකෙක් ඒ වෙලාවෙම ප්‍රතිකාර අරගෙන පිට වෙලා ගිහිල්ලා තිබ්බා. 5 දෙනෙක් ඊ හිටියා. අද වෙද්දී 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාගෙන් කාන්තාවක් සහ පිරිමි 2 දෙනෙක් ඉන්නවා. මෙවැනි අවස්ථාවක අපි ගාව තියෙනවා කැබිනට් මණ්ඩලයේ අනුමත කරපු වන්දි ගෙවීමේ ක්‍රමවේදය. පෙර තිබ්බ ක්‍රමයේ අනුව මිය යාමකදී හෝ සදාකාලික අකර්මණ්‍ය වීමකදී ලක්ෂ 1000ක් තමයි ගෙවන්න තිබෙන්නේ. මේ වෙද්දී 1,10,000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රෝහල් ගත වෙලා ඉන්න දවසකට සුමානයක් වෙනකම් රුපියල් 2000 බැගින් ගෙවීමක් සහ එතනින් එහාට රුපියල් 50,000 ගෙවීමක් වගේ ක්‍රමවේදයක් අපි ගාව තියෙනවා. එන්න මේ දෙක අතර අපි මේ වෙද්දී මේ රෝහල් ගත වෙච්ච මගීන්ගේ ඒගොල්ලෝ රෝහලෙන් පිටු වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ඩයග්නොස් කාඩ් එක අරගෙන අපි වන්දි ගීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා මේ වෙද්දී.
1: අසංක සමරසිංහ මහතා මේ අදහස් පළ කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. එහිදී දුම්රිය සංජා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා අනතුරට හේතු වූ කරුණු පිළිබඳව පැහැදිලි කළා.
3: ප්‍රධාන දුම්රිය පාලක මැදිරියෙන් තමයි මෙම හැරවුම පාලනය කරන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදය එතන ස්ථාපනය කරලා තිබුණා. මේක සාමාන්‍යයෙන් දැනට තවමත් ඒම මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක නැති නිසා බොහෝ විට මේක 99%ක්ම තියෙන්නේ ප්‍රධාන පාරට එකේලි වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයේ තිබේදී යම් පුද්ගලයෙකු විසින් එහි පාලක කොටස් සහ සංවේදක කොටස් ඉවත් කරලා තියෙනවා. ඒ ඉවත් කිරීම තුළින් ඒ පයින්ට්වේ සංඥා පද්ධතියට තිබෙන්නා වූ අන්තර්බද්ධතාවය ගිලිහිලා තියෙනවා. ඒ අනුව පිළිපැණීමක් ලක්වීමක් තමයි සිද්ධ වුනේ. අපිට විශාල අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒක අපි යම් යකඩ කොටස් ටිකක් අත්හැරිලා තියෙන්නේ. නමුත් ඒකෙන් වෙන අලාභය, ඒක නැවත සකස් කිරීමට සිද්ධ වෙන අලාභය වියදම ඊට වඩා ගොඩක් වැඩි. සාමාන්‍ය දුම්රිය සංඥා දෙපාර්තමේන්තුවට පමණක් මිලියන 2කට අධික අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කටයුතු දැන්ට නවීකරණය කරගෙන යනවා. අපි එතනින්ම එතන නව පද්ධතියක් ස්ථාපනය කරලා තියෙනවා. දුම්රිය මාර්ගය නිවැරදි කිරීමට සමගාමීව අපිට සංඥා ලබා දීමත් නැවත ආකාරයෙන් තිබෙන ආකාරයෙන්ම කරන්න පුළුවන්.
1: බස්නහිර පළාත් උතුරු නියෝජ්‍ය පොලිස් ප්‍රති කාලික ජයසිංහ මහතා මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ දුම්රිය මාර්ගවලින් ගලවන කොටස් අලෙවි කරන මධ්‍යස්ථානයක්ද සුවකත් බවයි. දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කරන රාත්‍රි බුර සංචාර සේවා යළි සක්‍රියව ක්‍රියාත්මක කරන ලෙස ලොකමෝටිව් ඉංජිනේරු සංගමය ඉල්ලීමක් කරනවා. ඒ සභාපති ජීව ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රාත්‍රි බුර සංචාර නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බවයි.
0: පිළිපැනීමට ලක් වූ දුම්රිය ධාවනය වීමට ප්‍රථමයෙන් දුම්රියන් දෙකක් එතනින් ධාවනය වුණා. එතකොට ප්‍රථමයෙන්ම එතනින් ධාවනය වුණා ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය. එම දුම්රිය රියදුරු මහතාට වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ පිළිබඳව පාලක මැදිරිය දැන්දුමට කටයුතු කරලා තියෙනවා. එතනින් ලැබුණ උපදෙස් මත තමයි ඉදිරියට දුම්රිය ධාවනය කරලා තියෙන්නේ. ඊට පසු කංකසන්තුරේ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියත් කලින් පැමිණි දුම්රිය ප්‍රමාදය මත වනවාසල දුම්රිය ස්ථානයේ අසල පාලන සංඥාවෙන් අතර කර තමයි ධාවනය කරලා තිබෙන්නේ. ඊට පසුව පැමිණි අංක 507 ධර්ම දුම්රිය තමයි මේ අනතුරට ලක් වුණේ. එතකොට එම දුම්රියත් එම දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය කරලා තියෙන්නේ. මෙහිදී ඇත්තරම අපිට සංගමයක් විදියට ඉල්ලන්න තියෙන්නේ දැන් මේ ඊට කලින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී මුර සංචාරය සඳහා මාර්ගා කර්මාන්තංශයෙන් යොදවා තිබුණු මුර සංචාර සේවා කටයුතු දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ. මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ඒ සේවා වාර යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම දුම්රිය ධාවනයේදී දුම්රිය රියදුරා විසින් දුම්රිය පාලක මැදිරිය හෝ වෙනත් අංශ කරන දැනුවත් වීම පිළිබඳ නිසි බරකින් යුතුව කටයුතු කරන්න කියන ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.
1: දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ ස්වාධීනයයි කියා කණ්ඩා ඇත වෘත්තීය සමිති පටු දේශපාලන අරමුණිටු කර ගැනීම වෙනුවෙන් වනවාසල දුම්රිය සිද්ධිය යොදා ගැනීම හෙළා දකින බව සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිවරුන්ගේ සංගමේ සභාපති ප්‍රදීප් ජයසුරේ මහතා ප්‍රකාශ කළා.
4: දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ ස්වාධීනයයි කියා ගන්නා ඇතැම් වෘත්තීය සමිති නායකින් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් මෙම සිද්ධිය දඩමීමා කරගෙන රජය අපහසුවට පත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා තියෙන බව පෙනී යනවා. රජයේ යහපත් වැඩපිළිවෙලට සහයෝගය දෙන දුම්රිය වෘත්තීය සමිතියක් විදිහට සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඔවුන්ගේම වැඩපිළිවෙල සහ මුලින්ම හෙළා

0: මේ විදිහට අපි ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව තවදුරටත් සොයා බලා සාධාරණ පරීක්ෂණයක් කරන්න.
1: එක්සත් තරාබේ මිට් රාජ්‍යයේ සේවා සම්පාදන සමාගමක ඊමේල් ගිණුම බාහිර පාර්ශ්වයක බලපෑමට ලක්වීම හේතුවෙන් වැරදි කරදරුවක් සිදුවීම සහ ඉන්දියාවේදී මුදල් අභාවිත වීම යන අවස්ථා දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කරුණු පැහැදිලි කර තිබෙනවා. එක්සත් අරාබිය මිට් රාජ්‍යයේ ඩුබයි සේවා සම්පාදකයෙකු තමන් වෙත සිදු කළ ඩිරාම් 974,000 ගෙවීමකට අදාළ මුදල් ලැබී නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනුම් දුන්නා. ඒ පිළිබඳ ස්වාබැලීමේදී අනාවරණය වී ඇති කිසියම් තුන්වන පාර්ශ්වයක් සැපියුම්කරුගේ ඊමේල් ගිණුම් වෙත අනවසරයෙන් පිවිස බැංකු ගිණුම් තොරතුරු වෙනස් කර නිල සන්නිවේදන නාලිකා මගින් ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර ඇති බවයි. තබන් නීත්‍යානුකූල සැපියුම්කරු සමග ඍජුව ගනුදෙනු කරන බව හැඟවෙන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවය නොමග යැවීමේ අරමුණෙන් මේ සිදු කර ඇති බවයි ගුවන් සේවය සඳහන් කරන්නේ. ඒ අනාවරණය වීමෙන් පසු ගෙවීම් සිදුවීම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය වහාම පියවර ගත්තා. එක්සත් අරාබිය මිට් රාජ්‍ය බලධාරීන්ට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මෙම සිදුවීම දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂණ ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබිය මිට් රාජ්‍ය ක්‍රියාත්මක වන බවයි ගුවන් සේවය පවසන්නේ. මෙම ගෙවීම් සිදු කර ඇත්තේ ඊමේල් මගින් ලබා දෙන උපදෙස් සහ ඊට අදාළ බලයලත් අත්සන් සහිත ලිපි ලේඛන මත පදනම බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කළා. මෙම උපදෙස් ලබා දී ඇත්තේ සැපියුම්කරුගේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වූ වෙනත් පාර්ශ්වයක් විසින් බවට අනාවරණය වූ ගෙවීම් සිදු කිරීමෙන් පසු බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලනයෙන් සම්පූර්ණයෙන් පරිබාහිරව සේවා සම්පාදකයාගේ ඊමේල් පද්ධතියේ අනාරක්ෂිත බව හේතුන් උද්ගත වූවක් බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය පෙන්වා දුන්නා. එබැවින් අනාගත මුදල් නොලැබීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් බාර ගැනීම ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කළා. ඉන්දියාවේ චෙන්නයි නුවර තුළ සිය කාර්යාලය තුළ සිදු වී ඇති මුදල් අභාවිතය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට නිසි පියවර ගෙන තිබෙනවා. එහි මූල්‍යාශ්‍රී සේවකයන් කිහිප දෙනෙකු ඉන්වොයිස් ගෙවීම් තොරතුරු සහ අත්සන් ආදිය වංචනික වෙනස් කරමින් ඉන්දිය රුපියල් මිලියන 22 මුදලක් අභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක්ද ආරම්භ වී තිබෙනවා. පරීක්ෂණයෙන් පසු චෝදනාවට ලක්ව සිටි සේවකයන් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටි බවටයි වාර්තා වන්නේ. ඒ පිළිබඳව ඉන්දිය බලධාරීන් වෙත පැමිණිලි කර තිබෙනවා. වංචාව නිසා සිදු වූ අලාභය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර තුග රට තුල පැවති අද විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් වැරදි තොරතුරු සමාජගත කිරීමට උත්සාහ දරමින් සිටින බව නියෝජාබාත ටීවී සරත් මහතා ප්‍රකාශ කළා. ඒ කදුරුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් කදුරුවෙල මුස්ලිම් කොළඩියේ කච්චපල්ලිය වර්ගයේ සිට මැණික්කම් පට්ටිය දක්වා වර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් එම උත්සවය සංවිධානය කර තිබුණා. ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් 5,38,87,000ක්. උත්සවයේදී අබාධ ටීබී සරත් මහතා මෙලෙස අදහස් පළ කළා.
2: නැයියේ පෙරේදා කෑ ගැව්වා විපක්ෂයේ පුජ්‍යලික කඩවල් වල ගන්න නැහැ අපිට පොහොර. අපි පුජ්‍යලික කඩෙන් තිබ්බොත් යන්නව දැන් පුජ්‍යලික කඩේට එව්වා පොහොර. රජය ගොවි ජනතාවගේ අවශ්‍යතාවයට අක්කරයකට යූරියා මිටි 2යි අවශ්‍ය ඒක අපි දෙනවා 10,200. 18,000 ඉතර ගණන් ගෙව් පොහොර මිටිය 10,200ට රජය දෙන ගමන් තව සහනාධාරයක් දෙනවා රුපියල් 30,000. අපි අහන්නේ යුඑම්පී ආණ්ඩුවක් ශ්‍රී ලංකා ආණ්ඩුවත් තියෙද්දි ඔහොම කරාද ඕගොල්ලන්? ඔහොම කරේ නෑ. අපේ පොහොර කෝට එක නැති කර පොහොර ගෙන්නන්නේ නැතුව අවුරුදු දෙකක් තහනම් කරා. ඉතින් ඒ කන්නවල පොහොර තිබ්බෙම නෑ. හිටපු ආණ්ඩු වගේ නෙවෙයි වර්තමාන ආණ්ඩුව සිස්ටම් එක වෙනස් කරමින් වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඒකට කුලප්පු වෙච්ච ඒකට උරණ වෙච්ච අය තමයි මේ බොරු මතවාදයක් රටේ හදමින් ඉන්.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන 5 සහ 6 සමාලෝචනය ලබන 27 පැවැත්වෙනවා. එදින විධායක මණ්ඩලයේ රැස්වෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. ශ්‍රී ලංකාව මෙතෙක් අත්පත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය ප්‍රසංස්කරණවල සාර්ථකත්වය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගේමට ලක්වීමට නියමිතයි. මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල ඇගේම සාර්ථකව නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත ඊළඟ

0: වාරික නිදහස් කිරීම සඳහා අනුමැති හිම්වනු ඇති බවයි ජාත්‍යන්තර මුල් අරමුදල ප්‍රකාශ කළේ. ප්‍රධාන ජලාශ 18ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් තවමත් වන් තමන බව වරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම ජලාශවල වාර්ණ දොරටු විවෘත කර ඇති බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කර්මාකර අංශය අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා සඳහන් කළේ.
1: ප්‍රධාන ජලාශ 18ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමන බව වාර්තා වී තිබෙනවා. මෙම වාන් දමන ප්‍රධාන ජලාශ අතරින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරඑව සහ මහවිලච්චිය ජලාශයද, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවිල ජලාශයද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර වීරවිල යෝධයව ජලාශයද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළොවැව උස්කල සීමලංගම මැදියාය මාගල්ල සහ දැදිරුව ජලාශයද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද වැෑමැඩිල්ල සහ දේහුව ජලාශයද, මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානගල ජලාශය සහ අලිකොටාර ජලාශයද, උත්තරම දිස්ත්‍රික්කයේ අබ්බෝ ජලාශයේද මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධයවද පවතිනවා. මෙම වාන් දමන ප්‍රධාන ජලාශ අතරින් වාන් දොරට විවෘත කර ඇති ජලාශ අතර ලුණුගම්වෙහෙර ජලාශයේ මේ වන විට වාන් දොරටු දෙකක් අඟල් 4 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 570කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිවේ වෙතද, වීරවිල ජලාශයේ වාන් දොරටු 3ක් අඟල් 15 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 230කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිවේ වෙතද, යෝධයව ජලාශයේ වාන් දොරටු 2ක් අඟල් 8 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 140කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිවේ වෙතද මේ වන විට නිකුත් කරමින් පවතින අතර දැදුරුව ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 5600ක ජල ප්‍රමාණයක් දැදුරුවේ වෙතද මේ වන විට නිකුත් කරමින් පවතිනවා. මේට අමතරව අලිකොටාර ජලාශයේ වාන් දොරටු 3ක් අඩි 2 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 680කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිවේ වෙතද, තබ්බෝ ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 440ක ජල ප්‍රමාණයක් මියෝ වෙතද නිකුත් කරමින් පවතිනවා. වාන් දාමෙන් පවතින මධ්‍ය පරිමාණ ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුරුවිල බසවක්කුළුම් සහ තිසාවැව ජලාශයේද, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරුවැල්ල ජලාශයේද, මොනරාගල දිස්ත්‍රික්කයේ සද්දාතිස්ස යුදගනාව සහ මාලිපොත ජලාශයද, උත්තරම දිස්ත්‍රික්කයේ මහවිලත්තාව ජලාශයද, වවුනියා දිස්ත්‍රික්කයේ මරතමඩු සහ මුහුන්දන්කුළුම් ජලාශයද පවතිනවා.
0: පවතින වර්ෂාවත් සමග කිසිදු ගංගාවක අවදානමක් නොමැති බව වරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් කළුගඟේ අතුගංගාවක් වන කුඩගඟේ සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. ඒ අත්තනගල ඔයද සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න මට්ටමක පවතින බව පෙන්වා දෙමින්.
2: වැඩි වර්ෂාපතනය ලැබිලා තියෙන කළුගඟ ද්‍රෝණිය ආශ්‍රිතව විශේෂ මිලිමීටර 50-75 අතර වර්ෂාපතනයක් මේ බොහෝ ස්ථානවලට කළුගඟේ ලැබිලා තියෙනවා. ඊට අමතරව අතනගලුවේ ඇතැම් ස්ථානවලත් කැලණි ගඟ කිතුල්ගල මෙනු මධ්‍යස්ථානයේත් මිලිමීටර 60-70කට ආසන්න 70-75 අතර වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් අනෙකුත් බොහෝ ගංගාවල මිලිමීටර 25ට අඩු වර්ෂාපතනයක් තමයි පෙන්වන්නේ. මේ தත්ත්වය යටතේ කිසිදු ගංගාවක අනතුරුදායක මට්ටමකට ජලය වැඩිවීමක් හෝ ජල ගැලීමක් ඇති විය හැකියාවක් නැහැ. කොහොම නමුත් අතනගලුවේ ජල මට්ටම තාමත් කිසියම් ඉහළ මට්ටමක පවතින්නේ. එත් දුනමලේ මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මේ අවදානම් සීමාව දක්වා අඩු වෙලා තියෙනවා. සුළුගම් වතුර මට්ටමට වඩා පහළ බැහැලා තියෙනවා. තවදුරටත් අඩු වෙමින් පවතිනවා. ඒ වගේම මිල්ලකන්ද, කළුගඟ, මිල්ලකන්ද කුඩාගඟ, පිහිටි මිනුම් මධ්‍යස්ථානයේ මිනුම් මනෝ තවමත් එම ප්‍රදේශයේ සුළුගම් වතුර තත්ත්වයක තමයි පවතින්නේ. එනිසා බුලත්සිංහල ඇතුළු ඒ ප්‍රදේශයේ කුඩාගඟ ආසන්නයේ ප්‍රදේශවල කීපයක තවමත් සුළුගම් වතුර තත්ත්වයක පවතින බවයි පේනට තියෙන්නේ. මේ තත්ත්වය දිනෙහිත් පවතින බව තමයි පවතින වර්ෂාපතනයත්, ඒ වගේම ජල මට්ටම අනුව සඳහන් කරන්න වෙන්නේ. ඒ වගේම අපගේ ප්‍රධාන ගංගා 73න් මේ වෙන විට 20කට අසන්න ප්‍රමාණයක් වාන් දමනවා. ඊයේ සවස් කාලේ වෙන විට පවතින තත්ත්වය අනුව ඒ වගේම මධ්‍යම ප්‍රමාණය ගැව 18ක වාන් දැමීම සිද්ධ කරනවා. නමුත් මේ කිසිදු වාන් දැමීමක් අනතුරුදායක මට්ටමක පවතින්නේ නැහැ.
0: ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටි අඩු පීඩන කලාපය ක්‍රමී දුර්වල වෙමින් පවතින බව කලබල විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙම පද්ධතිය බලපෑමෙන් බස්නාහිර, සබරගම්බුව, බද්දෙම, වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම ගල් හා මාතර දිස්ත්‍රික්වල වැසි හොගිරුම් සහිත වැසි ඇතිවනවා. ආස වලාකුලෙන් බරව පවතිනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි කාර්යනියුතු කලබල විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
3: දවසේදීත් බස්නාහිර, සබරගම, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන අතර අහස වලාකුලින් බරව පවතිවි. ඒ අතරින් විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගම පළාත්වල, ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ගිගුරුන් සහිත වැසි පවතින අවස්ථාවල ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරුවමකරණයට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා. ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවේවි. එවැගේම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පමණක් පස්වර එකෙන් පසුව වැසිවග ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල එවැගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටුනිට හමන පැයට කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළං හෙට දවසේදී පැවතිය හැකි.
0: වර්ෂාධික කාලගුණයත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් දිස්ත්‍රික් 14කට බලපෑම් එල්ල වුණා. පවුල් 1574කට අයත් පුද්ගලයන් 5240 දෙනෙකුට බලපෑම් සිදු වූ බව ආපදා කර්මණාකර මධ්‍යස්ථානයේ සඳහන් කළා. ඉන් බලපෑම් වූ 100කට වැඩි පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටිනවා. තවත් පිරිසක් ජාතික දිවිසවල සිට බවයි ආපදා කර්මණාකර මධ්‍යස්ථානයේ සඳහන් කළේ. නීති විරෝධී ලෙස ඩීසල් බවුසරයකට භූමිතෙල් කලවම් කරමින් සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හංවැල්ල පොලිසිය සිදු කළ වැටලීමකින් හංවැල්ල වැලි ව්‍යාපාරයක් සිදු කළ ස්ථානයකදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. බවුසර රථ දෙක තිබූ ඩීසල් සහ භූමිතෙල් බෙලිස කලවම් කර තිබෙනවා. එක් බවුසර රථයක ඩීසල් ලීටර 1500ක් ඉවත් කර අනෙක් බවුසරේ භූමිතෙල් ලීටර 1500ක් ඩීසල් බවුසරට තබා මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කර ඇති බවටයි අනාවරණය වුණේ. මෙලෙස ඩීසල් සහ භූමිතෙල් කලවම් කර ඇත්තේ ඉන්ධන පිරුම් හලවලට ලබා දීමේ අරමුණින් බවට අනාවරණය වුණා. එය ජාවාරමක් ලෙස සිදු කර ඇති බවටද තොරතුරු හෙළි වී තිබෙනවා. එක් බවුසරේ සිට රීදුරා පලක්කුස ඇති බව පොලිසිය සඳහන් කළා. අනෙක් බවුසරේ රීදුරා අත්අඩංගුවට ගත්තා. බවුසර අධික සහසක්කරු අවිසාවෙල් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පීවර ගෙන තිබෙන්නේ. අභ්‍යන්තර බූල්ල කාමරාකරණය මගින් ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වාහන අනෙන බදු වැඩි කිරීමට කටයුතු කළ බව ඩියුචාබාත්‍ය රත්නගමගේ මහතා පවසනවා. මාස 3ක් වැනි කාලයක් සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්න ලැබුවේ ඩොලර් සංචිත ආරක්ෂා කරමින් ආර්ථික ස්ථවරත්වය ඇති කිරීමට බවයි ඩියුචාබාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
4: පහුගිය මාස කීපය තුළ මේ ලෝක අර්බුදයත් එක්ක විශේෂ මැද පෙරදිග යුදමය තත්ත්වයත් සමග ඉන්ධන මිල ඉහළ ගියා. ඉන්ධන මිල ඉහළ යාමත් සමගම අපේ රටට ඉන්ධන ආනයනය කිරීමට වැය කළ ගාස්තු ප්‍රමාණය වැඩි වුණා. දැන් පෙබරවාරි මාසයේ මේ රට ඉන්ධන ආනයන සඳහා වියදම් කළ මුදල වගේ 6 ගුණක ප්‍රමාණයක් මේ මාසය තුළ වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පෙබරවාරි මාසට වඩා අප්‍රේල් මාසයේ වෙනකොට මාර්තු අප්‍රේල් මැයි මාස වෙනකොට මෙරටට ඉන්ධනානය කිරීමට වැයවන මුදල ක්‍රමානුකූලව වැඩිවීම අපේ රටේ ආනයන වීදමට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉන්නේ ලෝක අර්බුදයක්. අපේ රටේ අර්බුදයන්නේ ලෝක අර්බුදයකට අපි මුහුණ දෙන අවස්ථාව. ඒ නිසා මෙරට විශේෂයෙන්ම ඩොලර් සංචිත තහවුරු කරගන්න ස්ථාවර කරගන්න අපේ රට තුළ අභ්‍යන්තර මූල්‍ය ක්‍රමණාකරණය සිදු කර ගැනීම සඳහා තමයි මේ විදියට වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය 15% වැඩි වෙලාදී. ඒක මේක මාස 3ක් සඳහා පමණයි මේක බලපාන්නේ. ඒ සිද්ධිය උනේ ඒ තත්ත්වය ඇති කරලා තියෙන්නේ අපේ රටේ මූල්‍ය කළමනාකරණයක් කරගන්න මේ ගෝලීය අර්බුදයේ හමුවේ. ඒ නිසා ඒක කෙටි කාලයකට මේ බලපාන නිසා අපේ රටේ ජනතාවට දීර්ඝකාලීන ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ මේ ගැටලුව. අපි විශ්වාස කරනින් පස්සේ සුබදායී තත්ත්වයට අපේ රටේ ආර්ථිකය වෙනස් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
0: වික්ටෝරියා ජලාශයේදී නැඹට ගිය තරුණයින් 4 දෙනෙක් අතරින් 2 දිය ගැලීමේ ගොස් තිබෙනවා. තවත් අයෙකු අතුරුදන් වෙති බවයි පොලිසිය පවසන්නේ. අනෙක් තරුණයා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වුණා. මෙම තරුණයින් 4 දෙනා තෙල්දෙණිය බඹරකල විහාරස්ථානය අසල වික්ටෝරියා ජලාශයේදී නාමී සිටියදී අනතුරට මුහුණ පා තිබෙනවා. මෙලෙස අනතුරට ලක් වුණේ අවුරුදු 18ත් 21ත් අතර වයස්වල පසුවන මහනුවර වැරළගම් ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක්. සොල්දරින් ඇද වැටුණු පේකුට යටවී කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පුල, නාරන්විල, අඬියා කඩවත, පිහිල්දේනිය ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි පිරිමි දරුවෙක්. නිවසේ සොල්දරෙහි තිබූ වතුර බටයක් ගැටීමට පියා උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ පිටුපසින් පැමිණි දරුවා පහල් ප්‍රදේශයේ බලා සිට ඇති බවයි මූලික විමර්ශනවලින් අනාවරණය වුණේ. සොල්දරෙහි ලෑල්ලක් ගැලවී පියා දරුවා මතට ඇද වැටී තිබෙනවා. ඒ දී තුවාල ලැබූ පියා සහ පුතා ගම්පුල රෝහලට ඇතුළත් කෙරුණා. ඒ වන විටත් දරුවා වියගොස් සිටි බවයි ගම්පුල පොලිසිය සඳහන් කළේ. පියා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය භාජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාවේ ඉබෝලා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්. කෙසේ වෙතත් මෙම තත්වය වසංගත හදිසි අවස්ථාවක් ලෙස නම් කළ නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් කළේ. කොංගෝ රාජ්‍යයේ රසනාගාර තුළ තහවුරු කළ රෝගීන් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. තවත් 246 දෙනෙකු සැක සහිත වීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණා. මරණ 80ක් කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වෙනවා. උගන්ඩාවේද සැක සහිත රෝගීන් විශාල පිරිසක් වාර්තා වෙමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ සමග භාජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා. මධ්‍යම සහ දකුණු ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්සුරුවේ සමත් වුණා. ඒ අවසන් මහතරගයේදී ඉන්දිය කණ්ඩායම ලකුණු 31-10 ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින් තරගය උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නගරයේදී පැවැත්වුණා. තරගයේ ආරම්භයේ සිටම ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධය අවසන් වන විටත් ලකුණු 14-5 ලෙස පෙරමුණගෙන සිටියා. මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව ශූරතාව හිමි කරගත්තේ අපරාජිත කණ්ඩායම ලෙසයි. වනවාසල දුම්රියන තුරේ තොරතුරු රැසක් හෙළිවේ. යකඩ ගැලවූ සහ මිලදී ගත් දෙදෙනා ආරක්ෂිත බන්ධනාගාරයට. අඩු පීඩනය දිවයිනෙන් ඉවත් වෙයි. IPF පස්වෙනි සහ 6 වැනි සමාලෝචනය 27 වනදා. භූමි තෙල් සහ ඩීසල් කලවම් කිරීමේ ජාවාරමක්. වික්ටෝරියා ජලාශය ගිලී තරුණින් දෙදෙනෙකු ජීවිතක්ෂයට, තවත් අයෙක් කතුරුදන්. ඉබෝලා පැතිරීමෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්. මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Ananda Radio ITN
1: paata podak pilakala kalal kalave
2: aadire unusuma virahave vedanave
0: hadutu denna hengime jeevamana utkarshaya
2: aadireeniya jyoti iridaraati hatutu himalika
0: jyotiraaya සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශා දීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.
4: අයිබුවන් රාත්‍රී 7:01.

0: ITN රටට වග කියන රේඩියෝ
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳනවා ලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ

රත්වේ හතයි විනාඩි අටයි වෙලා ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් රෑ නවය වෙනකම් මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන තියෙන නේද? කොහොමද ජීවිතේ? විවේකී සතියන්තේ අවසාන පැය කිහිපය නේද? ආදරණීය ජෝතිගේ උණුහුම ඉන්න තමයි ඉතින් වැඩ ඔක්කොම අතපසු කරනවද නෑ? වැඩ කරන ගමන් කොහොම හරි ඉතින් වෙලාව වෙන් කරගන්නවා කියලා මම දන්නවා. මේ ආදරේ බෙදා ගන්න පුළුවන් අපිට රාත්‍රී 9 වෙනකම්. ඉතින් ඒ අතරේ අපිට කතා කරන්න පුළුවන් 0112 775 766. ඒ වගේම 0112 775 766. ඔන්න අපි සුපුරුදු දුරකථන අංක දෙකම විවෘතයි රාත්‍රී 9 වෙනකම්. ඒ වගේම තමයි ඉතින් WhatsApp එකට ඇවිල්ලා ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න පුළුවන් ආදරණීය ජෝති වෙනුවෙන්. 0703 93 5 93 7. ඉතින් ලක්කඩ අපේ ඔෆිෂියල් Facebook page එක පැත්තට ගියොත් ලයිව් එක බලලා කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා ආදරණීය ජෝති වෙනුවෙන්. දැන් තමයි යාළුවෝ ගොඩක් කමෙන්ට් කරලා තියෙනවා. මම දන්නවා ඉතින් ලංකාවේ වගේම පිටරට මේ වෙලාවේ වැඩ කරන ගමන් නැත්තම් ඉතින් වැඩ ඉවර කළා අහපු රාත්‍රී වෙච්ච අයත් ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්නවා මේ වෙලාවේ. ඒ අය ආදරෙන් බෙදා ගන්න ඉතින් මේ උණුහුම බෙදා ගන්නවට බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවස ටිකක් වෙනස් දවසක් ඈ. එහෙම කිව්වට ඉතින් හැම ඉරිදම එක ඉරිදාවක් වගේ කියලා හිතනවනේ. ඒ ආදරේ අපි වෙන වෙනම එක එක විදිහට විඳින්න ඕන නේද? ආදරණීය ජෝති කියන්නේ ඉතින් ආදරේ කොහොම වින්දත් රස ආදරයක්. ජීවමාන ආදරයක් නේද? හරි, අද කතාබහ අපි පටන් ගන්න හදන්නේ 1973 ඉඳලා. ටිකක් දුර ඈතට යන්න හදන්නේ. හොඳයි නරකයි තමයි ජීවිතේ කොහොම වුණත් නේද? අපිට කරන්න තියෙන හොඳ දේවල් නැත්නම් නරක දේවල්. කොහොම වුණත් මේ කතා කරන්න හදන්නේ ඒ හොඳයි නරකයි ගැන නෙමෙයි. ලෙනින් මොරායස් මහත්මයා අධ්‍යක්ෂණය කරපු හොඳයි නරකයි චිත්‍රපටිය ගැන. අද දවසේ ඔබට 1973 විකාශනය වුණු අපි ඔබ බලපු ඔබ අහපු දැන්ටත් බලන්න පුළුවන් හොඳයි නරකයි චිත්‍රපටියේ ගීත කිහිපයක් ඔබේ රසවින්දනයට ඔබට අහන්න දෙන්න හදන්නේ. මේ චිත්‍රපටි ගීත මුල්ම පිටපත්. ඉතින් අපිට පිටපත් ටික ලැබිලා තියෙනවා. අපි ආදරෙන් අහන්න හදන්නේ පුංචි පුංචි රසවින්දීමට බාධා සිදු වෙන්නත් පුළුවන්. ඒ තරම් පෞරාණික දේවල් එහෙම තමයි. ඒ ආදරේ ඒ තරම් වටින්නේ ඒ හින්දම තමයි. ඉතින් ඒ ගැනත් චිත්‍රපටිය ගැනත් කතා කරන්න ඕන මේ ආදරේ බෙදා ගන්න ගමන්. ඉතින් අපිට මැසේජ් එකක් දාන මතක් කරන්න එපා. මේ ආදරේ කාගේද? ආදරණීය ජෝතිගේ.

0: Lakhanda Radio ITN මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
3: ලකන මොඩින් ඉස් ඇලෝ.

0: රේඩියෝ ITN
1: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679479 ප්‍රධාන කාර්යාලය නොමල 32 ඇල්හේන පාර මහරගම
2: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: ITN ලක්හඬ පූජා

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: පිළියම් දෙල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: බැලම එහෙම කන් ගොට වෙන සද්ද
1: ලින්ට ගන්න මොනවද හලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි
3: හරි ෆෝන් එක තියන්නකෝ, මා ලිස්ට් එක දාන්න, මං එනකොට අරන්.
1: මේ වෙලාව නම් එපා
0: වෙනවා. FM 93.5 FM 93.7
2: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලැකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 01176779479
0: උත්කර්ෂය
2: ආදරණීය ජෝති
4: රාත්‍රි 7:26 ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්න වෙලාව. ඉතින් ඔන්න අද අපි වැඩසටහනේ මුලින්ම යන්න හදනේ රදාවරුණ පැතර. අයිබෝවන් ගාමිණී මහත්මයා, අයිබෝවන් එතුමා නැද්ද කොහෙද? කොහොමවත් කමක් නැහැ. ඉතින් අපිට මුලින්ම කතා කරේ රදා වඩුන්නෙන් ගාමිණී. ඉතින් බොහොම අමාරුවෙන් කතා කරේ නේද? එහෙම තමයි කිව්වේ. කොහොමවත් ඉතින් එහෙම තමයි දේවල් ජීවිතේ හිමි වෙනවා අහිමි වෙනවා. ඉතින් චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. ඔන්න අපිට අද මුලින්ම මැසේජ් එකක් එවලා තියෙනවා සොඳුරු. අයි අපිත් සද්දෙට මොයා වහන් ඉන්නේ ගෙදරයත් එක්ක. ඉතින් ගෙදර අයවයි ඔයාවයි සොඳුරු ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ගීතයට. ආදරණීය ජෝති රාත්‍රියට එකතු වෙන මම කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. හොරණින් තමයි මැසේජ් එකේ වන්නේ නයනා. ඔන්න නයනාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියන්නේ. යාළුවෝ හැමෝම ආදරෙන් එකතු කරගන්න, ලක්කනහන හැමෝමත් ආදරෙන් එකතු වෙන ලස්සන ගීතයක් අපි අහමු කියලා තමයි නයනා කියන්නේ. ඔන්න නයනා ඉතින් වාගේ යාළුවෝ ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. හොරණින්දලා යන්නේ වැලිගම් පැත්තට. වැලිගම සිරිසේන තමයි මැසේජ් එක ගන්න. අපි හැමදාම ඉතින් ජෝති රාත්‍රිය අහනවා. ඊළඟ සින්දුට අපිවත් එකතු කරගන්න. ගුණවතී, විමලා, ඒ වගේම පියසේන ඇතුළු ජෝති රාත්‍රිය අහන සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගමු. ලක්කඬ ජය වේවා කියලා තමයි මැසේජ් එකේ තියෙන. සියලු දෙනාටම ජෝතිමත් රාත්‍රියක් වේවා කියලා තමයි ඔන්න සිරිසේන කියන්නේ ආදරෙන්. ඉතින් සුභම සුභ ජෝති රාත්‍රියක් වේවා ලක්කඬ අහන සියලු දෙනාටම. එහෙම කියලා තියෙන්නේ මාවලෙන් රම්‍යා. ඉතින් කතා නොකරට හැම ඉරිදාම සද්දෙටම අපි ජෝති රාත්‍රිය අහනවා. ඉතින් ලක්කනද පින් මේ වගේ වැඩ සටහන් කරනවට ඉතින් මේ පැය දෙක හරිම සතුටින් අහනවා. අද සින්දුවට එකතු කරගන්නවා මහත්තයා නිමල්, ඒ වගේම ලොකු පුතා නිරෝෂ්, පොඩි පුතා කුෂාන්, දුව සඳිලි, ඒ වගේම ගොම්බද්දල නංගි පොඩි මැණිකේ නේද, නංගි මැණිකේ, එයාගේ මහත්තයා මංජු, ඒ වගේම මංජු අයියායි පුතාලා දෙන්නා දුව, ඒ වගේම පනාකඩුවේ රුවන් මල්ලිව තාදෙනෙන් එකතු කරගන්නවා මා කුඹුර ලොකු අයියා, ඒ වගේම පොඩි ජෝති අයියා. කවුද ඒ? කොමුණත් ඇතුළු ගෝනේ ඉන්න සියලු දෙනාම අපි ආදරෙන් ගෝනේ මිතුරු මිත්‍රයන් නේද? සියලු දෙනාම ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු කියලා තමයි රම්‍යක්ක කියන්නේ. කොමුණත් ඉතින් ඔය කොයි ජෝතිලා හිටියත් ආදරණීය ජෝති තරන් නම් ඉතින් කාටවත් සමගරන්න බෑ නේද? ඈ රාතරු ගොඩක් පෑයුවට රැයට එක හඳයිනේ මේ මුළු රැයම ආලෝක කරන්නේ නේද? ජෝති රාත්‍රියත් එහෙම තමයි. අන්න ඒකයි ආදරණීය ජෝතිකේ තියෙන විශේෂත්වය. ආදරණීය ජෝති අපිව දාලා කියලා දශක හතරක් වෙන්න ළඟයි. දැන් ටික කාලේ තියෙන්නේ. ඒ කොහොමුණත් ඒ ආදරේ අපිට තාම දැනෙන්නේ. ජීවමාන ආදරේ අපි තාම විඳින්නේ. ආදරණීය ජෝතිකේ තියෙන මනුස්සකමින්දා. ඒ මනුස්සකමට අපි හැමදාම ආදරෙයි. මේ ආදරේ ආදරණීය ජෝතිකේ.

0: Lakhanda Radio ITN දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: උත්කර්ෂය
4: ආදරණීය ජෝති
5: රාත්‍රී 7යි විනාඩි 37යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි තින් ඔන්න ඔබ ඉන්නේ. අපි අද යන්න හදන්නේ වැදගත් තැනකට. බලමු වැදගත් කෙනෙක් අපිත් එක්ක කතා කරනවා. ඒ කෙනා කොහොමද වැදගත් වෙන්නේ කියලා තමයි හිමල් කියන්න හදන්නේ. මුලින් අපි කතා කරලිමුකෝ. අයිබෝවන් අයිරංගනී මහත්මිය, ඉතින් කොහොමද ජීවිතේ?
6: ජීවිතේ නම් ඉතින් දැන් මේ දවස්වල නම් පොඩක් අසනීපේ ඉන්නේ. ඒ වුණත් ඉතින් අසනීප තත්ත්වයේ කියලා මිතින් ඒකටම තැන දීලා ඉන්නේ නැහැ.
5: එහෙම තමයි ඉන්නවද නේද?
6: ඔව්, ඒකට තැන දෙන්නත් බැහැනේ නේ.
5: ඉතින් දැන් මෙහෙමයි ප්‍රශ්නේ. දැන් අයිරංගනී කිව්වහම මේ රටේ ගොඩාක් අය ඉන්නවනේ අයිරංගනී කියලා නේද? දැන් මිනිස්සු බලනටි කවුද මේ කියලා. කොහොමද ආදරණීය ජෝතිර තියෙන නෑකම?
6: අයියා මගේ පවුලේ අපේ පවුලේ
5: වැඩිමලා මම තුන්වෙනි නංගි. ආදරණීය ජෝතිගේ තුන්වෙනි නංගි තමයි මේ ආදරෙන් අපිත් එක්ක කතා කරන්නේ. ඉතින් පොඩ්ඩක් ආදරණීය ජෝති ගැනත් කතා කරන්න ඕන. අයියා කියලා කිව්වහම සංගීතයට මේ තරම් මේ විදිහට දායකත්වයක් දෙන්න, මේ දායාද කරන්න කොයිතරම්නම් මහන්සි වෙන්නේ නැද්ද ඒ කාලේ, පුංචි කාලේ?
6: අයියා ඉතින් මම දැනේ අපිට තේරෙන කාලේ ඉඳම මගේ තාත්තා ටිකක් සැරේ කෙනේ. තාත්තා කැමති වුණේ නැහැ අයියා ඔය පැත්තට බර වෙනවට. ඒ වුණාට ඉතින් ඒක පස්සේ ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් අපිත් හරිම සන්තෝෂයි. මේ අවුරුදු ආනක් ගිහිල්ලා

0: ඉතින් තව ටික දවසකින් දශක හතරක් අවුරුදු 40ක් වෙන ළඟයි නේද ආදරණීය ජෝති අපිව දාලා ගියා.
1: ඔව්. ඒ ටික කරෙත් මං හිතනවා අයියාගේ නම නම් මතක නැති වෙන්නේ සස්සිකයන්ට. එයාට ආදර කරපු ඉතින් දැන් ඉන්න තරුණ කට්ටියට නම් ඉතින් දරුවෝන්ගේ දරුවෝ එහෙම ඉන්නේ ගලන් දන්නේ නැතුව ඇති. උන්ට මට තාම හැම සන්තෝෂයෙන්ම Facebook එක බලනකොට මෙච්චරක් දෙනෙක් කැමතිද කියලා. ඇත්තටම මට මේ දැනුත් ටෙස්ට් එකට සඳළු වෙනවා. මේ ඒක මට දරා ගන්න හරි අමාරුයි.
0: තරුණ පරපුරත් ආදරණීය ජෝතිව දැකලවත් නැති වුණාට හරි මාදරේ. ඒ ගීත වලට තාම ආදරේ කරනවා මිනිස්සු. ඒ හඬට තාම ආදරේ කරනවා මිනිස්සු.
1: ඔව්.
0: ඉතින් අයියා අපිව දාලා ගිහිල්ලා දශක හතරක් වෙන ලඟ වුණාට ඒ හඬින් කොහොමද මේ චූටි නංගිට හැපි බර්ත්ඩේ කියලා කිව්වොත්? ඈ?
1: මේ ගොඩක් ස්තුතියි. ඉතින් මේ වෙන මතක් වුණාට තිය ස්තුතියි.
0: පසුගිය 15 වෙනිදා නේද උපන්දිනේ සමරන්නේ. ඉතින් අපි ලක්කන ජෝති රාත්‍රියෙන් ජෝතිමත් සුබ නිරෝගීමත් උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
1: ලාකි ස්තුති.
0: අපි ආයෙත් දවසක මේ විදිහට කතා කරමු ආදරෙන්. එහෙනම් පරිස්සමින් ඉන්න ඕන. ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: සේම වේවා. ගොඩාක් ස්තුති කතා කරාට. මගේ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගත්ත එක අපි බෞද්ධ මල්ලිකා
0: මල්ලිකා මහත්මියගෙන් තමයි නම්බර ඉල්ලගත්තේ.
1: ඔව් මල්ලිකා ලියනගේ.
0: ඔව්. ඉතින් එහෙනම් අපි ආයෙත් දවසක කතා කරමු.
1: හොඳයි.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: සීම වේවා. හැමදේම සාර්ථක වේවා.
0: ඒ තමයි ආදරණීය ජෝතිගේ තුන්වෙනි නංගි. ඉතින් කොහොම වුණත් ඒ හඬත් අහලා අපි අද ආදරණීය ජෝතිගේ හඬින් ඇයට විශ් කරන්න තමයි මේ විදිහට අපි කතා කරේ. ඉතින් ආදරණීය ජෝතිගේ තුන්වෙනි නංගිට විශ් කරන ගමන් අයරංගනි මහත්මිට සුබ උපන්දිනයක් කියන ගමන් මතක් කරන්න ඕන අපේ හිතවතා අසංක සතරසිංහත් ඊයේ උපන්දිනයේ සමරුව. ඉතින් අපි එතුමාටත් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යශෝරා ඇයටත් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා අපි සහෘදයන් විදිහට ප්‍රාර්ථනා කරන ගමන් ආදරණීය ජෝතිගේ හඬින් මේ විශ්ව එක යාගෙම තුන්වෙනි ළඟිට මේ ආදරේ ජීවමානයි.

0: Wakanda Radio ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 6479

0: රාත්‍රී 7යි විනාඩි 52යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්නේ. ඉතින් ටික ටික වෙලාව යනවා නේද? ඉතින් ඔන්න බෑයකට ආසන්න වෙලාවක් ගිහලා තියෙනවා. ඉතින් මේ ආදරේ අපි ආදරෙන් විඳින වෙලාවේ WhatsApp chat එක පැත්තට තමයි යන්න හදන්නේ. ජෝතිමත් රාත්‍රියක් වේවා. ආදරණීය හිමාල්, මේ මැසේජ් එක එවන්නේ මහනුවරෙන් චන්ද්‍රපාල පෙරේරා. ඉතින් අපිටත් ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න යතරම අද ලොකු පුතාගේ කේන්ස්ලි පෙරේරාගේ උපන්දිනේ. ඉතින් එයාටත් සුභවතන කියලා මැසේජ් එකේ තියෙන. ඉතින් අපි ඔන්න ජෝතිමත් සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙන්. එවැගේම තමයි එකතු කරගන්න කියලා තියෙන ආදරණීය බිරිඳ අනුෂා, එවැගේම එකම දුව විහංස තාත්තා චන්ද්‍රපාල පෙරේරා, ඒ වගේම අම්මා අනුලා, ඔන්න සුදුමල්ලි සුමේද, එවැගේම නංගි තක්ෂිලා පුතාලා දෙන්නව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කියලා තියෙන චන්ද්‍රපාල පෙරේරා මහත්මයා. ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ආදරණීය ජෝති ගීතයට. ලක්ෂ සංඛ්‍යාත සිත් සුවපත් කළ හදවත් හදවතේ හඬයි ජෝතිපාල ජෝති හඬ. ඉතින් මන්දිරයේ පැල්පතේ තුගී කුඩාරමේ කඩේ බස් එකේ වෙලේ හේනේ කාර්යාලයේ ගෙදර දොරේ ඇසුනේ ජෝති ඔබේ හඬයි. දරුව දෙමව්පියෝ සීයලා තාමත් ආදරේ ඔබටයි ජෝති ජෝති. මෙම කියන්නේ එච් එම් විජේසිංහ රාජාංගනී. ලක්කඬ ඔබට ස්තුතියි. මේව ආදරණීය ජෝතිට මේ ගීත ප්‍රචාරය කරනවාට. ඉතින් ඒ තමයි අව්‍යාජත්වය. ආදරණීය ජෝති වෙනුවෙන් ලක්කඬ වෙනුවෙන් දින ආදරය අපි දරනවා. බොහොම ස්තුතියි. ඉතින් ඔන්න අපි යන්න හදන්නේ හෝමගම් පැත්තට. තෙරුවන් සරණයි. අවිත සද්දරම ජෝතිරාත්‍රිය අහනවා අපිටත් හදවතේ ගායකයාගේ ලස්සන ගීතයක් දෙන්න. ගෝණේ සියලුම මිතුරු මිත්‍රයන් එකතු කරගන්නවා අම්මා කුසුම්, එවගේම මොනරාගලින් අයියා අශෝක සෙනවිරත්න, එවගේම ලොකුණන්ගේ නිරෝෂා, ලොකුදුව අකිසිනි, එවගේම පුතා බණ්ඩාර, චෝටිදුව විශ්මි, අම්බාරේ ලොකුමල්ලි ඩාලි සෙනවිරත්න, එවගේම එයාගේ පවුල හැමෝමත්, ප්‍රසන්න මල්ලි ඇතුළු පවුලේ සියලු දෙනාම, අම්පාර නවංගමුවෙන් මාතරින් චරිතනංගි, එවගේම එයාගේ පවුල හැමෝමත්, මෝදරින් මංජු අයියා ඇතුළු පවුලේ සියලු දෙනාම. මැසේජ් එක ගෙවන්නේ අනුසහ සෙනවිරත්න. ඉතින් ඔන්න අපි හොමගම අනුසහගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට ආදරෙන් කිව්වෙ. ඉතින් ඔන්න නෑදෑ හැමෝම අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. අහස ගුගුරලා වැසි වස්සන්නට තදට ජෝති රාත්‍රිය මග හැරගෙන කුමට සද්දර දමා ගත්තේ ලක් හඬ හොඳට ජෝති රාත්‍රිය සවනේ වැකෙනකොට අමතක වෙලා යනවා ඒ අකුණු හඬ. ආදරේ වෙනද වගේම මල්ලි මේ වෙලාවේ මහත්යත් එක්ක මහත්ය මහින්ද, එවැගේම දුව සිත්මි, පුතා සජිත් ඇතුළු පවුලේ සියලු දෙනාමත් එක්ක සද්දනම ජෝතිරාත්‍රිය අහනවා කියලා තමයි මයන්ති අක්කා කියන්නේ පොළොන් නරුවෙන්. ඉතින් අහස ගුරුවනව නම් ඉතින් පරිස්සමෙන් අක්කේ කොමුණත් ගොඩාක් අය කියලා තිනවා වැස්සට අපි ජෝතිරාත්‍රිය අහනවා කියලා ලයිව් එකේ ගොඩාක් කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා ආදරණීය ජෝතිර තියෙන ආදරේ තරමට අපේ හදවතේ ඉන්න ගායකයා ඒ හින්දම ජෝතිරාත්‍රිය අහනවා කියලා. අදත් වෙනද වගේම ලක්හඬ ජෝතිරාත්‍රි සද්දර මහනවා. මේ කතා කරන්නේ කරවනැල්ලෙන් කුමාරි. ඔන්න කුමාරි වගේ මෙසේජ් එක තමයි අපි මේ විදිහට කියන්නේ. ශාලක පුතාවයි, තරුෂ පුතාවයි, ඔසඳ පුතාවයි, මහත්ය අජිත්වයි, ජෝතිරාත්‍රි හංගින සියලු දෙනාමයි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කියන්නේ කුමාරි. ඔන්න කුමාරි වගේ මෙසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. හිමාලයේ කොහොමද ඉතින් සද්දරම ලයිව් එක මේ වෙලාවේ අහගෙන ඉන්නේ? ලයිව් එකේ ඉන්න යාළුවෝ හැමෝම අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි මීරිගමින් මදු කියනවා. ඔන්න මදු ඔයාගේ මෙසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. අපි හැමදාම ජෝතිරාත්‍රිය හරහා අපිවත් සින්දුවට එකතු කරගන්න වේයන්ගොඩින් ගීතාරේ තමයි මේ මැසේජ් එක එවන්නේ. මාතයා හේම කුමාරත්, ඒ වගේම පුතාලා දෙන්න, පුතාලා දෙන්නගේ පවුලේ කට්ටියයි, කිතුල්ගල මාලනී ඇතුළු පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න අපිට ගීතානි කියන්නේ. ඉතින් ගීතානිගේ යාළුවෝ පවුලේ හැමෝමයි ආදරෙන් එකතු කරගෙන අපි ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහන්න හදන්නේ 1973 හොඳයි නරකයි චිත්‍රපටියෙන් ඇහුණු ගීතයක්. පියලේ සෝම්පාල සංගීත සපයද්දි නේද ඒ තරම් විශිෂ්ට කලාකරුවෙක්ගේ නිර්මාණයක්. ඒ වගේම තමයි පද බඳින්නේ කරුණරත්න අබේසේකරයන්. ඉතින් 1973 හොඳයි නරකයි චිත්‍රපටයෙන් මේ ඇහුණු ඒ ආදරණීය ගීතය ආදරණීය ජෝතිගේ හැඳින් මේ විදිහට ආමු. මේ ආදරේ ආදරණීය ජෝතිගේ, මේ පාඩමත් ජෝතිගේ.
1: ප්‍රේමී පාඩම්.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රත්‍ර යටයි විනාඩි හයයි වෙලා ආදරණීය ජෝතික අපි ඔනොහුම ඉන්න දෙවිනි පැය ඉතින් නේද? ඉතින් අන්න අපි දෙවිනි පැය යන්න හදන්නේ බතුල්ල පැත්තට. අයිබෝන්
3: අයිබෝන් ජෝතිමත් සුබ රාත්‍රියක් වේවා ආදරණීය ඔබට.
2: කොහොමද ඉතින් ජීවිතේ?
3: මා ඉන්නවා මේ දවස්වල නම් අසනීපෙන් පසු
2: එන්නේ. අද ඉතින් ඔන්න මේ පැය දෙකටන් හිතට පොඩි සැනසීමක් දැනේ නේද? අද කවද ආදරෙන් එකතු කරගන්නේ අපි ඊළඟ ගීතයට?
3: මට මුලින්ම උපන්දිනයක් තියෙනවා. හෙට දින උපන්දින සමරන ජගත්චන්ද සිරි මල්ලීට සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතනවා. එක්කම අද දින උපන්දින සමරන කුරුණෑගල රෝහණ අල්විසි පුතාට සුබ උපන්දිනයක් වේවා කියලා ඒක සිතින් සුබ පතනවා.
2: ඒ දෙන්නටම ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරි.
3: දීටේට එකතු කර ගන්නවා. මම බදුල්ලෙන් ඥානා කුමාරි පෙරේරා, නාජි කල්දීරා, ආනන්ද කල්දීරා, ප්‍රසාද් කල්දීරා, වර්කාපල ප්‍රාතිමා, කඩවත ඉන්ද්‍රාණි, ජගත් චන්දසිරි, අනිල් මෙන්ඩිස්, සුමන රත්න, සිල්වා, ඒකම කුම්භිකා චිරෝමි එකතු කරගන්නවා. ගුවනේ මිතුරියන ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි. සුබ දවසක් තෙරුවන් සරණයි.
2: සුබ දවසක් ඉතින් ජෝතිමත් රාත්‍රියක් වේවා. ඉතින් ඒ ආදරේ ආදරණීය ජෝති වෙනුවෙන් කියලා අපි දන්නවා. ඉතින් ඔන්න යාළුවෝ ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න හදන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන මේ වෙලාවේ අපිට ඔන්න මොරොන්තුඩුවේ ඉඳලා රාජිත වික්‍රමාරච්චි මැසේජ් එකක් එවලා තියෙනවා. අපේ බාතිය පුතා ඔන්න හිමාල් ඔයාව චිත්‍රයට ඇඳලා කියලා ඔන්න වට්ස්ඇප් එකේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ලයිව් එක බලන් ඉන්න ගමන් තමයි පුතා ඇඳලා තියෙන්නේ හිමාල් මාමා. ඉතින් බොහොම ආදරෙයි, බොහොම ස්තුතියි ආදරයට. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් දැන් මැසේජ් එකක් කියලා නම් ඔන්න හොඳම වෙලාව වට්ස්ඇප් එකට එවන්න ඕන. 0703 93 5 93 7 0703 93 5 93 7. ඉතින් අපි ආදරණීය ජෝතිගේ මේ ආදරේ විඳගෙනමු. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: 93.7 ලකන රේඩියෝ ITN
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: නවකදේ දින එකක් මෝඩයා, නවකදේ ගන්න එකක් මෝඩයා. හරිද? තමන්ව අනවශ්‍ය විදිහට මොකෙක් හරි පීඩාවට පත් කරනවා නම් එක්කෝ උට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවා. රටේ නීතියක් තියෙනවා, පොලිසියත් නැත්තම් බල කොල්ලෝනේ ඔය ඇච්චෝ මැච්චෝ කීප දෙනෙක් කැලුණා ගහන ගහපල්ලා.
7: විසේකාරේ
8: මොකද ජනිතයි මේ?
9: වැඩක් නෑ අනේ, වැඩක් නෑ. මට ජීවිතේ මේ පාවෙලා තියෙනවා. මම යනවා කඩේට බේත්තලයක් ගේන්න.
8: ඒ මොකටද? හොරගේ දියා රැවුල කපන්න නේද හදන්නේ? අනේ හොඳයි ජනිත් අයියේ, මමත් ඔය කැලෑව කවද සුද්ධ වෙයිද කියලා බලබලා හිටියේ.
7: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට ITN

0: 7 ලකන රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩිතහනේ ලොතරයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: Green Life Plantation Private Limited.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර්
2: පහේ ළමයි
3: නංගි අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණාකර මෙතනින් දැයි යන්නකෝ.
4: නෑ බබු හොයත් නැහැ මෙතන ඉන්න ඕන.
2: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න
3: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය ගෙක්කෙනෙක් නේ හටවන්න ගෑනි.
5: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ. අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය. ඒකේ හඳමලියට හිටියේ මම.
3: අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳ පායලා මාත් බල්ල දින එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
2: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රිය 8යි විනාඩි 24 වෙලා වාදනීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව ඉදින් ඔන්න අපි යන්නදන්නේ රත්නපුරේ පැත්තට. අයිබෝවන්.
3: අයිබෝවන් හිමල්.
2: කොහොමද ඉතින් ජීවිතේ?
3: ගොඩක් හොඳින් ඉන්නවා හිමල්. මේ තෙරුවන් සරණයි ඔයා ඇතුළු ජෝතිගේ රක්කන කාර්ය මණ්ඩලයටම. මම කවියක් හැදුවා. අද මැසේජ් නොකර මම සදින්ම කියන්න හැදුවේ ඔයා කියන විලාසෙට වඳු.
2: හරි කියමු බලන්න එන.
3: කිචුලේ සිල්ලංග පවා මිසල වෙලා නැලවිලා ජෝතිගී හඬට ජෝති වගේ සොහොවිද ජෝතිගී ගිගයනවා ජෝතිගී හඬට සම කොට බිහි උනත් කොටෙක් ගායකයන් මේ මනුලෝකෙට ඔබයි නියම ගායකයා හද සන්තකේ ඇතුළලා මගේ හද මස්තකේට
2: අපේ හදවතට ඇතුළුණු ගායකයා ආදරණීය ජෝතිම තමයි. ඉතින් කාවද අපි ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතේට?
3: ආදරණීය සොහිරුත් කියලා අහන මේ වෙලාවේ ඔයයි හිමාල් මහත්මයයි ජ්‍යොතිකා කාර්ය මණ්ඩලයයි එකතු කරගෙන පුළුවන් නම් ඔබේ තෙම් වදන්න සින්දුව මට දෙන්න. ජයති රාත්‍රියක් වේවා.
2: සුබ ජ්‍යොති රාත්‍රියක් වේවා. අනිවාර්යයෙන්ම මේ ආදරේ බෙදා ගන්න ආයෙත් දවසක අපිට කතා කරන්න ඕන. පෙම් වදන්නම් ඉතින් අපි හැමදාම දෙන ආදරණීය ජෝතිගේ නේද? අපි බලමු ඉතින් කොහොමනත් ආදරණීය ජෝතිගේ ඕනම ගීතයකට ආදරය කියලා අපි දන්නවා. හරි අපි චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. මත්තකොලින් අපිට මැසේජ් එකක් කියවලා තිනවා ලවන්නේ. අද අපි නංගිගේ උපන්දිනේ. ඉතින් මාමේ අපි යාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. නංගි ශනුල්ලයා ඔන්න ශනුල්ලේ නම් ඔයාට ජෝතිමත් සුභ උපන්දිනයක් වේවා. අපිට ලක්කණෙන් මේ විදිහට සුභ පැතුම් එකතු කරන අතරේ එහෙමම අපි යන්න හදන්නේ ඔන්න අම්බලන්ගොඩ බටපල පැත්තට තමයි යන්න හදන්නේ. බන්දුල මහත්මයා මේ වෙලාවේ කුරුඳු තලන ගාන ජෝතිරාත්‍රිය අහනවා. ඒ වගේම තමයි තාත්තවයි පියදා සීයවයි දෙන්නම ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් එහෙම කියලා එවන්නේ හසිනි. ඔන්න හසිනි වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් තාත්තවයි ඔන්න සීයවයි දෙන්නම අපි ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ගීතයට. සුභ ජෝති රාත්‍රියක් වේවා. සමන් මල් සුවඳ මුවන්ගින් රසය බෙදයි. පෙමින් විලි රැඟු රංගන සැම පිනවයි. සවන් පිනන ගැයූ ගී දෙසවන් පොබයයි. සිතින් ජෝති මිහි පිට ඔබ තවම රැඳේ. සිතින් කියන්නේ අපේ සිතින් නේද? අපේ හදවත ළඟ අනිවාර්යම ජෝති හැමදාම රැඳෙයි. මෙහෙම කියලා එවලා තියෙන්නේ ගිරියුල්ලෙන් ශශිකලා. ශශිකලාදීන් බොහොම ස්තුතියි. ආදරණීය ජෝති වෙනුවෙන් එහෙම කවියක් එවනවාට ඉතින් හැම ඉරිදාම නේද? සුන්දර ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි ඔන්න අපි යන්න හදන්නේ මාතලේ රන්මුතුගමට HB කොටුවේ ගෙදර. හැමදාම මේ වෙලාවට මේ ගීත ලෝකය මගේ කරගන්නවා. ලස්සන ජෝතිමත් ගීයකට කොටුවේ ගෙදර පවුලේ සැමත් රන්මුතුගම කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් සම්බන්ධ කරගන්න. අනිවාර්යෙන් ඉතින් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකයි රන්මුතුගම ආදරය කරන හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් නේද? එම කියලා අපි යන්න හදන්නේ ගුණදාස බෙලියත්ෙන් එවපු මැසේජ් එක කියන්න. හැම ඉරිදාවකම ජෝති රාත්‍රිය අහනවා. ජෝතිබාල මහත්මයාගේ හොඳ රසිකෙක් තමයි මමත්. ජෝතිබාල මහත්මයාගේ ඕනම ගීතයක් අපිවත් අපේ පවුලේ හැමෝම මත ආදරෙන් එකතු කරගමු. සුභ ජෝති රාත්‍රියක් වේවා. ඔන්න ඊළඟ දවස් ඉදින් පවුලේ අයගේ නම් ටිකත් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන් අපි සද්දරම් කියන්න නේද? සුභම සුභ ජෝති රාත්‍රියක් වේවා. අදත් අපිත් අහගෙන ඉන්නවා. කොළියා පිටියෙන් කඹුරාපොළ තමයි අපි ඉන්නේ. මැසේජ් එක එවන්නේ කවුද? අපේ චමාෂා දුව හැමදාම වගේ ආදරෙන් අහනවා අපේ දුවට දෙන්න ලස්සන සින්දුවක්. ඉතින් ඔන්න චමාෂා දුවට තමයි අපි ආදරෙන් ඔන්න ඊළඟ ගීතය දෙන්නේ. එහෙනම් මැසේජ් එක එවන්නේ නදි. ඔන්න නදි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වෙමින් අනිවාර්යෙන්ම අනාගත පරම්පරාව ඉදින් අපි එකතු කරගන්න ඕනේ ඉතින් හොඳ දේවල් වලට නේද? නදි ඔයා හොඳයි එහෙම. ජෝති රාත්‍රියේ ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න අම්මා ක්‍රිෂාන්ති තාත්තා සරත් ශමික ඇතුළු ලක්කන අහන හැමෝමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ආශි මඩල් පැලල්ලෙන් කියන්නේ. උනාශි වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ලස්සන ජෝති රාත්‍රියක් වේවා. ටිකාක් දිග මැසේජ් එකක් නේද? ජෝති මහත්මයාට උපහාරයක්ම වේවා. හැම ඉරිදා දිනකම රේඩියෝ එක ළඟට වෙලා ජෝතිරාත්‍රි අහනවා වාඩි වෙලා. ලස්සන ගීත ඇහුවත් සිනහ වෙලා ජෝතිගේ ගීත අහන්න පුළුවනි ඕන වෙලා. එහෙම කියන්නේ රත්ගම පල්ලි පිටින් රෝහල් පාරේ නන්දසිරි සෞම්‍යලතා එවැගේම ස්වර්ණ අමීර් සමග සචින්දු. ඔන්න සචින්දු වගේ මැසේජ් එක තමයි අපි වෙනද වගේ ආදරෙන් කියන්නේ. ඉතින් යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්න ඕන. ඉතින් ගෙදර අයත් එක්ක නේද? ඒ සිනහවෙදී හැමදාම තියෙනවා ආදරණීය ජෝති හදවත ළඟ ඉන්නවා නේද? ආදරණීය ජෝති රාත්‍රියක් වේවා. ගුවන් තලය සිසාරා රැව්පිලි රැව් දෙන ඔබේ හඬ සවන වැකින මේ රාත්‍රියේ අපිත් එකතු වෙලා ඉන්නවා ජෝති ජෝතිමත් ගියේ හඬ අහගෙන. ගිනිගත් හේනෙන් පුෂ්ප කුමාරි තමයි මේ මැසේජ් ගෙවන්නේ. මහත්තයා සමන් ප්‍රියන්ත පුතා සඳුන් දුව රිද්මි සංජනා වගේම යෙහෙලිය නාලිකා නිරෝෂණී ඇතුළු පවුලේ සියලු දෙනාමත් මල්ලි ඔයාවත් අපි ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඒ ආදරේ එහෙම කියන අතරේ තාම මැසේජ් එකක් කියපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703935947. ඉතින් ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියනවා ආදරණීය ජෝති වෙනුවෙන්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: දෙතකින් මාසනසේ දෙනසයි නැවසිතල සියල්ලේ දුවර කොමල සියුමැල්ලේ සොබන මියුලස නගන මදහස අද සනසයි සනසයි සනසයි
1: La Kanda Radio ITN.

0: රේඩියෝ ITN
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 8:39 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න ඉතින් අපි ආදරෙන්

0: ඉරද දිනේ ජොලි තමයි නේද? අද කාවද අපි ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට?
1: මේ වෙලාව මම ජෝතිරාජ්‍ය හන්ද එකතු කරගන්නවා. මගේ ගිරිඳ මේනකා. දුව රිද්දිනි. එදී සමන් අයියා අතින් පොලිස් කියලා දෙනවා. ඒ වගේම ජීතෙන් පුර දිස්ත්‍රික්ක මහත්තයා අතින් පොලිස් කියලා දෙනවා. ඩාගේ සමුත්පාල මහත්තයා. ඒ වගේම තෙල් දෙක කිසි සම්බන්ධතාවක් මහත්තයා. ලකුණු කාන්තේ කොමුදි කාටිරුම් ජෙන්දගම් මහත්තයා. මහත්තයා මල් සේනා පුතේ සුගතපාල මහත්මයා. මහල්ලි රජිත් කුමාර. නාගී මහලන් අපි ප්‍රහංසා. අපේ නාලක මල්ලි ඇතුළු පවුලේ සියලු දෙනා කලුද්දුල්ලව කලුමුන් තමයි අපි. මේක වීරසිංහ බේකරියේ අධිපතිතුමාට කාලේ ඉඳලා අපි ලස්සනහම සියලු දෙනා අපි ඒ වගේම කාර්ය මණ්ඩල ඇතුළු ඉමාල් මල්ලි ඇතුළු සියලුම දෙනාම එකතු කරගෙන අපි මේ මොහොතේ ගීත අහමු. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට.
0: ආය දවසකදී මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
1: හොඳයි මහත්තයා.
0: ජෝතිරාත්‍රියක් වේවා. එහෙම තමයි ඉතින් ඒ ආදරේ ඉතින් නේද? ඒ ආදරේ වදා ගන්න අතර අපි ජැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. රැව්දේ රැව්දේ ගීහඬ රැව්දේ දෙසවන් සනහන මනුසිත නලවන එකම හඬක් රැව්දේ කිසිම කලක සමකල නොහැකි එකම හඬයි ජෝතිගේ හඬ. සුබම සුබ ජ්‍යෝතිරාත්‍රියක් වේවා හැමෝටම. අපිත් හරිම ආසාවෙන් ජ්‍යෝතිරාත්‍රිය අහනවා. මැසේජ් ගෙවන්නේ මොරවකින් නේද? කොඩිකාර ගොඩින් නේද? ප්‍රියදර්ශනි, ඔන්න ප්‍රියදර්ශනි වාගේ රැවුදේ තමයි අපි එහෙම විදියටම කිව්වේ. එකම හඬයි අපේ හදවත තුළ ඉන්නේ අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න ආදරෙන් එකතු කරගන්න කියලා දෙනවා මහත්තයා මංගලේ, වගේම අම්මා හේමා. යකෙ මේ වෙලාව ජ්‍යෝතිරාත්‍රිය අහන් ඉන්න හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි අපිට ප්‍රියදර්ශිනී කියන්නේ. බොහොම ස්තුතියි ඒ ආදරයට. ඒ විදිහට අපිට තින් කවියක් එව්වට නේද? සුබම සුබ ජ්‍යෝතිරාත්‍රියක් වේවා. අපි ජ්‍යෝතිරාත්‍රිය අහන් ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අනුරගම අනුලාවතිය තමයි මේ මැසේජ් එක එවන්නේ. මහත්තයා සිරිල්, ඒ වගේම දුව අනෝෂිකා, පුතා ප්‍රදීප්, පේසලා දුව හර්ෂණ පුතාවත්, ඒ වගේම අමේලියා සමරසේකරවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කියලා එවලා තියෙන්නේ. ඉතින් ඔන්න අනුලාවති ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් නිතර නොඇසෙන අමයුරු ජෝති ගීත ජෝතිරාත්‍රියෙන් ප්‍රචාරය කිරීම පිළිබඳව හදපිරි සතුට පිරිනමනවා. එහෙම කියලා ආදරණීය ජෝතිගේ ලස්සන ඡායාරූපයක් එක්ක තමයි අද අපිට මැසේජ් එක එවන්නේ. ආදරණීය සොයුර හිමාල්, වෙසක් මහේ මදනල එයි සිසිලගෙන නොපතමි පැතුම් විසිතුරු සිටු මැදුරු ගැන දුක සැප සම බරව විඳිනෙමු සොඳුරු උන ජෝතිගෙ ගීයක් පුරවමු හද ගැඹුරු තැන. මට්ටකොලේ අජිත් රේණුක තමයි එහෙම කියලා තියෙන්නේ. හදවතේ ගැඹුරු තැනම පිරෙන්නේ ආදරණීය ජෝතිගෙ හඬින් තමයි. ඒක තමයි ඇත්ත. හරි, එහෙම කියලා අපි යන්න දන්නේ මැදවච්චිය පැත්තට. මැදවච්චියෙන් අපිට ඔන්න අයි අපිත් ජ්‍යෝතිරාත්‍රිය අහගෙන ඉන්නේ. අම්මගේ 61 වෙනි උපන්දිනයේ තිබුණ 15 වෙනිදා. ඉතින් ඔන්න යාටත් සුබ පතන්න කියලා තමයි අපිට තරඳු තාරක කියන්නේ. අම්මට ජ්‍යෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් කියනවා. වයිෆ් රොෂානි, ඒ වගේම පුතා ඉරුෂ, නෙත්සර, වගේම දුව සෙනුදි, අපිට ජ්‍යෝතිමත් මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න. එහෙම තමයි තරඳු කියන්නේ. ඔන්න තරඳු වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ජ්‍යෝතිමත් රාත්‍රියක් වේවා විරඳ වගේම අපි ඔයාව අහන් ඉන්නේ. හස්බන්ඩ් නිහාල්, ඒ වගේම සකිල මදුවන්ත පුතා, චතු දුව. මැසේජ් එක එවන්නේ විදුලි පුරෙන් මල්කාන්ති. විදුලි පුරෙන් ඔන්න මල්කාන්ති මහත්මියගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් සුබ ජ්‍යෝතිරාත්‍රියක් වේවා. ගිරිතලෙන් අනුපමා තමයි මේ මැසේජ් එක එවන්නේ. විරඳ වගේම අපි සද්දරම ජ්‍යෝතිරාත්‍රිය අහන් ඉන්නේ. අම්මා චන්ද්‍රලතා, මහත්තයා දිනුක, අක්කලා ධම්මිකා, නයනී තිල්නි, ඒ වගේම අයියා සමන්ත. ඉතින් එයාලගේ හැම බබෙක්මත් ආදරෙන් එකතු කරගමු කියලා තමයි කියන්නේ. තරුෂ, ජමිදු, නෙතුක, එසුත්, යනුෂ්, ආස්මා, ඒ වගේම ඉතින් පවුලේ සියලු දෙනාමත් එකතු කරගෙන ජ්‍යෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් අහමු. මේ සුබ උපන්දිනයේ සින්දුව දෙන්න. කොයි උපන්දිනයේද? අපි සුබ උපන්දින ගීතයක් දුන්නා.

නේද? හරි, ජ්‍යොතිරාත්‍රි අහසාවෙන් අහගෙන ඉන්නේ ලස්සන ගීතර අපිවත් එකතු කරගන්න. කඩුනායකින් තමයි මැසේජ් එකේවන්නේ. රේණුකා විතානගේ අක්කා වසන්තයි වගේම මෙවලා ජ්‍යොතිරාත්‍රි අහන සියලු දෙනාම ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න කියන්නේ. ඉතින් ඒ හැමෝම අපි ආදරෙන් එකතු කරගමු. අපි තින්නවා පොතුවර ප්‍රේමසිරි, එහෙමයි කියන්නේ බිරිඳ තුෂාරිකාය වගේම පුතා කසුන්, සුභම සුභ ජ්‍යොතිරාත්‍රියක් වේවා හිමාල් කියලා තමයි මැසේජ් එකේ වන්නේ. පොතුවර ප්රේමසිරි අයියත් ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහන්න දන්නේ ආදරණීය ජ්‍යොතිකේ. මොකද කියන්නේ, තමයි මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට කියන්න. 0703935934 දැන්ම මැසේජ් එකක් කියවන්න ඕන. තව පොඩි වෙලාවක් අපිට තියෙන්නේ. මේ ආදරේ ආදර

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රියටයි විනාඩි 53 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න අවසන් මිනිත්තු කිහිපය. හයි හිමාල් මල්ලි, එහෙමයි කියලා තියෙන ඔන්න අපි යන්න හදන්නේ ටිකක් දුරකට. මේ මැසේජ් එක ගෙවන්නේ යෝකේ වලින් ප්‍රියා අක්කා. අපිත් ලස්සන සින්දුවක් දෙන්න එකතු වෙනවා පිට්ටුගල එඩි දයරත්න මහත්මයා, ඒ වගේම නිශාන්ත, අනුර, ඇල්ල, කරඳගොල්ලෙන් තිහාන්, චේතිය, තිහාන් අතුළු සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ප්‍රියා අක්කා කියලා තියෙන. ඉතින් ඔන්න ප්‍රියාක්කි බොහොම ස්තුතියි. අදත් ඉතින් කොහොම හරි අපි වහන් හිටියර නේද? එහෙම තමයි. ඉතින් මේරට දාලා ගියාට අපිට ආදරණීය ජෝතිවණන් අමතක කරන්න බැහැනේ. එම කියලා යන්න දැන නමුක්කන පැත්තට ඔන්න සුබ ජෝතිරාත්‍රියක් වේවා සියලු දෙනාට. අපි ජෝතිරාත්‍රිය අහන් ඉන්නේ මිලානි සහ භද්‍රා දුව, බිරිඳ යසෝ මැණිකේ, කුරුම්පෙල විමල නැන්දා තාදරින් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මැසේජ් ගෙවන්නේ මුංකුටුවෙන් විමල සිරි. ඉතින් පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. හිමාල් ජෝතිමත් රාත්‍රියක් වේවා ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න ගයානි, සචින්, ඒ වගේම චෙනිත්, ඔවීන්, චමත්, විනුදි, යෙහුල්, සයුල්, සහේලි, නදීක, හන්සි, මාවර්ලෙන් රම්‍යා, එවගේම බෙංගමුවෙන් ධර්මසිරි, රංජිත්, මල්ලිකා, යූලියනගේ මහත්මියවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට පනාකඩුවෙන් රුවන් කියන්නේ. ඔන රුවන් වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් රුවන්ගේ මැසේජ් එකේ පස්සේ අපි යන්න දන්නේ මාතර පැත්තරම තමයි. මාතර කිංසිද්ද සිල්ලා තමයි මේ මැසේජ් එක එවන්නේ. නිට්ටුමෙන් දිසානායක, ගම්පහ මිලිසත්ති, ලක්ෂ්මන් ගලගෙද, ගලගම රදාවරුනේ ගාමිණී වීරසිංහ, ශසික අශාන්, දුලනී රූපවතී, රෝහිණී නයනේ, කුමාරී කුමුදිකා, සිරෝමි නිමාල්, බර්නාඩ්, යෝගෙම ගුණරත්න, තව කුමාරි කෙනෙක් ඉන්නවා. යවත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කිංසිද්ද සිල්ලා මහත්මයා කියන්නේ. ඉතින් ඔන්න අපි ආදරෙන් යාළුවෝ ටික එකතු කරගන්න අතරේ ඔයාවත් අපි ආදරෙන් එකතු කරගන්නයි මේ හදන්නේ. සුබ ජෝතිරාත්‍රියක් වේවා. අද ලස්සන ගීතයක් දෙන්න පුළුවන්ද? නැන්දක නැදුංගමුවෙන් තමයි මේ මැසේජ් එක එවන්නේ. රංජිත් රූපසිංහ, බිරිඳ චිත්‍රලතා, එවැගේම දුවලතින් අතුන් දෙනා චලනී, සජිනී, සඳුනිවත්, මොනුබුරා රුසරු නේද? බබාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක තියෙන. ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා පවුලේ හැමෝම ආදරණීය ජෝති වෙනුවෙන්ම. ඉතින් ඔන්න අද දවසේ අවසාන මැසේජ් එක තමයි මේ විදිහට කියන දන්නේ. සුබ ජෝතිරාත්‍රියක් වේවා පුතේ. තලාවේ තමයි මේ මැසේජ් එක ගෙවන්නේ විමල දාස මහත්මයා. ඉතින් අදත් අපි වෙනද වගේම ජෝතිරාත්‍රිය අහනවාද ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න නෝනා සීතා, ඒ වගේම පුරිපුතා සාලින්ද, දුව සඳුනි, මිනිබිරිය බිනායා, මුණුබුරා මිහෙන්, පුතේ ඔයාවයි ජෝතිරාත්‍රිය අහන හැමෝමයි අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඉතින් ඔන්න යාළුවෝ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්න අතරේ අපේ ලයිව් එක බලන් හිටපු අහන් හිටපු ආදරණීය යාළුවෝ හිතවතුන් ආදරෙන් හැමෝම එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් අවසන් ගීතේ. ඒ වගේම කතා කරපු මැසේජ් එවලා හදිස්සි හැරේ කියන්න බැරි වෙච්ච මැසේජ් ගොඩාක් තියෙනවා. ඒ මැසේජ් එවපු හැමෝම අපි අවසන් ගීතේ ආදරෙන් එකතු කරගන්න වෙලාවේ අද අපි හොඳයි නරකයි ගැන තමයි කතා කරේ. 1973 වසරේදී අපි රසවත් කරපු ලෙනින් මොරායස් මහත්මයා අධ්‍යක්ෂණය කරපු හොඳයි නරක චිත්‍රපටිය. ඉතින් ඒ හොඳයි නරකයි කියන අතරේ මතක් කරන්න ඕන පුංචි දෙයක්. හරියටම තව දවස් දෙකකින් හිමාල් ආදරණීය ජෝතිත් එක්ක ඔයගොල්ලෝ හම්බ වෙන්න ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා. මේ ආදරේ අවුරුදු දෙකක් පුරාවට ආදරෙන් වින්දාට බොහොම ස්තුතියි. බොහොම ආදරේ. ඉතින් මැසේජ් එවල කතා කරලා ඒ වගේම ලයිව් එක ෂෙයා කරලා මේ ආදරේ බෙදාගත්තට බොහොම ස්තුතියි. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන, ආදරෙන් ඉන්න ඕන පරිස්සමෙන්. හරියටම දින හතකින් අපි හමුවෙමු මේ ආදරෙත් එක්ක. මේ ආදරේ ජීවමානයි. ආදරණීය ජෝති අපිව දාලා ගියාට කවදාවත් ආදරණීය ජෝතිගේ හඬ අපිට අමතක වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ ආදරේ ජීවමානයි කියලා හිමාල් හැමදාම කියන්නේ. ඒ හින්දා පරිස්සමෙන් සතුටින් ඉන්න ජෝතිමත් සුබම සුබ සතියක්.

0: විරහවේ වේදනාව
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජීවිතය ඉරිදා රාත්‍රී හතට හිමාලික
1: ජෝරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0765 25 25 අමතන්න.

0: 95.5 97.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Ratri Namaya Vinadi Kai
2: Situ Vili Sansareka Sihina Dakimin Ataraman Vihidina Losata
3: Dubgini Niva සසර සයුරින් එතෙර කරන සදහම් යාත්‍රාව
2: බුද්ධෝත්පාද දේශනා නිවන් දකින්නට නිස්සරණ මග
3: බුද්ධෝත්පාද දේශනා
2: මෙම දහම් පඬුරු සියලු සතහට සසර සයුරින් එතෙර වෙන සතහම් යාත්‍රාවක් වේවා බුද්ධෝත්පාද දේශනා මෙතිබර දායකත්වය මෙත්මල් සමාජ සත්කාරක පදනම අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු
4: තෙරුවන් සරණයි
5: දැන් මේ සිත මේ ශරීරෙත් නෑ එළියෙත් නෑ සතියනා කිව්වත් අතරදී නෑ කිව්වත් අතරදී හේතු නිසා හටගෙන හේතු නැතිවෙකොට නැති වෙනවා. ආලෝකයේ තියෙනකොට ඔබට මෙතන හැඩතලයක් එනවා. ආලෝකේ නැතිනකොට ඒක නැති වෙනවා. ආලෝකයක් ගසස් නිසා ඇති වෙන සෙවණැල්ලේ හැඩතලේ ප්‍රතිබිම්බෙනි බිම්බෙන් නයිදන් අත්තකතන් බිම්බන් නයිදන් පරකතන් අක මේ ප්‍රතිබිම්බේ මේ කියන්නේ මේ ප්‍රතිබිම්බේන විඥානේ දැනගැනීම ඒක තමා විසින් හැදුවත් නෙමෙයි වෙන කෙනෙක් හැදුවත් නෙමෙයි තමාගේ කයෙත් තියනවා නෙමෙයි වෙන කෙනෙක්ගේ කයක තියනවත් නෙමෙයි ඒක මේ හේතුඵල ධමයක් පණවන්න තැනක් නෑ ඒක මේ මැවෙන එකක් නැති වෙන එකක් තියෙන දෙයක් නෙමෙයි මේක අනිත්‍ය කියන්නේ ඒකයි අනිත්‍ය කියන්නේ සිත කියලා දෙයක් කොහෙවත් නෑ ඒක මායාවක් දෘෂ්ටියක් ඒකයි ක්‍රියාසිත හමු වෙන්නේ ඒ ගැන කතා කරන්න මෙන්න මේ අවබෝධය තුළ ඒකට ක්‍රියාසිත කියලා ධර්මය තුළ හඳුන්වන්නේ ඒ කාරණාවයි ක්‍රියාසිත දකින්න කෙනෙක් නැහැ ක්‍රියාසිත ක්‍රියාවලිය පමණයි ආයතන පණවන්න බෑ එතන කය ඇති වෙන්නේ මන ආයතන පහළ වීම නිසා මන ආයතන පහළ වීම අග්ගඤ්ඤ පහළ වීම කියන තැන මන ආයතන පහළ වීම තමාව නියෝජනය කරන්නේ අනුන් නියෝජනය වෙන්නේ ලෝකේ හැදෙන්නේ බාහිරයක් තියෙන්නේ මේ මන ආයතනේ හැදීම තුළයි මන ආයතන පහළ වෙන්නේ අර පුංචි දරුවාට මුකුත් දැනගෙන හිටියේ නැහෙනි. නමුත් අර නාම රූප දෙක ගැට ගැනීම නිසායි මන ආයතන ගැන කතා කරන්නේ. විඥානේ දැන ගැනීමට එන්නේ. චුටි දරුවා තුළ අවකාශ ධාතුව තුළ සිදුවුණු මේ හේතුඵල ධම කවුරුවත් නිර්මාණය කරන එකක් නෙමෙයි. තමා විසින් හැදුවත් නෙමෙයි, අනුන් විසින් හැදුවත් නෙමෙයි කිව්වේ ඒ සේලා සූත්‍රය තුළ කියන්නේ කාරණාව. නහිදං අත්තකතං බිම්මං නහිදං පරකතං හග හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති හේතු නිසා හටගත්ත දේ හේතු නැතිවෙකොට නැති වෙනවා පටිච්ච සමුපාදයේ ඇත්තරම ගැඹුරුයි වැටෙනකොට තව තවත් ගැඹුරින් ගැඹුරට නුවණක් එනවා අවකාශ ධාතුව තුළ සිදුවෙන හේතුඵල නියාමයේ තමන් නුවණින් දකින්නයි විද්‍යාස පහළ වීම ආලෝකෝ උදපා චක්කුම් උදපාද විද්‍යා උදපාද ප්‍රඥා උදපාද කියන්නේ මෙනුවේ විඥානේ සකස් වීම සත්‍ය අවබෝධ වීම අවිද්‍යාව පහව යන තැන සිතේ සත්‍ය දකින්න තැන යථාභූත ඥානය ඇති තැනයි අවකාශ ධාතුව තුළ සිදුවෙන හේතුඵල ඥාමේ අපි අද මගේ එකක් කරගෙන මන් තුළ සිදුවන එකක් කරගෙන අපි මගේ මේ කයක සිදුවෙන දෙයක් කරගෙන අත්‍යවශ්‍යම එහෙම දෙයක් නෑ ලෝකයේ හදන්න ආයතන 6ම ඕනි. පහක් තිබුණට මන ආයතනේ නැතුව ලෝකයක් හැදෙන්නේ නැහැ. හැබැයි මේ සේරම ප්‍රවටිම නිසයි සිද්ධ වෙන්නේ. අර අපි කිව්වේ පුංචි දරුවා හැඩතල එනකොට මෙතන ගැට ගැහෙනවා කියලා. සද්දේ නාමයේ රූපය ගැට ගැහීම නිසා මන ආයතනේ. ඇස හටගන්න ධර්මයක්. කන හටගන්න ආයතන හටගන්න ධර්මයක්. පවතින ධර්මයක් නෙමෙයි. රූපේ හටගන්න ධර්මයක් පවතින ධර්මයක් නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති කියවේ එකයි මන ආයතනේ චක්ඛ ආයතනයට ගැට ගැහිලා මනායතන සෝතායතනකට ගිහිලා මනායතන ජීවායතනකට ගිහිලා මනායතන ගාහනායතනකට ගිහිලා මනායතන කායායතනකට ගිහිලා විදිහට මනායතන මේ ආයතන පහටම ගැට ගැහිලා අපිට ලෝකයක් හම්බ වෙලා තියෙනවා. මනස නැති තැන ක්‍රියාවලිය පමණයි, ක්‍රියාසිත පමණයි. විඥානයේ මිදුණු තැන ක්‍රියාසිතාම වෙයි. කවුරුවත් කතා කරන දේවල් කනට ඇහිලා නැහැ. ඒක හම්බ වෙලා තියෙන්නේ මනායතනෙට. ඒකයි ඇහෙනවනේ මේ හිතනවා කියලා කියන්නේ. ශබ්ද හම්බ වෙලා තියෙන්නේ සෝතායත. කුඩා දරුව නියෝජනය නොකරන හේතුඵල නියාමයේ අදත් අපි ළඟ තියෙනවා. මනුස්ස ලෝකය කියන්නේ තියෙන දෙයක් නෙමෙයි, පැනවීමක්. ඒකත් සම්මුතියක්. තිරයන් ලෝකය කියන්නේ තියෙන එකක් නෙමෙයි, ඒකත් සම්මුතියක්, පැනවීමක්. දැන් මනුස්ස ලෝකය කියන්නේ මොකද්ද? දැන් තිරයන් ලෝකය කියන්නේ මොකද්ද? දැන් ඔබ ළඟ බල්ලෙක් වාඩි වෙලා ඉන්නවා. ඔබ නිවසේ ඉන්න බල්ලා කියලා හිතන්නකෝ. පූසෙක් කියලා හිතන්නකෝ. දැන් ඒක තිරයන් ලෝකය. මේක මනුස්ස ලෝකේ. දැන් ලෝකේ තියෙන්නේ මෙතනමනේ. තිරයන් ලෝකෙත් මෙතනමයි, මනුස්ස ලෝකෙත් මෙතනයි, දිව්‍ය ලෝකෙත් මෙතනයි, අපායත් මෙතනයි, නිරේත් මෙතනයි. අයි මේ සේරම මනසේ සිතේ සම්මුති. මනුස්ස ලෝකේක ඉඳගෙන මේ මාර්ගය වඩන්න බෑ. හේතුඵල ධහම තුල තියෙන දෙයක් නෑ. හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධ නිරුද්ධ සියල්ල අටගේ නිරුද්ධ වෙනවා. එහෙමනම් සාස්වත දෘෂ්ටිය තුල ඇත කියලා අරගත්තොත් ඔබ ඉන්නවා, ලෝකෙත් තියෙනවා. ඔබ කියන්නේ බාහිර මායාවට කොටු වෙලා, අහු වෙලා, රවටිලා, අවිද්‍යාවට කොටු වෙලා. ඒ තුල ඔබ මනුස්ස ලෝකයක් තියෙනවා ඔබට. මනුස්ස ලෝකේ කියන්නේ සිතුවිල්ල, පැනවීම, සම්මුතියක් පමණයි. මනුස්ස ලෝකේ ඉඳගෙන මේ මාර්ගය වඩන්න බෑ කිව්වේ ඒ නිසයි. ලෝකේ සාස්වත දෘෂ්ටිය තියෙන එතනයි. එතන ගලව ගන්න ඕනේ. තියෙන ලෝකෙකද ඔබ ඉපතුනේ? ඒකයි බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ කියන්නේ, මෙලොවක් කියලා දෙයක් නැහැ, පරලොවක් කියලා දෙයක් නැහැ, ආරම්භණයක් නැහැ, පැවැත්මක් නැහැ, තීමක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, නායල් ලෝකෝ න පරලෝකෝ. දැන් මේ කියන්නේ මොකද්ද? මේ මෙලොවක් කියලා දෙයක් කොහෙද තියෙන්නේ? මනුස්ස ලෝකයක් කොහෙද තියෙන්නේ? අපිව හදාගත්ත සම්මුති ප්‍රඥප්ති නෙමෙයිද? අපි කතා කරන්නේ පරම සත්‍ය ගැන. සත්‍ය නම් සත්‍යමයි. සම්මුති කියන්නේ සත්‍ය නෙමෙයි. ප්‍රඥප්ති කියන්නේ මිනිස්සු විසින්ම හදාගත්ත, අපි විසින්ම හදාගෙන අපිම ඉතා ගන්න. එහෙම දෙයක් ලෝකේ නැහැ. එහෙම දෙයක් කොහෙවත් නැහැ. තියෙන ලෝකයක ඔබ ඉපදිලා ලෝකේ තියෙද්දී ඔබ මැරිලා යනවා. ඒක නිසා ඔබට දුක එනවා. ඕක සම්මුතියක්, ඔබ ඕක දෘෂ්ටියක්, මායාවක්, බොරුවක්. එහෙම දෙයක් නැහැ. තියෙන ලෝකයකද ඔබ ඉපදුනේ? නැත්තම් ලෝකේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවද? අන්න ධර්මයේ දකින්න, මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. පවතින ලෝකයක් නැහැ. ඒකයි බුදුන් වහන්සේ ලෝකං ලෝකං වදේති කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ. මහණෙනි, ලෝකේ ලෝකේ කියන කොතනින් නම් ලෝකේ පනවන්ද කියලා. නැත්නම් සලායතන ලෝකෝ ලෝකෝ ආයතනේ තමයි ලෝකේ කිව්වේ. හැබැයි බුදුහාමුදුරේ එතනම කියනවා ස්කන්ධානම් පාති බව ආයතනයන් පටිලාබෝ. ඒකත් ස්කන්ධය නිසා ආයතනේ මොහොතේ මාටගෙන නැති වෙන එකක්. පවතින දෙයක් නෙමෙයි. නහිදාන් අත්තකතම් බිම්මන් නහිදාන් පරගතම් අගංකෝ. ඒක මේව තමයි තුලත් නැහැ, පිට බාහිරත් නැහැ. මේක ක්‍රියාසිතම දකින්න ඔබ. මේ අවකාශයේ පහළ වෙන සිත දකින්න. ඒක මායාව මැවෙනවා, ඒ මොහොතේම නැති වෙනවා, පවතින දෙයක් නැහැ. ඒකමයි අනිත්‍යයි කියන්නේ. නැත්නම් අනිත්‍යයි කියන්නේ මේ බඩු මුට්ටු කැඩෙන එකක් නෙමෙයි. මේ සිත පවතින්නේ නැහැ. මේ මොහොතේ මටකෙන් නැති වෙනවා. ඒකයි අනිත්‍යයි කියන්නේ. එයි පරම සත්‍ය. හේතුඵල න්‍යාය සිදුවන තැනක් පණවන්න බෑ. අපි අවකාශය කියලා කිව්වට, අන්තරීක්ෂය කියලා කිව්වට අතර මේකත් පැන ඒකත් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම එහෙම දෙයක්ුත් නැහැ. එහෙම සිදුවන තැනක් පනවන්න බෑ. අද උපදින පුංචි දරුවා ඉපදුනේ මනුස්ස ලෝකෙද? පුංචි දරුවා දන්නවද මනුස්ස ලෝකේ ඉපදුණු බව? පුංචි දරුවා දන්නේ නැහැ මනුස්ස ලෝකයක් ගැන. පුංචි දරුවට මනුස්ස ලෝකයක්වත්, දිව්‍ය ලෝකයක්වත්, බ්‍රහ්ම ලෝකයක්වත්, සතර අපායක්වත්, නිරයක්වත් පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. ඒ ප්‍රභාස්වරේ, ප්‍රභවයේ මූලේ ආයතන නැති තැන, සම්මුති නැති තැන, ප්‍රඥප්ති නැති තැන. පුංචි දරුවා තුළ හේතුඵල න්‍යායක් සිදු වෙනවා. හැබැයි පුංචි දරුවාගේ තුලත් සිදුවෙන හේතුඵල න්‍යාය තමයි දැනුත් සිද්ධ වෙන්නේ. නමුත් ඔබ එක එක දෘෂ්ටි වලින් ඒක වැහිලා, ඔබ ප්‍රඥප්ති සම්මුති වලින් වහගෙන, ඔබට ඒක පේන්නේ නැහැ. හැබැයි පුංචි දරුවාට තිබුණෙත් නැහැ මුකුත්ම. පුංචි දරුවා මේ ලෝකේ බිහි වෙන කෙනා නෙමෙයිද දැනුත් ඉන්නේ? ඒ කෙනාමයි ඉන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? පුංචි දරුවට ලෝක ඇතිබුන්න පුංචි දරුව මනුසලෝක හිටියෙත් නෑ පුංචි දරුවට දිව ලෝක ඇතිබුණෙත් නෑ පුංචි දරුවට නිරය ඇතිබුණෙත් නෑ පුංචි දරුවට බ්‍රහ්ම ලෝක ඇතිබුණෙත් නෑ පුංචි දරුවට අපාය ඇතිබුණෙත් නෑ පුංචි දරුවට නිරයකුත් නෑ පුංචි දරුවා සම්මුති දන්නෙත් නෑ ප්‍රඥාපති දන්නෙත් නෑ මුකුත් නෑ හැබැයි දැනුත් ඒක නෙමෙයිද තියෙන්නේ දැනුත් ඔබ ලොකුණක් තියෙන්නේ ඒකමයි නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ ඔබ හදාගත් දෘෂ්ටි මායා වලල්ලක කොටු වෙලා හිර වෙලා ඔබ දුක් විඳිනවා පුංචි දරුවා දුක් විඳින්නේ නැහැ ඔය දෙක අතර මොනවාද වෙලා තියෙන්නේ රැවටීමක් තියෙනවා රැවටීමට කොටු වෙලා ඉන්නවා ඒක නිසායි ඔබ දුක් විඳින්නේ දුකෙන් මිදෙන මග නිවන් දකින මග සිතින් මිදෙන මග කිව්වේ ඒ නිසායි නිස්සරණයක් තියෙන්නේ රැස් වෙන තැන අපි රැස් කරලා තියෙන්නේ අද වෙනකම මොනවද බොරු සම්මුති ප්‍රඥප්ති සේරම මායාවක් අපි රැස් කරලා තියෙන්නේ කොටු වෙලා අපිම හදාගෙන අපිම කොටු ගාගෙන අපිම හිර වෙලා දුක් විඳිනවා කැලෙවෙන්න බෑ අපි මරණයක් පනවගෙන එහෙන් මරණ බය තියෙනවා එහෙන් ලෝකයක් හදාගෙන ලෝකේ නැති වෙන බය තියෙනවා ඔක්කොම දුක් ගොඩක් හදාගෙන අන්තිමට පසුතැවිතැවි වැළපි වැළපි හූල්ල හූල්ල මේ සත්වයා දුකට වැටිලා තියෙන මෝහ ඝන අන්ධකාරය නිසා මෝඩකම නිසා මෝග පුරුෂය කිව්වේ ඒකයි බුදුන් වහන්සේ පුතග්ජනේ උම්මන්තකයෝ කිව්වේ දකින්න නුවණින් සත්‍යම සියල්ල ඔබට විසදෙනවා ඔබ සත්‍ය අවබෝධ කරනවා පුංචි දරුවා තුළ හේතුඵල න්‍යායක් සිදු වෙනවා සම්මුති නැ ප්‍රඥප්ති නැ ආයතන නැති තැන පණවන්නත් බෑ කිසිම ලෝකයක් පණවන්න බෑ හේතුඵල ධහම තුළ ලෝකවල් එකක්වත් නැහැ හේතුඵල ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ ආයතන යථාභූත ඥාණයෙන් දකින්න ඕන අපි ඉපදිලා ඉන්නේ මනුස්ස ලෝකයක නෙමෙයි ඒක මේ මිනිස්සු හදාගත්ත සම්මුතිය මනුස්ස ලෝකයක් කොහෙද තියෙන්නේ ඔබේ ළඟ ඉන්න බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ නක් එම ලෝකයක් කොහෙද තියෙන්නේ ඔක්කොම එකටද තියෙන්නේ එන එක ලෝකයයිනේ ඒකත් බොරුවක් නේ මිනිස්සුම හදාගෙන මිනිස්සුම හිර වෙලා මනුස්ස ලෝකෙක කිව්වොත් තියෙන ලෝකෙක මම ඉපදිලා එතන ශාස්ත්‍රත දෘෂ්ටිය ඇත කියන තැන බාහිර දෙයක් තියෙනවා ලෝකයක් තියෙනවා එහෙම දෘෂ්ටියක කොටු වෙලා ශාස්ත්‍රත දෘෂ්ටිය ඇත කියන දෘෂ්ටිය ශාස්ත්‍රත දෘෂ්ටිය දුරුකලා කියන්නේ සක්කාය දෘෂ්ටිය දුරුකලා කියන එකයි ඒ කියන්නේ එතනයි ඔබ දුකින් මිදෙන තැන සතර අපායෙන් මිදෙන තැන එතනයි සෝවාන් මාර්ගඥානෙ හේතුඵල න්‍යාය තුල ඇහැ උපදින ධර්මයක් කන නාසය දිව කය මේ ආයතන උපදින ධර්මයක් ඇහැට පේන්නේ වර්ණේ ඇහැට දිව්‍ය ලෝකෙ පේන්නේ ඇහැට මනුස්ස ලෝකෙ පේන්නේ ඇහැට ඔය කියන එක ලෝකයක්වත් තිරියන් ලෝකයක්වත් මොකක්වත් පේන්නේ ඒ අපි හිතන ධර්මයක් අපි හිතන දේ දකින රූපේට ගැට ගන්නවා එතකොට අපිට මනුස්ස ලෝකෙ පේනවා දිව්‍ය ලෝකෙත් පේනවා තිරයන් ලෝකෙත් පේනවා බ්‍රහ්ම ලෝකෙත් පේනවා නිරෙත් පේනවා සතර අපායම පේනවා මනුස්ස ලෝකේ කියලා හිතලා පින්දහම් කරන්න පුළුවන් පව් කරගන්න පුළුවන් නේ ඔබට ගොඩක් දේවල් කරන්න පුළුවන් අල්ලගෙන ලෝකයක් අල්ලගෙන ඒ ලෝකේ මමත් ඉන්නවා දැන් බින් කරන කෙනෙකුත් ඉන්නවා පව් කරන කෙනෙකුත් ඉන්නවා මේ සිතුවිලි මවාගෙන සිතුවිලි වලට කොටු වෙලා සංකල්පයකට සාපේක්ෂවයි මේ පින්දහම් කරන්නේ පව් කරන්නේ පින් කරන්නේ පුඤ්ඤපාප පහිනස්ස කියලා කිව්වේ මේ කිසිවක් හම්බ වෙන්නේ නැහැ මේ හේතුඵල ධහම තුළ සත්‍ය අවබෝධ කරන කෙනෙක්ට පරම සත්‍ය තුළ සම්මුති මිනිස්සු හදාගත්ත මායාව නැහැ ඇහැට මිනිස්සු උපේන්නේ නැහැ ඒක සිතුවිල්ල ඔබට මේ කාරණා හොඳින් දකින්න ලැබෙනවානේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ තුල හැමදේම බුදුන් වහන්සේ පැහැදිලිව මනාකොට පෙන්නනවානේ මේ ලෝකෙට එන සත්වයක් නැහැ මානෙනි මේ ලෝකෙට චුත වෙන සත්වයක් නැහැ චුතින් උප්පත්තින් කිව්වේ ඒකයි මේ ලෝකෙට චුත වෙන සත්වයක් නැහැ ඉපදෙන කෙනෙක් නැහැ දැන් ඉපදෙන කෙනෙක් නැත්තම් මැරෙන කෙනෙක් නැත්තම් චුත වෙන කෙනෙක් නැත්තම් එන්න කෙනෙක් නැත්තම් ඉන්න කෙනෙක් නැත්තම් තීන ලෝකයක් නැත්තම් මොනවද වෙලා තියෙන්නේ මුකුත්ම පෙන්වන්නේ නැහැනේ වර්ණ රූපය තුල ඉරක් තියනවද හඳක් තියනවද මහ පොළවක් තියනවද අහස තියනවද පොළව තියනවද මන ආයතනය පහළ වීමෙන් තමයි මනුස්ස ලෝකේ ඉර හඳ ඔක්කොම හැදෙන්නේ ආයතන පහළ වීමෙන්. ඒකයි බුදුන් වහන්සේ කිව්වේ සලායතන ලෝකෝ ලෝකෝ කියලා ආයතන වලටයි ලෝක පහළ වෙන්නේ කියලා. ඒ අපිම හදාගත්ත දේවල් සම්මුති ප්‍රඥප්ති. අපිම දුක් විඳිනවා හදාගෙන. මනසින් හිතන දේ ආයතන වලට හමු වෙලා නැහැ. ඇහැටවත් කනටවත් දිවටවත් නාසයටවත් ඒ කාය ප්‍රසාදයට ඔය කියන එක ලෝකයක්වත් හම්බ වෙලා නැහැ. ඔක්කොම මානසිකාර මනෝ මේ සිතුවිලි. මනුස්ස ලෝකේ තිබ්බොත් සියලු ලෝක තියෙනවා. මනස ලෝකයට සාපේක්ෂව මැවෙනවා. ලෝකේ නැති වෙනකොට මනසත් නැති වෙනවා. සියලු ලෝකම නැති වෙලා යනවා. මනස කියන්නේත් සිත කියන්නේත් ලෝකෙම ප්‍රතිබිම්බයක්. දෙපැත්ත අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාවයක් තියෙනවා. මනුස්ස ලෝකේ තියෙනවා නම් සාසත දෘෂ්ටිය. මේ චූටි දරුවා පුංචි දරුවා මනුස්ස ලෝකේ ඉපදිලත් නැහැ. කාටවත් අයිති නැති කෙනෙක් නියෝජනය නොකරන ඒ හේතුඵල න්‍යාය පුංචි දරුවා ගාව තියෙනවා. පුංචි දරුවා දන්නේ නැහැ ඔය කකයක්වත් මේ ලෝකෙට බිය වෙන්නේ මොකු සම්මුතිය ඇතුව නෙමෙයි. හේතුඵල න්‍යාය අවකාශ ධාතුවේ සිදුවෙනවා කිව්වෝ නෝක නිසයි අන්තරීක්ෂය කිව්වේ. අන්තර් විශ්වේ සිත පහළ වෙනවා කිව්වේ. කවුරුත් මනුස්ස ලෝකේ ඉපදිලා නැහැ ඇත්තටම. අපි කවුරුවත් මනුස්ස ලෝකේ ඉපදිලා නැහැ. ඇත්ත කතාව. අපි ඒක හදාගත්ත එකක්. ඒක සම්මුතියක් කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මනසින්ම හදාගත්ත මනෝ විකාරයක්. විඥානේ මායාව. මායාවට අපි කොටු වෙලා මායාවට අපි රැවටිලා මනුස්ස ලෝකයක් කියලා හිතාගෙන ඉන්නවා. ආයතන පහේ හේතුඵල න්‍යාය කිසිම ලෝකයක් අයිති නැහැ. අවකාශ ධාතුව තුළ මනුස්ස ලෝකේ ඔය කියන එක ලෝකයක්වත් ඇත්තෙත් නැහැ. ඒ නිසා නිවනක් තියෙන්නේ. නිවන මේ සිතේ මිදුණු තැන ඒ අවකාශ ධාතුවයි. එහෙම කිසිම දෙයක් පනවන්න බෑ ඇත. හේතුඵල ධමයක් කියන්නේ සංකතයක්. හේතු නිසා හටගත්ත ඵලයක්. අසංකතය කියන්නේ හේතුවක් නිසා හටගත් එකක් නෙමෙයි. පරම සත්‍යයි. ආයතනයන්ගේ නිදීමමයි හේතුඵල කියන්නේ. ආයතනයන්ගේ හේතුඵල න්‍යාය විපාකයක්. ආයතනයන් මිදීම තුළයි ඇත්තරම හේතුඵල ධමයේ තමන්ට හම්බ වෙන්නේ. ආයතනයෙන් මිදීම තුළයි නිවන තියෙන්නේ. සලායතන නිරෝධෝ නිබ්බානෝ. හේතුඵල ධමයේ ආයතනය කියන්නේ ඇස කන දිව නාසය කය මන. මේ තමයි සියල්ල. සබ්බ සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරනවා ඇසත් රූපයත් කනත් ශබ්දයක් නාසයත් ගන්ධයත් දිවත් රස කයත් පහසත් මනසත් මේ සියල්ලම සබ්බයයි මම කියමි. මීට වැඩිය දෙයක් ලෝකෙ නැහැ. ඔබ හිතන ඔය මනසට මැවෙන ඔය කතාව පමණයි තියෙන්නේ. බාහිර දෙයක් නැහැ. කතා කරාට වැඩක් නැහැ. බාහිර දෙයක් නැහැ කියනට හරිය මේ කතාව සත්‍යමයි දකින්න ඕන. ඔබේ රූපේ මගේ රූපේ ඇහැට හමු වෙලා නැහැ. හැබැයි මනස නිසයි රූප ඇහැට හමු වෙන්නේ. ඇහැ කියන්නේ කැමරාවක් ෆොටෝ එකක් ගන්නවා. ඒකේ නෑ කතාවක්. කතාව තියෙන්නේ මනසේ. මනෝ විඥානේ චක්කු විඥානේ ගැට ගැහිලයි කතාවක් කියන්නේ. ඇටමස්ලේ නහර සියල්ලම සංඛාර ධර්ම. පේන්නේ වර්ණේ හිතන්නේ රූපයක් ගැනයි. ඇටමස්ලේ ගැනයි. නාම රූප නියෝජනය වෙන්නේ හේතුඵල ධම තුළ. නාම රූප වල මිදුණු තැනයි හේතුඵල ධම හමු වෙන්නේ. ස්කන්ධයන් උපාදාන ස්කන්ධ පනවන්න බෑ හේතුඵල ධම තුළ. රහතන් වහන්සේට ස්කන්ධ පවා නියෝජනය වෙන්නේ නැහැ. ඒක ඥානයක්. රහතන් වහන්සේ මනස ලෝකේ නියෝජනය වෙන්නේ නැහැ. ලෝකේ නියෝජනය වෙන්නේ නැත්තම් මනස නියෝජනය වෙන්නේ නැත්තම් කොහොමද ස්කන්ධයක්වත් පනවන්නේ? නමුත් අපි දන්නවා ධර්මයේ ගොඩක් අය පැහැදිලි කරනකොට කියනවා නෑ ස්කන්ධ තියෙන උපාදාන වෙන්නේ නැහැ කියලා. හොඳයි අපි එහෙමත් කියමු. කොහොම කිව්වත් ලෝකයක් නෑ. ලෝකේ පනවන්නත් බෑ. නමුත් අපි පනවනවා රහතන් වහන්සේටත් මේමයි කියලා ලෝකෙකුත්. අපි කියනවා රහතන් වහන්සේට මේවා තියෙනවා මේවා නෑ කියලා. ඒ අපි කියන්නේ. ඇත්තට මෙතන එහෙම දෙයක් නියෝජනය වෙන්නේ නෑ. අපි අපේ දෘෂ්ටියෙන් රහතන් වහන්සේ දිහා බලන්නේ. නමුත් ඔබ සියල්ල නැති වුණු තැන ලෝකෙත් නැති වුණු තැන බලන්න පොඩ්ඩක් කොහොමද තියෙන්නේ කියලා. ඒතර ඔබට සත්‍ය දැක්කින් ලැබෙයි. ඔබ නැත්තං ඒ අත්දැකීම් ලබන්න ඔබ එන අරමුණු වලින් මිදෙන්න ඔබට උත්සාහ කරනකොට ඒ අත්දැකීම යන්තම් හෝ ලැබෙයි. මාර්ගය තුළකට දියුණුවට මේ කියන දේ තේරෙන මේ දේශනා කරන දේ යමෙකුට වැටෙනවා නම් ඔහුට මේ කියන දේත් වැටෙනවා. බුදුන් වහන්සේ ඒ පෙන්නපු දර්ශනය නුවණින්ම දකින්න ඕනේ. ඒ ධර්මයේ ඥානෙට හසු වෙන්නේ. උත්තේජය තුලවත් සාස්ත්‍රය තුලවත් මාර්ගය නෑ. මාර්ගය කියන්නේ නාම රූපාන්ත වලින් මිදුණු තැන. උත්තේජය සහස්වද ඇත නැත කියන දෘෂ්ටි වලින් මිදුණු තැන හේතුඵල ධර්මයි. එතනයි මාර්ගයේ ඒ තුල ඔබ එන අරමුණු සත්‍ය දකින තැන මිදෙනවා. ක්‍රියාසිතයි දකින්නේ ඒ තුලයි කෙලෙච්ඡය වෙන්නේ. ඒ ශීලසව රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ මෙන්න මේ ශුන්‍යතාවයේ දකින තැන රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එන අරමුණු එතනින්ම මිදෙනවා. බුදුන් වහන්සේ වරක දේශනා කරනවා, මහණෙනි නැව හිස් කරනු. මහමුදේ නැවක් තියෙනවා, බඩු වැඩි. දැන් නැවේ තියෙන දේවල් එළියට දානවා, නැත්තම් නැව ගිලිනවා. හැබැයි අලුතෙන් දේවල් ඇතුළට ගන්නෙත් නැහැ, ඇතුළේ දෙන දේවල් හිස් කරනවා. ඒ කියන්නේ මේ කෙලෙස් නැව කෙලෙස් අපි ගාව තියෙනවා නම් ඒ කෙලෙස් අපි අස් කරනවා. නැවත කෙලෙස් සාදා ගන්න නැතිකමයි මේ ශුන්‍යතාවයේ දකින කෙනාට, ක්‍රියාසිතාමු වෙන කෙනාට, මාර්ගයේ උපදින කෙනාට, නාම රූප වලින් මිදුණු තැන ඒ හේතුඵල න්‍යාය අවබෝධ වුණු කෙනාට සිද්ධ වෙන්නේ. මාර්ගයේ එතනයි තියෙන්නේ, එතනයි නැව හිස් කරන තැන, එතනයි ඕගතරණ සූත්‍රයේ තියෙන තැන, දඟලන්නේත් නැතුව කරන දේ, එතනයි කෙලෙස් ඡය වෙන තැන, එතනයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සී කියන තැනට එන්නේ. කෙලෙස් ඡය වෙන්නේ ශුන්‍යතාවය තුළයි. ඔබ දකින්න නුවණින් ශුන්‍යතාවය කියන්නේ නිවන නෙමෙයි. ශුන්‍යතාවයට ආපු කෙනාට, මේ ක්‍රියාසිත හම්බුණු කෙනාට, ඒ ක්‍රියාසිත විතරක් දකින කෙනාට අනාගාමී භූමිය තුළ ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා. ඒ රහත් භාවයට පත් වෙන හේතු තියෙනවා. ශ්‍රේ වෙලා යන තැන සීනස්ස රහතන් වහන්සේ නමක් බිහි වෙනවා. එතනයි නිබ්බිදාව කලකිරීම සිතටයි එන විරාගයේ එනේන අරමුණ වලින් මිදෙන තැන විරාගයේ අල්මක් එන්නේ නැහැ, නිස්සරණයක් තියෙනවා. හැබැයි මේ නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති මේ සිතේ සත්‍ය දැකලා මිදෙන තැන නිරෝධයට යනවා. ඒ නිරෝධයට යන තැන ඒ ආශ්‍රව කෙලෙස් ඡය වීගෙන යනවා. මෙතනයි ඔබ දකින්න අපි කතා කරා පුබ්බේ නිවාස ඥානේ එනේන සිත සත්‍ය දකින තැන, තුතුප්පඥානේ අපි කතා කරා ඒ සිත හටගෙන නුද්ද වෙන තැන, මෙතන අවසානේ හේතුඵල ධමයට එන්නේ ඒ සියල්ල අරහ. නමුත් ආසවක්ඛ්‍යා ඥානේ අවසානයේදී ඔබ ශුන්‍යතාවය තුළ, ක්‍රියාසිත තුළ, ඔබ සියලු ලෝකවලින් මිදුණු තැන, නාම රූපවලින් මිදුණු තැන, ආයතනවලින් මිදුණු තැන, හත්වෙනි ආයතනයේ විදිහටයි අපිට පේන්නන්න වෙන්නේ ක්‍රියාසිත. ඒ ඥානෙටයි හසු වෙන්නේ. ඒකයි මෙතන ආසවක්ඛ්‍යා ඥානි කියන්නේ, කෙලෙස් ඡය කරන ඥානි. තාම ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් මේ සත්‍ය සත්‍යමයි. මෙතන ලෝකයක් හමු වෙන්නේ නැහැ. මනුස්ස ලෝකයක්වත්, දිව්‍ය ලෝකයක්වත්, බ්‍රහ්ම ලෝකයක්වත්, නිර්යක්වත් කිසිම ලෝකයක් මෙතන නැහැ. මෙතන හේතුඵල න්‍යායක් විතරයි තියෙන්නේ. රහතන් වහන්සේගේ හේතුඵල න්‍යාය කෙනෙක් ළඟ සිදුවන හේතුඵල න්‍යායක් නෙමෙයි. මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ මේ ඔබ හොඳින් බලන්න, පළමු සූත්‍රයේ මේ කාරණාව ඔබට හොඳින් දැක්ක ලැබේ. හේතුඵල න්‍යාය තුළ සත්පුජ්‍යල දෘෂ්ටියක් නැහැ. අවකාශයේ සිදුවන ධර්මතාවයක්. අනිමිත්තතෝ ශුන්‍යතෝ අප්‍රණීතෝ. අනිමිත්තයි අප්‍රණීතයි ශුන්‍යතයි. මනුෂ්‍යයෙක් තුළ සිදුවන න්‍යායක් නෙමෙයි. මනුෂ්‍ය ලෝකය හදාගත්තේ අපිමයි. අපිමයි එකෙන් මිදෙන්න බැරුව ඉන්නේ. හේතුඵල ධම තුළ සියල්ලම නැති වෙලා යනවා. සාස්වත දෘෂ්ටියත් උත්තර දෘෂ්ටියත් නැති වෙලා යනවා. පින් කරන්න, පව් කරන්න කෙනෙක් ඉන්න ඕනි. එහෙම කෙනෙක් ඉන්න ලෝකයක් තියෙන්න ඕනි. ඒව මුකුත් මෙතන නැහැ. දෙයක් නැති තැන කිසිවක්ම නැහැ. ආයතන වලින් මිදුණු තැන කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. ආයතන වලයි සියල්ලම තියෙන්නේ. අත කියන දෘෂ්ටිය මනුස්ස ලෝකේ තියෙනවා නම් ඒ පින් පව් කරන තැන සම්මා දිට්ඨිය, ඒ දිව්‍ය ලෝකේ, ඒ සතර අපාය සියල්ලම උතන තියෙනවා. කුඩා දරුවට ඒ මුකුත් හම්බෙලා නැහැ. ඒ පුංචි දරුවා ඉපදුනේ කොහේද එතකොට? අන්න අන්තරීක්ෂයේ, ආපස්සරේ. කුඩා දරුවට ආයතන ටික හමුුනේ නැත්නම් ආයතන ටික හදාගත්තේ කොහේද? ඒකයි ඔබ දකිනවා ධර්මයේ තුල කියනවා ආපස්සර බ්‍රහ්ම ලෝකයේ ඉඳන් ආවා කියලා. ඒකයි මේ වචන කියන්නේ හේතුව. පුංචි දරුවාගේ ආයතන ටික නැති තැන, ඒ සිත සකස් වෙන තැන, පුංචි දරුවාගේ, ඒ කුඩා දරුවා ඉපදුනේ අන්තර්විශ්වයේ, අවකාශයේ, ආපස්සරේ කියලා. මේ ඕන වචනයක් කතා කරන්න පුළුවන්. හැබැයි ආයතන ටික නැහැ. ඒකයි. දැනුත් මේ මොහොතේත් මේ ආයතන ටික සකස් වෙන්නේ කොතනද? බාහිරත් නෙමෙයි නං, ඇතුළත් නෙමෙයි නං. සිත පනවන්නේ කොහෙද? සිත තියෙන්නේ කයේද? සිත තියෙන්නේ බාහිරද? පනවන්න තැනක් නැහැ. මේ අවබෝධ වුණු කෙනා අපස්සරේ, අන්තරීක්ෂය තුළ මේ සිත සකස් වෙනවා කිව්වේ සබා දහමමයි බවට පත් වෙනවා කිව්වේ, ශුන්‍යතාවයට පත් වෙනවා කිව්වේ, ක්‍රියාසිත කිව්වේ සියල්ලම, සියල්ලෙන් මිදුණු තැන. ඔබට මේ කතාව ගලප ගන්න පුළුවන් දැන්. ආපස්සරේ තුළයි කුඩා දරුවා ඉපදුනේ කිව්වේ නිසයි. මේක මගේ ඇහැ කියලා දැනගන්න ඕනි. ලෝකේ නියෝජනය වෙන්න මේක මගේ කන, මේක මගේ නාය. ආයතන ටික දැන ගැනීම, ආයතන ටික මගේ කය කියලා කයකුත් එතකොට යාට හැදෙනවා, දැනගන්න ඕනේ. එතනයි ලෝක නියෝජනය වෙන්නේ. හැඩතලවලට නාම ටික ගැට ගැහෙනවා. නාම රූප ගැට ගැහිලා ආයතන හැදෙනවා. ආයතන හදාගෙන අපි ලෝකයක් මවනවා. ලෝකයක් හදාගෙන අපි ඒ ලෝකේ අපිම හදාගෙන අපිම මායාවකට කොටු වෙලා ඇත්ත ලෝකෙක හීන දකිනවා. හීනෙනුත් අපි හීන දකිනවා. ඒවත් ඇත්ත වෙන්නේ නැහැ. ඇත්ත ලෝකෙත් අපි හීන දකිනවා. ඒකත් ඇත්ත වෙන්නේ නැහැ. දැන් ඔබ දකින්න හීනේ දකින හීනේ ලෝකෙත් ඇත්තට දකින ඇත්ත ලෝකයේ සැබෑ හීනෙත් දෙක අතර වෙනසක් නැහැ. දෙකම එකමයි. රැවටීම රැවටීමමයි, මායාව මායාවමයි. ඔබ ඉන්නේ රැවටිලා මායාවකට කොටු වෙලා. ඔබ අසරණ වෙලා. එනිසා අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියලා ඔබ සින්දු කියනවා. ඔබ උම්මන්තක වෙලා, ඔබ මත් වෙලා, ඔබ රැවටිලා. සත්‍ය දැක්ක දාට, සත්‍ය ආලෝකයේ ඔබට පැමිණි දාට ඔය අවිද්‍යා ඝන අඳුර පහව යනවා. ඔබේ දැස් වසාගෙන ඉන්නේ ඔබ ඔබේම අතින්මයි. ඔබමයි ඔබේ දැස් වසාගෙන ඉන්නේ. අර ලිම්මැඩියා ලිඳෙන් එළියට එන්න බයයි, ලෝකෙ මොනවා තියෙනවද කියලා දන්නේ නැහැ කියලා. ඒ වගේ ඔබ ඔබේ ඔය දෘෂ්ටිවලින් මිදෙන්න බයයි. දෘෂ්ටිවලින් මිදුනොත් මොනවද තියෙන්නේ කියලා ඔබ දන්නේ නැති නිසා. බිත්තර කට්ටේ ඇතුලේ ඉන්න කුකුල් පැටියා කට්ට බිඳගෙන එළියට එන්න බයයි වගේ ඔබ ඔබ හිතාගෙන ඉන්න ඔය කොටු වෙලා ඉන්න ලෝකෙක් බිඳගෙන එළියට ඇවිල්ලා ඒ පරම සත්‍ය දකින්න බයේ ඉන්නවා. ඔය ආගන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔය කියන හැම දෙයක්ම බිත්තර කට්ට වගේ ඔබ කුකුල් පැටියා වගේ ඇතුලේ ගුලි වෙලා බය වෙලා බීතියෙන් ඉන්නවා. මර බියෙන් ශෝක පරිදේව වලට දුක් දෝමනස් හදාගෙන ඔබ ආත්මයක් හදාගෙන ඔබ ලෝකයක් හදාගෙන මායා වලල්ලක ඉර වෙලා ඉන්නවා. නමුත් පරම සත්‍ය නම් කිසිවක්ම නැති තරයි. ඔබගේම හිතේ ඇතුලේ තියෙන ඔය කූඩු ටික කුඩු කළා දාන්න. ඒවෙන් පළක් නැහැ. ඔබ නිදහස් වෙන්න ඔබ කුරුල්ලෙක් වගේ අහස ප්‍රයාසර කරනවා වගේ දැනේ. ඒ තරම් සෝයක් මේ ලෝතුරු සෝය තුළ තියෙනවා. ඒ ශාන්ත ප්‍රණීත සෝය සියලු දෘෂ්ටීන් මිදුණු තැනයි ඔබට ලැබෙන්නේ. කුරුල්ල අහස ප්‍රයාසර කරනවා වගේ තමයි සත්‍ය අවබෝධ වුණු කෙනා. යට ඉමක් කොනක් නැහැ. මායම් සීමා නැහැ. සත්‍ය සත්‍යමයි. දෘෂ්ටියේ ඇතිතාක් ඔබට සත්‍ය හම්බ වෙන්නේ නැහැ. අන්ධකාර ලෝකයේ කලා මැදිරි එළියක් මහා ආලෝකයක්. ඔබ අන්ධකාරයේ ඉන්න බව ඔබ දන්නේ නැහැ. ඔබ හිතනවා මේක තමයි ලෝකය කියලා. නමුත් ඔබ ඉන්නේ අන්ධකාරයේ. ප්‍රඥා ලෝකයේ ඔබට පැමිණි දාට, ඔය අවිද්‍යා ඝනාඳුර බිඳුණු දාට, විද්‍යා ලෝකයේ පහළ වුණු දාට ඔබට හිතා ගන්න පුළුවන් වේවිද මෙච්චර කාලයක් ඔබ ඉර වෙලා හිටපු ගුහාව මොකද්ද කියලා? සැප දුක් විඳ දුක් විඳ ඒ පරිදේවයේ තිබුණේ ශෝකයේ තිබුණේ කොහෙද? නොදන්න කම තුලයි. ඒකට ඇදලා දැමීමත් මහා අපරාධයක්. අද බොහෝ ආගම්වල ඒක කෙරෙනවා. මිනිස්සුන්ගේ දෘෂ්ටිවලට ඇදලා දානවා. මිනිස්සුන්ගේ මෝහණය කළා මත් කළා දෘෂ්ටිවල ඉර කරනවා. මිනිසුන්ට නිදහස දෙන්නේ නැහැ. මිනිසුන්ට ලෝකෙ දකින්න බැරි වෙනවා. මිනිසු අන්ධ කරනවා. මිනිසුන්ගේ ඇස් සදාටම ඇස් පේන්නේ නැති අය බව අන්ධ කළම දානවා. ඔවුන්ට කවදාවත් ලෝකෙ දකින්න බෑ. ඔවුන් කවදාවත් දකින්න නැතුව කිය කිය ඉන්නවා. සදා අමරණීයයි, සදා අමරණීයයි, ඒ සුද්ධාත්මයයි කිය කිය ඉන්නවා. කවදාවත් ඔවුන්ට ඒකට යන්න හම්බෙන්නේ නැහැ. ඔවුන්ගේ ඇස් අන්ධ කළම දානවා යන්න බැරි වෙයි. දෘෂ්ටිය හිර කළම දානවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒක රැවටීම තුළ සිද්ධ වෙන, මායාව තුළ සිද්ධ වෙන අපරාධයක්. මනුස්සයා මේ ලෝකේ සත්‍ය දකින්න ඒ උතුම් ඒ ඥානයේ තියෙන කෙනෙක්. සත්‍ය දකින්න ඥානය අවදි වෙන්න ඕනි. එවිට ඔබට සියලු දෘෂ්ටිවලින් මිදුණු තැන සත්‍ය දකින්න ලැබෙනවා. ඒ අවකාශයේ සිදුවන මේ හේතුඵල න්‍යාය තමයි එතකොට මේ සබා දහම වගේ සිද්ධ වෙන සිද්ධිය. ඒකට හිමිකාරයෙක් නැහැ, කෙනෙක් නැහැ. මුළු ලෝකෙම තමන් බවට පත් වෙනවා. තමන් කියලා කෙනෙක් නැති වෙනවා. සබා දහම තමන් කියලා එක මොහොතකට හිතලා බලන්න. මේ හුලඟ තමන් කියලා හිතන්න. මේ අහස තමන් කියලා හිතන්න. මුළු ලෝකෙම තමන් කියලා හිතන්න. දැන් මම මුළු ලෝකෙම බවට පත් වෙනවා කියලා හිතන්න. ඒ හිතුවත් ඔබට හම්බ වෙන්නේ මේ පරම සත්‍යයයි. එවිට සියල්ලම ඔබමයි. සිත යනු ඔබනම් සිත යනු බාහිරේ ප්‍රතිබිම්බයක් නම් සිත යනු කුමක්ද? සබාධමයි, අවකාශයයි, අන්තරීක්ෂයයි, කිසිවක්ම නැහැ, ශුන්‍යතාවයයි. අල්ලගත්තොත් එතන අවකාශයේ කොටුවක් ගැහුවා වෙනවා. එතකොට මම ඉන්නවා, මගේ දෙයක් තියෙනවා. හැබැයි අත්හැරියොත් මගේ කියන එක නැති වෙනවා, කොටුව නැති වෙනවා, සියල්ලම බවට පත් වෙනවා. පුළුවන් ද ඔබට ඒක කරන්න? හැබැයි මේක වෙන්නේ නෑ මෙහෙම හිතුවා කියලා. මේක වෙන්නේ එකම එක න්‍යායකට විතරයි. ඔබ ලෝකේ සත්‍ය දැනගන්නවා. බාහිර නෙමෙයි ඔබ හිතන බව දකින්නවා. බාහිරින් මිදෙන්න ඕන. ඔබ සිතුවිල්ල මායාව හැදෙන හැටි දකින්න ඕන. පුංචි දරුවට එහෙම දෙයක් තිබුණ නැත්ති ඇයි කියලා හිතන්න ඕන. එයාට මොකද වුනේ කියලා හිතන්න ඕන. තමන්ගේ පුංචි කාලේට පොඩ්ඩක් යන්න ඕන. මේ ලෝකෙට බිහි වෙලා මේ අපරාධේ වෙන්නේ කොහොමද කියලා බලන්න ඕන. කොහොමද මේ වගේ මරබියකටපත් වෙන්නේ කියලා බලන්න ඕන. අන්න එතකොට සිත හැදෙන හැටි පේන ගන්නවා. සිත හැදුණු හැටි දකින්නවා. ඒක හැදෙන හැටි දැක්කොත් තමයි සිතෙන් මිදෙන හැටි යට දකින්න පුළුවන්. එමුණොත් එයයි සිතෙන් මිදෙනවා. සිතෙන් මිදෙනකොටම සියලු සම්මුති ප්‍රඥප්ති ඉතන් හිටපුවා ඔක්කොම බිඳ වැටෙනවා. එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ආශ්‍රව ෂය වෙලා යනවා. සියලු කෙලෙස් නැති වෙලා යනවා. සීනාශ්‍රව රහ කිසිම දෙයක ඇලෙන ගැටෙන ස්වභාවය නැති වෙනවා. අටලෝ දහමින් කම්පා නොවන ගුණය කියන්නේ ලාභාලාභ, කීර්ති අපකීර්ති, නින්දා ප්‍රශංසා, සැප දුක, මේ කිසිවක් සියල්ලම සමාන වෙනවා. සැප දුක, කීර්ති අපකීර්ති, නින්දා ප්‍රශංසා, මේ සියල්ලම සමාන වෙනවා කියන්නේ මොකද්ද? එහෙම දේවල් නැති වෙනවා. ඇයි? දෙයක් තිබ්බොත් තමයි ඒකට ආස වෙන්නේ, ඒකට ගැටෙන්නේ, ඇලෙන්නේ, ගැටෙන්නේ, ආසාව තණ්හාව උපදින්නේ, ඇලෙන්නේ, දේශය උපදින්නේ, වෛරය උපදින්නේ, ඉරිසියාව උපදින්නේ. දෙයක් තිබ්බොත් දැන් ලෝකේ දෙයක් නැත්තා. ඒ කිසි දෙයක් නැහැ. මහා ශාන්ත සුවයකට වැටෙනවා. ශාන්ත සුවය කියන්නේ ඒක හිතකට හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිත නැති වුණු තැනයි තමන්ට දැකින්න ලැබෙන්නේ. ඒ හේතුඵල ධහම තුළ, ඒ ඥාය තුළ ඒ ශාන්ත සුවයටපත් වෙනවා. ඒ හටගෙන නිරුද්ධ වෙන ක්ෂණික සිත දකිනවා. ඒ සිත මේ මොහොතේම ඇති වෙනවා, නැති වෙනවා. මේ මොහොතේම මේ සිත මැරෙනවා, ඉපදෙනවා. ඔබ තද නින්දේ, ගැඹුරු නින්දේ ඔබ ඉන්නේ මැරිලා. ඔබ ඒක දන්නේ නැහැ. ඔබ නැවත ඉපදෙනකොට වෙලාව බලන්නේ ඇයි? ඔබ නැවත තද නින්දෙන් අවදි වෙලා වෙලාව හොයන්නේ ඇයි? ඔබ දත් වේගයෙන් එකපාර එනවා ගලාගෙන. එතකොට ඔබ නැත්තම් ඔබ දන්නේ නැහැ මැරිලා ඉපදුනා වගේ කතාවක් එතන තියෙනවා. මේකම මේ මොහොතේ දැනුත් සිද්ධ වෙනවා. දැන් මේ මොහොතෙත් ඔබ මැරිලා ඉපදෙනවා. ඔබට ඒ මරණය පේන්නේ නැහැ. ඔබට ඒ ඉපදීම පේන්නේ නැහැ. එක්ෂණික මේ සිත මේ මොහොතේ දුකෙන් ඉන්නවා. ඊගා මොහොතේ සතුටින් ඉන්නවා. ඊගා මොහොතේ වැළපෙනවා. ඊගා මොහොතේ ප්‍රීති වෙනවා. ඊගා මොහොතේ හඬනවා. ඊගා මොහොතේ සතුටින්. ඇයි මේ? එකකට එකක් සම්බන්ධ නැහැ. මැරි මැරි ඉපදෙනවා. මේ සිත වේගයෙන් ෂණයක් පාසා මේක වෙනවා. වේගවත් සිදුවීමක් මේක ඇතුලේ සිද්ධ වෙනවා. ඒ තුළ වේගයෙන් හටගෙන නැටගෙන නැති වෙන, නැටගෙන නැති වෙනවා. කෙනෙක් පුජ්‍යලෙක් මෙතන නැහැ. සබාධමක් පමණයි. අපි කෙනෙක් කියලා අල්ලගෙනයි දුක් විඳින්නේ. දකින්න ලේසි නැහැ. දැකීම පහසු නැහැ. නමුත් මේ සිද්ධියයි සිද්ධ වෙන්නේ. ඉතින් දකින්න ඕනේ මේ අවකාශයේ සිදුවන හේතුඵල න්‍යාය තමයි දැනුත් මේ මොහොතේ ඔබ ළඟ සිද්ධ වෙන්නේ. අවකාශයේ සිදුවන හේතුඵල න්‍යාය, මේ ධර්ම පහ, ආයතන පහ එකවර හටගන්නේ නැහැ. එක විට එකයි පහළ වෙන්නේ. ඒවා හටගත් තැනම නිරුද්ධ වෙනවා. මේ මන ආයතනේ හැදෙන තැනදී ඇහැ උපදිනවා, කන උපදිනවා, නාසය උපදිනවා. ඒ චේතනා සංඥා සංඛාර විඥාන, මේ වේදනා සංඥා සංඛාර විඥාන හරහා ආයතන ටික හැදෙනවා. එතරම් සම්මුති ප්‍රඥාප්ති දැන ගැනීම සිද්ධ වෙන්නේ. ස්කන්ධේ පාතිභාව ආයතන පටිලාභ අයං උච්ච ජාති. මන ආයතනේ හැදෙනකන් සිදු වෙන්නේ හේතුඵල ධර්මතාවයමයි. ඒ හේතුඵල ධර්මතාවයේ මන ආයතනේ ඔබ්බී තියෙන්නේ. ඒ පුංචි දරුවා තුළ මේ මල ඇතනේ සිදුවීම නැහැ. ඒක නිසයි එතන හේතුඵල ධර්මතාවය තියෙන්නේ. ඒ ලේකැටි පුංචි දරුවා ප්‍රභාස්වර සිත ඉපදුනේ අවකාශයේ. දස්සන ලෝකෝ සමුප්පන්න ආයතන ටිකයි ලෝකය හදන්නේ. ආයතන ටික හැදුවේ කවුද? චිත්තේන නීයති ලෝකේ. ආයතන පහයි සිතයි එකතු වෙලා ලෝකය හටගත්තා. ආයතන පහට මන ආයතන එකතු වීම නිසා ලෝකය හැදෙනවා. මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ තියෙන ධර්ම නෙමේ. මගේ රූපේ ඔබේ රූපේ තියෙන ධර්ම නෙමේ. වර්තමානයේ ආයතන හයෙන් හැදුණු ධර්මයන් වර්තමානයේ පවතින්නෙත් නැහැ. හටගෙන නිරුත් වෙනවා. මේ ලෝකෙට එන සත්වයක් නැහැ මහණෙනි. මේ ලෝකේ යන සත්වයකුත් නැහැ මහණෙනි. මේ ලෝකේ උපදින සත්වයක් නැහැ මහණෙනි. මේ ලෝකයෙන් චුත වෙන සත්වයක් නැහැ මහණෙනි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ හේතුඵල න්‍යාය. ජාති ශේකල නැවත උප්පත්තියක් නැහැ. ජාතික්ෂ උචිත නාපරංගත්තා. දරුවා ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා. දරුවා නියෝජනය නොකරන හේතුඵල න්‍යායක් එතන තියෙන්නේ. දරුවා දන්නේ නැහැ. එතන ආයතන නැහැ. දරුවාට දැනගන්න මන ආයතනයක් නැහැ. එතන තියෙන අවකාශ ධාතුව තුළ හටගත් හේතුඵල න්‍යාය විතරයි. ඒ මම මගේ කියන දෘෂ්ටිය දරුවා තුළ නැහැ. මම මගේ කියන දෘෂ්ටියට සාපේක්ෂව මේ දරුවා ලොකු වෙනකොට ওই ගින්දර කියන දැනගැනීම සිද්ධ වෙන්නේ. මම මගේ කියන දෘෂ්ටියට සාපේක්ෂව නොවේ දරුවාට. මේක දකින්න ඕනේ දරුවාට සාපේක්ෂවයි. ඔබේ නුවණින් දැක්කොත් ඔබ හිතන විදිය වෙනස්. නමුත් දරුවාට දැනෙන විදියට හිතුවොත් ඔබට ඒක දැනේ. අවකාශ ධාතුවේ සිදුවෙන හේතුඵල න්‍යාය දරුවාට හමු වෙන්නේ නැහැ. දරුවා ඒක දන්නේ නැහැ. වේදනා සංඥා සංඛාර විඥාන පෙර ඉඳලාව නෙමෙයි හේතු ප්‍රත්‍යයයි. නාම රූප පෙර ඉඳලාව නොවේ. පටිච්ච සමුප්පාදේ පෙර ඉඳලා ආව නොවේ. ආයතන වලින් හදපු රූපේ ආයතන නැතිවීමෙන් නැති වෙලා යනවා. මම කනවා, මම කරනවා, මම කියනවා, මම කතා කරනවා මේ මන ආයතනයට පාල වෙන ධර්මයන්. කෙනෙක් ඉන්නවා ආයතන හයේ සිදුවෙන ධර්මයන්. වර්තමාන මේ මොහොතේ ආයතන හයේ සිදුවන ධර්මතාවය වර්තමාන මේ මොහොතේ එතනින් මිදුනොත් ඔබට හේතුඵල දහම හම්බ වෙනවා. මේක හරියට ගිනි බෝල කැරකෙන විදිහම තමයි. ගිනි බෝල කැරගෙනකොට ගිනි වලල්ලක් පේනවා. හැබැයි එතන වලල්ලක් නැහැ. හැබැයි වලල්ලක් අපිට මැවෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ සිතත් මැවෙන්නේ. ඇත්තම සිත කියලා දෙයක්වත් නැහැ. ගිනි වලල්ල කියලා දෙයක්වත් නැහැ. ඒක මායාවක්. මැවෙනවා. හරියට අර දේ දුන්න පායන වගේ. දේ දුන්න කියලා දෙයක් නැහැ. හැබැයි වර්ණ හතක්ම පේනවා. හැබැයි එහෙම දෙයක් නැහැ. හේතු නිසා හට ගන්නවා. හේතු නැතිනකොට නැති වෙනවා. ආයතන පහටම අයිති නැති ලෝකයක් අද අපිට හම්බ වෙලා. ඇහැට හම්බෙන්නේ වර්ණේ, නාසයට ගන්ධේ, ජීව රස, කයට පහස. ඒවා මනසටයි හම්බ වෙන්නේ. ආයතන වලට නෙමෙයි. මනස මේවා නිසා ලෝකයක් මවනවා. මන ආයතනේ. ඇහැ දන්නේ නැහැ, කන දන්නේ නැහැ, නාසය දන්නේ නැහැ, දිව දන්නේ නැහැ, කය දන්නේ නැහැ. නමුත් ගිනි බෝලේ දන්නේ නැහැ. ගිනි වලල්ලක් මැවෙනවා වගේ මනසින් ඔබට වෙනින් කතාවක් මවනවා. ඔබ ඒකට රැවටෙනවා. ඒ සිතුවිලි වලට ඔබ රැවටිලා සැප දුක් විඳිනවා. සිතුවිලි වල මනුස්ස ලෝකයක් තියෙනවද? සිතුවිලි වල කොහෙන්ද මනුස්ස ලෝකයක්? සිතුවිලි වල දිව්‍ය ලෝකයක් තියෙනවද? සිතුවිලි වල කොහෙන්ද දිව්‍ය ලෝකයක්? ආයතන පහයි මන ආයතන එකතු වෙලා අපිට දැන් ලෝකයක් මවනවා. අපිට මේ හැම දෙම මවනවා. අපි හිතන දේ තියෙනවද කොහෙවත්? නැහැ. හිතන දේ කොහෙවත් නැහැ. ආයතන හයම සිහිය පිහිටව ගන්න. ආයතන හයේ සත්‍ය දකින්න. ආයතන හයේ සත්‍ය දකින්න දවසට ඔබට මේ ලෝකයේ ඇත්ත පේන ගන්නවා. එදාට ඔබ තුන් ලෝකෙම මිදෙනවා. කාම ලෝකයක්, රූප ලෝකයක්, අරූප ලෝකයක්. මේ සිතේම මැවෙන මායාවක් විතරයි.
4: තෙරුවන් සරණයි.
3: සිතුවිලිස

0: දේශනා නිවන් දකින්නට නිස්සරණ මග
1: බුද්ධෝත්පාද දේශනා
0: මෙම දහම් පඬුරු සියලු සතහට සසර සයුරින් එතෙරවන සතහම් යාත්‍රාවක් වේවා බුද්ධෝත්පාද දේශනා මෙතිබර දායකත්වය මෙත්මල් සමාජ සත්කාර

0: ලකඩ රඩියෝ ITN ඔබ කැමතිම ලකඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකඩ YouTube නාලිකාවට.
1: ලකඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ගෙවෙන හැම තප්පරයකම අපිට ඊළඟ තප්පරේ වෙනුවෙන් නැති කරන්න බලාපොරොත්තුවක්. ඒ නිසා තමයි අදත් බලාපොරොත්තු දහසකුත් එක්ක ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මිලදී ගත්තේ. අන්නේ මිලදී ගත්ත ලොතරැයි පත් අතරින් මහජන සම්පත, අද සම්පත, ඒ වගේම එන්එල්බී ජය, මෙගා පව, ධර්මනිධානය, හදාන, ඒ වගේම සුබ දවසක් ගොවිසත මේ ලොතරැයි පත් අතර ගන්න. අපි බලමු අද කොහොමද ඔබට ජයග්‍රහණය බෙදී ගියේ කියලා.
1: අයිබෝවන්, අවුරුදු ගණනාවක් පුරාවට ඔබ දැකපු ඔබට වටින ඔබේ හීන වාසනාවන්ත විනාඩි 30කදී හැබෑ කරන්නයි අදත් අපේ මේ සූදානම. ඒ වෙනුවෙන් ආරම්භ කරනවා NLB ජාතික ඡායාරණය. මේ ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව. ඔව්, අදත් අපි සූදානම් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න. ඒ වෙනුවෙන් වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා විසින්. එතෙක්ම මේ අපි හඳුනාගන්නේ අද අධීක්ෂණ මණ්ඩලය. මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී අභ්‍යන්තර විකරණ සුනිල් ජයසේකර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරීෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර මහතා, එතෙක්ම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ලක්ෂී සෙනවිරත්න මහත්මිය. එහෙමනම් හිතේ තියෙන හැම හීනයක්ම මතක් කරගන්න. මේ සූදානම් වෙන්නේ ඔබේ වාසනාවේ ගමන් ආරම්භ කරන්න. එනදී අපෙන් ඔබට බෝනස් ලැබෙන ඉරිද දවස තමයි අද. ඉතින් සන්ඩේ බෝනස් අංකය ගලපාගෙන රුපියල් 10,000 මුදල් තියාගෙන ඔබට ලබා දෙන්නයි අදත් අපේ මේ සූදානම. එහෙමනම් ඔබේ අතට වැඩි වැඩියෙන් සල්ලි වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ NLB ජය ජයග්‍රහී 460 වන දිනුම් වාරය. NLB ජය වාසනාවේ රටාවයි දැන් අපි තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C ජය අංක 0, 2, 1 සහ 2. වාසනාවන්තින් බිහි කරන සන්ඩේ බෝන සංඛ්‍යයි දැන් අපි තෝරා ගන්න. අද NLB ජය සන්ඩේ බෝන සංඛ්‍ය 0, 116. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනීය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුලතරය NLB ජය තුළින් මේ අවුරුද්දේදී රුපියල් 505,173ක් මේ වෙනකොටත් ඔබට ලබා දී අවසන් අපි. අද තවත් 500,000 වාසනාවන්තයෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චාලවි කළේ දෙල්ගොඩ NLB අලෙවි නියෝජිත සම්පත් ගුණරත්න මහතා විසින්. එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 29 දෙනෙකුත් අද ඔබ අතරින් අපි බිහි කරනවා. එතෙක්ම සන්ඩේ බෝනස් සංඛ්‍යය ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 49 දෙනෙකුත් අද අපි බිහි කළා. එයනුව රටපුරාම වාසනාවන්තීන් 62,229 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 58,60,120ක මුදලක් NLB ජය තුළින් මේ දැන් අපි බෙදා දුන්නා. ලග්න සංකේතයත් සමගින් ජයංක 4ක් ගලපාගෙන නිත ධනයෝගයක් ඔබේ කරන්න අදත් අපි සූදානම්. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි උන නිත ධනයෝග හදාන ජයග්‍රහී 1,501 වන දිනුම් වාරය. ලග්න සංකේත 12ක් අතරින් වාසනාවන්ත ලග්න සංකේතයක් දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ලග්න සංකේතය 12. නියත ධනයෝගයක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නේ. අද දවසේ පළමු ජය අංකය අංක 32. එහෙමනම් ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 4. වාසනාවන්ත ලග්න සංකේතය තුලා පළමු ජය අංකය අංක 32. දෙවන ජය අංකය අංක 4 වෙද්දී මේ තෝරාගන්නේ අද ඔබට වාසනාව ලැබෙන එන දෙවන ජය අංකය. අද දවසේ දෙවන ජය අංකය අංක 56. අද හඳහන වාසනාව ඔබේ කරන අවසන් ජය අංකයයි දැන් අපි තෝරාගන්නේ. ඉරණි වෙදියෙන් නිදු. අද වාසනාව ඔබේ කරන සිංහල ජය අංකය අංක 10. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිටු ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවසින්ම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක එදිනට පිටු සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් ලොතරැයියෙන් අද ඔබේ වුණ වාසනාව ගැනයි දැන් අපි මේ කියන්නේ. නියත ධනයෝග ඔබේ කරන හඳහනින් අද රටපුරාම වාසනාවන්තීන් 113,298 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 68,00,000 28,000 300 මුදලකොත් අපි බෙදා දුන්නා. හඳහන 1502 හෙට දිනම් වාරයෙන් ඔබේ වන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 33,10,082,764. සත් දිනම ජයනියත අදත් ඔබට වාසනාව රැගෙන එන ගොවිසත මෙ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහි 4434 වන දිනම් පාරය. රුපියල් කෝටි 6,01,000 සුපිරිතයාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනම් මැදීමට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද ඔබට වාසනාව රැගෙන එන්නේ T අක්ෂරය. අද වාසනාවන්තින් බිහි කරන ජය අංක 4ත් දැන් අපි තෝරා ගන්නවා. වාසනාව ඔබේ කරන පළමු ජයංකය අංක 73. අද දවසේ දෙවන ජයංකයයි දැන් අපි තෝරා ගන්නේ. ඔබට වාසනාව රැගෙන එන දෙවන ජයංකය අංක 80. වාසනාවන්තින් බිහි කරන තෙවන ජයංකයත් දැන් අපි තෝරා ගන්නේ. අද දවසේ තෙවන ජයංකය අංක 2. රුපියල් කෝටි 6,01,000 සුපිරිතයාගයක් ඔබ වෙනුවෙන් සූදානම්. මේ තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන සිවුණ ජයංකය. අද දවසේ අවසන් ජයංකය අංක 27. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම චෛනිත ගොවිසිතින් මේ අවුරුදු 2 සුපිරිතයාගලාභින් 2 දෙනෙක්, 20,00,000 ප්‍රථම ත්‍යාගලාභින් 40 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකොට අවසන්. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. අදත් අපිට හැකියාව ලැබුණා 20,00,000 ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි කරන්න. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළේ මහලගමු NLB අලෙවි නියෝජිත ප්‍රසන්ත දිසානායක විසින්. ඒ විතරක් නෙවෙයි, ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජයංක 3ක් ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් සිය දිනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළා චතුරංග බණ්ඩාර මාලබේ, රංගන ආර්යදාස නාරම්මල, LB අබේසුන්දර මිනුවන්ගොඩ, නිරාශා නිසංසලා කළුතර කියන NLB අලෙවි නියෝජිත විසින්. ඒ අනුව අද රටපුරාම වාසනාවන්තයින් 99,927 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 91,05,440 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. සත් දිනම ජයනියත හෙටත් ඔබට වාසනාව රැගෙන එන ගොවිසතින් ඔබේ වන සුපිරිත්‍යාගය රුපියල් 6,27,24,803. වාසනාවන්ත ඔබේ දවස සුභ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැය ත්‍යාගරචාව අලුත් වෙලා පහසු වෙලා ඒත් එක්කම තෑගිත් වැඩි වෙලා දැන් මෙන්න මේ ආකාරයෙන් සුබ ලග්න සංකේතය සමගින් සුබ ජය අංක 3 ගලපාගෙන මුදලින් රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරුපදයක් ඔබේ කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, සුබ ජය අංක 3 ගලපාගෙන රුපියල් 50,000ක් ප්‍රවෘත්ති ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000ක් වගේම තවත් මුදල් ත්‍යාගයන් ඔබේ කරන්න සුබ දවසක් තුළින් දැන් අපි සූදානම්. ඉතින් අද ඔබේ වාසනාව වෙනුවෙන් අපි මේ ආරම්භ කරන්නේ සුබ දවසක් ජයග්‍රහි 308 වන දිනම් වාරය. ඔබට වාසනාව රැගෙන එන සුබ ලග්න සංකේතයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ සුබ ලග්න සංකේතය කටක. එහෙමනම් දැන් අපි සෝදානම් අද දවසේ සුබ ජය අංක තෝරා ගන්න. පළමු සුභාංකය අංක 22. දෙවන සුභාංකය අංක 56. අද දවසේ තෙවන සුභාංකය අංක 11. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අද සුබ දවසක් ප්‍රවෘත්ති ත්‍යාගාංකය 5729. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ප්‍රජාම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් මේ අවුරුද්දේදී රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරුපැදි දිනා ගන්නා වාසනාවන්තීන් 175 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකොට අවසන්. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. අද රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරුපැදි දිනා ගන්න තවත් වාසනාවන්තීන් 3 දෙනෙක්ම බිහි කළ මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා සුභත්‍රා කාන්ති, මැදිරිගිරිය, BW ශ්‍රියාලතා, යක්කලමුල්ල, TM ප්‍රේමදාස, පස්සර කියන NLB අලෙවි නියෝජිතින් විසින්. ඒත් එක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 10 දෙනෙකුත් අද ඔබ අතරින් අපි බිහි කරනවා. ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 34 දෙනෙකුත් අද බිහි වෙනවා. යනුව රටපුරාම වාසනාවන්තීන් 99,583 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 89,14,180 මුදලක් අද අපි බෙදා දුන්නා. NLP ජාතික ශ්‍රවණයේ දෙවන අර්ධයෙන් ඔබට වාසනාව රැගෙන එන්න අනුෂ සමගින් නිරපිතා සූදානම්.
2: මීළඟට මෙගා පව. රුපියල් කෝටි 23 කුත් රුපියල් කෝටි 47 කුත් ඉක්මවාගේ අති දැවන්ත සුපිරි තෑගි දෙකක් ඔබට දුන්න ලොතරැයි එකට පුළුවන්ද තවත් අති දැවන්ත සුපිරි තෑගි ලාභීක් බිහි කරන්න? අපි සූදානම් රුපියල් 26 කෝටි ඉක්මවාගේ අති දැවන්ත මෙගා සුපිරි තෑගියක් සමග ඔබව අදත් වාසනාවන්ත කරන්න මෙගා පව වෙතින්. හැබැයි කරගන්න අමාරුයි කියලා හිතන හීනවලට උනත් මෙගා පව වෙතින් අපි ඔබ වෙනුවෙන් ඉඩක් වෙන් කරන ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් මේ අති නවීන සුපිරි මෝටර රථය අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ. අන්නේ නිසා ඔබේ හීන හැබැයි කරන මෙගා පව 2540 වන දිනුම් වාරයෙන් අපි සූදානම් මේ අති දැවන්ත සුපිරි තෑගි ත්‍රිත්වයත් සමඟ ඔබේ දිනුම් මැදීමට යන්න. මුලින්ම අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G. ඒ සමගින් අපි තෝරාගන්නවා සුපිරි අංකයක්. අද සුපිරි අංකය අංක 14. ඉංග්‍රීසි අක්ෂරය G සුපිරි අංකය අංක 14. අපි බලමු ජයග්‍රහී අංක 4 තිරණය වෙන්නේ කොහොමද කියලා. පළමු වාසනාවන්ත අංකය අංක 19. දෙවන ඔබට වාසනාව වෙන්නේ අංක 46. වාසනාවන්ත තුන්වන අංකය අංක 79. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 24. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයෙන් මේ වසරේ මේ වෙනකොටත් සුපිරි තෑගි ලාභීන් 3 දෙනෙක් වගේම 20 ලක්ෂ ප්‍රතියන් 35 දෙනෙක් අපේ රටට බිහි කළ තිනු බලමුද වාසනාව සුදි. අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා ඉන්ද්‍රානි ස්වර්ණලතා කදුරුවෙල, SG චන්ද්‍රසිරි මහනුවර, MDR ප්‍රනන්දු කහව අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 99,986 දෙනෙක් අතරේ රුපියල් 63,32,520 මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන එන මෙගා සුපිරි තෑගිය රුපියල් 26,40,79,164 පව සුපිරි තෑගිය රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගිය සුපිරි මෝටර රථයක්. අද ඉරිදා දවසේ සන්ඩේ බෝනස් දිනු මැදීමත් සමඟ ජාතියේ මහා ධන සම්පත ධන නිධානෙන් 2222 වතාවට අපි සූදානම් ඔබව ජයග්‍රහකෙක් කරන්න. පළමුවේ 12 කෝටියකම වාගිය ධන නිධානය වෙන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවකෙන ඉංග්‍රීසි අක්ෂරය X. මේ දැන් අපි තෝරාගන්නේ වාසනාවන්ත අංක 4. ජයග්‍රහී පළමුවේ අංකය අංක 8. දෙවන වාසනාවන්ත අංකය අංක 82. චක්‍රවි තුන්වන අංකය අංක 19. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 23. රුපියල් 10,000ක් ඔබට දිනා දෙන සංගේ බෝනස් ප්‍රවාදන තෑග අංකය මේ තෝරාගන්න. අද සන්ඩේ බෝනස් ප්‍රවර්ධන තෑග අංකය 3359. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ 20 ලක්ෂ ප්‍රතිප්‍රථම තෑග ලාභීන් 21 දෙනෙක් අපි දැනටමත් බිහි කළ තිනු බලමු අද වාසනාව සෝති. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත් අලෙවි කරනවා වි ෂන්මුගදාස් චුන්නාකම් සහ MG තිලකරත්න මීගොඩ අපේ NLB අලෙවි නියෝජිත වරුන්. සන්ඩේ බෝනස් විශේෂ තෑග අංකය ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 60 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්තින් 78,108 දෙනෙක් අතරේ රුපියල් 52,24,720 මුදලක් අද ධන නිධානෙන් අපි ඔබ අතර බෙදා දෙනවා. කෙටිම කාලයක් තුල රුපියල් කෝටි 13, කෝටි 9, කෝටි 8 ලෙසින් දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 12,22,17,376. මේ අවුරුද්දේ මේ වෙනකොට වැඩිම සුපිරි තෑග ලාභීන් ප්‍රමාණයක් බිහි කළ ලොතරැයි ලොව රජ කිරුළ පැළඳි මහජන සම්පතේ 6,192 දිනුම් වාරයේ අපි මේ ආරම්භ කරන්නේ. අද සුපිරි තෑග විදිහට අපි ඔබ වෙනුවෙන් වෙන් කරන රුපියල් 2,36,00,000
1: ඉක්මවාගිය මුදලක්.
2: බලමු අපි අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයන් ජයග්‍රහී අංක 6. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 5, 7, 2, 9, 6 සහ 2. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධාර මුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වසරේ සුපිරිතාක ලාභීන් 7 දෙනෙක් වගේම 25 ලක්ෂපතියන් 149 දෙනෙක් අපි දැනටමත් බිහි කළ තියෙනවා. මුහුම් ස්තුතියි. අද අපි බිහි කරනවා මේ අවුරුදු 150 වන 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාග ලාභියා මහජන සම්පතෙන් ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ කොටහේන NLB අලෙවි නියෝජිත AIK රාමනායක මහතායි. වගේමයි ලක්ෂපතියන් 17 දෙනෙක් අපි අද බිහි කරනවා ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ NLB අලෙවි නියෝජිත වරුන් GH නවීන්ද්‍ර මනම්පිටිය, තුෂාර හිමමාලි හබරණ, සංජය කරුණාරත්න නාවුල, DD ශාන්ති අම්පාර, AS විජේසිංහ මාළමේ, ජයන්ත පෙරේරා අනුරාධපුර, අනිල් රණසිංහ මාවතගම, කැලු බණ්ඩාර මාවතගම, කීර්ති රත්නායක කැකිරාව, ජේ ශදුෂන් තිරුනෙල්වේලි, සුරංගිද සිල්වා හික්කඩුව, එන් රුක්මාධවන් ආඩයම්පති, S මදන් කල්මුනේ, සම්බත් ගුණරත්න දෙල්ගොඩ, P නන්දසේන ඉමුල්පේ සහ තවත් ලක්ෂපති වාසනාවන්තින් 2 දෙනෙක් කළුතර දිස්ත්‍රික්කයෙන් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් බිහිවෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 215,291 දෙනෙක් අතරේ ₹1,79,21,041 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට මහජන සම්පතේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම ₹2,39,08,644ක්. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කළ දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව අද සම්පත 767 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 2, 9, 6 සහ 2. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළිය ගලපාගෙන ₹2,50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරනවා මාහොල NLB අලෙවි නියෝජිත සුනිල් ප්‍රේමරත්න මහතා, සහන්රාධපුර NLB අලෙවි නියෝජිත KG වික්‍රමසිංහ මහතා. ඒ වගේම නිරූපිත ₹50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 40 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ අනුව අද සම්පත 767 වන දිනුම් වාරේ වාසනාවන්ත ඔබ අතර ₹98,25,641 මුදලක් අපි බෙදා දෙනවා. සතියේ ජයග්‍රහී අවසානයක් ලබා දෙමින් වාසනාවන්තින් 781,153 දෙනෙක් අතරේ ₹7,11,960 අති දවැන්ත මුදලක් අපි අදත් ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයපර්ණයෙන්. මතකේ තියාගන්න ත්‍රිවිධ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධ ඥාචත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

රටවාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

පාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන සුළුයි.

තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමය හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද

0: ගජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩාත් දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

ස්වභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

ලෙස සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්. මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට

කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්කඳ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු ලෝභය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුර්වී සියල් සතවිට යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවිටම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: FM 103.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතුයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර